0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලස්සන දවසක් සුන්දර උදෑසනක් අද මේ මාසේ 23 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය. වෙලාව උදෑසන 5යි විනාඩි 35යි.

0: විලාව උදෑසන 6යි.
1: සතියක ලක්හඩ

වාසනාවන්ත සුන්දර දවසක්. අද මේ මාසයේ 23 වෙනිදා සෙනසුරාදා දවස. අද වෙන්වන්නේ ජාත්‍යන්තරව ලෝක කැස්බෑ දිනේ විදිහට තමයි අද දවසේ නම් කරලා තියෙන්නේ. කැස්බෑ විශේෂ 60%ක් පමණ වඳවීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ලෝකයේ පුරා සිටින කැස්බෑවන්, ඒ වගේම ඉබ්බන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන දවසක් විදිහට තමයි අද දවසේ නම් කරලා තියෙන්නේ. ලංකාදීප අද ප්‍රධාන සිරස්තලය මාතර ඉඩම් නඩුවට ඇවිත් නැහැ. බැසිල්ට වරෙන්තු, බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයක් සහිතවයි අද ලංකාදීප වාර්තා කරන්නේ. පොළුවලින් පහර දී පුද්ගලයෙකු මැරුවාට 5 දිනක් පෝරකේට. පියාත් පුතුත් 2 දිනකුත් ඒ අතර. වැස්සත් එක්ක පෙදෙස් රැසක මොලේ උණ පැතිරෙයි. අගුණු කළේ රැඳවියෙක් මරුට. තවත් රැඳවියෝ 10ක් බන්ධනාගාර රෝහලේ. වැලිමඩ රෝහලෙන් සිසු 10ක් මේ වැස්සත් එක්ක මොලේ උණ රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. වැලිමඩ රෝහලෙත් සිසුන් 10 දෙනෙක්.

අද ප්‍රධාන සිරස්තරය එක්කම වර්තා කරන උසාවි ගේන්න ඇපකරුවන් සිව් දෙනාට අවවාද නොගෙනාවොත් ඇප මුදල් රාජසන්තකයි කියලා තමයි මයිස්ට්‍රාත් කියන්නේ. මාතර ඉඩම් නඩුවට මේ බැසිල් ඇවිත් නැහැ කියලා තමයි වරෙන්තු කියලා ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. වාහන ගෙන්වීම නතර කර නැහැ. පෞද්ගලික වාහන ඇනවුම් මාස කිහිපයකට පමණක් සීමා කළා විතරයි කියලා තමයි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහිතව විස්තර වාර්තා කරලා තියෙන්නේ. නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ඡායාරූපයක් සහිතව අද ලංකාදීප මේ තොරතුරු සමීප කරන්නේ. ලංකාවට පමණක් නොවේ මැද පෙරදිග අර්බුදයේ පීඩනය ලෝකයටමයි IMF කියයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මෞසම සක්‍රීය වෙයි පෙදෙස් රැසකට අදත් මහ වැසි. ඇලියගොඩ පොලිසිය ස්ථානාධිපතිවරයාගේ කාමරයේ ජලයෙන් යට වී තිබෙන ආකාරය ඡායාරූපයක් සහිතව දකින්න ලැබෙනවා. ඒට නිලධාරියෙක් ඇතුළු වන ආකාරය තමයි මේ තමන්ගේ කලිසම දනහිස දක්වා නවාගෙන කාමරයට ඇතුළු වන ආකාරය ඇලියගොඩ පොලිසිය ස්ථානාධිපතිවරයාගේ කාමරයේ තමයි මේ ඡායාරූපයට අරගෙන තියෙන්නේ. ඒත් එක්කම හලාවත රෝහල ජලයෙන් යට වෙලා තියෙන එක් වාටුවක්. ඉතින් ඒ වාටුව ජලයෙන් යට වෙලා තියෙන ආකාරයත් ඡායාරූපයකට එකතු කරලා තියෙනවා. ගම්පහට කෑගල්ලට මිලිමීටර 300ට වැඩි වැසි, මැල්ලවගෙදර පාලම කඩා වැටෙයි, දෙහිඔවිට කලාපයේ පාසල් 6ක් වැසෙයි, කොළඹ දිසාවේ පවුල් 338ක්, ඒ වගේම කළුතර පවුල් 74ක් පීඩාවට කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. දිට්වා වන්දියෙන් ලක්ෂයක් කොමිස් ගත්තයි ආපදා සේවා නිලධාරි අත්අඩංගුවට වැඩත් තහනම්. ආර්ථික අර්බුදයට හදිසි විවාදයක් ඕනෑ, විපක්ෂයේ පක්ෂ නායකයන් කතානායකගෙන් ඉල්ලයි. නොගත් වාහන අංක තහඩු ගන්න අලුත් දිනයක්. වෙලාව උදෑසන 6:06 ඔබ ලක්කඩ සමග.

0: දෙලාව උදෑසනහයයි විනාඩි 10යි. දැන් ප්‍රධාන සිරස්තලයේ අනුව වාර්තා කරලා තියෙන තොරතුරු විමසා බලන්න සූදානම් වෙන්නේ. මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල්ලිඩමක් රුපියල් කෝටි 6කට මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ වරෙන්තු නිකුත් කළා තියෙනවා. ඉතින් එසේම මේ සැකකාරී හිටපු අමාත්‍යවරයාගේ අපකරුවන් සිව් දෙනාට අවවාද කළා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දීලා තියෙනවා. එසේ නොවන්නේ නම් අපමුදල් රාජසන්තක කරන බව තමයි සඳහන් කළා තියෙන්නේ. දැන් මේ නඩුව කැඳවූ අවස්ථාවේදී උදේ 10ට විතර නඩුව කැඳවුවා. ඊට පසුව පෙරවරු 11:30 දක්වා නඩුව කල්තැබුවා. ඒ අවස්ථාවේදී අපරාධ කොට්ටාසේ නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නාලක කොතලාවල මහත්තයා මෙන්න මේ විදිහට කිව්වේ. ස්වාමීනි, මෙම නඩුවේ තුන්වන සැකකරුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණයේ මගහරිමින් සිටිනවා. දැන දැනම තමයි ඔහු මේ ආකාරයට අධිකරණයේ මගහරිමින් සිටින්නේ. එවැනි අයකට වරෙන්තු නිකුත් කිරීමේ බලයක් මෙම ගරු අධිකරණයට තිබෙනවා. ඒ වගේම අගතියටපත් පාර්ශ්වයේ දැනුවත් කිරීමකින් තොරවයි ඔහු විදේශගත වී තිබෙන්නේ. ඒ අනුව අධිකරණයෙන් ලබාගත හැකි උපරිම සහන ලබාගෙන තිබෙනවා. දැන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මේ නඩුවට පෙනී සිටීම මගහරිනවා. කලින් ඉදිරිපත් කළ ගුවන් ගමන් වාර්තා මෙවරත් ඉදිරිපත් කරනවා. මේක මහ පුදුම සහගතයි. මේ මාස පහ තුළ ගුවනින් නොව නැවකින් ආවත් එන්න ඉඩකට තිබුණා. ඒත් ඔහු අධිකරණය මගහැරන බව බැලූ බැල්මට පෙනෙන්න තිබෙනවා. ඒ නිසා ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා කියලා තමයි මේ අපරාධ කොට්ටාසේ නිලධාරීන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීති අධිනීතිඥ නාලක කොතරාල මහත්තයා මේ විදිහට සඳහන් කරේ. ඒ වෙලාවේදී තමයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල්ද සිල්වා මහතා තම සේවාදායකයා වෙනුවෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කිව්වේ මෙහෙම. ස්වාමීනි, මගේ සේවාදායකයාට අධිකරණයේ මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අඩුම තරමින් මේ නඩුවේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමක්වත් මේ දක්වා සිදු කර නැහැ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිසා ගුවන් සමාගම් දෙකම ඔහුට එම පහසුකම් දිය නොහැකි බව දැනුම් දී තිබෙනවා. වෙනත් ගුවන් සමාගමකින් ඒමට උත්සාහ කළත් මැද පෙරදිග පවතින යුදමේ වාතාවරණය මත එකී ගුවන් ගමන් වාර අවලංගු කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස ඔහු මෙම නඩුවට පෙනී සිටීමට කැමැත්තෙන් පසු වෙනවා කියලා තමයි මේ සේවාදායකයා වෙනුවෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් නීතිඥ අනිල්ද සිල්වා මහත්තයා සඳහන් කළා තියෙන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 12යි.
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: මේ වැසි තත්ත්වයත් එක්ක පැතිර යන රෝගී තත්ත්වය භයානක තත්ත්වයක්. දැන් මේ තත්ත්වය මත රැඳවියෝ 10 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රැඳිලා ඉන්න. එක්කෙනෙක් 20 වෙනිදා මියදුනා. වැලිමඩ රෝහලෙන් සිසුන් 10ක් හොයාගෙන තියෙනවා. දැන් මේ තත්ත්වයත් එක්ක මේ වැස්සත් එක්ක මේ ප්‍රදේශවල මොළේ වුණ තත්ත්වය, එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන රෝගී තත්ත්වය තමයි පැතිර යනවා කියලා කියන්නේ. ඉතින් මේ තොරතුරු වාර්තා කරලා තියෙනවාද ලංකාදීප වැඩිදුරටත් ඇතුළු පිටුවල. 54 දී මේ රැඳවියා මේ අගුරුකොළ පැලැස්ස ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී තමයි මිය ගිහිලා තියෙන්නේ. ඉතින් ඔහු මොළේ වුණ තත්ත්වය හේතුවෙන් මිය ගියා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම රැඳවියන් 10 දෙනෙකු පමණ මොළේ වුණ රෝගී තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් පසුවන බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනවා. ඒ වගේම මෙනින්ජයිටිස් රෝගී තදින් පැතිර යාම හේතුවෙන් ඊයේ අධිකරණවල නඩු කටයුතු සඳහා රැඳවියන් රැගෙන නොගිය බවත්, රැඳවියන් බැලීමට නැදෑ හිතමිතුරන්ට අවස්ථාව නොදුන් බවත් බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනවා. ඒ වගේම මෙනින්ජයිටිස් උණු රෝග ලක්ෂණ සහිත තවත් සිසුන් 10 දෙනෙකු වැලිමඩ ප්‍රදේශයෙන් හමු වූ බව, මෙවන විට වැලිමඩ මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ වැලිමඩ කැප්පිටිපොළ උඩපේරුව ප්‍රදේශවල පාසල් සිසුන් පිරිසක් මේ රෝගයට ලක්ව සිටිනවා කියලා තමයි පරීක්ෂණවලදී මේ මොළේ වුණ රෝගය වැළඳී ඇති බව තහවුරු වෙලා තියෙනවා. ඉතින් වෛද්‍යවරුන් මේ විදිහට සඳහන් කරපු බව තමයි පත්‍රයේ වාර්තා කරන්නේ. දැන් අංක තහඩු ලබා නොගත් රථවාහන 100,000ක් පමණ තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තහඩු මෝටර රථ දෙපාර්තමේන්තුවේ නාරහම්පිට ප්‍රධාන කාර්යාලයේ හෝ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර රථ දෙපාර්තමේන්තුව සහකාවෙන් ලබන ජූනි 30 වෙනිදාට පෙර, කියන්නේ ජූනි මාසේ 30 වෙනිදාට පෙර ලබා ගත යුතු බව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළා තියෙනවා. වර්ෂ දෙකේ මුද්‍රණය කළ වාහන හිමියන් ලබා නොගත් වාහන අංක තහඩු 100,000ක පමණ ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව තමයි සඳහන් වෙන්නේ. දැන් මේ පිළිබඳව තොරතුරු දැනගන්න ඕන නම් මතකේ රඳවා ගන්න පුළුවන් දුරකථන අංකයක් තියෙන්නේ 0112-315 දුරකථන අංකයට ඇමතීමක් ලබා දීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වෙලාව උදැසන 6:22.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 5000. ඔබත් අදම NLP 5000 බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
7: දන්සැල් සංවිධායකවරුනි, පොලිතීන් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
6: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: ආර්ථික අර්බුදයට හදිසි විවාදයක් වුණා විපක්ෂයේ පක්ෂ කතානායකයින් ඉල්ලයි කියලා කියනවා. ඉතින් ඩොලරය ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඊයේ 22 වෙනිදා ඉල්ලීමක් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කතානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ පැවැත්වුණා. ඔවුන් කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අවස්ථාවේදී කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමේ ශක්තිය රජයේ සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කරනවා. 2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. නින්දවුල් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් තමයි ජනාධිපතිවරයා මේ විදිහට සඳහන් කළේ. එතුමා කිව්ව කතාව අහමු.
1: නමුත් මැද පෙරදිග කලාපේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් වල අගය ඉහළ ගියා. සියලු ආණනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩියෙන් ඩොලර් ප්‍රමාණයක් අද ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාර කර්මාන්තයේ බලපෑමක් ඇති වුණා. සමහර අපනයන ආදායම් වල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. එඳ රුපියලට සාපේක්ෂ ඩොලර් ටිකක් ඉහළ යමින් තිබෙනවා. අට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. 22 අපිට රුපියල් නැහැ. 22 බැංකුවලට ඩොලර් නැහැ. මහා බැංකුවේ ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි. වෙළඳපොළ ඩොලර් හිගයක් තියෙනවා. මහා බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියෙනවා. එදා තිබ්බේ මහා බැංකුවේ ඩොලර් මිලියන 50යි. දැන් 7000කට කිට්ටු වෙලා තියෙනවා. මේ 27 වෙනිදා තවත් අපිට ඩොලර් මිලියන 800ක් හම්බ වෙනවා. ඒක ඩොලර් සංචිතයක් අපි ගාව තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව මේ ආර්ථිකය හසුරවන්න ඕන.
0: කිසිසේත්ම ආහාර හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා අවධාරණය කළේ මේ විදිහට.
1: අපි ආනයන කරන ඉන්ධන, අපි ආනයන කරන ගෑස්, අපි ආනයන කරන කිරිපිටි, අපි ආනයන කරන පොහොර කිසිසේත්ම හිගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සාහිත කරන එක. ඉදා මොකද උනේ? ඉන්ධන නැතුව ගියා, කිරිපිටි නැතුව ගියා, ගෑස් නැතුව ගියා, පොහොර කොහොමත් නැතුව ගියා. මතකද? එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි කලමනාකරණය කරගන්න ඕන. රට ඇතුලේ ප්‍රස් වලට අපි මුහුණ දුන්නා. ඉට්ටෝ වලට අපි මුහුණ දුන්නා. හැබැයි මේක අපේ පාලනයෙන් තොර තියෙන මැද පෙරදිග කලාපයේ යුදමේ තත්ත්වයක්. ඒකටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි. ගෝටට උන දෙයමයි. එහෙම වෙන්නේ මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අපි විසඳනවා. ඒ නිසා අපි භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ භාණ්ඩාගාරයේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඔයගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි. ජනතාවගේ සල්ලි. ඒත් මොකද්ද කරේ? හොඳට බදු එකතු කරන යාන්ත්‍රණය ශක්තිමත් කරා. ආසන්න වශයෙන් ගත්ත 2022 භාණ්ඩාගාර account එක බිලියන 600ක OD එකක්. අද බිලියන 1000කට කිට්ටු වෙන ධන අතිරික්තයක්. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දේශම් විපක්ෂ නියෝජනය කරන മന്ത്രിවරු අපි ආදම් බාව වසන්ත සහෝදරවරු ඒගොල්ලෝ කියවා නින්දවරු මේ විශාල ගොඩනැගිල්ලක් තියෙනවා කාලයක් තිස්සේ පාළුවට යමින් තිබෙනවා 24කට වඩා වැඩි කාලයක් මේක දිරාපත් වෙමින් තිබෙනවා මේකට මුදල් වෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා පෞගේ කාලෙ වෙන් කරන්න බැරි වෙන්නේ ඇයි භාණ්ඩාගාරයේ දැන් භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා මම ඇහුවා මේ අවුරුද්ද කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා මිලියන 500ක් වන්න වියදම් කරන්න පුළුවන්ද කියලා ඇහුවා මට කිව්වා 500ක් වියදම් කරන්න අමාරුයි කිව්වා එහෙනම් 300ක් වියදම් කරන්න පුළුවන් කිව්වා ඒක මම මිලියන 300ම වෙන් කරා තව වියදම් කරන්න පුළුවන් නම් තව දෙන්න පුළුවන් මේ අවුරුද්ද. මේ මුදල් තමුන්වහන්සේලගේ සල්ලි. දැන් මා දැක්ක අපේ දිසාපතිතුමා කිව්වා අපිට ඊළඟ අවුරුද්දට 650ක් යනවා කියලා. අපේ ඉදිකිරීම් ඉංජිනේරු මහත්තය හිටියා 650ම ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන්ද? ලබන අවුරුද්ද වැඩ කරන්න පුළුවන් මුදල් ගාණ කියන්න ඒක මම දෙන්නම්. ඒකට දැඩි තීරණයක ඉන්නවා. බජට් එකෙන් වෙන් කරන කිසි සතයක් ආපහු එවන්න එපා හිට. ඔක්කොම වැඩ කරන්න ඕන. නැත්නම් වෙන් කරලා වැඩක් නැහැ.

0: සතියක ලක්හඩ
1: Morning News Alert.
2: පුංචි වෙලාවකින් ඊයේ රාත්‍රී දිනුම් මැදලද මහජන සම්පත NLB ජය ඒ වගේ මෙගා පවල් උතරයි දැන් මේ ලොතරැයි පත් අතර ගන්න තමයි ඔබට මතක් කරන්නේ ධනනි දහනය හඳහන ගොවිසෙත ඒ කුමන ලොතරැයි ගත්තත් ඊයේ රාත්‍රී බලන්න නොහැකි වුණා නම් යලි වතාවක් අතට ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න පුළුවන්කමක් තියෙනවා වෙලාව උදෑසන 6යි විනාඩි 30යි
0: අකුරු අතර පුවත් සොයන පත්තරේ
1: සහයෝගීතා අනුග්‍රහය
3: ෆොටෝ දෙක

දැංගිතින් බලමු වාසනාව උදා වෙලාද කියලා මහජන සම්පත 6197 වන වාරයේ මුලින්ම කියන්න සූදානම් වෙන්නේ. ඒ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 2, අංක 4, 1, අංක 4, 5, 5 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ 6197 වන වාරයේ මහජන සම්පත ලොතරැයි. ඒ අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 2, 4, 1, 4, 5, 5 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගුවිසත ලොතරැයි 4039 වන වාරයේදී ජී අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 10, අංක 38, අංක 57 සහ අංක 79යි. ඔබට වාසනාව ගෙනාවේ 4039 වන වාරයේ ගුවිසත ලොතරැයි ජී අක්ෂරයේ අංක 10, අංක 38, අංක 57 සහ අංක 79යි. ඔබට වාසනාව උදා කළේ මෙගාපව ලොතරැයි 2545 වන වාරයේදී ඉසිඩ් අක්ෂරයේ ජයග්‍රහණය කළා. සුපිරි අංකය බවට පත් වුණේ අංක 21, අංක 16, අංක 21, අංක 53 සහ අංක 74යි. වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ මෙගාපව ලොතරැයි 2545 වන වාරයේදී ඉසිඩ් අක්ෂරයේ අංක 21 සුපිරි අංකය බවට පත් වුණා. අංක 16, අංක 21, අංක 53 සහ අංක 74යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධනඩි දහණය 2227 වන වාරයේදී ඉසෙඩ් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 12, අංක 19, අංක 46 සහ අංක 82. ඔබට වාසනාව උදා කළේ 2227 වන වාරයේ ධනඩි දහණය ඉසෙඩ් අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 12, අංක 19, අංක 46 සහ අංක 82යි. වාසනාවන්තයන් බිහි කළේ. හඳහන ලොතරැයි 1506 වන වාරයේදී සිංහ ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා. අංක 6, අංක 7, අංක 40 සහ අංක 41යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගන්නේ. 1506 වන වාරයේ හඳහන ලොතරැයි සිංහ ලග්නයේ ජයග්‍රහණය කළේ අංක 6, අංක 7, 40, අංක 41 වාසනාව අරගෙන ආවේ. අද සම්පත ලොතරැයි 772 වන වාරයේදී රටාව වන්නේ අංක 5, 5, අංක 4යි, 5, 5, අංක 1, 4, 5, 5 ඒ අක්ෂරය. අද සම්පත 772 වන වාරය අංක 5, 5, අංක 4යි, 5, 5, අංක 1, 4, 5, 5 ඒ අක්ෂරය ජයග්‍රහයි. වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ජය ලොතරැයි 465 වන වාරයේදී කියලා බලන්න. ඔබේ ලොතරැයි මේ වෙලාවේ අතේ ඇති. ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණා නම් ඊ අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 6, අංක 5, අංක 0, අංක 3. ජය ලොතරැයි සටහන් වුණේ අංක 465 වන වාරයේ ඊ අක්ෂරය අංක 6, අංක 5, අංක 0, අංක 3. ජයග්‍රහී වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. සුබ දවසක් ලොතරැයි 313 වන වාරයේදී මේෂ ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 17, අංක 37 සහ අංක 60 වාසනාව අරගෙන ඉදදී ප්‍රවර්ධන අංක වුණේ අංක 56යි 24. 313 වන වාරයේ සුබ දවසක් ලොතරැයි මේෂ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ අංක 17, අංක 37, අංක 60 ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. අංක 56, 24 ප්‍රවර්ධන අංකය වුණේ. ඊයේ රාත්‍රියේ දිනුම් අදින් ලද සුබ දවසක්, ඒ වගේම ජය ලොතරැයි අද සම්පත හඳහන ධනනි දහණය මෙගාපව ගුවිසිත මහජන සම්පත යලි වතාවක් ඔබට බලන්න අවස්ථාව ලැබුණු වෙලාව උදැසන 6යි විනාඩි 34යි. ඔබ ලක්කන සමග

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ

0: ශ්‍රී ලංකාව තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා අවධාරණය කරනවා. ආර්ථිකය හකුළුවන කිසිදු තීන්දුවක් රජයගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙන්න මේ විදිහට කිව්වා.
1: ඩොලරයට ඉල්ලුම වැඩි වෙනවා. ඒ ඉල්ලුම සම්පාදනය කරගන්න තියෙන සැපවීම සීමා වෙනවා මේ කෙටි කාලය ඇතුළතදී. ඒ අනුව අසාමාන්‍ය විදිහට මේ තත්ත්වය ඉහළ ගිහිල්ලා ඊයේ වෙනකොට 350 ඉක්මවලා ගියා. මේ මොහොත වෙනකොට අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ මැදි අගය දැන් 330ට ඇවිල්ලා තියෙනවා. ඒ ඉල්ලා සිටින රේට් එක ගණුම්කරුවන්ගේ පැත්තෙන් ෆොරෙක්ස් මාකට් එකේ 327යි විකුණන්න සූදානම් වෙනවා 332යි. ඒක මැද අගයේ විදිහට 330යි. මං හිතනවා අපි රට ගැන ආදරයක්, සමාජ ගැන ආදරයක්, ආර්ථික ගැන ආදරයක් තියෙන මිනිසුන් මේක සුබදායි ප්‍රවෘත්තිය. ඒත් එක්කම මේ 27 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික දෙකක් එකවර ලැබීමට විදායක අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා තියෙනවා.

0: රය විසින් විශාල ශක්තිමත් භාවයක් මේ රුපියල් ආරක්ෂා කරගන්න ඒක වැදගත් වෙනවා. මම හිතනවා ඔබ ඒ කාර්යය හරියට කරමින් තියෙනවා.
1: රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස අවශ්‍ය තීරණ තීන්දු එකින් එක ගන්නා බව අමාත්‍යනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා සඳහන් කරනවා. ආර්ථිකයේ අඩපණ නොවන ලෙස තීරණ ගැනීමට කටයුතු කරන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙන්න මේ විදිහට කිව්වේ.
0: පෙබරවාරි 28 වෙනිදා උත්සන්න වෙච්ච මේ මැදපෙරදිග අර්බුදයේ අපි රටක් විදියට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබිය වෙලාවක තමයි මේ බාහිර කම්පණය ඇති වෙන්නේ. එහි ප්‍රතිඵලයක් අනුව අපේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලේ කමිල 2026 වර්ෂයේ මාර්තු 2 වෙනිදා වෙනකොට පැවති ඩොලර් 74.724 අගය මැයි මාසේ 18 වෙනි දිනට ඇමරිකානු ඩොලර් 116.73ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. 50%කටත් වැඩි අගයක්. ඒ නිසා ඉන්ධන ආනයන වියදම 2025 වර්ෂයේ මාර්තු මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් 360.7 සිට 2026 මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් 630 දක්වා 75%කින් සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා. පළවෙනි මාස 4 වෙනකොට ඩොලර් බිලියන 3ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ තුලනයට එහි තියෙන ජංගම ගිණුමට ඇතිවිය හැකි බලපෑම අවම වෙලා තියෙනවා. අපි අපේක්ෂා කර මට්ටමට වඩා හොඳ මට්ටමක තියෙන බලපෑම අපි දැනට තියෙන්නේ උද්දමනයේ රාමුවක් ඇතුලේ අපි ඉන්නේ. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපිට අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමක තමයි දැනට තියෙන්නේ.
1: මහ බැංකුව මූල ස්ථාවරත්වය පවත්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්තයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව තමයි එතුමා කියන්නේ.
0: රුපියල් අවප්‍රමාණ වීමේදී මෙය සුවිශේෂී තත්ත්වයක්. මේක කෙටි කාලයකට පවතින්නේ. ඒ අනුව අපි ආණ්ඩුව විදියට ගන්න ඕන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මේ වෙනකොට එකින් එක අපි ගන්නෙත් පවතින තත්ත්වය අත්අඩා බලමින්. ඒකට හේතුව අපි මේ ගන්න තීන්දුව විසින් කිසිම ආකාරයකට ආර්ථිකය අඩපණ නොවිය යුතු, ආර්ථිකය හකුලන්නේ නැතුව ඒ වර්ධනය පවත්වාගෙන යන්න. ඊට අමතරව මහ බැංකුව විසින් මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ගෝන් ගනිමින් ඉන්නවා. අපි සංචිත ගොඩනගාගෙන තියෙනවා. ඒ සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළඳපළ නිදාස් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හැසිරීමේදී අපි අමතක නොකළ යුතු ප්‍රධානම සාධකයේ තමයි ශ්‍රී ලංකාවේ රුපියල් වලට ලැබෙන පොලි අනුපාතයේ 10%ක් ඒ ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ඩොලරයට ලැබෙන පොලි අනුපාතයට වඩා වැඩි අගයක්. ඒ නිසා පොලි අනුපාත අතර වෙනසම 5%ක් විතර තියෙනවා. ඒ තේරුම තමයි වර්ෂයක් ඇතුළතදී ඩොලරයට සාපේක්ෂව රුපියල ක්‍රමිකව 5%කින් 6%කින් අවප්‍රමාණ වීම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ සුවිශේෂී තත්ත්වයේදී මේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී 5%කින් විතර අවප්‍රමාණ වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒ කාරණයට මැදිහත් වෙනවා. අර වාහන ආනයනය නතර කරයි කියන එකත් ආයේ පොඩි මම පැහැදිලි කරන්න ඕනේ. එම කිසිදු තීන්දුවක් අරගෙන නැහැ වාහන ආනයනය නතර කරන්න. මේ විනිමය අනුපාතයේ පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා වාහන විතරක් නෙමෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමට ආර්ථිකයේ හැකිලීමට තීන්දුවක් ගන්න නැහැ. තොරතුරු පාදකව මේ සඳහා මැදිහත් වීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
1: රුපියල් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් රාජ්‍යයක් ලෙස ක්‍රියාමාර්ග ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහත්තයාත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
2: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සාමාන්‍යයෙන් පවත්වන බව ඇත්ත. නමුත් නැවත පාර්ලිමේන්තුව පවත්වන තිබෙන්නේ ජූනි මාසේ 9 වෙනිදා. සති දෙකකට එහා පැත්තේ කාලයක් තිබෙන්නේ. ඒ නිසා අපි තීන්දුව කරපු දේ තමයි ජූනි මාස මුල් සතියේ වගේ දිනක පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්කරන්නේ. ඊයේ පෙරේද දවස් දෙකේම රටේ මෙතන ඒව කතා කළා. රට පාලනය කරන ජනතාවපත් කරගත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් තිබෙනවා. ඒකට ඒ ආණ්ඩුව මැදිහත් වෙමින් තිබෙනවා. අපි මේ රටේ දැන් ඇති වී තිබෙන ඩොලරකේ ප්‍රශ්නේ දන්නවා. ඒ ඩොලරකේ ප්‍රශ්නේ කරන්න පුළුවන් හැම මැදිහත් වීමක්ම අපි කරමින් තිබෙනවා.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: Satyaki Lakhanda
3: Morning News Alert.
1: ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජයේ බැඳී සිටින බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය සඳහන් කළා. ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින් සමග පැවති හමුවකට එක්වමින් මෙන්න මේ විදිහට කිව්වේ.
5: ජේ ශ්‍රී ලංකා රජය වර්තමානයේ පාලනය කරගෙන යන ආණ්ඩුව හැටියට අපිට මේ අත්පත් කරගත්තු ජයග්‍රහණයේ ලොකු

0: දෙයක්. ඒක මේ වෙනකොට තේකේ අපිට විරුද්ධ කණ්ඩායම් එක්ක අපිද මේකේ අපි තල දෙකක් තිබෙනවා. එකක් තමයි අපි මේ අරගෙන යන්න බලාපොරොත්තු වෙන රාජ්‍ය ගමන, ඒ වගේම ආණ්ඩුවේ ගමන, ඒ වගේම මේ ආණ්ඩුවේ ගමනට එරෙහි අනෙකුත් කණ්ඩායම්. ඉතින් මේ දෙක අතරේ අපේ මැද පාරේ අපි අරන් යනවා කියන එක, විශේෂයෙන්ම අපේ කණ්ඩායම රැක ගැනීමත්, අපිට ඡන්දය දුන්නු බලවේගය ආරක්ෂා කර ගැනීම, ඒ වගේම අපිට ඡන්දය දුන්නු පිරිසගේ බලාපොරොත්තු සඵල කරමින් ඉදිරියටත් මේ මාර්ගය අරන් යන එක, ඒ රටේ ආර්ථික තත්ත්වය නැත්නම් ආර්ථික සංවර්ධනය, භෞතික සංවර්ධනය, සමාජ සංවර්ධනය එක්කම ජනතා විශ්වාසය කියන එකත් ඉදිරියට අරගෙන යෑම අපි අනිවාර්යෙන් අපිට පැවරිලා තිබෙන වගකීමක්. ඒත් ඒකෙදි මේ ජනතා විශ්වාසය කියන එක දින දිනම අපේ අපිට ඡන්දය දුන් ජනතාවත් මේ අපිට ඡන්දය නොදුන් ජනතාවත් දෙගොල්ලොම ආකර්ෂණය කරගෙන ඒ හැමෝගේම අවශ්‍යතාවයන් තෘප්ත වෙන රටක් හැටියට ලෝකයේ ඉහළට අරගෙන යන්න වර්තමාන ආණ්ඩුව හැටියට අපි බැඳිලා ඉන්නවා.
1: වෙලාව උදැසන 6යි විනාඩි 45යි.
2: සතියක ලක්හද
1: News Alert. පසුගියේ රජයේ සමයන්හිදී ගල්ලංගුරු වංචාවන්ට සම්බන්ධ වූ අයට ඉදිරියේදී විනිසුරු මඩුලක් හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීමට සිදුවන බව සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත මහත්තයා සඳහන් කරන්නේ මෙන්න මේ විදියට.
3: ගල්ලංගුරු වංචාව කියන එක වෙලා තියෙනවා 2009 විතර ඉඳලා. නොරොච්චෝලේ පටන් ගත්ත දවසේ ඉඳලා මේ වංචා දූෂණ වෙලා තියෙනවා. එතකොට වර්තමානයේ මොනවාරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙයි නම් මේ සම්බන්ධයෙන්ුත් පැමිණිලි දාන්න පුළුවන්. පහුගිය රජයන් සමයේ තමයි වැඩිම වංචා දූෂණ වෙලා තියෙන්නේ. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ ඒ කාලේ. මොකද පැමිණිලි දාන්න ආපු කට්ටිය, පැමිණිලි දාන්න බැරුව හැංගිච්ච කට්ටිය ඔක්කොම ඉදිරියේදී ඇවිල්ලා කොමිසමෙන් ඇවිල්ලා උත්තර දෙන්න සිද්ධ වෙයි. ඒ මොකද දැන් අපි දැම්ම පැමිණිලි කීපයක්. ඒ පැමිණිලි වල ප්‍රධාන චූදිතයා වුණේ කවුද? පාඩලි චම්පික අමාත්‍යවරයා. අමාත්‍යවරයාගේ කාලේ වෙච්ච වංචා දූෂණ සම්බන්ධයෙන්. එතකොට මේකේ විපක්ෂයේ බොහෝ අමාත්‍යවරු ඉන්නවා පහුගිය කාලේ. එතකොට ගල්ලංගුරු සංස්ථාවේ සභාපතිවරු ඉන්නවා. රාජපක්ෂ රෙජිමේ කට්ටිය ඉන්නවා මේ වංචා දූෂණ සම්බන්ධයෙන් වග කියන්න ඕනි කට්ටිය. දැන් ඒගොල්ලන්ට හැංගෙන්න බෑ. ත්‍රිපුත්ගල විනිසුරු මණ්ඩලයක් ඉස්සරහා තමයි මේ කොමිසමේ නඩු ටික විභාග වෙන්නේ.

0: Radio ITN.
1: වෙලාව 10:52.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සතියක් ලක්හඩ.

කපිලගේ මරණයේ විමර්ශන සාර්ථක කරගන්න නම් දුරකථනයේ අගුළු කඩිනමින් ඇරගන්න. සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන දුරකථනයේ අගුළු විවෘත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ අපරාධ කොට්ටාෂයට ඊයේ නියෝග කළ තියෙනවා. මහේස්ත්‍රාත්වරයා මේ බව පෙන්වා දුන්නේ විමර්ශන සාර්ථක කර ගැනීමට නම් අගුල විවෘත කිරීමේ කටයුතු වලට ප්‍රමුඛතාවය දිය යුතු බව කොළුපිටිය පේද්විස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද දසිල්වා මහතාගේ නිවසේ කාමරයක ගෙලවැල්ලාගෙන කපිල චන්දසේන සැක කටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ කැඳවූ අවස්ථාවේදී පොලිසිය විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මේ නියෝගය නිකුත් කළා තියෙනවා. ඉතින් පොලිසියට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මරණකරුගේ ෆෝන් එකේ ලොක් එක ඉවත් කිරීමේ කටයුතු කළාද යනුවෙන් ප්‍රශ්න කළා තියෙනවා. මොසම සක්‍රීය වේ. පෙදෙස් රැසකට අදත් මහ වැසි මොසම් තත්ත්වය විටින් විට සක්‍රීය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේදී තද වැසි ඇති විය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හෝමාගම, පාදුක්ක, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රදේශ ගණනාවක් සහ පහත්බිම් ඊයේ ජලයෙන් යට වී ගොස් තියෙනවා. ඉතින් අධික වර්ෂාව හේතුවෙන් මීගමුව කොටදෙනියාව මාර්ගයේ මැල්ලවගෙදර පාලම පෙරේදා අලුයම කඩා වැටලා තියෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාතුලින් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඊයේ දවස පුරා තදවැසි ඇති වූ බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගම්පහ සහ කෑගල් යන දිස්ත්‍රික්ක වල ඊයේ මිලිමීටර 300කට වැඩි අධික තද වැසි ඇති වූ බවත් දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෑගල්ල, හම්බගමුව ඒ වගේම ඒ ප්‍රදේශ වලට මිලිමීටර 336ක වැඩිම වර්ෂාපතනයක් දැහැල්ලා තියෙනවා. දෙයෝ විට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් ඊයේ වසදමෙමට බලධාරීන් කටයුතු කළා. රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 3ක් සහ දෙයෝ විට පාසල් 3ක් ඊට අයත් වෙනවා. ඉතින් මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගංගාවට ප්‍රදේශවලට සුළු ගඟ වතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අයහපත් කලුගුණක තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 40ක පවුල් 338කට අයත් 1877 දෙනෙකු අපදාවට ලක් වෙලා තියෙනවා කියලා තමයි කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා සඳහන් කරන්නේ. එවැගේම කැස්බෑව, පාදුක්ක, හෝමාගම, සීතාවක ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටින බවත් සඳහන් වෙනවා. ඉතින් අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9ක පවුල් 74කට අයත් 271 දෙනෙකු පීඩාවට පත් වෙලා තියෙනවා කියලා තමයි කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහත්තයා සඳහන් කරන්නේ. ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර, කළුතර, පානදුර, බේරුවල, හොරණ, බණ්ඩාරගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලත් ජනතාව මෙසේ පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් කොමුණත් මේ තද වර්ෂාවත් එක්ක පරිස්සම් විය යුතු කරුණු කාරණා ගැනාවක් තිබෙනවා. එකක් තමයි දැන් පස්කඳු නායම්, ගස් කඩා වැටීම්, ඒ විතරක් නෙමෙයි මොළේ වුණ තත්ත්වය වර්ධනය වීමේ තත්ත්වය, දැන් මේ සියලු දේවල් එක්ක ඩෙංගු රෝගය හිස උසවන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක ඒව පාලනය කර ගැනීම සඳහා පරිසරය පිරිසිදු තබා ගැනීම, මේ සියලු කටයුතුත් එක්ක විමසිලිමත්ව තමන්ගේ රාජකාරියට අමතරව කටයුතු කිරීමට සිදු වෙලා තියෙනවා. ඉතින් වෙලාව උදැසන 6යි විනාඩි 56යි. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සොයා බලන්න සූදානම් වෙන්නේ දැන් ලෝකයේ තොරතුරු වාර්තා කරද්දී තමගේ පුතාගේ දෙවන විවාහ මංගල උත්සවයට සහභාගී වෙන්නට ජනාධිපති ට්‍රම්ප්ට හැකියාවක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඉරාන යුද්ධයේ හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතියන්තයේ පැවැත්වෙන සිය වැඩිමල් පුතුගේ විවාහ මංගල උත්සවය මගහැරීමට ඉඩ ඇතැයි ඇමරිකන් මාධ්‍ය සඳහන් කරනවා. දැන් මේකට හේතුව අතින් මේ යුදමේ තත්ත්වයත් එක්ක තමන්ගේ ජීවිතයට එල්ල වෙලා තියෙන තර්ජනයත් එක්ක මේ අවස්ථාවට සහභාගී වෙන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉරාන යුද්ධයේ හේතුවෙන් ට්‍රම්ප්ට ඉරානයේ මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය හේතු කරගෙන තමයි විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ජනාධිපති ආරක්ෂකංශ නිලධාරීන්ට සිදු වෙලා තියෙන නිසා මේකට සහභාගී වෙන්න විදිහක් නැහැ කියලා තමයි කියන්නේ.
ඇමරිකානු රාජ්‍යලේකම් ඉන්දියාවේ සංචාරයක ඇමරිකන් රාජ්‍යලේකම් මාකෝ රෝබියෝ අද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව දවල මන්දිරයේ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. රෝබියෝ 26 වෙනිදා ඉන්දියාවේ රැඳී සිටනවා කියලා තමයි 26 වෙනිදා වෙනකන් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඡායාරූප සහිතව ලංකාදීපයේ වාර්තා කරනවා. චීන හමුදා ජෙනරාල්වරිය ඉලෝන් මස්ක් ගැන ඔත්තු බලලා දැන් මෙහෙම ඔත්තු බලලා තියෙන්නේ වේටර්වරියක ලෙස වෙස්වලාගෙන ඔත්තු බැලුවා කියලා තමයි කසුකුසුවක් තියෙන්නේ. ඉතින් ඉලෝන් මස්ක් ගැන ඔත්තු බැලුවා කියලා කියන ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට ගිය අවස්ථාවේදී ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිවරාගෙන ගියේ ඉලෝන් මස්ක් කියලා කියන්නේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ඔහු ගැන තොරතුරු ඔත්තු බැලුවා කියලා කියන්නේ වේටර්වරියක් විදිහට වෙස්වලාගෙන. ඊශ්‍රායල් හමුදා ප්‍රහාර වලින් ලෙබනනයේ 3000ක් මිය ගිහින් ඊශ්‍රායල් හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මාර්තු මාසයේ ආරම්භයේ ආරම්භ කළ යුදමයම හේතුවෙන් මිය ගිය ලෙබනන් වැසියන් ගණන මෙවැනි විට 3000 සීමාව පසු කළා තියෙනවා කියලා තමයි සෞඛ්‍ය මේ බව නිවේදනය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා අතරේ සටන් විරාම සාකච්ඡා පැවැත්වුවත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැහැ කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා. වෙලාව දසන 6යි විනාඩි 58යි. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ චෙස් තරගාවලිය ශ්‍රී ලංකාවට රම් පදක්කම් 4ක් වස්කඩුව සිට්‍රස් හෝටලේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ බ්ලිට්ස් අධිවේගී චෙස් තරගාවලියේ ශ්‍රී ලංකාව රන් රිදී සහ ලෝකඩ පදක්කම් 11ක් දිනාගෙන තියෙනවා. ඉතින් රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 4ක් රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කමක් ලෝකඩ පදක්කම් 6ක් මේ පදක්කම් ගොන්නට ඇතුළත් වෙලා තියෙනවා. අධිවේගී අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ DDLN දන්දෙනිය එවැගේම කනිෂ්කා තන්තුලි ආසියා සෙනුදි චේතික කරුණාරත්න රන් පදක්කම් 4 දෙනා විදියට නම් කරන්න පුළුවන්. ඒත් එක්කම කබඩි නිලවරණයේ සඳුදා තනි අශ්වයෙකුගේ තරගයක් වන ලකුණු කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. විධායක සභාවේ දුර 14ක් පිරවීම සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය ඒ කියන්නේ සඳුදා පෙරවරු 10ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා කියලා කියනවා. ඉතින් දිස්ත්‍රික් සංගම 18න් ක්‍රීඩා සමාජ 4කට හිමි ඡන්ද 40ක් උරුගා බැලින මෙවර නිලවරණයේදී සභාපති ධුරේට අමිල ලක්ප්‍රිය අනුරාධපුරයෙන් ජයවීර ජයසුන්දර බදුල්ලේ යන මේ නම් තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඒදී ඡන්ද අවම 21ක් ලබා ගන්නා සභාපති අපේක්ෂකයාට නිලවරණ ජය ගැනීමේ අවස්ථාව සැලසීලා තියෙනවා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ඉල්ලීමකට ක්‍රීඩා ඇමති තේරීම් කමිටුව වෙනස් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා මේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ඉල්ලීම් පරිදි ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කරලා තියෙනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා විසින් කපිල විජේ ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් නියුත් නව තේරීම් කමිටුවක් පත් කරලා තියෙනවා. ඉතින් අමල් සිල්වා, බෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනේ සදසිල්ලා නව තේරීම් කමිටුවේ අනිකුත් සාමාජිකයන් වෙනවා කියලා තමයි අද ලංකාදීප වාර්තා කරන්නේ.

0: കാർട്ടൂൺസ്.
1: അത് പങ്കജ് രുവിന്ദ്രന്റെ സർദാം കാർട്ടൂണ് රුපියල වැටෙන එක නවත්තන්න පළපුරුදු අයගෙන් උපදෙස් දෙනවා. උපදෙස් ගන්න ඕනේ මහ බැංකුව කඩපු අයගෙන්ද හොරුන්ගෙන්ද? පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ් ඔබට වාසනාවන්ත සුන්දර සතියන්තයක්. වෙලාව 07:00.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: අයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක් උදේ 7:05යි.

0: ඇයිවන් සුබදසන ගුඩ් මෝනින් රනිල්. බොහොම කාලයකට පස්සේ අපි මුණ ගැහෙනවා.
1: ඔව් සතියකට පස්සේ අපි මුණ ගැහෙන්නේ. මේ හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් කිව්වට අදත් ටිකක් වහිනවා. ටිකක් නෙවෙයි මිලිමීටර් 100කට ආසන්න වර්ෂාවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දවසෙත් ලැබෙනවා කියලා තියෙනවා. ඒ නිසා අපි මුලින්ම මේ වැස්සගෙන කියන්නේ ආව බය කරන්න නෙවෙයි. හැබැයි සැලකිල්ලෙන් ඉන්න කියන කාරණාව විශේෂයෙන් මේ අත්තනගලුවේ සඳහා නිකුත් කළ ගං වතුර අනතුරු එංගවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කළා තියෙනවා. ඒ වගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර ඇදහිලි දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 100ක්ම වූ තද වැසි ලැබෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ නිසාම ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ගං වතුර පොඩි අවදානමක් තියෙනවා. ඒ වගේම කටුනායක මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයෙන් මෙවැනිට ජලයෙන් යට වී ඇති නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රදේශවලට සුළු ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වෙනවා.
0: දැන් කොහොම හරි මීට හරියටම අවුරුදු 90කට විතර කලින් 1930 ගණන්වල වගේ මේ 22 වෙනි සිකුරාදා දවසක කැලණි ගඟේ ජල මට්ටම එහෙම ටිකක් ඉහළ ගියා කියලා පරණ ප්‍රවෘත්ති වාර්තාවක දිවිජ කතන්දරයක් අද උදේ මම දැක්ක සමාජ මාධ්‍ය ඇතුළේ එහෙම සැරිසරනවා. මේ අතීතේ මාය වෙනවද ඒ දවසේම වෙනවද වගේ කතන්දර ටිකක්. ඒ වැඩන්නේ කොහොම හරි පරිස්සම් වෙන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
0: වැස්ස වෙලාවට සහ කුණු අනතුරු වලින් ඔබේ ජීවිත සහ ඔබේ පවුල ලුඳු වේ ආරක්ෂා කරගන්න ඔබට සුවිශේෂී වගකීමක් තියෙනවා. ඒ ගැනත් අපි මතක් කරන්න ඕන උදේ පාන්දරම විශේෂයෙන්ම ගමන් බිමන් යනවා නම් කුඩයක් එහෙම අරගෙන යන්න. හුඟක් වෙලාවට අපිට අමතක වෙන දේ මේ වැස්ස වෙලාවෙත් යතුරු පැදි අරගෙන යනවා. සමහරවිට රේන් කෝට් එක දාගෙන යන්න අමතක වෙනවා. මොකද ගෙදරින් පිට වෙන වෙලාවයි වහින්නේ නැහැ නේ රණී. ඒ නිසා ඔබ සෝදානං ශරීරයෙන් ගමන් කිරීම වටිනවා. ඒ වගේම තමයි මහාමාර්ග භාවිතා කරද්දී විශේෂයෙන්ම ඉතාම ප්‍රවේශමෙන් ඔබේ වාහන පදවන්න ඕනේ. මොකද වෙනදා යන වේගෙන් ගිහිල්ලා තිරිංග පද්ධති ක්‍රියාත්මක වීම, පාරලිස්සා යාම මේ වගේ දේවල් නිසා අනතුරු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය විශේෂම ඉල්ලීමක් කරන්න තියෙනවා මේ පයින් යන මිනිස්සු. ඒ අය එතකොට යතුරු පැදි වලින් සහ පා පැදි වලින් ගමන් කරන අය වැස්සේ දෙමි දෙමින යන්නේ. හරිද? සමහර වෙලාවට අපි අපේ වාහනේ යනකොට අපි නොතෙමෙන නිසා අපිට හිතෙනවා අර ට්‍රැෆික් වලදී එහෙම නැත්නම් අනිකුත් ස්ථාන වලදී එහෙම මේ වෙනදා දින තරගකාරී බව තියාගන්න. අනේ ඉතින් වැස්සේ දෙමි දෙමින යන මිනිස්සු දැක්කම පොඩි අවස්ථාවක් දෙන්නේ කියන්නේ මනුස්සකම කියලා කියන්නේ. සමහර වෙලාවට වතුර වලක් තියෙන තැනින් කවුරු හරි පයින් යනකොට ඇවිදගෙන යනකොට අපි අර යන වේගෙම වාහනේ ගියාම ඉතාම සුබ ගමනක් නේ. අද විවාහ ගණනාවක් එහෙමත් ලංකාවේ තියෙනවා විවිධ. හරි. ඉතින් ඒවට සහභාගී වෙන මිනිස්සු රැකී ආරක්ෂා වලට යන මිනිස්සු නාවගෙන අපි යනවා නම් අපේ මනුස්සකම කොතනද තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ කියපු කාරණා ගැන චුට්ටක් විතර කල්පනා කරන්න.
1: අනිත් එක තමයි මදුශංක මේ අතුරු පැදිවල යන සහෝදරවරු සහෝදරියෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ දවස්වල වැස්සන ලිස්සනවා. හුඟක් වෙලාවට අපි දකිනවා පාරේ හැමදැනම අනතුරු වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බයිසිකලේ ලිස්සලා එහෙම නැත්නම් යතුරු පැදියේ ලිස්සලා. ඉතින් බොහෝ අනතුරු අපි දකින්න පාරේදී එහෙම වගේ වෙලාවට ඔයාගේ වාහනේ නවත්තලා පොඩ්ඩක් ඒගොල්ලන්ට උදව් කරන්නත් කාරුණික වෙන්නේ.

0: NLP 14 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP 14 ඔබත් අදම NLP 14 බලාගන්න.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLP දනඩිතහනේ ලොතරැය්‍යෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: විසිහය වසරේ සමාරම්භය.
1: මැයි 26වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
5: ITN ලක්හඩ පූජා
3: සම්බ

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා. සතියක ලක්හඬ.
4: උදේ 7 විනාඩි 23යි වෙලාව. අනිල් දවසක් ගුරුවරයෙක් එනවා පන්තියට මේ දරුවන්ට උගන්න. මේ ආව ගමන් ඒක පාඩම, යාගේ ගණිතේ පාඩම් පටන් ගන්නවා. අයිබෝන් ළමයි ගුඩ් මෝර්නින් එම කියලා වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ බ්ලැක් බෝඩ් එක පැත්තට හැරලා ලියාගෙන යනවා නවරක් චක්කරේ. නවරක් එක 9යි, නවර දෙක 18යි, නවරක් 3 27යි, නවරක් 4 36යි. ඔහොම ලියාගෙන යනවා. හරි, නවරක් අත 63යි, නවරක්කට 72යි, නවවරක් 981යි, නවරක් 10 91යි කියලා. අවයින පකස් ගාලා hina යන්න පටන් ගන්න. අනේ වන්ද සර් මොනවා කරනවද මන් දන්නේ. දැන් මේ ළමයි hina වෙන්න පටන් ගන්න. මොකද නවරක් 10 90යිනේ. සර් ලියන්නේ 91යි කියලා. මේක බලන් ඉඳලා සර් අහනවා මේ ඇයි ඔයගොල්ලෝ hina වෙන්නේ? සර්ට වැරදුනා, සර්ට වැරදුනා කියලා. දැන් මේ දරුවෝ ටික කියනවා මොකද්ද මට වෙච්චි වරද? සර් නවරක් 10 91යි නෙවෙයිනේ සර්. නවරක් 10 90යි සර්. ආව්. මේ සර් ඊට පස්සේ ළමයින්ට හරි අබුරු පාඩමක් කියලා දෙනවා. එයා කියනවා මමත් මිනිස්සෙක් පුතා. ගුරුවරයෙක් තමයි ඒ උනට මම මිනිස්සෙක්. මටත් වරදින්න පුළුවන්. මට වැරදුනහම ඔයා hina වුණා. මම නවරක් 1 ඉඳන් නවරක් 9 වෙනකන් හරියට වාඩලිවා. මට නව වතාවක් හරි ගියකට වා මාව අගේ නුගලට මට එක වතාවක් වැරදෙනකොට වා hina වෙන්න පටන් ගත්තා. මේ සමාජයේ හුඟක් කාලවට අපිට දකින්න හම්බෙන්නේ ඔන්න ඕක තමයි. අපි 90%ක් මිනිස්සුන්ට හොඳ දේවල් කරනවා. ඒක පේන්නේ නැහැ. හැබැයි අපි අදින් අත්වැරදීමකින් හරි 1%ක් නැත්නම් 0.2% ගානක පොඩි වරදක් සිද්ධ වුණොත් මිනිස්සු ඒකට hina වෙන්න උසුළු විසුළු කරන්න පටන් ගන්නවා. මේ පණිවිඩය මේ ගුරුවරයා මේ දරුවන්ට තේරුම් ගන්න තමයි මේ උපරවැට්ටිය දාන්නේ. ගුරුවරයාට ගණන් බැරුවත් නවරක් 9 ඉඳන් චක්‍රය දන්න මිනිහ නවරක් 10 90යි කියන නොදන්නව නෙවෙන්නේ නේද? මේ ගුරුවරයාට ඕන වුණා ළමයින්ට වෙන පණිවිඩයක් කියන්න, වෙන කතාවක් කියන්න. මේ කතාව අපි අපේ ජීවිතේට ආදේශ කරලා බැලුවොත්, වා හොඳට මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබම කල්පනා කරලා බලන්න නෝන හදලා දෙන තේ කෝප්පය. හරි. ඒක රස තේ එකක් වුණාම අනේ නෝන වගේ තේ එක රසයි කියලා කියන්න අමතක වෙච්ච කටින්ම තේකට කහට වැඩි වුණා. එහෙම නැත්නම් තේකට සීනි වැඩි වුණා. සමහර වෙලාවට කුස්සිය හදිස්සියට සීනිලුණුයි පැටලලා ලුණු ටිකක් ඕකට වැටුණොත්. අපි කෑ ගැහුවනේ. පුංචි වරදට අනේ මේකට ඔයා අතින් වැරදිලා ලුණුනේ වැටිලා දීන්. අපි වෙන තේකක් හදමුද නෝන කියලා නොකිය. හරි. මාව කන්න බලන් ඉන්න මොන කර්මයකට කරගෙවුවද දන්නේ නැහැ. තමුසෙනම් මහ පුදුම වාතයක්. කියලා ජලම් බලන් ගාලා අර ගෙදර වටේ පිටේ මිනිසුන් දැහෙන්න බලම් බිගම් පොළවේ ගහලා දාන සද්දී. මං කියන්නේ එහෙම දැම්මම කමක් නැහැ. ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් හොඳ දවසට මුළු ගමඩම ඇහෙන්නේ නම් කෑ ගහලා කියන්න අපේ නෝන තමයි රහටම දෙය හදන්නේ. හොද්දට ලුණු ටිකක් වැඩි වෙනකොට හට්ටිය පොළවේ ගහන්න එන මොරල් එක ඒ කෑම එක රහ දවසෙත් වර්ණනා කරන්න පුළුවන් වෙන්නේ බේරණේ. ඔක හොඟාක් තැන්වල සිද්ධුනේ. මේක දැන් මෙහෙම කියනකොට නෝනලා ටික hina වෙනව බලන්නනේ. අපේ මිනිස්සු ගැන කියන්නේ ඇත්තනේ කියලා. ඒකම අනිත් පැත්ත. හස්බන් ගොඩාක් දුක් විඳලා මහන්සිලා කරදර වෙලා ජීවිතේ හුඟක් දේවල් කැප කරලා වාඩ හොඳම දේවල් ගෙනත් දීලා තියෙනවා. වාඩ අරගෙන ආව ඇඳුම, එවනද වාඩ අරගෙන ආව සරෙප්පු දෙක, වාඩ අරගෙන ආව හෑන්ඩ් බෑග් එක. එයාට ලස්සනයි කියලා හිතුන එක. ඒක සමහරට ඔයා කැමති මේකන වෙන්න පුළුවන්. එහෙම වෙලාවට හුඟක් වයිෆ්ලා කරන්නේ රණින් මූණටම කියලා දානවා. හරි. අනේ වන්දන වාඩ චොයිස් යන්නේ. වාඩ තේරුම් ගන්න බෑනේ වාඩ මාව. වා කැමති අකමැති දේවල් දන්නේ නෑ මම. හරි. මම මොනවටද කැමති? මම මොනවට දාස නැති කියලා ආ දන්නේ. මම අවුරුදු කීයක්ද ඔයා මගෙත් එක්ක? හැබැයි අපිට හිතෙනවා නම් මේ මිනිස්සයාට මේක දැක්කම මාව මතක් වෙලා එයාට ලස්සනයි කියලා දැනෙච්ච දේ මං වෙනුවෙන් අරගෙන ආවා. අනේ මේකට thank you. අපිට මේ වෙන කලර්ස් මොනවද තිබුණේ නැන්ද? අපි හෙඩ හවුස්ර පොඩ්ඩක් ගිහිල්ලා බලමුද? අලුත් බෑග් එකක් මාරු කරන්න. මේක ලස්සනයි. ඒ වුණාට තාම මොනවද තියෙන්නේ කියලා බලමු. ඕනම දෙයක් රනිල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම ගොඩක් තියෙනවානේ. බොල්ලෙන් ගහුවාගේ අපි කියනවට වඩා. අපිට ඒක කතා කරලා වෙනස් කරන්න බලමු. මම මේකට ගොඩාක් ආසයි වා කැමති නිසා. වෙන කලර්ස් මොකුත් තිබෙන්නේ නැද්ද? එහෙම විතර ඕන මේක බැලන්ස් කරගන්න පුළුවන්. ඇඳුමක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඉතින් හැමතැනම මේ සමාජයේ ඕනම තැනක තව කෙනෙක් අපිට උදව්වක් කරපුවහම, තව කෙනෙක් අපි වෙනුවෙන් යමක් කරපුවහම ඒකට කෘතගුණ සැලකන්න පුළුවන් නම් තමයි වටින්නේ. වරදී අඩුපාඩු අපි හැමෝමදින් සිද්ධ වෙනවනේ. ඉතින් පොඩි පොඩි කාරණා කීපයක් තියෙනවා. අනික් අයගේ හොඳ දකින්න අපි වරුදු වෙන්න ඕනේ. අපි වැරදි දකින්නට වඩා මේ මිනිස්සුන්ගේ තියෙන හොඳ ටික අපිට කැඩි කරලා දකින්න පුළුවන් නම් ඒක වටිනවා. අනිත් එක තමයි වරදක් දැක්කම නිකන් ළඟට අරගෙන hina වෙලා කියන්න පුළුවන්
5: නේ.
4: අනේ අනේ වා හදපු තේකට පොඩ්ඩක් සීනි වැඩි හොඳේ කියලාත් කියන්න පුළුවන්. ওই ළමසකේ තේක බොන්න පුළුවන්. තපුසේ නිකන් මම මරා ගන්නද හදන්නේ කියනකට වඩා නේද? පොඩ ඔළුව අතගාල. ඈ මම කම්මුල මෙරිගල කියන්න පුළුවන්. ඒ තේකට පොඩ්ඩක් සීනි වැඩි ගහට පොඩ්ඩක් වැඩි ගල දෙන්නකෝ. එහෙම කිව්වම නොදී ඉන්නේ නැරණි. එහෙම කිව්වම වැඩේ බැලන්ස් එකේ කරගන්න පුළුවන්. අනිත් එක තමයි Tamanට මේක සෙට් වෙන්නේ නැත්තම් මේක වරදක් කියලා පේනවනම් මුඩ කියලා හදාගන්නත් බෑ කියලා තේරෙනවනම් හොඳම වැඩේ කටපියාගෙන ඉන්නේ. හරි. දැක්කේ නෑ දැනුනේ නෑ වගේ ඇඟ පණ නැති කරලා අපිට ඉන්න පුළුවන්. ඒක එකක්. එහෙම නැත්තම් ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. මං අතින් කොයිතරම් වැරදි සිද්ධ වෙනවද? මේ සමාජයේ ඉන්න මිනිස්සු ඒවා කොයිතරම් ඉවසගෙන ඉන්නවද? එහෙනම් ඉතින් මටත් මේක ඉවසන්න සිද්ධ වෙනවා කියලා ඔබට කල්පනා කරන්න සිද්ධ වෙනවා. හරි. අර කතාවක් තියෙනවා. වරදක් කළ ස්ත්‍රියකට සමාජයේ මේකතු වෙලා ඇඟිල්ල දික් කරනවා. ආ තමයි වැරදි. මේ ගෑණි නිසා මේ සමාජය විනාශ වෙනවා කියලා. අන්න ඒ වෙලාවේ කියනවා හරි. මෙයාට දඬුවම් කරමු මෙන්න මේ විදිහට. පළවෙනි ගල ගහන්න වරදක් නොකරපු කෙනෙක් කියලා. හරි. පළවෙනි ගල ගහලා මේ කාන්තාව මරා දාන්න. පළවෙනි ගල ගහන්න ඕන හැබැයි කිසිම වරදක් ජීවිතේ නොකරපු කෙනෙක්. හැබැයි ඒ කාන්දාවට ගල් ගහන කවුරුත් ඉතුරුනේ නැහැ එතකොට. කියන්නේ අපි හැමෝම ළඟ චූටි චූටි අඩුපාඩු වැරදි ටිකක් තියෙනවනේ. ඉතින් ඒක අපිට තේරුම් අරගන්න පුළුවන් නම් මට වැරදි වෙනා වගේම අනිත් මිනිස්සුන්ටත් වැරදි වෙන්න පුළුවන් නේ. වැරදි කරන එක මනුෂ්‍යයන්ගේ ගතියක්. සමාව දෙන එක දෙවියන්ගේ වැඩක් කියලා කියනවනේ. ඉතින් අපිට හැම වෙලෙම පුළුවන් නම් දෙවියෙක් කියලා ඉන්න මේ සමාජය තුළ ඒක හරි වටිනවා. හරි. දැන් අපි කියන්න හදන්නේ ලොතරැයි ප්‍රතිඵල.
5: ප්‍රතිපල කියන්නත් ඕනේ මදු ශංක අපිට
4: ප්‍රශ්නයක් අහන්නත්
5: ඕනේ. ඔව්. මොකද්ද අපි අහන ප්‍රශ්නේ?
4: ප්‍රශ්නේ අපි අහමු නිකක්. අද හැමෝම විවේක පාඩුවේ ගොඩක් කලකට වැඩ පළවල් වලට යන්නත් බෑ. වැස්සාරම ප්‍රශ්න ටිකක් තියෙනවා ගෙදරට වෙලා. ඉන්න නිසා පොඩ්ඩක් ක්‍රීඩාව පැත්තෙන් ප්‍රශ්නයක් අහන්න ඕන හොඳයි කියලා මට
5: හිතෙනවා. ඔව් අපි අහන ප්‍රශ්නේ තමයි චෙස් ක්‍රීඩාව ආරම්භ කළ රට කුමක්ද කියලා.
4: චෙස් අපි නොදන්න චෙස් නේ. චෙස් ක්‍රීඩාව හොයාගත්ත රට මොකක්ද කියලා තමයි අහන්නේ. දන්නවනම් ඉක්මනටම ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ හිස්තනක් තියලා අදාළ පිළිතුර සටහන් කරන්න. ඊටත් පස්සේ 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට WhatsApp කරන්න. අපි දැන් කියනවා ප්‍රතිඵල.
5: මහජන සම්පත ලොතරැයි ඊයේ දිනුම් මැදපු ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ජයග්‍රහී අංක 2414455 A 2414455 ගොවිසිතේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 38 57 79 G 10 38 57 79 මෙගාපවුල උතරයි EZ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 21 වාසනාවන්ත අංක 16 21 53 74 EZ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 21 වාසනාවන්ත අංක 16 21 53 74 දන නිදානේ EZ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 12 19 46 82 EZ 12 19 46 82 හඳහනේ සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 6 7 40 41 සිංහ ලග්නයේ 6 7 40 41 අද සම්පත ලොතරැයි අංක රටාව 5 5 4 5 5 1 4 5 5 A NLB ජය ලොතරැයි E ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 5 0 3 E 6 5 0 3 NLB සුබදවසක් ලොතරැයි මේෂ ලග්නයේ වාසනාවන්ත අංක 17 37 60 මේෂ ලග්නයේ 17 37 60 විශේෂ අංකය 5 6 2 4 පහ හය දෙක හතර තමයි විශේෂාංකය. අද සුපිරි ත්‍යාග ගණනාවක් තියෙනවා. ඔබට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න. NL bill උතරයි වැඩි වැඩියෙන් මිලට ගන්න.

ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සතියක ලක්හඩ
1: ලෝකෙ බුද්ධිමුදුන් හිටපු රටවල්ලද ඔවුන්ගේ විනෝදාශ්වාදය සඳහා විවිධ ක්‍රීඩාවන් ඕන්න අත්හද වැලුව දෙන් එක ඒක රටවල්ලට ආවේනික වෙච්ච ක්‍රීඩාවන් තියෙනවනේ. දැන් අපි ගත්තොත්තේම අපි ගාවදින ඔලිඳ පෝරුව එතකොට අපි කියන කුරුඹු පෝරුවක් එහෙම නැත්නම් කුරුඹු ක්‍රීඩාව මේ වගේ නිකන් අපිට ආවේනික වෙච්ච පංච දැමීම නේ. ඊට පස්සේ මේ මේ ආයකක් තිබුණා අර ගල් කැට පහක්ද කොහෙද අරගෙන මතකද උඩ දානවා කනවා අල්ලනවා නොහොම එකක් තියෙනවනේ ගල් කොටනවා කියලා සමහර පැතිවල කියන. ඉතින් ඒ ප්‍රදේශවලට ආවේනික වෙච්ච ගස් පුච්චනවා කියලා එකක් තිබුණා නේ අඹ කොට්ටම් පයින්න එහෙම තියෙනවනේ. ඒ වගේ තමන්ගේ විනෝදාශ්වාදය සඳහා ලෝකේ විවිධ රටවල්වල විවිධ ක්‍රීඩාවන් හඳුනා ගන්න ටිකක් බුද්ධිය මෙහෙවන්න එම නැත්තං ඉක්මන් තීරණ ගන්න ඉතාම විචක්ෂණශීලී තීරණ ගන්න ක්‍රීඩාවක් නිර්මාණය වෙනවා. මේකේ ඉන්න රජවාසලෙ ඉන්න සියලු දෙනා ආරක්ෂක බලෑනියක් මේ බලෑනිය ගිහිල්ලා ඒ වගේම ආරක්ෂක බලෑනියකට ප්‍රහාර එල්ල කරන්නේ කොහොමද? මේකේ ඉන්න අස්සයෝ ඉන්නවනේ, රජවරු ඉන්නවා, උපදේශකයෝ ඉන්නවා, සාමාන්‍ය සෙබළු ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා තමයි මේ ක්‍රීඩාවට සහභාගී වෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් එහෙම ආරක්ෂක

0: ශිතව තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කර ගැනීමෙන් සතුරාගේ මරුම ස්ථානවලට පහර දීලා ඔවුන්ගේ බලකොටුව අල්ලා ගැනීම. මේක තමයි චෙස් ක්‍රීඩාව ඇතුලේ සාමාන්‍යයෙන් බැලෝ බැල්මට අපිට පේන කාරණේ. ඉතින් ඒකට මේ එකින් එකට වෙනස් නේද? මේ පිළිවෙලට යනවා කියලා එකක් නැහැ. නොහිතන අවස්ථාවකදී අනිත් කණ්ඩායමේ ඉත් එක් ඉවත් කිරීම තමයි තරගය තුළ බොහෝ වෙලාවට අපි දකින්නේ. ඒකට තීන්දු ගන්න හරියට කල්පනාවෙන් ඉන්න ඕනේ නේ. මේ කෝටු හැම එකක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. චෙස් ගැන දන්නවා. චෙස් ගැන මුතුෙන් කියන්න ඕනේ නෑ. එතකොට චෙස් කියන ක්‍රීඩාව කොහෙද හැදුනේ කියන චෙස් එක තමයි අපි අහලා තියෙන ප්‍රශ්නේ.
1: චෙස් ආරම්භ කර රට මොකද්ද කියලා අපි අහන්නේ. ලෝකෙම ජනප්‍රිය වෙච්ච චෙස් ක්‍රීඩාව ආරම්භ වුණ රට ගැන ඔයාලට අදහසක් තියෙනවා නම් ඉක්මනට මැසේජ් එකක් තියන්න. ඔයාගේ පිළිතුර මොකක් වුණත් අපි බලමු හරි උත්තරේ මොකක් වෙයිද කියලා. 0.7 0.3 93.5 93.5 ඉසල සේව් කරගන්න ලක්කන කියලා දාගෙන නේද? 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට WhatsApp මැසේජ් එකක් තියන්න. ඔයාගේ නම ගම සටහන් කරලා ඊට පස්සේ පිළිතුර සටහන් කරලා.
0: දැන් මේ වෙලාවේ උත්තරේ දන්නේ නැහැ කියලා හිතමුකෝ. ගෙදර හැමෝටම එකතු වෙලා කතා කරන්න පුළුවන්. එහෙම කතා කරලා අපිට හරි උත්තරේ හොයලා දෙන්න. එක එකක් අනිත් එක තමයි අර මේ රනිල් කියපු නම්බර එක 0.7 0.3 93.5 93.7 කියන නම්බර එක ලංකාවේ හැමෝම සේව් කරගන්න ඕන නම්බර එකක්. හරි WhatsApp කරන්න පුළුවන් ඕනම වෙලාවක ලක්හඬව අපිව සම්බන්ධ කරගන්න, කාට හරි මැසේජ් එකක් දෙන්න, ගීතයක් කියලා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ නම්බර එක තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා වාගේ ෆෝන් එකේ නේ එක තැනක් අපිට දීලා තියෙනවා. ඒකත් අපි මතක් කරනවා. මේ දවස්වල පොඩි අය එහෙම ඇහෙන්නවත් හොඳ නැති හරි රසවත් කතාවක් තමයි මට හිතුණාත් එක බෙදා ගන්න. මේ දවස්වල පොඩි අයට එහෙම ඇහෙන්නවත් කියන්නේ නෑ. අයිස්ක්‍රීම් ගැන. වැස්සනේ. හරි. ඉතින් කෑවොත් ඉවරයි. මේ දවස්වල අපි පොඩි අය ලෙඩ වෙලා ඉන්නේ අයිස්ක්‍රීම් ගාලා. හරි. ඔය කාන්තාරයක් මැද්දේ මුලින්ම බිහිවෙච්ච අයිස්ක්‍රීම් වල ඉතිහාසය හුඟක් අය දන්නේ නෑ රනිල්. පර්සියාවේ කාන්තාර මැද්දේ මේගොල්ලෝ හැදුවා මේ ගඩොල් පෝර්ණු වගේක්. හරි. ගඩොල් පෝර්ණු වගේක් හදනවා. මේ ගඩොල් පෝර්ණු ඇතුලේ අර එළියේ කොයිතරම් උෂ්ණත්වයක් තිබුණත් කාන්තාර මැද්දේ. හරි. මේ ගඩොල් පෝර්ණු ඇතුලේ ඔවුන් නිර්මාණය කළ ස්වභාවික සීතලක් නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේදයක්. කොයිතරම් මේක සීතලයිද කියනවා නම් මේ ගඩොල් පෝර්ණු විශේෂය ඇතුලේ මේ මේ ජලය මිදෙන්න, හරි, ජලය මිදෙන්න තරම් සීතලක් නිර්මාණය කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. හරි. මේක සිද්ධෙන්නේ කාන්තාරයක් මැද පර්සියාව. හරි. ඉතින් මේක ඔවුන් හඳුන්වන්නේ යක් වෝල්ස් කියලා. හරි. යක් වෝල්ස් කියලා හඳුන්වපු විශේෂ ගොඩනැගිල්ලක්, එහෙම නැත්නම් ගඩොල් පෝර්ණුවක් වගේ එකක් තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් කොහොම හරි ඔය අයිස් කැට හැදෙනෝනේ. ඔව්. අයිස් මිදෙනවනේ. එතකොට මේ ධනවතුන් මොකද කරන්නේ? මේ අයිස් මිලදී ගන්නවා. හරි. නම් දුප්පත් මිනිස්සුන්ගේ කෑමක් නෙමෙයි අයිස්ක්‍රීම් කියලා කියන්නේ. හරි. ධනවතුන් මේ අයිස් මිලදීගෙන ඒකට පළතුරු, එතකොට රෝස වතුර හිම කවලම් කළා. මේක ආහාරයට ගත්තා. අයිස්ක්‍රීම් වල ආරම්භය ඒක කියලා තමයි ඔවුන් හඳුන්වන්නේ. ඉතින් අයිස්ක්‍රීම් ගැන, අයිස් පාවිච්චි කරලා හදපු කෑමක් ගැන මුලින්ම ඇහෙන්නේ ෆර්සියාවෙන්. ඔවුන් මේකට ලස්සන නමක් දැම්මා. ඒකට කියන්නේ ෆලෝඩා කියලා. ෆලෝඩා එක තමයි මේකේ ආරම්භ ගතියර. ඊට පස්සේ කොහොම හරි මේ අරාබි ජාතිකයෝ පසුගාලිනෝ පර්සියාව අල්ලගන්නවනේ. හරි. ඊට පස්සේ ෆලෝඩා නිෂ්පාදනයේදී මේගොල්ලෝ පළතුරු වෙනුවට මේ පළතුරු ටික අඹරලා හදාගන්න යුෂ පාවිච්චි කරන්න පටන් ගත්තා. හරි. අර කලින්ම ෆලෝඩායකට කලේ පළතුරු කෑලි යොදාගන්න එකනේ. ඔව්. පර්සියාවේදී මේ අරාබියට එනකොට මේක ෂාබන් කියන නමින් තමයි එන්නේ. ෂාබන් කියලා කියන්නේ අර පළතුරු යුෂ, රෝස වතුරත් එක්ක අයිස් එක්කලා මික්ස් කරලා හදාගත්ත ආහාරය. ඉතින් වෙළඳ මාර්ග ඔස්සේ ෂාබන් හිමීට හිමීට එනවා ඉතාලියට. ෂාබන් අරාබි ජාතිකයෝ අතින් එනවා ඉතාලියට. ඉතාලියේදී කිරි බිත්තර එකතු කරලා අරාබින්ගේ ෂාබන් ජෙලටෝ කියලා නිර්මාණය කරන්න ඉතාලි ජාතිකයෝ පටන් ගත්තා. ෂාබන් එක කිරි සහ බිත්තර එකතු කරලා ජෙලටෝ විදිහට නිර්මාණය කරන්න ඉතාලි ජාතිකයෝ. මේක ටික කාලයක් යනකොට ඉතාලි හරි ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වෙනවා. එහෙමම ඉතාලියෙන් නැවුනගිනව ප්‍රංශයට එංගලන්තයට. ජෙලටෝ සංක්‍රමණය වෙලා එතනදි කිරි වෙනුවට මේගොල්ලෝ ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඒ ක්‍රීම් එක මිශ්‍ර කරලා අයිස් එක්කලා ආහාරයට ගත්තා. ඉතින් ශීතකරණයේ පසු කාලීනව නිර්මාණය වෙනවත් එක්ක හිම වැටෙන රටවල් වල ධනවතුන්ට විතරක් ආහාරයක් වෙලා තිබිච්ච අයිස් ක්‍රීම් නේ. අපි වගේ උෂ්ණාධික කලාපවල පවා ඉන්න පාසල් දරුවට නිකන් පොඩි නේද රුපියලක් දීලා අයිස්ක්‍රීම් එකක් කන්න පුළුවන් ගන්නට වගේ දියුණු වුණා. ඉතින් අයිස්ක්‍රීම් ගෑවට අපි දන්නේ නැහැ අයිස්ක්‍රීම් කොහොමද මෙහෙම විකාශනය වුණේ කියලා. ඒ නිසා තමයි අපි මේ කතාව කිව්වේ. කොහොම හරි අයිස්ක්‍රීම් කියලා කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය ආහාරයක් බවට පත් වෙනවා. හැබැයි ඒකේ මුල ෆලූඩ වලින් ආරම්භ වුණේ. දැන් ඉතින් අපිට දැනගෙන අයිස්ක්‍රීම් ගන්න පුළුවන්.
1: කනකට කියන්නේ කොහෙන්ද පටන් ගත්තේ කියලා දන්නවද කියලා අහන්න පුළුවන්.
0: අයිස්ක්‍රීම් එක ෆලෝඩ කරන කට්ටියත් ඉන්නවා නේද? ෆලෝඩ එකට අයිස්ක්‍රීම් දාලා මුලයි යගයි දෙක එකට එකතු වෙනවා සමහර දෙන්ලා.

0: සතියක ලක්හඩ අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තිබෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: උදේ 7:55 වෙලා රනිල් මේ අපි අහපු ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරගන්න මං කියන්නම් උත්තර එවන්න ඕන විදිය. ඔබේ නමයි ගමයි සටහන් කරන්න ඊට පස්සේ 0.7.3 93.5 93.7 අදාළ පිළිතුර සටහන් කළේ වන්නේ ඒක තමයි කරන්න ඕනේ. මොකක්ද ප්‍රශ්න කියලා පොඩ්ඩක් අපි මතක් කරන්න ඕනේ. මොකද අපි 8න් පස්සේ සයිබර්ජෙන් එකේ අද සුමුදු රත්නායක මහත්තයත් එක්ක කතාවක් තියෙනවා. අපිට බේරගන්න ප්‍රශ්නයක් තියෙනුනේ, ඩිජිටල් වෙනකොට කොහොමද සංස්කෘතිය රැකගන්නේ, අපේකම රැකගෙන මේ ඩිජිටල් එක ඇතුළේ අපි කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි අද කතා කරන්නේ. අපි පොඩක් ප්‍රශ්න මතක් කළේ.
4: ඔව්, අපි ඇහුවේ මේ චෙස් ක්‍රීඩාවේ ආරම්භක රට, එහෙම නැත්නම් චෙස් ක්‍රීඩාව සොයාගත් රට විදිහට සැලකෙන්නේ මොකද්ද කියලා. ඉතාලම ලේසි පිළිතුරක්. මේ ආසියානු කලාපෙම ඉතාලම අපි දන්න කියන රටක් තමයි චෙස් ක්‍රීඩාවේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ. ඔබට පුළුවන් ඔබේ නම ගම සටහන් කරලා පිළිතුර සටහන් කරන්න WhatsApp මැසේජ් එකක අපේ නම්බර් එකට 0.7.3 93.5 93.7 අපි නැවත නැවත නම්බර් එක කියන්නේ මදුශංක. හුඟක් යාළුවෝ ඉන්නවා මේ දවස්වල. මේ මුලින්ම තමයි මම ඔයාලට මේ මැසේජ් එක දාන්න කියලා ඉවෙන යාළුවෝ ගොඩක් ඉන්නවා. කියන්නේ අපි වහගෙන හිටියට මැසේජ් නොකරපු එහෙම යාළුවෝ ගොඩක් ඉන්නවා. පරණ යාළුවෝ ටික නම් දන්නවා අපේ නම්බර් එක ලංකාවේ නෙමෙයි ලෝකේ කොයි රටක හිටියත් අපිට දැන් මේ ආපු මැසේජ් අපි දැන් කීයක් කියලා කියන්න ද. ඒ නිසා කොරියාවෙන්, ඉතාලියෙන්, කැනඩාවෙන් මේ හැම වගේ හැම රටකින්ම වගේ අපිට මැසේජස් එනවා. ඒ කියන්නේ කොච්චර වැඩ තිබ්බත් අපේ දුරක ඉඳලා වුණත් යාළුවෝ අහගෙන ඉන්නවා. ඒ අය අනිවාර්යෙන් WhatsApp වලට අපිට මැසේජ් එකක් තියෙනවා. විශේෂයෙන් කොරියාවේ වගේ රටවල අපේ යාළුවෝ වැඩ කරන අය. ඉතින් ඔබට පුළුවන් නම්බර් එක සේව් කරගෙන වගේ පළවෙනි මැසේජ් එක වෙන්න පුළුවන් අය. බෑ අනිවාර්යෙන් අපිට ජයග්‍රහණේ ලබා ගන්න පුළුවන්. සහ ඒක ඔබේ නමත් එක්ක හරි සතුට බෙදා ගන්න සූදානම්. මේ වැඩේට හැමදාම පුරුද්දක් වශයෙන් ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් අපේ නම්බර් එකට මැසේජ් එකක් තියන්න 0.7.3 93.5 93.7 තමයි අපේ WhatsApp නම්බර එක.

0: අප්ටේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: අප්ටේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: ගුවන් වාසනාවන්ත උදෑසනක් උදේ 8 විනාඩි 8 වෙලාව සයිබජේ. අපි දවසින් දවස ශ්‍රී ලංකාව ඇතුලේ සිදුවෙන මේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව කතා කරන ගුවන් විදුලි හෝරාව ලකන සයිබජේ. ඒ අභිමානය අපිට හැමදාම තිබුණා. දැන් වර්තමාන රජයේ බලයට පත් වෙනවත් එක්කම ඩිජිටල් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙළක් යෝජනා කරනවා. ඒ පසුපසින් ඉඳලා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්න, එහෙම නැත්නම් රජයේ ක්‍රියාත්මක කරමින් ඉන්න මේ ඩිජිටල් ආර්ථික සැලැස්ම පිළිබඳව දිගින් දිගටම අපි හොබෝ දැනුවත් කරනවා. ඒ අපි මාධ්‍යකරුවාගේ වගකීමක් සේ සලකනවා. මේ කතාබහ අපි කරන ඒකපාර්ශ්වීය කතාබහක් නෙවෙයි. මේ සඳහා ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඒ ඉඩකඩේදත් අදත් හැමදාමත් අපි විවර කර දෙමින් තමයි රනිල් අපි සයිබජෙන් තුල කතා කරමින්. ඔබ නොදන්න දේවල් දැනගන්න පුළුවන්, ඔබ දන්න දේ අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්. ඒ සඳහා තමයි තාක්ෂණයෙන් සන්නද්ධ මේ රටේ ලාංකික තරුණ ප්‍රජාවට අපි සයිබජෙන් තුල ආරාධනා කළේ.
1: ඒකට මේ සුදුසුම කතාවක් විශේෂයෙන් වෙසක් සතිය මේ තාම ළඟ එනවා. එතකොට වෙසක් කියන්නේ අපේ ශාල සංස්කෘතික මංගල්‍යයක් අපේ රටේ. ඉතින් වෙසක් වෙනුවෙනුත් මේක ඉතා වටින මාතෘකාවක් නිසා අපි අද තෝරගත්තේ. ඩිජිටල් තාක්ෂණය සමග සංස්කෘතික වටිනාකම් සුරකින්නේ කොහොමද කියන කාරණාව, විශේෂයෙන් මේ ආගම සංස්කෘතිය කියන එක අපේ රටේ නොනැසී මෙතෙක් කාලයක් පැවතෙන්නත් හේතුව, එහි වටිනාකම් අපි සුරකපු සංස්කෘතියක් තියෙන රටක් නිසා. ඉතින් මේ ගැන කතා කරන්න අපේ අද ආරාධිතය අපි ඔබට කිව්වා කලිනුත් මතක් කරා වගේම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මියත් එක්ක මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක සංස්කෘතික වටිනාකම් සුරකින්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මුලින්ම ප්‍රශ්නේ අහන්නත් තියෙන්නේ වෙසක් එක්ක කොහොමද මේ ඩිජිටල් බද්ධ කරගන්නේ කියන කාරණා.
0: වෙසක් කියලා කියන්නේ අපේ ලංකාවේ බහුතරයක් බෞද්ධ ප්‍රජාව විතරක් නෙවෙයි, වෙසක් බලන්න රට වටේම අය කොළඹට එකතු වෙන හිම සංස්කෘතියක් අපිට තිබුණනේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප සංවිධාන අපිට අර සාම්ප්‍රදායික වෙසක් උත්සවය දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට තාක්ෂණික හැඩවැඩ එකතුණු වෙසක් කලාපයක් මෙවර නිර්මාණය වෙනවා කියන හෝඩුවාව කණින් කොණින් අපිට දැනෙන්න පටන් ගද්දිම තමයි අපි සුමුදු රත්නායක මහත්තයට මේ ගැන අපි කතා කරමු. අපි සංස්කෘතික වටිනාකම් ඩිජිටල් කරණයට ලක් කරමින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන මාතෘකාව ඔස්සේ කතා කරමු. තව කාරණා ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා. නමුත් මේ වෙලාවේ අපිට ලබන සුමාන වෙනකොට වෙසක් උදාව සිද්ධ වෙන නිසා අපි කල්පනා කළා ඒ පිළිබඳව කතා කරන්න. ආයිබෝන් සුබදාසන සුමුදු රත්නායක, වෙසක් එකට මොකද වෙන්නේ ඩිජිටල් පැත්තෙන් මං අහන්නේ?
2: ඔව් මොසංක, දැන් අපි පොඩ්ඩක් බැලුවොත් මේ අපේ සංස්කෘතියෙන් පොඩ්ඩක් අපේ සංස්කෘතික ආගම ඒකත් එක්ක බැඳිච්ච ටිකක් තියෙනවා. ඉතින් අපිට දැන් අපි දශක දෙක තුනක, ඒ කියන්නේ අපි මේ කතා කරන මොසංක අපි පොඩි කාලේ කරපු දේවල් දැන් කෙමෙන් කෙමෙන් ගිලිහියන. ඉතින් ඒක තමයි දැන් අපි බැලුවේ. දැන් ජාතික වෙසක් උත්සවයේ තියෙන සාමාන්‍ය වෙසක් කලාපයක් ඇතුලේ අර පිරිසක් එකතු වෙලා පහන් කෝඩුවක් හදනවා, එහෙම නැත්නම් තොරණක් පෙන්නනවා ඇරෙන්න. අර තරුණ නැත්නම් ළමා කාලේ අර අපිට තිබුණ වෙසක් හැඟීම නෑ. දැන් අපිට පුරුදු, අපිට පොඩි මතකයක් තියෙනවා මනුස්සංග, අපි පොඩි කාලේ ගිහිල්ලා බටගස් හොයාගෙන ඇවිල්ලා ගෙදර වෙසක් කෝඩුවක් හදන්න ඕන. ඒකත් අපි එක එක පුළුව කුළුවන් කෝඩු පහයක් ගෙනල්ලා ඉතින් ඒ වගේ දේවල් කරා. ඉතින් අපි අර ඒ දේවල් දැන් මං හිතන්නේ ගොඩක් වෙලාට නගරේ ඇත්තෙම නැති තරම් ගමිනුත් පොඩ පොඩ කෙමින් කෙමින් ඇත්තෙමින් යනවා. ඉතින් ඊට පස්සේ අපිට හුරු වෙච්ච දෙයක් තමයි අපි මොනා නැතත් අර යන්තම් හරි අපේ නිකන් අකුරක් අකුරු ලියන්න පුරුදු වෙච්ච දවස්වල ඉඳලම අපි වෙසක් එකට වෙසක් කාඩ් එකක් දුන්නා. වෙසක් සුබ පැතුම් පතක් කඩෙන් ගෙනල්ලා මම මතකයි මම අපි පොඩි කාලේ මම හිතන්නේ පන්ති හිටපු ළමයි ඔක්කොටමත් ලියලා දෙනවා.
0: ඩිලින් ඩිලින් අතේ තැපල් කියලා ලියලා
2: දෙනවා. ලියලා දුන්නා. ඉතින් දැන් මං හිතන්නේ කොහේවත් එහෙම වෙසක් සුබ පැතුම් පත් බලන්න දෙනකුත් නැහැ. එහෙම තැපෑලෙන් යවපු ඒකත් දැන් අපේ ආభాෂයෙන් ගිහිල්ලා. ඉතින් මේ වෙසක් එක කෙමෙන් කෙමෙන් නිකන් අපෙන් ඈත් වෙගෙන යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපේ සංස්කෘතික ඒ ටික ආවට දැන් ඉස්සර අපි දැන් කොළඹ ගත්තත් අපිට මතකයි සාමාන්‍යයෙන් තොරණක් බලන්න ගියාම ඒකේ වැඩ දෙකක් වෙනවා. එකක් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ තොරණ, ඒ කියන්නේ අර මේ කියන්නේ මේ විදුලි රටා ටික බලන්න. ඉතින් ඊට අමතරව ඕක ඇතුලේ කතාවක් තියෙනවා. මට හොඳට මතකයි අපේ සීයා එහෙම පොඩි කාලේ ගිහිල්ලා, ඒ කියන්නේ අපි පොඩි කාලේ අපි ඔය තොරම් වල නෙක්කන් ගිහිල්ලා අපි ඔය ගෙදර වෙලා එයා සාමාන්‍ය රෑ 10ට 11ට වගේ තමයි ජාතක කතාවේ සම්පූර්ණ කතාව යන්නේ දෙබස් ටික. ඒක සම්පූර්ණ අහලා පාන්දර 1 2ට තමයි ආවේ. ඉතින් දැන් ඒක කෙමෙන් කෙමෙන් නැති වෙලා යනවා. ඉතින් එතකොට අර ජාතක කතා අපි ඇත්තටම තොරණකින් මේ ජාතක කතාවක් මේකෙන් ආදර්ශයක් දෙන්න උත්සාහ කරාට, නැත්තම් බෞද්ධ කතාවක් අරගෙන තොරණකින් විදහ දක්වලා උත්සාහ කරාට, ඉතින් ඒකත් යන එක ටිකක් හරි අඩු වෙලා තියෙනවා.
1: ඔව්.
2: ඉතින් ඔහොම අපෙන් ගිලිහිච්ච දේවල් ටිකක් ඒ කියන්නේ දැන් සමාජයේ කෙමෙන් කෙමෙන් අර අපි වෙසක් සමරුමත් එක්ක වෙසක් මංගල්‍යයත් එක්ක අපිට ලැබිච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ තෙමගුලක් එක්ක ලැබිච්ච දේවල් ටිකේ පොඩි අඩුවීමක් පේනවා. නගරේ ගොඩක් අඩු වෙලා තිනවා, ගමට යද්දිත් අඩු වෙගෙන යනවා. ඉතින් මේක හේතු හින්දම තමයි මේවර ජාතික වෙසක් කලාපේ මනත ජාතික වෙසක් වැඩසටහන සිද්ධ වෙන්නේ මාතර ප්‍රදේශයේ මූලික කරගෙන. එතකොට මාතර තියගොඩ විහාරය මූලික කරගෙන තමයි ජාතික වෙසක් වැඩසටහන සිද්ධ වෙන්නේ. බෞද්ධ කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මූලික කරගෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් ඊට අමතරව ජාතික වෙසක් කලාපයක්, එහෙම නැත්නම් මාතර මුළු නගරයම පාදක කරගෙන නගරය පුරාවටම ජාතික වෙසක් කලාපයක් නිර්මාණය වෙලා තියෙනවා දක්ෂිණා ප්‍රභා කියලා. ඉතින් මේ ජාතික වෙසක් කලාපය ඇතුලේ ඇත්තටම මේකේ මූලිකත්වය අරගෙන ක්‍රියා කරන්න අපේ කර්මාන්ත කටයුතු මෙති ගරු සුනිල් හඳුන්නෙත් එමුතුමා. ඉතින් එතුමාගේ මේ යෝජනාවක්, එතුමාගෙන් අපිට ලැබිච්ච ඉල්ලීමක් එක්ක තමයි අපි මේවර මේ අපේ සංස්කෘතික උරුමය කොහොමද ඩිජිටල් මේකක් ඇතුලේ හරි ජනතාවට නැවත අරගෙන යන්නේ කියන මේ ක්‍රමයක් තමයි අපි මේවර බැලුවේ. දැන් අපි කියන අපේ සංස්කෘතියේ බොහෝ දේවල් මේ ඩිජිටල් හරහා ආයි නැවත මේ බැඳීම ඇති කරගන්න ඕන. අපේ සංස්කෘතියෙන් අපේ උරුමයෙන් ආවිල්ලා අපිට දැන් අමතක වෙගෙන යන දේවල්, එහෙම නැත්නම් අපේ තිබුණ දේවල් නැවත එකතු කරගන්න වැඩේ අපිට මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරහා තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒකේ මූලික පියවරක් විදිහට මට හිතෙනවා ජාතික වෙසක් කලාපය මූලික කරගෙන අපි කරන්න යන වැඩසටහනට. ඉතින් ඒක මම ඉදිරියට ටිකක් වැඩි විස්තර සඳහන් කරමු. ඉතින් මේවර මම කියන්නේ කෙටියෙන් හැඳින්වුවොත් මේවර අපි නැවත අපි හඳුන්වලා දෙනවා AI තාක්ෂණය. එහෙම නැත්නම් අපි කියනවා artificial intelligence. අපි දන්නවා දැන් ඕනම පින්තූරයක් ඒ වගේ දෙයක් පොඩි ළමෙක් වුණත් කොහොමද මේ AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන්නේ. ඉතින් ඒකෙින්දම අපි මේ නිර්මාණකරුවෝ ටිකම අරගෙන, ඒ කියන්නේ අපේ මේක සමහර පාසල් සිසුන් ඉන්නවා, ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්, තරුණ ප්‍රජාව, නිර්මාණකරුවන් ওই ඩිජිටල් පැත්තේ ඉන්න බොහෝ පිරිසකට අපි තරඟයක්ම ආරම්භ කරා. ඒ මේ කියන්නේ අපි කියන මේ AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය යොදාගත්ත ප්ලැට්ෆෝම් එකක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වගේම අපිට මේකට අනුග්‍රහය දක්වන ආයතන ටික එකතු වෙලා අපි මේ ප්ලැට්ෆෝම් එක හදලා තියෙනවා. දැන් අපේ තරුණ පිරිසටම ඒ ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා තමන්ටම ඒකේ තියෙන තේමාවක් මූලික කරගෙන වෙසක් කාඩ් එකක් හදන්න. දැන් ඉස්සර ඒ කියන්නේ තමන්ටම තමන්ගේ අදහසට අනුව AI තාක්ෂණය යොදාගෙන වෙසක් සුබ පැතුම් පතක් හදන්න අවස්ථාවකුත් දීලා තියෙනවා. හදපු එක තමන් කැමති කෙනෙකුට තමන්ගෙන් යන විදිහට. දැන් සාමාන්‍යයෙන් අපිට ඉස්සර නම් දැන් අපි මොන දේ වුණත් අර ලියුමක් ගන්න ඕන දෙයකට අපි කියන්නේ ලියුම හදලා ඉවරලා මට WhatsApp කරන්න කියලානේ. ඉතින් ඒකෙින්ද ඒ අර අපි දැනට අර ගනුදෙනු කරන මේ මාධ්‍යම WhatsApp හෝ තවත් තියෙනවා එක එක මාධ්‍ය ක්‍රම තුල. ඉතින් ඒ හරහා තමන්ගේ හිතවත් කෙනාට යවන්න. ඒ කියන්නේ අඳුම අර අර අපිට දැන් අර පුරුදු වෙලා තිබුණ කඩෙන් වෙසක් කාඩ් එකක් අරගෙන නම ලියලා මේ තැපැල්ලට ගිහිල්ලා, ඒ කියන්නේ තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා මුද්දරයක් ගහලා ආපු ක්‍රමේ වෙනුවට දැන් ඉතින් මේ නව තාක්ෂණයත් එක්ක තමයි මම හිතන්නේ තැපැල් කාර්යාලවලත් දැන් ලිපිගොනු ඇත්තෙම නැති තරම්.
3: ටෙලිෆෝන් බිල් දෙක එහෙම තමයි හෙට මෙහෙට කරන්න තියෙන දැන් ඒවලට
2: ඕනක් නැහැ. ලියුම් බෙදෙන එකට වැඩිය ආර නිකන් කොහෙ ඒ අමතර සේවා ටික තමයි එතන ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය සමහර වෙලාවට තපල් මහත්තයා ආවොත්ම ලියුම් 10ක්වත් නැහැ බෙදන්න. මොකද ඒ ඔක්කොම දැන් මොකද අපිට දැන් සාමාන්‍යයෙන් ඉස්සර අපිට අර තපාල මගෙන් ආපු ටිකක් තිබුණා. ඒ ටිකත් එකක්වත් දැන් අපේ ගෙදරට එන්නේ නැහැ. ඉස්සර සාමාන්‍යයෙන්
3: අපිට බොහොම වෙලාවට ඇත්තටම මේ තපල් නියෝජිත මහතුරු අතේ තියෙන්නේ රාජකාරී ලිපි සහ දුරකථන සමාගම් වල බිල් වගේ දේවල්
2: රැක්ෂණ.
3: ඒ වගේම තමයි ඉතාම සීමිත ප්‍රමාණයක් අතරේ
2: ඉන්නේ. දැන් මම හිතන දුරකථන සමාගම් බිල් ටිකක් දැන් ඒ කට්ටිය වන්නේ නැහැ. ඒ කට්ටියත් ඊමේල් පණිවිඩයක් හරි WhatsApp පරායවන්නේ. ඒතකොට දැන් ඉතිරි වෙලා තියෙන්නේම අර මේ රාජකාරී ලිපියක් තිබුණොත් තමයි. නැත්තම් අර ඉස්සර වගේ අර අපි පණිවිඩයක් යවන්න ඒව ටික අපේ නව තාක්ෂණයත් එක්ක අපේ නැති වෙලා තියෙනවා. හැබැයි දැන් අපි දැන් බලන්න ඕන ආයි මේ නව තාක්ෂණයෙන් මේ ටික ඇති කරගන්න නව තාක්ෂණය ඇතුලේ. ඉතින් ඒකේ හින්දම තමයි ඔය වෙසක් සුබ පැතුම්පත් යවන ප්ලැට්ෆෝම් එක ඇදී. ඉතින් මේකට ඕනම කෙනෙකුට මේ තරඟයට ඇතුළත් වෙන්න පුළුවන් www.dakshinaprabha.com කියන වෙබ් පිටුවට ගියොත්. ඒ අන්තර්ජාලය හොයාගත්තොත් පුළුවන් dakshinaprabha.com කියලා තියෙන වෙබ් පිටුවක්. ඉතින් ඒකට ගිහිල්ලා මං හිතන්නේ ගොඩක් කලාවට මීට අමතරව මේක පිළිබඳව සමාජ මාධ්‍යවලට පිවිසුනොත් මේකේ සම්පූර්ණ තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක දිරිගැන්වීමක් විදිහට මොදුසංක ඩයලොග් ආයතනය මගින්ම මේ මොවුන් සඳහා මේක ජයග්‍රහණය කරන පිරිසට පිරිසක් තෝරගෙන, ඒ කියන්නේ අපි මේකේ ඒ ඔවුන්ගේ තේමාව සහ ඒක නිර්මාණාත්මක හැකියාව සහ AI තාක්ෂණය යොදා ගැනීම කියන ඔය සියලු කරුණු ටික අපි අරගෙන අපි බලනවා ඒ ජයග්‍රහණය කරන තෝරා ගන්නා පිරිසට අනිවාර්යයෙන්ම ඩයලොග් ආයතනය මූලික වෙලා ස්මාර්ට් ජංගම දුරකථන සහ තවත් අනිකුත් තෑගි ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක එක තරඟයක්. ඉතින් එහාට ඉස්සරහට අපිට වැඩිපුර කතා කරමු. තව තරඟයක් අපි ආරම්භ කරා. මේ අපි දැන් දකිනවා සමහර වෙලාවට අපිට දැන් මේ රූපවාහිනියේ පේන වීඩියෝ එකක් අපිට ඇත්තටම හදනවා මේක හදපු එකක්ද මේ ඇත්තටම නලුන් ලියෝ හෝ පිරිසක් ඉන්න එකක්ද කියලා. ඉතින් අපි සමහර වෙලාවට සමහර වීඩියෝ එකක් මේ සමාජ මාධ්‍ය වල යනකොට වෙන කෙනෙක් ඇවිල්ලා කියන මේක AI වලින් හදපු එකක් කියලා. ඉතින් මේ දවස්වල යන කතා බහ. ඒ කියන්නේ ඒ තරම් ඒක ඉතාම සියුම් ලෙස දැන් AI තාක්ෂණය හරහා වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී මම හිතන්නේ මදුසංකලාට රනින්ලට නැති වුණාට මේ ගොඩක් වෙලාවට අපේ රංගන ශිල්පිනියන්ට අවස්ථාව ගැන මොකද මම දකින බොහෝ විට මේ වෙළඳ දැන්වීම් ටික දැන් රූපවාහිනිය අනේවා AI තාක්ෂණය මගින්. මොකද නැත්තම් මේක කරන්න ගියොත් ලොකු මුදලක් කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමුත් වෙළඳ දැන්වීමක් නිර්මාණය කරන්න ගියොත් එතනට පැමිණෙන කවුරු හෝරි ප්‍රසිද්ධ චරිතයක් ගේන්න ඕනේ, යාට ලොකු මුදලක් ගෙවන්න ඕනේ. ඒ වගේ මේක අවශ්‍ය විදුලි ආලෝකකරණය
3: සියල්ල කරා තාක්ෂණය එඩිටින් මේ ඔක්කොම බලවම සාමාන්‍යයෙන් තප්පරයක විතර මේ වෙළඳ දැන්වීම් එකක් ලක්ෂ 10ක විතර වගේ බජට් එකක් නැතුව කරගන්න අමාරුයි.
2: දැන් සාමාන්‍ය රුපියල් එහෙම යන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 30,000ක විතර සබ්ස්ක්‍රිප්ෂන් එකක් දීලා ලයිසන් එකක් ගත්තොත් අවුරුද්ද පුරාවට ඇති තරම් වෙළඳ දැන්වීම් හදා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි වෙනස. ඉතින් මේ වෙනසත් එක්ක අපි තීරණය කරා දැන් මොකද අපි දකිනවා දැන් මේ දවස්වල නිකන් සමාජ මාධ්‍යවල බොහෝ විට ඒ හැදෙන වීඩියෝ මේ දේශපාලන චරිත හදාගත්තේ වනේ තියෙන්නේ. ඉතින් දේශපාලනයට ඉතින් අපි මේකද බැලුවා ඒ නිර්මාණකරුවෝ ටිකම අරගෙන ඇයි මේ ගම් කොහෙවත් තියෙන කුණු ගොඩක් ඇතුළට ගිහිල්ලා යනවට වැඩිය මේ මාසෙවත් අපි ටිකක් ඊට වැඩිය සමාජයත් එක්ක එකතු වෙන වැඩක් කරමු කියන එකින්ද ඒ නිර්මාණකරුවන් සියලු දෙනාටම, ඒ කියන්නේ AI තාක්ෂණය හරහා වීඩියෝ නිර්මාණය කරන්න දන්න මේකත් විවෘත තරගයක් ඕනෑම මේ පාසල්වල අපේ පාසල් ශිෂ්‍යයෙකුට එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට තරුණ පිරිසට මේ AI නිර්මාණ සියලු දෙනාටම විවෘත තරගයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒක ඇතුලේ අපි ඔවුන්ට සඳහන් කරලා තියෙන්නේ තමන් කැමති ජාතක කතාවක් විනාඩි 5ත් 10ත් ඇතුළේ කාලයක් ඇතුළතදී ඒ සියල්ල වීඩියෝ ටික, ඒ කියන්නේ අර අපිට දැන් පුරුදු වෙලා තියෙනවා අපි දන්න ජාතක කතාවත් සාමාන්‍යයෙන් තොරණකට ගියොත් කොටු 10න් ඉවර කරනවා. එතකොට අපිට ජාතක කතාවේ සාමාන්‍ය මුල් සම්පූර්ණ අර්ථය ගන්න පුළුවන්. ඉතින් අපි කිව්වේ මේ ඒකට නිකක් සමාන තත්වයකින් විනාඩි 10ක මේ වීඩියෝ එකක් මගින් මේ ජාතක කතාව නිර්මාණය කරන්න. ඒකට අවශ්‍ය මොකද දැන් AI තාක්ෂණය හරහාම අවශ්‍ය හඬ අපි දැන් ගොඩාක් හඬවල් තියෙනවා. AI අපි මේ platform වලට ගියාම සිංහල භාෂාවෙන් කතා කරන බොහෝ හඬවල් තියෙනවා. ඉතින් අවශ්‍ය මේ ගැළපෙන හඬවල් යොදාගෙන ගැළපෙන රූප රාමු යොදාගෙන ඉතින් මේ මෙහෙම තරගයකට ආරම්භ කරා. ඉතින් ඒක ඇතුලේ තියෙන AI තාක්ෂණය හරහා වීඩියෝ නිර්මාණය කරන තරඟයේ ඇතුලේ තියෙන අනිත් දේ තමයි මදුසංක. ඒක අනිවාර්යයෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ඒකට අවශ්‍ය අපේ මහා සංඝරත්න එකතු කරගෙන කමිටුවක් හරහා තමයි තෝරන්නේ මේ නිර්මාණය කරන වීඩියෝ. ඉතින් ඒකේ තියෙන කතාව, ඒ වගේම ජාතක කතාවට හෝ ඒකේ තියෙන සංස්කෘතියට කිසිම හානියක් නොවෙන්න සම්පූර්ණ අර්ථය, ඉතින් ඒ සියල්ල, ඒ වගේම නිර්මාණාත්මක හැකියාව, ඒ චරිතවලට කොහොමද මේ මෙයා හදලා තියෙන්නේ මේ චරිතය කියන එක දැන් අපි දන්නවා. අපි ඒක අපිට හදන්න තිබුණොත් අපි හිතමු මොකක් හරි ජාතක කතාවක රජ කෙනෙක්ගේ කතාවක් හදන්න තිබුණොත් ඒ රජවරයාගේ අපිට අර හුරු පොත්පත්වල තියෙන චරිතයද මේ හැදිලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ වගේ මේ සියල්ල අපේ සංස්කෘතික උරුමයට කිසිම හානියක් නොවේ මේ විනාඩි 5ත් 10ත් අතර නිර්මාණය කරන්න තියෙනවා. ඉතින් මේ තරඟය සඳහා අපිට අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා මිලිනියම් IT ආයතනය. ඉතින් ඔවුන් ඊට අමතරව මේ මාතර පවතින මාතර ජාතික වෙසක් කලාපේ, දක්ෂිණ වෙසක් කලාපේ තුල ඩිජිටල් තිර ඔස්සේ ඒ එත වෙසක් කලාපේ බලන්නන පිරිසට ජයග්‍රහණය කරන එම වීඩියෝ ටික AI තාක්ෂණය හරහා මේ වීඩියෝ ටික ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒ වගේම ඔවුන් මේ වෙලාවේ යොදාගෙන තියෙන මේක ජයග්‍රහණය කරන පිරිසට පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානෙ ලබා ගන්න ආකාරයට මේ AI මගින් වීඩියෝ නිර්මාණය කිරීමටම පුළුවන් වෙන ආකාරයේ ලැප්ටොප් පරිගණක ලබා දීමටත් ඒ වගේම මම හිතන්නේ බොහෝ පිරිසක් දැන් මේ හැදෙන AI වීඩියෝ පොඩි කෙටි වීඩියෝ. මොකද මේ හදන්නේ නොමිලේ ලබාගත්ත ඒ මුදුකාංගේ මුදල් ලබා දීලා ගන්න ඕන. ඉතින් අර නොමිලේ ලබාගෙන අපි හැදුවොත් වීඩියෝ එක කෙටි වෙනවා. කියන අපිට විනාඩි 5ක 10ක එකක් හදා ගන්න බෑ. ඉතින් ඒක හින්දාම ඒකට අවශ්‍ය ඒ මුදුකාංග පද්ධතියක වසරක නැත්නම් වසර 3කට හරිය අවශ්‍ය මිලදී ගැනීම කරන්න අනුග්‍රාහක දායකත්වයක් මිලිනියම් IT ආයතනය ලබා දෙනවා මේකට සුදුසුකම් ලබන පිරිසට. ඉතින් එතකොට මම හිතන්නේ ඒ AI ඇතුලේ මේ වීඩියෝ හදන පිරිසට තව මේක ප්‍රතිලාභ ටිකකුත් ලැබෙනුත් ඒ වගේම තමන් හදන වීඩියෝ එක තමන් AI තාක්ෂණය හදන වීඩියෝ එක ජාතික වෙසක් කලාප ඇතුළේ ප්‍රදර්ශනය වෙනවා ජනතාව දැනගන්නවා මෙහෙම දෙයක් හැදුවා කියලා. ඉතින් ඒ වගේ මේක සමාජ මාධ්‍ය ඇතුළේ ප්‍රදර්ශනය වෙයි. ඉතින් ඒ වගේ වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට ඩ්‍රෝන තාක්ෂණය කියන එක අලුත් දෙයක් නෙමෙයි අපි දැකලා තියෙනවා විවිධ වැඩසටහන් ඔස්සේ තියෙනවා. හැබැයි අපි මේක බෞද්ධාගමේ දෙයකට අපි යොදාගෙන නැහැ මීට කලින්. ඉතින් අපි යොදා ගන්නවා බෞද්ධාගමේ තියෙන අදාළ දේවල් අපි මොන වගේ විදිහටද ද්‍රෝණ තාක්ෂණය යොදාගෙන මොන වගේ දේවල් ටිකක්ද තියෙන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම ද්‍රෝණ තාක්ෂණය යොදාගෙන මාතර නගරයේ අහසේ මාතර මේ වෙසක් කලාපයේ අහසේ ඇතුලේ ද්‍රෝණ තාක්ෂණය යොදාගෙන බෞද්ධාගමට සම්බන්ධ එහෙම නැත්නම් අපේ බෞද්ධ උරුමය එහෙම නැත්නම් අපේ බෞද්ධ පණිවිඩ සියල්ල ද්‍රෝණ තාක්ෂණය ප්‍රදර්ශනය කරන්න. ඉතින් ඒ වගේම තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් එතනින් ඔබට ගියත් අර අපිට හැමදාම පුරුදු වෙලා තියෙන මේ වටේක. ඉතින් ඒ වගේම අපිට මේ හුරු පුරුදු වචනයක් තිබුණට ගොඩක් පිළිසෙට මේක හම්බ වෙලා නැහැ. වර්චුවල් රියැලිටි කියන්නේ VR කියලා. ඒ කියන්නේ ත්‍රිමාණව, ඒ කියන්නේ ජීවමානව යම් කිසි තැනක් බලා ගන්න අපි යොදා ගන්න. සාමාන්‍යයෙන් ඉතින් මේක අපි පුරුදු වෙලා තියෙන්නේ අර DL එකෙන් බිමට වැටෙන දෙයක්. එහෙම නැත්නම් කන්දක් නගින එකක්. එහෙම නැත්නම් ඉතින් ඒ වගේ දෙයක්. ඉතින් අපි මේ වෙලා මෙවර තීරණය කරා මේ VR තාක්ෂණය යොදාගෙන පුළු මේ අපි දැනට ඒ නිර්මාණ කටයුතු කරගෙන යනවා. VR තාක්ෂණය යොදාගෙන බුද්ධ ගයාව, එහෙම නැත්නම් ලුම්බිනිය, ඒ කියන්නේ මේ ඉන්දියාවේ අපේ බුද්ධාගමන සම්බන්ධ බුදුරජාණන් වහන්සේ සමග සම්බන්ධ ස්ථාන, ඒ කියන්නේ අපේ මේ පිරිස සාමාන්‍යයෙන් අපේ ඉන්න සෑම කෙනෙකුටම එතනට ගුවන් ටිකක් පතක් අරගෙන ගිහිල්ලා එහෙම බලා ගන්න බැරි වුණොත් ත්‍රිමාණව ජීවමාන විදිහටම එම ස්ථාන බලා ගන්නත් අපි මාතර නගරයේ මේ මාතර මේ ජාතික වෙසක් කලාපේ මූලික කරගෙන අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඔවුන්ට ඒ VR කුටි, එහෙම නැත්නම් virtual reality තියෙන කුටි හරහා ජීවමාන ලෙසම ඉන්දියාවේ බුද්ධගයාවත්, ඒ වගේම ශ්‍රී ලංකාවෙත් අපි අටම ස්ථානවල මේ සුවන්විලසාය, ශ්‍රී මාබෝධිය, මිරිසවැටිය,
3: ඒ
2: ස්ථාන අටම ත්‍රිමාණව ජීවමානව, ඒ කියන්නේ තමන්ගේ S2කට දකින්න විදියටම. එතනින් එහාටත් සමහර විට අපිට S2කට දකින්න තියෙන්නේ දැන් අපි සුවන්විලසාය දැක්කොත් අපි බිමේ ඉඳන් උඩට විතරයි. හැබැයි අතනදී අපිට සමහරට උඩ ඉඳන් පල්ලෙහාටත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ කිසිම මේ තියෙන සංස්කෘතික හානියක් නොකර ජීවමාන ලෙසම බලා ගැනීමේ අවස්ථාවත් අපි ලබා දීලා තියෙනවා. ඉතින් තව බොහෝ දේවල් තියෙනවා. අපි ඉදිරියට මේක කතා කරමු මේ ටික ගැන.
3: තව කතා කරලා යුතුයි අපිට මේ සම්බන්ධයෙන්. අපි අද කතා කරන්නේ ඩිජිටල් කියන බර මාතෘකාවේ පොඩි කොටස් කීපයකට කඩාගෙන. එකක් තමයි අපිට සංස්කෘතියක් තිබුණා නේද. ඒ සංස්කෘතිය අපේකම සදාචාරය මේ සියල්ල ආරක්ෂා කරගෙන කොහොමද ඩිජිටල් කරන්නේ සිදුවෙන්නේ. ඒකට ප්‍රායෝගික උදාහරණයක් මෑත අපිට මුණ ගැහෙන එතුමයි එළවෙන්නට නියමිත තවත් සතියකින් එළඹෙන වෙසක් පුන් පොහොය. ඒ වෙනුවෙන් රජයට තියෙන සැලසුම, ඒ වගේම ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇතුළු මේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපෙන අයගේ සූදානම් පිළිබඳව තමයි අද කතා කරමින් ඉන්නේ. ඔබටත් යම්කිසි අදහසක් තියෙන පුළුවන් මේ වෙසක් කලාප තුළට වෙන්න පුළුවන්, ඊළඟට එළවෙන පොසොන් උත්සව සමය වෙනුවෙන් වෙන්න පුළුවන්. අපි සුමුදු රත්නායක මහත්මයව දැනුවත් කරමින් ඔබට තියෙන අදහස කියන්න ඔබට අවස්ථාව අපි උදා කරලා දෙනවා. දුරකථන අංක දෙක අපි විවෘත කරලා දෙන 011-2-775-285 011-2-775-266 අපේ දුරකථන අංකය, වගේම 07-03 93.5 93.7 මෙසේජ් එකක් දෙන්න පුළුවන්. උදේ 8:27.

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය නුතුරැයිය රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්රි සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
5: ලකඩ සයිබ ජෙන්හගෙන එනෙවතේ 8:34
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: සයිබ ජෙන්
5: සයිබජන් ඇතුලේ අපි කතා කරමින් ඉන්නේ සුමුදු රත්නායක මහත්තයත් එක්ක ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වගේම ප්‍රවීණ පරිගණක ඉංජිනේරුවරයෙක් මේ සෑම භූමිකාවක් තුළම සිටමින් මේ රටේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා කැපවෙන චරිතයක් විදිහට තමයි සම්පත්දායකෙක් විදිහට තමයි අදත් සුමුදු රත්නායක මහත්තයට අපි ආරාධනා කළේ අපේ කම් එක්ක කොහොමද මේක ජෑම් කරගන්නේ නැතුව ඩිජිටල් වැඩේ කරගෙන යන්නේ කියලා කතා කරන්න
7: අපිට මොකද පණිවිඩයක් තියෙන මතක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩියේ හී නූලට කොටු කපලා දවසේ වේදමට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපු අයද මිනිසු ප්‍රිය අවස්ථාවක් දිනන්න පහසුම දිනන්න අවස්ථාව වැඩිම දවසේ වේදමට කියාපු ලොතරැයි NLB අද සම්පත ලොතරැයියෙන් ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් වගේම අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් ඔබට දිනන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයේ අංක හතරක් සහිත කොටු පෙළිය ගලපලා රුපියල් 250000ක් ඔබට දිනන්න පුළුවන් දිනන අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයිය ගත්තොත් නිසක සල්ලි තමයි අවවාදයයි වහා ජයග්‍රහණය කරන සුළුයි
5: මේ සමාජයේ පොඩි කතිකාවක් තිබුණා රණිල් ඔබට මතක නම් අපිට පස්සේ පරම්පරාව වගේ එනකොට මොබයිල් ෆෝන් එක කියන එක හැම කෙනෙක්ගේම විශේෂයෙන් දරුවන්ගේ අතටපත් වුණා දරුවෝ මේ ෆෝන් ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නකොට දෙමව්පියෝ කියපු දෙයක් තමයි මේ තාක්ෂණය නිසා අපේ දරුවන්ගේ මනස විකෘති වෙන්න පුළුවන් දරුවෝ ලෙඩ වෙන්න පුළුවන් මේ තාක්ෂණයට ඇබ්බැහි වෙලා මේ වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න පටන් අරගෙන දරුවන්ගෝ හිතන්නේ නැති හරි හිතන්න ශක්තියක් නැති නිර්මාණශීලී චින්තනයක් නැති පරම්පරාවක් බවට පත් වෙලා තියෙනවා මේ තාක්ෂණය හරියට පාවිච්චි කරන්න අපේ දරුවන්ට තවම අවබෝධයක් නැහැ මෙන්න මේව කතන්දර ටිකක් සමාජය හැන්න තිබුණානේ ඒත් එක්කම වැඩිහිටි පරම්පරාව කිව්වේ අපි ගාව තිබිච්ච සංස්කෘතික වටිනාකම් ටික මේ පරම්පරාවේදී දකින්න ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දැක්මක් තියෙනවා නම් වැඩපිළිවෙලක් තියෙනවා නම් සුමුදු රත්නායක මහත්තයා ඒ කියපු කතාව බොරු කරන්න පුළුවන් දැන් ඔබතුමාලා. ඒ කියපු පරම්පරාවත් එක්ක වෙසක් සමරන්න ලෑස්තිනේ නේ?
8: ඔව් දැන් කතා කරොත් මොන සංගේ දැන් අපේ තරුණ පිරිස කියන අපේ ළමයි එහෙම නැත්නම් අපි දැන් මේ දන්න මේ දැන් එක වසර දෙක වසර දැන් ඉන්න ළමයි එහෙම වෙසක් කාඩ් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ
5: නැහැ.
8: ඒක කෙමෙන් කෙමෙන් නගරෙන් දැන් වසර 10කට 15කට කලින් නැති වෙලා
5: ඉස්සර වෙසක් කාඩ් කඩ තිබුණා දැන් දින වෙසක් කූඩු එතකොට මේ මේ වෙස් මෝණු වගේ ඒවා විකුණන කඩවල තමයි දැන් වල තියෙන ඉස්සර එහෙම නෙමෙයිනේ
8: නේද එතකොට අපිට ඒකත් දැන් ඉස්සර වෙසක් කූඩුක එළිය වික්කේ නැහැ නේ අපි හැදුවා
5: ඔව්
8: දැන් ඉතින් ඒකත් දැන් අන්තිමට වෙලා තියෙන්නේ ඒකාතකින් එසක් කෝඩුවක් අපි හදන්න දන්නේ නැහැ අපිට අර පුරුදු අටපට්ටම තරුව නෙළුම් මල කියන ඒවා අපිට නිකන් හොරු පුරුදු ඒවා ඉතින් දැන් ඒකත් ඔබට ගිහිල්ලා දැන් එසක් කෝඩු හදෙන්නේ ප්ලාස්ටික් පොලිතින් භාවිත කරලා ඉතින් අපි හදපු එසක් කෝඩු කවදාවත් පරිසරයට හානියක් වුණේ නැහැ මල්සෝක මොකද අපි ඒ හැදුවේ උණ බට නැත්තම් ඔය බට ගැනලා ඊට පස්සේ ඔකේ සවකොළ අලවලා ඒ කියන්නේ බඳින්න අපි ඉඳුණොත් අපි පාවිච්චි කර එක්කෝ අර ඔට්ටපාලු වල තියෙන රබර් පටියක් එහෙම නැත්නම් නූලක්. ඉතින් දැන් මේක සම්පූර්ණ පොලිතින් සහ ප්ලාස්ටික් වලින් තමයි මේ වෙසක් කූඩු ස්ට්‍රක්චර් එක හැදෙන්නේ ප්ලාස්ටික් වලින්. ඉතින් ඒ වගේම
5: වෙසක් කූඩුව ගැන කතා කරද්දි මට මේ කාරණේ රණිල් මතක් වෙනවා. දැන් ඉස්සර අපි මේ පණ දාගෙන වෙසක් කූඩුවක් හදනවනේ. ඔය සුමුදුරත්නාය මහත්තයා කියපු ගඟක් අයිනට ගිහිල්ලා උණ ගහක් බටපඳුරක් කපාගෙන ඇවිල්ලා ඕක හදනවා කැඩෙනවා මාස ගාණක් ට්‍රයි කරලා කොහොම හරි ඔන්න අන්තිමට අලව ගන්නවා කූඩුව. ඉතින් වෙසක් දවසේ වෙසක් කූඩුව පත්තු කරනවා. දැන් වගේ මේ බල්බ්ස් දාන්නේ නැහැ නේ සූන් මහත්තයා. කෝ ඉදිබන්දමක් එහෙම නැත්තම් කුපිලාම්බුවක් වගේ යමක් තමයි මේ වෙසක් කූඩුව ආලෝකවත් කරන්න දාන්නේ. ඕක ගහක එල්ලනවා. හරි. ඉතින් එක්කෝ වැඩේ පත්තු කරලා දීලා නේද? ගෙදර ලස්සන ටිකක් වෙලා බලන් ඉඳලා තමයි අපි පන්සල්ට එන්නේ. පන්සල් ගිහිල්ලා ගෙදර එනකොට එක්කෝ වෙසක් කූඩුව පිච්චිලා. එහෙම නැත්තම් වැස්සට හේදිලා. ඒක තමයි වෙසක් කූඩුවේ පණිවිඩෙත් හැබැයි.
8: අනිත්‍ය.
5: අනිත්‍ය.
8: ඒ කියන්නේ අර තමම් මහන්සේ ඒ කියන්නේ ඒ ඒ ඒ පණිවිඩේ තමයි අපිට දුන්නේ. ඒ කියන්නේ බකට් කියලා අපිට ඒ දවස්වල තිබුණා. ඉතින් ඒකත් සවුකොලෙන් හදපු එකක්. දැන් හැබැයි එළිය අර අපි දැන් දකින බකට් එක ඉටිපන්දම් පත්තු කරන. පොයින් දැන් ඉටිපන්දම්වත් නැහැ. දැන් එළිය එළිය වෙසක් කූඩු විකුණන කඩවලල තිබුණානේ වයරුයි බල්බුයි විතරයි. ඉතින් අර ඉටිපන්දම ඒ ටික ඔක්කොම අපේ බෞද්ධාගමත් එක්ක ආපු දේවල්නේ. අද පුදුම ඩිජිටල් බැඩිටේ පොඩ සංස්කෘතිය ගැන කතා වෙන්නේ. හැබැයි අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ ඩිජිටල් කරන්නේ මේකට එන්නේ කියන එක. ඉතින් ඒ අනිත්‍ය තමයි අපිට හුරු කරේ. වැස්සට හේදිලා ගියේ එහෙම නැත්නම් වෙසක් කූඩු අර ඉටිපන්දමේ දැල්ලට ගිනිගත් එක. ඒ ඒ ඒ තිබුණ දේ තමයි අපිට මේ දීපු පණිවිඩේ බුද්ධාගමේ දීලා තිබුණ පණිවිඩ ටික තමයි අපිට මේ නැති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපේ තරුණ අපේ ළමේ පොඩි ළමේ දන්නේ අනිත්‍ය කියන එක මොකද්ද කියලාවත්. ඉතින් එයාට අපි අර පොතපතේ දැනුමෙන් දුන්නට ප්‍රායෝගිකව කවදාවත් අනිත්‍ය කියන එක දැකලා නැහැ. ඉතින් අපිට

0: කලාවට හදල ඉවර වෙලා ගේ ඇතුළේ ලොකු කූඩුවක් හදලා ගේ දොරෙන් එළියට ගන්න බෑ. ඉතින් ඒකෙන් තමයි අපි දැනගන්නේ කොහොමද වැඩකට අපි ලෑස්ති වෙන්න ඕනේ කියලා.
1: කලමනාකරණය කරගන්න.
0: කලමනාකරණය කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒ දේවල් හැම එකක්ම මේ වෙසක් මේකත් එක්ක මූලික කරගෙන අපිට දීපු පණිවිඩ. හැබැයි දැන් මේ එකක්වත් නැති වෙලා තියෙනවා අපිත් එක්ක. අපි මේක බැලුවේ දැන් අඩුම තරමේ දැන් මේ පිරිසම මේ ළමා පරපුර මේ අපේ තිබුණ අතීතය කොහොමද මේව කරගන්නේ කියන එක තමයි ගේන්නේ. දැන් එතකොට එකක් මේ තරඟ වලින් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මනුස්සංග ආයි මූන් පොඩි ගවේෂණයක් මේ තරුණ පිරිස පොඩි ගවේෂණයක් කරන්න හදනවා. දැන් ජාතක කතාවකට යා හදනවා අඩුම තරම මුළු ජාතක කතාව මුල ඉඳලා අගට යා කියව ගන්න ඕන. ඉතින් එතකොට ඒ ජාතක කතාව ඇතුලේ අපි දැන් අපිට හුරුදේ තමයි මනුස්සංග අපි ජාතක කතාවක් සාමාන්‍යයෙන් අපි ගියත් හවස බණක් අහන්න ගියත් සාමාන්‍යයෙන් හත් දවසේ බණක් තිබුණත් නැත්නම් ගෙදරක නැත්නම් එළියේ කොහේ හරි ප්‍රසිද්ධ තැනක බණක් තිබුණත් අපිට පුරුදු දෙයක් තමයි මේ ඒ කියන්නේ ඒ ජාතක කතාවල ඇතුලේ අපිට ගන්න පුළුවන් අපේ ජීවිතේට ගන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා. ඉතින් අපි පොඩි කතාවක් ගත්තත් නලපාන ජාතකයේ ගත්තත් ඒ තැනට සුදුසු නුවණ භාවිතා කරන එකනේ. ඉතින් එතකොට ඒ වගේ අර එකක් එයා සමාජයට ලොකු උදව්වක් දෙනවා. ඒ වගේ AI තාක්ෂණය හරහා මේ හදන ජාතක කතා වීඩියෝ මගින් මේ සමාජයේ පිරිසට ලොකු පණිවිඩයක් දෙනවා. ඒකට ඒ ජාතක කතාවල තියෙන තමන්ගේ ජීවිතයට ගන්න ඕන පණිවිඩය නැවත අරන් යනවා. මොකද දැනට මං හිතන විදිහට එහෙම ওই ජාතක කතාවල වෙච්ච සිද්ධීන් සහ ඒවා අපේ ජීවිතවලට කොහොමද අපි ආරෝපණය කරගන්නවා කියන එක දැන් යන්නේ නැහනේ. හරි අඩුයි. ඉතින් තරුණ පිරිසත් බණවලට ඒ යොමු වෙනවා. එහෙම නැත්නම් බණ අහන පිරිසත් හරි අඩුයි. ඉතින් අපිට අඩුම තරමේ මේ වගේ විනාඩි 5ක් 10ක් ඇතුළත හරි අපිට ජාතක කතා 10ක් නැත්තම් 15ක් පෙන්නලා අපිට පුළුවන් නම් මේ ඒ දේවල් එක්ක කොහොමද අපේ ජීවිත හැඩගස්වාගන්නේ, කොහොමද අපේ ජීවිත හරි විදිහට ගෙනියන්නේ, අපි කොහොමද හරි විදිහට පෞල් ජීවිතයක් අරන් යන්නේ, කොහොමද ඒක කළමනා කරන්නේ. ඉතින් ඒ ටික තමයි අපිත් මේ උත්සාහ කරන්නේ. දැන් අපේ සංස්කෘතික උරුමයත් එක්ක නැති වෙලා ගිය දේවල් ටික මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක කරා ගේන්න.
2: අපි දහම් පාසල් යවන්න උත්සාහ කරනකොට දරුවෙක් මේ ඒ වගේම සාමාන්‍ය වටිනාකම් කියලා දෙන්න හදනකොට අපිට දැන් මාධ්‍යයක් නැති වෙලා දෙනවා. කියන්නේ පොතකින් බලලා කියවන්න කිව්වම ළමයි මහලට කම්මැලි. දැන් මදුසංග අපි දකින මේ සමාජයේ තියෙන මේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා, එහෙම නැත්නම් බුද්ධ චරිතය, එහෙම නැත්නම් දේව උප්පත්ති කතා, සංස්කෘතියේ ජන කතා, මේවා AI තාක්ෂණය ඔස්සේ
1: ඓතිහාසික
2: කතා, මේවා මේ රජවරුන්ගේ කතා ඔබ කිව්වා වගේම මේවා මේ AI තාක්ෂණය ඔස්සේ කරන වීඩියෝ නිර්මාණ අපි YouTube එකේ බොහොම ගොඩක් දකිනවා. ඒවා හුඟක් ට්‍රෙන්ඩින් වෙන්න අරන් තිනු. හේතුව තමයි දැන් අර මේ අලුත් පරපුරට ලං කරන්න බැරි දේවල් තාක්ෂණිය ඔස්සේ ලං කරන්න උත්සාහ කරලා දිනවා. එතකොට ඒ ඔස්සේ ඔවුන් මේක බලන්න පෙළඹිලා තිනවා. කියන්නේ views වැඩිපුර යනවා කියන්නේ මේ බලන අයනේ. එතකොට ළමයිකින් අහුවාම මේ ජාතක කතාව මම AI වලින් බලලා තියෙනවා ඒක. ඈ බටකුරුළුගේ කතාව මම AI වලින් බලලා තිනවා. එහෙම හරි මේ නව තාක්ෂණිය ඔස්සේ අර වටිනාකම් ටික අපි මේ කතා කරන්නේ අපි සංස්කෘතිය කොහොමද ලං කරන්නේ කියන එකනේ. මේ AI තාක්ෂණිය යොදාගෙන එහෙම කරන YouTube channel ගණනාවක් ලංකාවේ අපි දකින්න ලැබෙනවා. මම හිතන්නේ ඒක මේ සුනුහතේ හොඳ ප්‍රවණතාවයක් කියන එක.
1: මේ ඔවුන්ටත් ඒක ලොකු අත්දැකීමක් නේ රණිල්. මෙච්චර කාලයක් කිසිදු අර ආත්ම තෘප්තියක් නැහැ. තමන්ගේ සතුට සඳහා මේ වැඩේ කළේ. හැබැයි මේ සැරේ ඔවුන්ට දැහැගි අවස්ථාවන් ගණනාවකුත් මේ නිර්මාණ වෙනුවෙන් ලබා දෙන සුනුහතල කටයුතු කළ දෙනවා. අන්න ඒක වටිනවනේ. වෙනදා තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ විනෝදේ සහ තව කෙනෙක්ව දැනුවත් කරන්න කරපු වීඩියෝ එක මේ සැරේ තරගයකට යමු කරන. එතකොට තව ලංකාවේ ඉන්න දක්ෂ AI නිර්මාණකරුවෝ පිළිබඳව ඔබට කියවා ගන්න හැකියාව ලැබෙනවා. සහ ඔවුන්ගේ තාක්ෂණය ඔබට එකතු කර ගන්න හම්බ වෙනවා. මේක එක හබ් එකක්. මේක අපිට පේන්නේ සංස්කෘතික මංගල්‍යයක් කියලා. හැබැයි මේක ඇතුලේ දැනුම හෝමාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මාත්‍ර ඉන්න කෙනෙක් සතුව සමහරට තියෙන්න පුළුවන් ඩිජිටල් පැත්තේ මහා ලොකු දැනුමක්. AI වලින් ජෙනරේට් කරන්න, AI වලින් නිර්මාණය කරන්න මහා දැනුමක් තියෙනවා වෙන පුළුවන්. ඒකට මේ වැඩේටම සම්බන්ධ වෙන කුරුණෑගල කෙනෙක්ට, නුවර කෙනෙක්ට මේ හැමෝම එකට මුණ ගැහෙන තැනකදී ඒ දැනුම එකතු කරගන්න අවස්ථාවක් හම්බෙනවා. සහ අර මෙච්චර කාලයක් උනේ Tamanට කැමති දේ කරගෙන යන එකනේ. එහෙම නැතුව පොඩි ගයිඩ්ලයින් එකක් එක්ක මේ වැඩේ කරන්න හම්බෙනවා. මේක මේ සංකල්පය ඇතුලේ මං කියන්නේ නිර්මාණ කරන විශේෂයෙන් තරුණ ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය මොන වගේද කියන කාරණේ ටිකක් අපි පැහැදිලි කරගමු සුමුදු මහත්තයා.
0: ඔව්ද එකක් අලුත් අපි හිතනවා මේකත් එක්ක තව නිර්මාණකරුව මේකට උත්සාහ කරන පිරිසක් එයි. හැබැයි දැන් මේ නිර්මාණයත් එක්ක හරි මේක අත්හදා බලන්න කොහොමද මේ AI වලින් වීඩියෝ එකක් හදන්නේ. ඉතින් මේ දේට එන කෙනාම තමයි ඊට පස්සේ ඔහුගේ අර ඇඟ ඇතුළේ හැදිලා තියෙන නිර්මාණාත්මක හැකියාව. දැන් එතකොට

0: අපි මේ කරන්න හදන්නෙත් මදුසංක සාමාන්‍යයෙන් අපි හැමෝටම චිත්‍රඳින්න බෑනේ. ඒ කියන්නේ ඇගේ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා. අපි හැමෝටම ගීත ගායනා කරන්නත් අපි හැමෝටම සංගීත භාණ්ඩයක් වාදනය කරන්නත් බෑ. ඉතින් අපි හැමෝටම රංගනය කරන්නත් බෑ. අපි හැමෝටම මනසවග කරන නිවේදන කටයුතු කරන්නත් බෑ. ඉතින් ඒක අර තමන්ගේ තියෙන නිර්මාණාත්මක හැකියාව. ඉතින් ඒ වගේම දැන් මේකට එනකොටත් ඒ ඇඟ ඇතුලේ මොකද තාක්ෂණය කියන එක ලොකු දෙයක් නෙමෙයි මදුසන්. තාක්ෂණය අපිට හුරු වෙන්න පුළුවන්. තාක්ෂණය අපිට පුරුදු වෙන්න පුළුවන්. හැබැයි දැන් මම ඩිජිටල් පැත්ත මම අවුරුදු 10ක් 20ක් හිටියා කියලාවත් මට අර ජාතක කතාවක් කරන විදිය දැනගත්තට මට නිර්මාණය කරන්න මගේ ඇඟේ නිර්මාණශීලීත්වය නෑ. නෑ කියන්නේ මම අත්හදා බලන්න ගිහිල්ලත් නෑ. හැබැයි මම ඒක බෑ කියලා දන්නවා. ඉතින් එතකොට මොකද එතකොට අපි දැනගන්න ඕන චරිතයක් හැදුවොත් කොහොමද මේ චරිතයට පණ පොවන්නේ? මේ චරිතය මොනවද? රජ කෙනෙක්ගේ චරිතයක් ගත්තොත් අපි දැනගන්න ඕන රජතුමෙක් හිටියොත් මෙහෙම වෙන්න ඕන. මේ මූණ
1: අර තාක්ෂණයෙන් හැමදේම කරන්න බෑ කියන කාරණේ නෝ. ඒ කියන්නේ සමාජය තුල ඇවිදලා ගත්ත අද්දගීම් ටිකක් තියෙනවා. දැන් ගෙම්බේ කදන්න බෑනේ බල්ලෙක් වගේ. ගෙම්බ නම් ගෙම්බගේ ලක්ෂණ පේන්න ඕනේ. බල්ලගේ බල්ලගේ ලක්ෂණ පේන්න ඕනේ. රජෙක් ගත්තම රජාගේ ලක්ෂණ ටික පේන්න
0: ඕනේ. අන්න හරි. ඉතින් ඒක දැන් මගේ තිබුණාට මට ඒක නිර්මාණ දැන් මට රජෙක් මම දන්නවා මෙන්න මෙහෙම රජෙක් වෙන්න ඕන කොට මට ඒ රජා ඒ විදිහට අඳින්න බෑනේ. මට ඒ රජා විදිහට නිර්මාණය කරන්න බෑ. හැබැයි අරයට ඒක පුළුවන්. එතකොට ඒ තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන නිර්මාණාත්මක තත්ත්වය තමයි මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට අපි ගේන්න උත්සාහ කරන්නේ. හැබැයි එයා මෙතනින් නතර වෙන්නේ නැහැ මනුෂ්‍යංක. ඊට පස්සේ මොකද මෙයා ඊට පස්සේ මෙයා දන්නවා මෙයා ගැඟේ තියෙන නිර්මාණාත්මක හැකියාව. එතකොට මෙයාට දැන් සාමාන්‍යයෙන් අපිට ගිලිහිච්ච බොහෝ පිරිසක් ඇති මේ ටෙලිනාට්‍ය හරි නැත්නම් චිත්‍රපටියක් කරන්න පුළුවන් තරම් හැකියාව තියෙන නමුත් ඔහුට ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය නැති හොයාගන්න බැරි පිරිසක් ඇති. ඉතින් එතකොට මොවුන්ට අඩුම තරමේ මොහුගේ හිතේ තියෙන මේ නිර්මාණාත්මකත්වය AI තාක්ෂණය හරහා AI චිත්‍රපටියක් හැදිලෙයි. AI වීඩියෝ එකක් හැදිලෙයි. AI වලින් ටෙලි කතාවක් හැදිලා. ඉතින් එතකොට අපි මේකට ගේන්න ඕන. ඉතින් එහෙම කියලා මම කියන්නේ මේ රංගන ශිල්පීන්ට බඩේ පහරක් ගන්න එකක් නෙමෙයි. හැබැයි මේ අර අපිට අර තිබුණ ක්‍රමයට වැඩිය අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි රූගත කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් ලෑස්ති වෙලා ගිහිල්ලා වෙනම මං හිතන්නේ අපි හිතමු රංගනයේට ඉන්නේ පසු දෙන්නක් වුණාට එතන පසුතලය ඇතුළේ පිටිපස්සේ ඉන්නෝ 50ක විතර ලොකු කණ්ඩායමක්. ඉතින් ඒ ලොකු උත්සාහයක් දරන එකක් තමයි. ඒ කියන්නේ ඒකට හානියක් කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් නමුත් මේක අර ඒ හැකියාව නැති කෙනෙකුට තමන්ගාව නිර්මාණයක් තියෙනවා නම් ඒ දැන් ගොඩක් වෙලාවට අපිට වෙච්ච දෙයක් තමයි දැන් ඔවුන් අර අපි සමහර චරිත අරගෙන අපි ඔය චරිතවල කතා අහද්දිත් අහලා තියෙන්නේ සමහර විට ඔහු අවුරුදු 18 19 ඉඳලා ඔය ස්ක්‍රිප්ට් ලියාගෙන එක එක අධ්‍යක්ෂකවරු ගාවට නිෂ්පාදකවරු ගාවට ගිහිල්ලා සමහර ඒවා එහෙම්ම නැති වෙච්ච ඒවා තියෙනවා. අනන්තවත් තියෙනවා.
1: ඉන්දියාවේ අලුත් මහයමතිතුමා අපේ තමිල්නාඩුවේ ජෝසප් විජේ ගැන කතා කරනකොට එයාගේ තාත්තා ගැනත් කිව්වා. හරි. ඔහු නිෂ්පාදකවරයෙක් වෙන අධ්‍යක්ෂවරයෙක් වෙන කාපු කට්ට මිනිස්සු ළඟට ගිහිල්ලා ස්ක්‍රිප්ට් ලියාගෙන පිටිපස්සෙන් ලයිට් අල්ලලා ඉඳලා එහෙම ආපු ගමනක අවසාන ප්‍රතිඵලය තමයි ඔය දක්ෂ රංගන ශිල්පියෙක් බවට තමන්ගේ පුතාව පත් කළ අන්තිමේ මේ CM කරන්නේ තමිල්නාඩුවේ. ඒ ගමන ඇතුලේ ඔබ ඔය කියන කටුක බව තියෙනවා. හැබැයි මේ නිර්මාණ ඇතුලේ සුමුද මහත්තයා අපිට පේන්න තියෙන කාරණාව තමයි හරි වෙනස් කියවීමක් සහිත පරම්පරාවක්. ඒ අය මේ කාරණා දකින විදිහෙත් වෙනසක් තියෙනවනේ. දැන් අපි ජාතක කතාකරුවා ලියපු ජාතක කතාව තමයි අපිට කියලා දුන්නේ. හරි. හැබැයි ඊට පස්සේ පරම්පරාවේ දරුවෝ අපි ඒ කතාව කියලා දෙනකොට ප්‍රශ්න කරපු දණුත් තිබුණා. ඔවුන් ඒ ආගමේ අපි අර කියන සමහර දේවල් බාරගන්නේ නැතුව ප්‍රශ්න කළා. ඒවව නිවැරදි කරගන්න ඔවුන්ට අවශ්‍ය වුණා. සමහර භික්ෂුන් වහන්සේලාත් එක්ක තියෙන ධර්ම සාකච්ඡා තුළ ඔය තරුණ ප්‍රජාව හම්බුනහම ඔවුන්ට තියෙන ප්‍රශ්නට සාම්ප්‍රදායිකව අපි කියපු එහෙයි ප්‍රශ්න නෙවෙයි. ඔවුන් මේ ප්‍රශ්නේ හරියට निराකරණය කරන මේ ධර්ම කරුණු ගැඹුරින් අධ්‍යයනය කරන පිරිසකුත් අපිට හම්බෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා වෙනදා තොරණේ තිබුණු කතාවටත් එහා ගියේ වෙන සමාජ දර්ශනයක් දැක්මක් එක්ක මේ තොරණ පරම්පරාව ඔය කියන නිර්මාණ ටික කරයි. ඒ සඳහා වුණ වෙළඹවීමකුත් මේ ඇතුලේ ලැබෙනවා කියන බලාපොරොත්තු පණිවිඩය අපේ හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා විශ්වාස කරනවා ඇත්තටම මේක හොඳ වැඩක්. ඩිජිටල් පැත්තෙන් හිතන ඩිජිටල් මොළවලින් අපේ සංස්කෘතිය ආය උළුපා දක්වන්න ඔවුන් මේ සංස්කෘතියට බැඳ තබන්න ගන්න උත්සාහය අතිශය සුන්දර ලස්සන වෙයි. ඉතින් මාතරදී පළවෙනි වතාවට මේ වෙසක් කලාපය තුළ දක්ෂිණා ප්‍රභා තුළ මේ තරගකරුවන්ට නිර්මාණකරුවන්ට ඉඩක් හදලා දෙන්න ගත්තු තීන්දුවට අපි හඳුන්නේ තියමුතුමාට වගේම ජනාධිපතිතුමාට ආර්ථික ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයට මේ හැමෝටම ස්තුතියි කියනවා. මොකද ඒක විය යුත්තක්. තරුණ පරම්පරාව එහෙම නැත්නම් ආගමෙන් දහමෙන් ඈත් වෙලා ඔවුන් ඩිජිටල් ලෝකයක් ඇතුලේ හිර වෙලා ජීවත් වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහින් ඔවුන්ගේ නිර්මාණායමත් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යොදා ගැනීම අතිශය වටිනවා. රනිල් අපි විශේෂ පණිවිඩයකුත් තිනවා මතක් කරන්න. ඒ පණිවිඩය මතක් කළ තවදුරටත් කතා කරමු. ඊට කලින් මං වෙලාව බලලා ඉන්නම්. උදේ 8යි විනාඩි 50යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්.
4: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
7: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
8: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුනා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

8යි විනාඩි 52යි. අපි අපිට තවත් විශේෂ දැනුම් දීමක් තියෙනවා. ඒ තමයි මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගැන. හොරෙන් හොරෙන් ලොතරැයි කුඩුවේ කඩිමුඩියේ හී නූලට කොටු කපලා දවසේ වේදමර කීයක් හරි හොයාගෙන try කරපු අයටුණු සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම දිනන අවස්ථා වැඩිම දවසේ වේදමර කීයක් ලොතරැයි NLB අද සම්පත ලොතරැයි ඉංග්‍රීසි අක්ෂරයේ රුපියල් 80ක් අංක මුල සිට අගසිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් වගේම ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය ගලපලා රුපියල් 150000ක් ඔබට දෙන්න පුළුවන්. දිනන අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසක සල්ලි තමයි අවවාදයයි පහ ජයග්‍රහණය කරන සුළුයි.

0: නැයි විසිහක් වනතා තිහකොට මිතිල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිතිල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනින්
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුල ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
3: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
4: දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. සර්ජලයිට් සමාජ ගවේෂණය.
0: ඩෙන්ගු රෝගීන්ගෙන් 50% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
5: ඩෙන්ගු මාරාන්තිකයි.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවරු නවේ විනාඩියකයි.

0: ලක්කඩ ප්‍රවෘති සමගෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුරුදු දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගල්, බාතර, මහනුවර සහ නොරිලිය දිස්ත්‍රික් ඊට අයත්. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගල් සහ බාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි හටගැනීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සැත වැසි හටගත හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින අධික වැස් සහිත කාලගුණ තත්ත්වයත් සමග ජාති ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දිස්ත්‍රික් 6කට නායෑබේ පූර්වානුතුරැගවීම නිකුත් කළා. කෑගල්ල, රත්නපුර, කොළඹ, ගම්පහ, කළුතර, නූරිලි යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් වෙතයි මෙම පූර්වානුතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. ඇමරිකාවේ භූත්‍යාංශ ප්‍රධානී තුල්සි ගබ්බාඩ් එම දුරෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන් පැත්තේ සිය සැමියාගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් තමන් සිය දුරෙන් ඉල්ලා අස්වන බවයි. ජුනි 30වනදා සිට තමන් දුරෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මගින් ඇය දන්වා තිබෙනවා. තුල්සි ගබ්බාඩ් විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් ඇගේ අඩුව තදින්ම දැනෙන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නවය විනාඩි පහයි වෙලාව පික්මනින්ම කතා බහට යන්න ඕනේ. බයිට කලින් මේ පණිවිඩය මතක් කරන්න ඕනේ. හොරෙන් හොරෙන් උතරේ කොඩුවේ කඩිමුඩියේ හින්නුලට කොටු කබල නවසි වේදමන කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපුවාට මෙන්න සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වේදමට කියාපුල උතරේ තමයි නෙල්බී අද සම්පතල උතරයි. ඉංග්‍රීසි අක්ෂරයෙන් රුපියල් 80ක් අග සිට මුලට අංග පිළිවෙලට ගලපගෙන අංග දෙකක් සහිත කොටු පෙළියට 1000ක්, අංග තුනක් සහිත කොටු පෙළියට 4000ක්, අංග හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක්, ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරයේ අංග හතරක් සහිත කොටු පෙළියේ ගලපගෙන 2,50,000ක් දිනා ගන්න පුළුවන්. දිනන්න අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික උතරේ මණ්ඩලයේ අද සම්පතල උතරේ ගත්තොත් නිසැකවම සල්ලි තමයි අවවාදයේ වහා ජයග්‍රහණය කරන සුළු. යොන්නේ පණිවිඩයත් අපි මතක් කළා. ඒ කියන්නේ දකින දකින හැම තැනීම වැඩි වැඩියෙන් අද සම්පතල උතරේ මිලදී ගන්න. කනිල් අපිට අමතුමක් තියෙනවා.
1: ඔව්, අපි අද දවසේ මේ කතා කරන මාතෘකාව විශේෂයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහතාට කතා කරන මේ ඩිජිටල් තාක්ෂණීය සමග සංස්කෘතික වටිනාකම් සුරකින්නේ කොහොමද කියන කාරණාවට අපි දෙක කතා කරන්න එකතු වෙනවා. කුරුණෑගලින් අතුල් මහත්තයා. අතුල් මහත්තයා, අයිබෝන් සුබ උදෑසනක්.
2: අයිබෝන් ඔබතුමාලා තුන් දෙනාටම සුබ උදෑසනක්. සුමුදු මහත්තයා, මේ ලෝ පරිණාමය වාදයේ තුලින් අපි පරිණාමය වුණානේ. ඒ පරිණාමවාදයත් සමග ලෝකේ කියන්නේ අවුරුදු පහෙන් පහට සමාජය රටක් හැටියට ගත්තොත් පරිණාම වෙනවා. සියලු දේවල් පරිවර්තනවා. සංස්කෘතිය, එතකොට තාක්ෂණය, ආකල්ප, චින්තනයන් පරිණාම වෙනවා. සුමුදු මහත්තයා, අපි ලෝක තාක්ෂණය සමග අපේ රටක් සමාජයක් හැටියට හුදකලා වෙලා බැහැරවෙන්න බෑ. අපි රටක් අර සංස්කෘතිය අපි මෙහෙමයි කියලා එහෙම බැහැරවෙන්න බෑ ලෝක තාක්ෂණයත් එක්ක. හැබැයි තාක්ෂණය එක් පැත්තකින් දැන් අපි සමාජයක් ඓතිහාසික තත්ත්වයන් බලනකොට විකෘති වගේ, ඒ විකෘතිය නිර්මාණශීලී විකෘතිය අර ෆැන්සටික් කෘතිම මනෝරාජික සංකල්ප මනෝභාවයන් කෘතිම තත්ත්වයක් අපි දකිනවා නේද? ඒ සංවාදය ලෝකේ විශේෂයෙන් ඉන්දියාව අපේ රට ගත්තොත් ඒ සංවාදය තිබෙනවා. එතකොට අර විඥානය තුළ කෘතිම මනෝරාජික සංකල්ප ගොඩනැගෙනවා. නිර්මාණශීලී සංකල්ප බුද්ධිය පරිකල්පන විඥානය සහ අර පරිකල්පන මනෝභාවයන් බැහැර කරනවා. ඒක හරි ගැඹුරින් හිතුවොත්, එතකොට විද්‍යාත්මකව ගත්තොත් බුදුහාමුදුරුවන් කාල් මාක්ස් මොනතරම් පරිකල්පන බුද්ධියක් තිබුණාද? අන්න එහෙම අපි ගලප්පල ගත්තොත් එතකොට වර්තමානයේ කෘතිම බුද්ධිය සමග ලෝකයේ සංවාදයක් තිබෙනවා, විශේෂයෙන් ඉන්දියාව ලංකාව තුළ මේ වෙනකොට. එතකොට මම මේ ගැඹුරු තැනකට ගන්නන්නේ සංවාදය. එතකොට නිර්මාණශීලීත්වයට සහ අර මනුෂ්‍යත්වයේ මානව බැඳීම් කෘතිමතාවයේ අර වපසරිය කොතරින් නවතීද අන්න එතන තිබෙන්නේ. එතකොට අම්මා සහ දරුවා අතර ආධ්‍යාත්මික මානව බැඳීම් කොතන නවතීද? උදාහරණයක් හැටියට ගත්තොත් අර එය මතු කළ අශෝක හඳගමයන්ගේ අක්ෂර චිත්‍රපටි. ඔහු දකිනවා මේ මේ මේ සමාජ පරිවර්තනවලින් කොතන ඒක ඛේදවාචක චිත්‍රපටි තහනම් වුණා. අර අම්මා සහ දරුවා අතර තියෙන සහසම්බන්ධන් කොතනින් නවතීද කියන එක. එතකොට නිර්මාණශීලී අශෝක හඳගමලා සුනිල් ආරියරත්නයන්, අර බන්දුල කාර්යවසම් මහගමසේකරන් සහ රත්නාශ්‍රී විජේසිංහ වගේ මහා දැවන්ත පරිකල්පන බුද්ධියක් තිබුණු නිර්මාණශීලීත්වය කොතනින් නවතීද? වර්තමාන ඡේදවාචකයක් තිබෙනවා. එතකොට මගේ යෝජනාව තිබෙන්නේ අවසන් කරන්න ඒ අවශ්‍යතාවය. තාක්ෂයෙන් දියුණුව සහ කෘතිම නිර්මාණ සහ සැබෑ විඥානය පරිකල්පන බුද්ධිය අතර වෙනස වර්තමානයේ දරුවන්ට අධ්‍යාපන නිර්දේශන එකතු කළ යුතුමයි. කියන්නේ අධ්‍යාපනවලින් දෙන්න ඕනේ කෘතිම බුද්ධිය සහ සැබෑ පරිකල්පනය අතර වෙනස සහ ඒක අධ්‍යාපනයෙන් දෙන්න නැත්නම් අනිවාර්යෙන් වර්තමාන දරුවා මේ කෘතිම අර මනෝරාජික ලෝකේ සෙන්සිටික් එක බදා ගන්නවා. ඒ කියන්නේ කෘතිමයි. ඒතකොට මානව බැඳීම් දුරස් වෙනවා. ඒකේද වාචිකේ තියෙනවා අන්න එතනට ගැඹුරු තැනකට අපි ගමු. බොහොම ස්තුතියි.
0: හොඳයි, බොහොම ස්තුතියි කුරුණෑගල අතුල මහත්තයා. ටිකක් හැමදාම අපිත් එක්ක එකතු වෙන කෙනෙක් සහ එතුමා මේ යෝජනා කරන කාරණාව තමයි සුමුදු මහත්තයා. අපි කතා කරමින් ඉන්නේ අපි ඉදිරියේදී කතා කරමු කියන කාරණේ. මොකද දැන් මේ AI තාක්ෂණය ගත්තොත් එහෙම දැනට අපේ සමාජය තුළ හැදිච්චේ වගේ තිබුණ කුණුහරුප ටිකක් සුදු මහත්තයා. AI ටූල් එකක් පාවිච්චි කරන්න පටන් ගත්ත ගමන් සමාජයට පණිවිඩයක් දෙනවට වඩා එතන ඇතුළේ තිබුණේ සමාජයේ නොගැලපෙන, එහෙම නැත්නම් මේ සංස්කෘතියට සමාජ ක්‍රමවේදයට නොගැලපෙන ඒවා ටිකක් තමයි හැදුනේ. හරි, ඒවා ඇතුළේ තිබිච්ච සමහර වචන අපි සමාජයෙන් බැහැර කරපු ඒවා, ඒවත් පොඩි දරුවෙක්ටවත් ඇහෙන්න නොකියන වචන. ඉතින් අන්න එතෙන්ට තමයි ඔය යෝජනා කරන්නේ අපි අතුල මහත්තයා. මේක වෙනස් කරගන්න අධ්‍යාපනය, එතකොට ලෝකයේ දකින්න විදිහ, AI තාක්ෂණය, මේ ඔක්කොම එකට එකතු කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල අමාත්‍යංශය පැත්තෙන්?
3: මොහොමඩ් සගමගේ අතුල මහත්තයාත් එක්කම 100% එකඟයි. මොකද මේ නව තාක්ෂණය, එහෙම නැත්නම් කෘතිම බුද්ධිය සහ අපේ අපි මේ පවතින අර එතුමා සඳහන් කරපු අර උදාහරණයක් විදිහට ගත්තොත් ළමයා සහ අම්මා සහ දරුවා අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒක ඒ කියන්නේ සමාජ පරිකල්පනයේ කියන ඒ දෙක කොහොමද මේක එකතු කරගන්න කියන එකේ අනිත් පැත්තේ තියෙන ප්‍රධාන හේතුව තමයි සමාජ මාධ්‍ය කියන එක කිසිම පාලනයකින් තොර වීම. පාලනයෙන් ගිලිහී වියාම සහ ඒක දැන් මම හිතන සමහර රටවල් දැන් මේක යම් කිසි තැනකට පාලනයකට ගෙනල්ලා තියෙනවා. උදාහරණයකට ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තොත් වයස 16ට අඩු කෙනෙකුට මේ සමාජ මාධ්‍ය ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ තාම ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් ඒක අනිවාර්යයෙන්ම අපි ඉක්මනින්ම කළ යුතු දෙයක්. මොකද ඒක නොකරුනොත් මේ දැන් අපි දන්නවා ඉස්සර කලා නිර්මාණයක් දැන් මෙතුමා සඳහන් කරපු අශෝක හඳගම හෝ කවුරු මොන කලා නිර්මාණය කරත් ඒක යම්කිසි පාලනයක්. ඒ කියන්නේ ඒක වෙනම ඒ කියන්නේ යම්කිසි පාලනයක් ඇතුලේ තමයි සමාජයට මුදා හැරියේ. නමුත් සමාජ මාධ්‍ය හරහා මේ මුදාහරින දේවල් කිසිම කෙනෙක්ගේ පාලනයකට සහ කිසිම කෙනෙකුට නතු වෙන්නේ නැහැ. මොකද අනිත් එක ඒ සමාජ මාධ්‍යවලට ඒවා නිකුත් කරන්න. එහෙම නැත්නම් මේ නිර්මාණකයොත් කවුද කියලා අපි තෝරගෙන ඉන්නේ. ඉතින් ඒ කිසිම පාලනයකින් තොරව මේ සමාජ මාධ්‍යවලට මේ මුදාහැරපු දේවල් වල ඇතිවෙච්ච ප්‍රවණතාවය තමයි දැන් මේ ඉදිරියට ගිහිල්ලා මේ නව තාක්ෂණය හොඳ දෙයකට යොදාගන්නේ නැතුව මේ සමාජයේ මනස විකෘති කරන, එහෙම නැත්නම් දේශපාලන අරමුණු වලට සමාජය ඇතුලේ බොරු පතුරවන්න. ඉතින් ඒක හොඳ නරක දෙකටම යොදාගෙන වැඩිපුර කිසි කෙනෙක් අර මම මේ අතුල් මහත්තයා කිව්වා වගේ මේ නිර්මාණකරුවොත් එක්ක එකතු වෙච්ච දෙයක් මේ නව තාක්ෂණයට ඇතුල් කළා නැහැ. හැම වෙලෙම කරලා තියෙන්නේ අර අපේ දැන් ගොඩක් වෙලාවට මේ ආසියානු රටවල් ටික දකුණු ආසියා රට අපේ රට ගත්තත් ඉන්දියාව ගත්තත් එතුමා ගත්තේ හොඳම උදාහරණ ඉන්දියාව, බංගලාදේශය. ඉතින් ඒ රටවල් වල ආර්ථික සමාජ ක්‍රමය මේ හැදිලා තියෙන ක්‍රමයත් එක්ක මේ සමාජ අතර තියෙන පරතරයත් එක්ක ඉතින් ඒ වගේම අධ්‍යාපන මට්ටම ඔය සියල්ල එකතු කරලා ගත්තම මද සංඛා මේ අපේ ලංකාව වගේ රටක වැඩිපුර මිනිස්සු දුවන්නේ අර අපි කියන ගොසිප් පස්සේ. ගොසිප් පස්සේ කියන්නේ මේ අර අලුත් දෙයකට වැඩිය අර මොකක් හරි යවන නිකන් අර අපි කියන්නේ හැම වෙලේම එල්ලෙන්නේ කුණුගොඩවල්. ඉතින් ඒකට තමයි අර කලා රසය නැත්තම් තමන්ට විඳින්න තියෙන රසයට වැඩිය ගොඩාක් පිරිසක් දැන් වැඩිපුර පිරිස යොදු වෙලා තියෙන අර කුණු රසයකට. කුණු රසයක් කියන්නේ අර කාට හරි කෙනෙකුට මඩ ගහන එක. නැත්තම් කවුරු හරි කෙනෙක් අපහාසයට පත් වෙන වීඩියෝ එකක්. දැනුත් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර විට අර හොඳ කලා නිර්මාණයක් සමහර දේවල් හැදිලා එනවා. අපි දකිනවා සමාජ මාධ්‍යවල ලස්සන දේවල් ලියනවා. හැබැයි ඊට වැඩිය අර මොකක් හරි කුණු එකක් ලියලා තිබුණොත් මම වචනෙන් භාවිතා කරනවා. ඒ කියන්නේ අර මොකක් හරි ඕපදූපයක්. එහෙම නැත්තම් තව චරිත ඝාතනයක්. ඒ වගේ දෙයක් කියලා තිබුණොත්
0: ප්‍රයෝජනයක් නැති දෙයක්.
3: ඒ වගේ දෙයක් ගත්තොත් ඒක සමාජ මාධ්‍ය තුල ශයාවන ඒ ප්‍රවේගය ඒ වගේම පිරිස වැඩි. ඉතින් ඒක තමයි මේ පාලනයකින් තොරව සමාජ මාධ්‍ය ඇතුළට මේ ආපේක. ඉතින් අපි මේ
0: ඒක තව කෑල්ලක් අපි නිවැරදි කරගෙන යන්න ඕන දණක් තියෙනවා සෝම මහත්තයා. දැන් එහෙම දේවල් ඉක්මනට ෂෙයා වෙනවා. හැබැයි ඇත්තද නැත්තද කියලා හොයලා බැලීමක් නෑ. ඒවා පිළිබඳ වගකීමක් නෑ. අන්න ඒ නිසා තමයි අපි ඔය කියන්නේ සමාජ මාධ්‍යත් යම් වාරණයකට එමු නැත්නම් යම් කිසි නියාමනයකට ලක් වෙන්න ඕනේ. මට හිතුනොත් එහෙම සුමුදු මහත්තයා සම්බන්ධයෙන් අසත්‍ය මඩ ප්‍රචාරයක් යවන්න ඊයේ රෑ 12ට මං ඒ වැඩේ පටන් ගත්තා නම් අද උදේ ආයේ මේ රෙද්දක් කනගෙන බාරේ බහින්න බැරි
3: කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද ඒක අර ප්‍රතිචාරයේ දක්වන වේගයට වැඩිය ඒ කියන්නේ බොරුව වපුරන වේගෙ වැඩි. මේ සමාජ මාධ්‍ය කියන අන්න ඒකයි තියෙන්නේ මේක. මොකද දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ලක්කන්න ගත්තත් ස්වාධින රූපවාහිනිය ගත්තත් මේ මාස් මීඩියා එහෙම නැත්තම් මේ ජනමාධ්‍ය කියන්නේ ඒ ජනතාවගේ තියෙන සංඛ්‍යාත ෆ්‍රීකවන්සි අරගෙන ජනතාවට වග කියන මාධ්‍ය. එතකොට ඒකේ යම්කිසි බොරු ප්‍රචාරයක් ගියත් ඒක ඉක්මනින් නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේම ඒක බැඳිලා ඉන්නවා ජනමාධ්‍යයක් විදිහට ජනතාවට සත්‍ය තොරතුරු පමණක්ම ලබා දෙන්න. ඉතින් සමාජ මාධ්‍ය කියන ඉතින් එහාට ගිය දෙයක්. සමහර වෙලාවට අර මදුරංග කිව්වාගේ මන්රෑ උදේ නැගිටිනකොට මට වෙන්න ඕන හානිය කරලා ඉවරයි.
0: දන්නෙත් නෑ.
3: ඉතින් ඒක තමයි මේ තියෙන භයානකකම. ඉතින් එතකොට මේ සමාජ මාධ්‍ය ඇතුලේ කොහොමද මේ පාලනයකට ගේන්නේ? ඉතින් යම්කිසි පාලනයක් දැනට ගෙනල්ලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ රටේ. අපි අත්විඳපු දෙයක් තියෙනවා මේ රටේ හැම වෙලේම දේශපාලන වාසි වලට යොදාගත්ත දෙයක් තමයි ජාතිවාදය. ඉතින් ඒ ජාතිවාදය ඒව නැත්තම් මේ සමාජයේ ජාතීන් ආගම් අතර බෙදීම් ඇති කරන එක, ඒ වගේ මේ අතර ගැටුම් ඇති කරන එකට සමාජ මාධ්‍ය යොදාගත්තා. ඉතින් අපිට උදාහරණ බොහොමයක් තියෙනවා. ඇති වෙච්ච සිද්ධි ගොඩාක් තියෙනවා. දවසාන වශයෙන් ත්‍රිකුණාමලයේ සිද්ධියත්, ඉතින් ඒ වගේම මීට කලින් උතුරේ සිද්ධි ඇති වුණා. ඉතින් මම හිතන ජනාධිපතිතුමාත් කිව්වා වගේ අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ මේ අර අපිට බෞද්ධ සිද්ධස්ථාන අනුරාධපුර පොළොන්නරුව ඔක්කොම පහු කරගෙන යාපනයේ තියෙන පන්සලකටම යන්න ඕන එතන වැඳ පුදා ගන්න. ඒකේ වැරද්දක් නෙමෙයි. අපිත් නාගදීපේට යන්න ඕන, ඒ ටික වෙන්න ඕන. හැබැයි අර මේ යන්නේ වෙනින් අරමුණකටනේ. ඉතින් එතකොට ඕක ඔය එක්කම ඒ කට්ටි ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? ඔය වගේ තැනකට ගිහිල්ලා ඉස්සල්ලාම සමාජ මාධ්‍ය එක්කෝ Facebook live එකකින් පටන් ගන්න. එතනින් තමයි මේ කට්ටිය මේක පටන් ගන්න. ඊට පස්සේ මුළු දකුණම කලබල කරනවා, මෙන්න උතුරු ඇවිල්ලා අපිට වැඳ පුදා ගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය ඕක දැන් යම් කිසි මට්ටමකට ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ අපි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු රටේ සියලු දේවල් දැන් මේ සමාජ මාධ්‍ය කියන ලංකාව වැඩිපුර භාවිත වෙන සමාජ මාධ්‍ය platform එක තමයි Facebook සහ WhatsApp ඒ ටික. ඉතින් එතකොට ඒ වගේම YouTube. ඉතින් ඔය මාධ්‍යවල දැන් මේ රට ඇතුලේ ජනමාර්ගයක එහෙම නැත්නම් මේ ජාතිවාදයේ වගේ පතුරවනුන් මොනවා හරි දෙයක් පළ කරොත් ඉතාම ඉක්මනින් ඒක ගැලවෙනවා. සමහරුට එහෙම එක දිගට කරන් ගියොත් ඒ account එක disable වෙනවා. ඒ කියන්නේ සමාජයේ ඇතුලේ මේ අපි කියන්නේ සමාජයේ ගැටුමක් ඇති කරන ආකාරයේ දෙයක් දැම්මොත්, ඒ කියන්නේ අපි කියන්නේ මේ public violation එකක් ඇති වෙන ආකාරයේ දෙයක් කරොත් පුළුවන්. හැබැයි මේ පුද්ගල චරිත ඝාතන. ඉතින් ඒ වගේම තනි පුද්ගලයන් අල්ලගෙන ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම. සමහර විට කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් එනවා. දැන් මේ ළඟදිත් මම දැක්ක, මම හිතන කතාවක් ගියා. මමත් එහෙම නැහැ, උනර සමාජ මාධ්‍යල වෙන්නේ මොකද්ද කියලා මම බලන් ඉන්නවා. ඉතින් අර මම හිතන්නේ මේ දවස්වල මම ඒක වැඩිපුර කතා කරන්නේ නැහැ. නමුත් අර පාසල් දිරියේ පාසල් දැරියෙක්ගේ සහ ඔය අර හිමිනමගේ සිද්ධිය ඇතුලේ පාසල් දැරිය ගණිකාවක් කියන තැනට සමාජ මාධ්‍ය පොහසත් වුණා. ඒ කියන්නේ පාසල් දැරිය අවුරුදු 16ක පාසල් දැරියක් ගණිකාවක් කරන්න තරම් මේ සමාජ මාධ්‍ය ප්‍රබල වුණා. සමාජ මාධ්‍ය තුල ගියා. හැබැයි ඒකට සමාජ මාධ්‍යවලින් මායි ප්‍රතිරෝධයකුත් ආවා. ඒකිට අස නිවැරදි වුණා. නිවැරදි වුණාට කී දෙනෙක් ඒ පාසල් දැරිය ගණිකාවක් කියලා කී දෙනෙක් ෂෙයා කරාද? ඒ කියන්නේ අපි දැන් මොකක් හරි සමාජ මාධ්‍ය තුල මොකක් හරි දෙයක් ෂෙයා කරත් අපි ඒක වගකීමක් අරගෙන ෂෙයා කරන්න ඕන.
0: සහ සුමුදුපද දැන් මේකේ රණිල් අපිට පේන මේ තව කොටසක් තියෙනවා. දැන් හිතන්නකෝ මම ඊයේ රාත්‍රී වෙනකොට සුමුදු රත්නායක මහත්තයත් එක්ක තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මොකක් හරි මෙහෙම මතවාදයක් නිර්මාණය කරනවා. හරි, එහෙම මම බොරු ප්‍රචාරයක් කරනවා. මේක දරාගන්න බැරුව සමහර මිනිස්සු ඉන්නවනේ. සමුදු මහත්තයට එහෙම ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි සමහර මිනිස්සු ඉන්නෝ සමාජයේ අපවාදයේ කියන එක දරාගන්න බැරි. ඒකට හුරු වෙලා නැහැ. යා ජීවත් වෙලා තියෙන්නේම ගෞරවණීය විදියට. මේ මනුස්සකගේ ජීවිතයට මොකක් හරි හානියක් කරගත්තොත් කවුද සමුදු මහත්තය මේකේ වගකීම ගන්නෙ? සමාජ මාධ්‍ය ඇතුළේ දෙන බරපතලම ඛේදවාචක මේක. මට පුළුවන් රනිල් කොස්තා සම්බන්ධයෙන් මඩක් ප්‍රචාරය කරන්න, රංගන ශිල්පිනියක් ශිල්පියෙක් සම්බන්ධයෙන් මඩක් ප්‍රචාරය කරන්න පුළුවන්. ඒක එයා උදේ පාන්දර දකිනකොට එයා සම්බන්ධයෙන් අපෝ මෙන්න මෙයා මෙහෙම චරිතයක්, මෙයා මෙහෙම චරිතයක්, හොඳ වැඩේ ඔය මනුස්සර හමුණාට රට කෑවා, ඔන්න කතන්දර ගොඩක් යටින් කමෙන්ට්ස් එනවනේ. මේක දැක ගන්න බැලු, මේක දරා ගන්න බැලු කෙනෙක් තමයි ජීවිතේ නැති කරගන්නවා.
3: කරගෙන තියෙන අවස්ථත්
0: එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. කවුද වැරදිකාරයා? දැන් මේ ගින්න පත්තු කරපු මනුස්සයා මොකුත් දන්නේ නැහැ වගේ හොය බලන් ඉන්නවා.
3: ඒක තමයි. දැන් මේ පුද්ගලික තරහවල්නේ. ඉතින් ඒ වගේම සමහර වෙලාවට වෙන්නේ දැන් අපිට සමාජයේ දැන් මේක ඉතාම ලොකු මේ සමාජ මාධ්‍ය මේ රට ඇතුලේ හැසිරවීම. ඒ කියන්නේ ස්වං විනයක් නැතුව හැසිරවීම තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒක යම්කිසි මට්ටමකට ගේන්න ඕන. දැන් මම ඉස්සල්ලා කිව්වා වගේ මේ රටේ දැන් අර ජාතිවාදී එහෙම නැත්නම් ජාතිකවාදී ආගමක් ආගම් අතර ජාතීන් අතර කතා කරන භාෂාව අනුව ඇතිවන ප්‍රශ්න නම් බොහෝ විට සමාජ මාධ්‍ය වල දැන් එන්නේ නැහැ. ඒ දේවල් වලට ගියොත් ඔවුන්ගේ ඒ කරන සමාජ මාධ්‍ය කිනුම් සහ සියල්ල අත්හිට වෙනවා. එතකොට ඒකට අපිට දැනට මෙටා සමාගමෙන් ගොඩක් ලාට Facebook සහ ගොඩක් ප්ලට්ෆෝම් ටිකක් තියෙන ආයතනයක් තමයි Instagram, Facebook සහ WhatsApp ඒ සියල්ල තියෙන මෙටා. ඒ මෙටා ආයතනයේ මේ පිළිබඳව මං හිතන්නේ ඔවුන් ලංකාවට ඇවිල්ලා වැඩමුළු දෙක තුනකුත් කරා මේ ජනමාධ්‍ය පිළිබඳව ඉන්න පිරිසත් එක්ක. බොහෝ විට මේ දැනටත් ඔය සමාජ මාධ්‍ය හසුරුවන පිරිස් වලට එම කරපු වැඩසටහන් දෙක තුනක් කරා. කොහොමද මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕන මොන වගේ තැන්වලටද කියන එක. නමුත් මේක තාම දැන් වෙලා තියෙන්නේ අර ගමක ඉන්න මේක පිළිබඳව කිසිම අවබෝධයක් නැති පිරිසකුත් ඉතින් කරන්නේ මොකක් හරි නගරයට ඇවිල්ලා කීයක් හරි ගෙවන්න හරි දාගෙන ස්මාර්ට් ජංගම දුරකථනයක් අරන් ගිහිල්ලා තමන්ගේ හිතේ තියෙන තරහ පතුරවනවා. ඒ කියන්නේ ඒක එහෙම නැත්නම් තව කෙනෙක් අර අවුස්සන්න දානක මේ ඉතින් ඒක ගින්නක් වගේ යවනවා. ඉතින් මම මේ ඊයේත් මම දැක්කා මේ මොකක් හරි මේ අර ඔය දැන් ඇත්ත කතා මමත් ඊයේ ගිහලා බලුවා ඇත්තට මේක උනාද කියලා. ඩොලර් එකේ රේට් එක 375ක් වගේ දාලා සමාජ මාධ්‍ය කවුරු හරි පෝස්ට් එකක් දාන. මාත් ගිහලා බලද්දි මම ගිහලා බලද්දි නෑ 340 තව අඩුවේ කියලා. දැන් අඩුව වෙනවා. ඉතින් ඒ වුණාට ඒ වගේ සමාජයේ බය කරන ඒවා දේවල් ලැබුණා. සමාජයේ නොමග යවන මේවා. ඉතින් මේක තමයි මේවා කරගන්න ඕනේ. හැබැයි මං හිතන්නේ දැන් මෙටා සමාගමට ඔය වෙලා ඔය ලෙවල් එකට. ඒ කියන්නේ මේ දැනට Facebook පරිශීලිකයෝ සාමාන්‍යයෙන් මිලියන 10කට වැඩි පිරිසක් ලංකාවේ ඉද්දී ඒ කියන්නේ මේ ජනගහණයෙන් 150කටත් වැඩි 160ක් වගේ පිරිසක් මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඉඳලා ඊටත් වැඩි වෙන්න ඇති මං හිතන දැන් 170ක්. මේ වගේ පිරිසක් දාන හැම පෝස්ට් එකෙන් එකට ඔවුන්ට මේක පිළිබඳව හැබැයි ඉදිරියේදී මං හිතන්නේ මේ ඊට වැඩි AI තාක්ෂණයේ දියුණු වෙනවත් එක හැදෙයි. හැබැයි ඒ වුණාට සමහර දේවල් තියෙනවා අපිට යම් කිසි මට්ටමකට. දැන් අපි දන්නවා රත්නශ්‍රී විජේසිංහ සින්දුවක් කිව්වොත් සමහරට සින්දුවේ තියෙන අර්ථය කොච්චර ගැඹුරුද ඒක. ඉතින් ඒ වගේ දෙයක්ම ඔය වැඩේම අනිත් පැත්තට යොදා ගන්න පුළුවන්. මම කියන්නේ දැන් ඔහු කලා රසයක ඉතා ගැඹුරු දෙයක් සාමාන්‍ය සරල සින්දුවකින් ලියලා දෙනවා වගේම ඕක අනිත් පැත්තටත් මේ සමාජයට ඉතාම මේ තියෙන එකක් ඔය වගේ අර අපි කියන්නේ අර ඩබල් මීනින් කියලා. එහෙම දෙයකට එන්න පුතේ. ඔය දැන් වෙලා තියෙන මේ ආරම්භය මතුසංක සමාජ මාධ්‍ය භාවිතයේ ආරම්භය වැරදි විදිහටනේ ආරම්භ කරේ. මේ කට්ටිය පටංග ආරම්භ කරේම අර කුණු රසය ජනතාව අර හොයන ගොසිප් පැත්තට යන්න. ඒව තමයි වැඩිපුර ප්‍රචාරය කරේ. එක්කෝ නළු නිළියෝන් සම්බන්ධව අරගෙන මොනා හරි ඕපදූප ටිකක් අරගෙන ඒ වගේ දේවල්. ඉතින් අපි දැන් මේක එකක් පළවෙනි දේ තමයි මං හිතන්නේ ඕස්ට්‍රේලියාව කරා දෙයට සමාන දෙයක් නෙමෙයි. අවුලට අපි දැනට ඒ කියන්නේ මේ මෙටා සමාගමත් එක්ක එකතු වෙලා දැනට Instagram කියන ප්ලැට්ෆෝම් එකේ වයස අවුරුදු 16ට අඩු පිරිසට Instagram account භාවිතය සහ කරන්න දෙන්නේ. දැන් සමහර විට හිතනවා ඇති මං ඒක ඉතින් ඔය නිකන් කිව්වට මේ මට අවුරුදු 16 වුණා 16ක් වුණාට මං මට වැඩි වයස කෙනෙක් උපන්දිනයක් දාලා Instagram account එකක් හදාගෙන මම මේ වැඩේ කරනවනේ කියලා. නෑ ඒක තමයි දැන් සමාජ අපි හිතන් ඉන්නවා දැන් මතුසංකට පුළුවන් Facebook එකේ කැමති උපන්දිනයක් දාලා හදාගන්න ඕන නම් අවුරුදු 20ක උපන්දිනයක් දාලා හදාගන්න පුළුවන් අවුරුදු 50ක්. නෑ ඒක එතනින් එහාට තියෙනවා. මොකද ඔවුන් මේ පාලනය කරන්නේ මෙටා සමාගම් මගින් මේ පාලනය කරන්නේ වෙනත් ක්‍රමයකට. ඒ කියන්නේ මේ account එක ඔව් දැන් ඔව් වෙනින් උපන්දිනයක් දාලා දැම්මට ඒ account එකේ behavior බලන. ඔහුගේ ඔහු connect වෙන සමාජය මොකද්ද කියලා බලනවා. ඉතින් එතකොට ඔහු ලියන අදහස් ගැන idea එකක් ගන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ මෙයා මේ සාමාන්‍යයෙන් අපි කියන පරිණත වෙච්ච කෙනෙක්ද එහෙම නැත්නම් matured කෙනෙක්ද එහෙම නැත්නම් මෙයා මේ තාම පාසල් යන සිසුවෙක්ද මේ බොරු උපන්දිනයක් දාගෙන. ඉතින් ඒ වගේම ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේම ඒක දැන් මේ ඒකටත් ආයේ මේ යොදා ගන්න AI තාක්ෂණයම තමයි ඔහුගේ හැසිරීම සමාජ මාධ්‍ය හැසිරීම. ඉතින් ඒකෙන් හින්දා අපිට සාමාන්‍යයෙන් මං හිතා අර ඕස්ට්‍රේලියාවේ කරා වගේ අපිට අර මේ දැන් අවුරුදු 12 කෙනත් හදා ගන්න සමාජ මාධ්‍ය ගිණුම් හදා ගන්න එක යම් කිසි පාලනයකට ගේන්න ඕන කියන තැන මමත් හිතන්නේ ඒකට අපි එන්න ඕන. අපි එතනට යන්න ඕන. ඉතින් සමාජ මාධ්‍ය තහනම් කිරිල්ලන්නේ නෙමෙයි මම කියන්නේ මේක යම්කිසි පාලනයකට කියන එකක්. ඒ කියන්නේ වයස 16ට අඩු කට්ටිය අනිවාර්යයෙන්ම මේකෙන් ඉවත් කරගන්න ඕන. ඉතින් ඒක 16ද 18ද කියන එක තීරණය කරන්න වෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන මේ මම දැන් මේ මෙතනින් ඉඳන් මං කියන දැන් අර අර මට දැන් ඇතැන් දෙක තුනක හෙච්චින්ද මම මේක දැන් කියනවා. අර ITN එක යන නාට්‍ය ටික හරි ලස්සනයි කියලා යනවා. ITN එකේ යන නාට්‍ය ටික හරි ලස්සනයි කියලා. හොඳ ලස්සන කතා ටිකක් යනවා කියලා. ඉතින් ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? මොකක් හරි සභාපතිතුමා හරි කෙනෙක් අර උඩුගම් බලා පීනන දෙයක් කරන්න ලෑස්තිලා. සමහර විට මේ කරන නාට්‍ය වලට ලැබෙන ආදායම් මේ කියන වෙළඳ දැන්වීම් අඩු ඇති. හැබැයි හොඳ කලා නිර්මාණ ටිකක් යනවා. හොඳ පිරිසක් විසින් මේ කලා නිර්මාණ තෝරලා තියෙනවා. ඉතින් අර අනිත් මාධ්‍ය වලට බයිනවනේ. අනිත් මාධ්‍ය වල නිකම් මේ අර නිකම්ම නිකං කතාවක්. එහෙම නැත්නම් මේ පාසලක ළමයි දෙන්නේ ගෑනු ළමයෙකුට රණ්ඩු වෙන එක. ඉතින් ওই වගේ කතාවකට ඔබට ගිහිල්ලා සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ සමාජ විවිධ සමාජ තල තියෙනවා. දැන් කොළඹින්න ළමෙක් දන්නේ කොහොමද ගමක ළමේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ ගම නගරේ එකතු කරන ගම නගරේ හා කරන වැඩක්නේ. ඉතින් අපි මේ ඩිජිටල් කරණය ඇතුලේ තියෙන්නේ මදුසංක අනිවාර්යයෙන්ම මේ අර අපේ මං හිතන්නේ ડોક્ટર හාන්ස් ජේසූරිය මැතිතුමත් කිව්වෝ වගේ මේ ගමයි නගරයයි සමතලා කරන්න පුළුවන්. සමතලා කරනවා කියලා තියෙන්නේ අර
0: සුන්න දූලි කියලා විනාශ කරනවා කියන එකට
3: සමතනකට ගේන එක. ඉතින් ඒකට තමයි මේ ඩිජිටල් අවකාශය අපි හදාගත්තේ. ඉතින් ඒ එකම දැන් අපි පොඩ්ඩක් ආයේ අනිත් පැත්තට මොනසංක අපි දැන් අපි කතා කරපු දේ ඇතුලේ අපි මේ උඩුගම් බලා යන වැඩකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එතකොට මේ මට හිතනවා දැන් මේ මේකත් එක්ක මේ වෙසක් සහ මේ හොඳ ඒ කියන්නේ අපි හිතන විදිහෙන් නැතුව මේ වෙනකන් නිර්මාණය වෙච්ච AI වීඩියෝ ටිකෙන් ඔබට ගිහිල්ලා අපි දැන් මේ ජාතක කතාවක් මොනවා බෞද්ධ කතාවක් එහෙම නැත්නම් ඊළඟ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් කතාවක් සමාජයේ කොහොමද නිසි මාර්ගයට ගේන්නේ මේ වැරදි කරන පිරිසෙන් සමාජයේ වැරදි කරන පිරිස මේකේ මුදව ගන්න කොහොමද ඉතින් අන්න ඔය වගේ පණිවිඩයක් දීලා අපිට පුළුවන් කියන එක තමයි අපි මේ විශ්වාස කරන්නේ ඉතින් මේක එක රුකුලක් වෙයි මං හිතන්නේ හොඳ කලා නිර්මාණයක් හදන්න එහෙම නැතුව අර අපිට පුරුදු කුණු රසයෙන් මේ අර ඒ කියන්නේ ගොසිප් වලින් හැදෙන දේෙන් ඔබට ගියේ එකක්. ඉතින් ඒක තමයි මේ මේකේ මූලිකම අරමුණ. ඉතින් එතනින් එහාට කතා කරොත් මේ දැන් අපි මේ වෙසක් සතිය සහ ඒකෙන් මේ ආරම්භය ගත්ත හින්දා කොහොමද මේ ඩිජිටල් තාක්ෂණය AI තාක්ෂණය මේ අපේ සංස්කෘතිකුරුමේ බෞද්ධුරුමයත් එක්ක සම්බන්ධ කරන්න කියලා ගන්න කීදි ගත්ත එක. ඉතින් ඒ වගේම තව අපි බලාපොරොත්තු වෙන සිටිනවා දැන් අපිට පුරුදු දෙයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි දැන් මෙහි පිට රටක එක්සිබිෂන් එකකට එහෙම නැත්නම් පිට රටක තැනකට ගියාම සාමාන්‍යයෙන් අපිට තියෙනවා අර මේ AI තාක්ෂණය හරහා ඉතින් ඒ වගේ තැනක ඉඳලා ඡායාරූපයක් ගන්න. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ තිබුණොත් මම අපි දැකපු දෙයක් ඒකනේ වෙනෙන් රටවල ප්‍රදර්ශනයක් තියෙනවා. ලංකාවේ සමහර තියෙන ඩුබයි එක්සිබිෂන්. ඉතින් ඒ වගේ තිබුණොත් එතන සමහර විට ඩුබයි වල තියෙන ලස්සන අයිෆා කොළුණු හරි කොයි හරි මේ එතන තියෙන මේ ඒ ලස්සන දර්ශනයක් එක්ක පින්තූරයක් ජීවමානව ඉන්නව ගන්නව වගේ පහසුකම් තියෙනවා. ඉතින් ඒ වගේම අපි මෙතනදිත් අපි ඒ වගේ උත්සාහයක් දරන්න බලනවා AI තාක්ෂණය හරහා. ඒ කියන්නේ එතනට එන කෙනා තමන් ඒ වගේ තැනක ඉන්නව වගේම පින්තූරයක් නිර්මාණය කරලා දෙන්න. සමහර ටෝට එක මතක සටහනක් වෙයි. ඉතින් ඒ උනට ඒක සැබවින්ම ගියේ එකක් නෙමෙයි. නමුත් ඒක ඒ ආකාරයටම හදලා දෙනවා. ඒ කියන්නේ ඉස්සර අපි අර මේ සාමාන්‍යයෙන් අපිටත් පුරුදු කාලයක් තිබුණා ෆොටෝෂොප් කියලා සොෆ්ට්වෙයාර් එකක් තිබුණා. ඒකෙන් අපි ඔයගේ වැඩ කරනවා. සමහරට අපේ ඇඟ කෑල්ල කපලා බෑග්ග්‍රවුන්ඩ් එකට තව කොහේ හරි දියෑල්ලක් දාලා හදපු දේවල් තිබුණා. ඉතින් ඒක අපිට පුරුදු දෙයක්. ඉතින් අපි ඒක බලනවා බෞද්ධාගමේ තියෙන සිද්ධාස්ථානයක්. ඒකට හානියක් නොවන විදිහට කොහොමද කරන්න කියන එක. හැබැයි මේ සියලු දේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒ වගේම සංස්කෘතික සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඇතුලේ සියලු දෙනත් එක්ක එකතු වෙලා ඔවුන් සමග කතා කරලා කිසිම විටක මේ තියෙන සංස්කෘතික අරුම අපේ උරුමයට හානියක් නොවන ක්‍රමයක් ඔස්සේ තමයි කරන්නේ. ඉතින් ඒ වගේම සියලු දෙනාටම මට දැන් අපි ඉදිරියට කතා කරමු තව මොන මොන පැතිවලින්ද මේක මේ ඩිජිටල් කරන්නේ අපේ සංස්කෘතික උරුමයන් එක ඒකාබද්ධ කරගන්න කියන එක. ජාතික වෙසක් කලාපේ කතාව අපි අවසන් කරගමු. මම ඉතින් සියලු දෙනාටම කියන්නේ එන්න කියලා මාතරට ඇවිල්ලා මේ අලුත් දේවල් ටික අලුත් අපි නොදකපු දේවල් ටික අලුත් තාක්ෂණය. ඉතින් ඒකට ඒ වගේම රටේ ඉන්න සියලුම පිරිසට කියනවා මේ තරංගාවලි දෙකක් තියෙනවා. ඒ අහරා ජාතික තරංගයක් තියෙනවා වෙසක් සුබපැතුම්පත් නිර්මාණය
0: සහ වීඩියෝ
3: ඒ වගේම ජාතක කතා වීඩියෝ සකස් කරන. ඉතින් ඒකට සහභාගී වෙලා ඔවුන්ට මම නැවතත් වෙබ් පිටුවේ නම් මතක් කරනවා www. දක්ෂණ ප්‍රබා .com කියන වෙබ්පිටුවට ගිහිල්ලා ඉතින් ඒක ගොඩක් කලාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අනිත් සමාජ මාධ්‍ය පිටුවල තේ පිළිබඳ තොරතුරු තියෙනවා. ඉතින් ඒ වෙබ්පිටුවට ගිහිල්ලා ඔබත් තරඟයට ඇතුළු කරන්න, ඇතුළු වෙන්න, ඒ වගේම දක්ෂ නිර්මාණයක් කරන්න, ඒ වගේම එතන තෑගිත් තියෙනවා. ඒ කියන්නේ අපි පැහැදිලිව කතා කරොත් ස්මාර්ට් ජංගම දුරකථන, ඒ වගේම ලැප්ටොප් පරිගණක සහ අනිකුත් දේවල් අපි ලබා දෙනවා. ඉතින් සමහර විට ඔබ දැනට වීඩියෝ නිර්මාණය කරනව ඇත්තේ අර තප්පර 5ක 10ක එකක් හදන්න පුළුවන් අන්ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරලා. ඉතින් ඒකටත් අපි හොඳ නිර්මාණ, ඔබේ නිර්මාණය හොඳනම්, ඔබට උනන්දුව තියෙනවනම් ඒකට වසරකට හරි දෙකකට හරි පැයක දෙකක වුණත් වීඩියෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ සබ්ස්ක්‍රිප්ෂන් එක අපි ආරම්භ දෙනවා. ඉතින් ඒ වගේ අපි ඕන් දිරිමත් කරන්නත් කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරනවා. ඒකින්ද ජාතික වෙසක් කලාපයත් එක්ක එකතු වෙමු. අපි ඉස්සරහට කතා කරමු තව මොන වගේ දේවල්ද මේ සංස්කෘතික හානියක් නොකර මේ ඩිජිටල් කරණය යොදාගෙන එකක් අපේ කොහොමද මේ සංස්කෘතික උරුමය රැකගන්නේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේ ඩිජිටල් අවකාශයම තමයි ඒ අපේ නැතිවෙච්ච දේවල් සමාජයට එකතු කිරීම සහ සංරක්ෂණයටත් ඉතිරි වෙලා තියෙන හොඳම ක්‍රමය.
0: අපේ ළඟ තිබිච්ච හොඳම දේවල් ටික නැති වුණේ ඔය කියන ඩිජිටල් සමාජය ඇතුළේ නම් එතන තියෙන්නේ මේ ටික. ඒකෙන් අපිට හපෝ ගන්න පුළුවන්.
3: ගන්න පුළුවන්. අන්න ඒක තමයි මම කිව්වේ. ඉතින් අපි ඒකත් ගොඩක් කලාවට කරගන්න ඕන කොහොමද මේ අපේ නැතිවෙච්ච උරුමය මේ සංරක්ෂණය කරගන්නේ මේ ඩිජිටල් ෆැට්ෆෝම් එක කරහම. ඉතින් ඒකත් අපි බලමු. ඉතින් ඔහොම වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අපි බලන්න ඕන අපේ සංස්කෘතික වටිනාකම් ටික, එහෙම නැත්නම් අපේ සංස්කෘතික උරුමය ඩිජිටල් තාක්ෂණය සමග නව අනාගත පරපුරට නවීන තාක්ෂණයෙන් කොහොමද අරගෙන යන්නේ කියන එක. ඉතින් ඒක තමයි අපි මෙතන මේ ගිනියන්න මූලික වශයෙන් බලන්න. ඉතින් ඒ වගේම ඒකේ මූලික දේ තමයි අපිට පුළුවන් නම් මේ සංරක්ෂණ කටයුතු ටික, දැන් ඒ කියන්නේ සංරක්ෂණය කියලා කියන්නේ අපේ ඓතිහාසික උරුමයන් තියෙනවා. ඒ කියන්නේ ශිලා ලේඛන තියෙනවා, පුස්කොළ පොත් තියෙනවා, පැරණි ඡායාරූප තියෙනවා, කලා නිර්මාණ. ඉතින් මේ සියල්ලම අපිට දැන් මේ ඩිජිටල් අවකාශය ඇතුලේ සංරක්ෂණය කරන්න පුළුවන් තැනක් තියෙනවා. නමුත් දැන් මේ වෙනකම් මං හිතන්නේ මේ අපි දකින දේවල් ගොඩාක් දේවල් සංරක්ෂණය ගොඩක් වෙලා ලිපි ලේඛන, ඔය පුස්කොළ පොත් වගේ දේවල් අපි ඒක නැති කරනවා නෙමෙයි. හැබැයි ඒ ටික අපි නැවත පරිශීලනය කරන එක. අපි පුස්කොළ පොත් ටික තියලා තියාගන්න ඕන අපේ ගාව. හැබැයි නැවත ඒක කවුරු හරි කෙනෙකුට පරිශීලනය කරනවා නම් අර වසර ගාණ පැරණි පුස්කොළ පොතක පිටු පෙරලන එක වෙනුවට අපි ඒක සංරක්ෂණය කරලා ඩිජිටල් අවකාශයක් කරා අපි ලබා දෙමු. ඒක පරිශීලනය කරන කෙනෙකුට ඩිජිටල් අවකාශයෙන්, ඒ කියන්නේ තමන්ගේ අතේ තියෙන ටැබ් එකේ ඉඳලා පුස්කොළ පොත කියවන්න පුළුවන් තරමට ගේමු. ඒක අපි මොන පිළිසරද දෙන්නේ කියන එක තීරණය කරමු. නමුත් මේක සංරක්ෂණය කරලා රැකගන්න. මොකද අපි අර අපි අපේ ගාව තියෙන මේ ශිලා ලේඛන උනත් අපි දැනටත් තියෙනවා. හැබැයි ඔක කවදාද දවසක මැකිලා යන. හැබැයි ඒක ඡායාරූපයක් අරගෙන අපි aran තිව්වොත් අපි වසර ගාණක්, ඒ කියන්නේ වසර ගාණක් නෙවෙයි, කවදාව ඕන තරම් කාලයක් අපිට මේ ඩිජිටල් ෆැට්ෆෝම් එක ඇතුළේ තියාගන්න පුළුවන්. මම දන්නා තාක්ෂණය කොයි විදිහට වෙනස් වෙයිද කියලා. හැබැයි අර දේවල් ස්වභාවිකව වෙනස් විනාශ වෙන්න පුළුවන් දේවල්. පුස්කොළ පොතක් ගත්තා, ශිලා ලේඛනයක් ගත්තා, ස්වභාවිකව විනාශ වෙන්න පුළුවන් එකක්.
0: ඕනම දෙයකට යම්කිසි කාලයක් තියෙනවනේ.
3: කාලයක් තියෙනවා. හැබැයි මේ ඩිජිටල් අවකාශය කියන එක එහෙම නැති වෙන එකක් නෙමෙයි. දැනට දැන් ඩිජිටල් තාක්ෂණය ආපු දවස් ඉඳලා අපි ඒ දවස්වල ඒක හાર્ඩ් ඩිස්ක් වල දාගෙන හිටපු දේවල් ඒ සමහර විට ඒවා තැනින් තැනට කොපි වී මොකද ඒක එක තැනක තියෙන එකක් නෙමෙයි. ඉතින් ඒකෙ හින්දා සමහර දේවල් මං හිතන්නේ 1998 හදාගත්ත ඔය බැංකු පද්ධතිවල තිබුණ දත්ත තාම තියෙනවා. ඒවා විනාශ වෙන්නේ නැහැ. ඉතින් මොකද ඒක තියෙන්නේ මේ ඩිජිටල් ෆැට්ෆෝම් එකේ. ඉතින් ඒ දැන් තාක්ෂණය ඊට වැඩි දියුණුයි. ඉතින් ඒ එකම අපි දැන් මේ කතා කරනවා ක්ලවුඩ් තාක්ෂණයක්. එහෙම නැත්නම් ඒ වගේ දේවලු කියන. ඉතින් ඒකෙ හින්දා අපිට ඉතාම සුරක්ෂිතව කවදාවත් ඒකට හානියක් නොවෙන්න, කවදාවත් ඒක මැකෙන්නේ නැති වෙන්න පුළුවන් අපිට තියාගන්න පුළුවන් මේ සංරක්ෂණය කරගන්න පුළුවන් එකම තැන තමයි මේ ඩිජිටල් ෆැට්ෆෝම් එක කියන්නේ.
0: අපි ඩිජිටල් ඇතුලේ අපේකම හොයාගෙන යන ගමන් ඉන්නේ. අද අපේ ගෞරවනීය ආරාධනාව ලබන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුන්දරත්නායක මහත්තයා. අපි එතුමන් එක්කලා කතා කරමින් ඉන්නවා. හොරෙන් ලොතරැයි කෝඩුවේ කඩිමුඩියේ හීන්වලට කොටු ගබල දවස විදමට කියක් කර හොයාගන්න ඔබ ට්‍රයි කරපු කෙනෙක් නම් වෙන සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම, දිනන්න අවස්ථාව වැඩිම, දවසේ වියදමට කියාපු ලොතරැයි තමයි එන්ජල් බී අද සම්පත ලොතරැයි. ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගලපා ගැනීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක්, අංක තුනක් සහිත කොටු පෙළියට 4000ක්, අංක හතරක් සහිත කොටු පෙළියට 50000ක්, ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළියයි ගලපගෙන දෙලක්ෂ පනස් දහසක් දිනන්න පුළුවන්. දිනන අවස්ථා පහක් තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරේ මණ්ඩලයේ අද සම්පත ලොතරේ ගත්තොත් නිසැකවම සල්ලි තමයි. අපි ලොතරේ ප්‍රතිඵලත් මතක් කළෙමු.
1: ඔව් අපි 2026 මේ මාසේ 22 වෙනි සිකුරාදා ඒ දිනු මැදපු ජාතික ලොතරේ මණ්ඩලයේ ලොතරේ වල ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. මහජන සම්පත ලොතරේයෙන් අපි පටන් ගමු. මහජන සම්පත ලොතරේයේ ජයග්‍රහණ අංක ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 241455. ඒ 241455. ගොවිසෙත ලොතරැයිය ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 38 57 79. ජී 10 38 57 79. මෙගාපව ලොතරැයියේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංක 21 වාසනාවන්ත අංක 16 21 53 74. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංක 21 වාසනාවන්ත අංක 16 21 53 74. දන නිදානීත් ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වෙන්නේ වාසනාවන්ත අංක 12 19 46 82. ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංකුනේ 12 19 46 82. හඳහන ලොතරැයියේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 6 7 40 41. හඳහන ලොතරැයියේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 6 7 40 41. අද සම්පත ලොතරැයියේ අංක රටාව මම කියන්නම්. 5 5 4 5 5 1 4 5 5 A 5 5 4 5 5 1 4 5 5 A. NLB ජයලොතරයේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 5 0 3. ඊ 6 5 0 3. NLB සුබ දවසක් ලොතරයේ මේෂ ලග්නයේ වාසනාවන්ත අංක 17 37 60. මේෂ ලග්නයේ 17 37 60. විශේෂ අංකය වෙන්නේ 5 6 2 4. 5 6 2 4 තමයි විශේෂ අංකය වෙන්නේ. අදත් සුපිරිතයාග ගණනාවක් තියෙන වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයි පත්මිලට ගන්න උදේ 9:37 වෙලාව.
4: පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
8: සුරේකිමු මගතොට

0: கீதையா ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එසෙලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිසුනේ කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට

0: නවයයි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: උදේ 9:47
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: උදේ 9යි විනාඩි 47යි වෙලාව. මේ අපි අද දවසේ කතා කරමින් ඉන්නේ මේ වටිනාකම් ටික රැකගෙන කොහොමද ඩිජිටල් යුගයේදී අපේ සංස්කෘතික වටිනාකම් ටික රැකගෙන කොහොමද වැඩ කරන්න ඕනි කියන කාරණය සම්බන්ධයෙන් අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක මහත්මයාත් එක්ක, ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්කයි මේ කතා බහ කරන්නේ. අපි මේ වැඩසටහනට යන්න කලින් පුංචි පණිවිඩයක් තියෙනවා ඔබට මතක් කරන්න. හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩියේ හීනුලට කොටු කපලා දවසේ වේදමට කිය කර හොයාගෙන ට්‍රයි කරපු අයට උණු සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වේදමට කියපු ලොතරැයි NLB අද සම්පත ලොතරැයි ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක්, අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක්, අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් වගේම ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය ගලබලා රුපියල් 250000ක් ඔබට දිනා ගන්න පුළුවන්. දිනන අවස්ථාව පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයියක් ගත්තොත් නිසක සල්ලි තමයි. අවවාදයේ වහා ජයග්‍රහණය කරවන සුළුයි. අපිට තව පුංචි කාලයක් තියෙන සුමුදු මහත්තයා, දැන් අපි මේ කතාව පටන් අරගෙන ඉදිරියට කරගෙන ආව අපේ වටිනාකම් ටික කොහොමද අපි රැකගෙන සංස්කෘතිය රැකගෙන මේ ඉස්සරහට යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් ලංකාවේ විශේෂයෙන්ම මේ ඩිජිටල් හරහා අපි කිව්ව අපචාර, එතකොට ඔය කියන අපවාද ටික, අපහාස ටික, එහෙම නැත්නම් සොරකම් ටික ඔක්කොම ඩිජිටල් අස්සේ වෙනවා. එතකොට ඩිජිටල් අස්සේ තමයි මේ අලුත් පරම්පරාව ඉන්නේ, උන් ගන්න ආදර්ශය මේක. ලංකාවේ අපි මේ ඩිජිටල් පනත ගැන කතා කරන්න ගත්ත මේ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් කරන්න එක ගැන කතා කරා. දැන් මෙන්න මේ සංස්කෘතිය, එහෙම නැත්නම් අපේ වටිනාකම් හරපද්ධති ටික රැකගන්න මොන වගේ සීමා ටිකක්ද මේ නීති හරහා ගෙනෙන්න බලාපොරොත්තු වෙන එක හරි වැදගත් කාරණාවක්.
1: ඕනනුල් දැන් නීති පැත්ත ගත්තොත් අපි දැන් මේ එකක් සංස්කෘතික හානි, ඒ වගේම සමාජයේ සිදුවන මේවත් එක්ක මේකේ ඒ කියන්නේ දැන් මුලින්ම මං හිතන්නේ අපේ දත්ත ආරක්ෂාව. ඒ කියන්නේ පුද්ගලික දත්ත ආරක්ෂාව ඕන හින්දා ඉතින් ඒකෙන්ද පුද්ගලික දත්ත ආරක්ෂිත පනත පාර්ලිමේන්තුව තුළ සක්‍රිය කරගත්ත පළවෙනි දේ තමයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විදිහට ගත්තොත් අපි කියන ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් කියලා. ඉතින් ඒ පනත මොකද මේවා කරගත්ත, මොකද අපි පළවෙනියට අපේ දත්ත ටික රැක ගන්න ඕනේ අපේ දැනට තියෙන. ඒ කියන්නේ ඉදිරියේදී රනිල්ගේ දත්ත ටික මේ රජයේ සහ අනිත් පද්ධතිවල තියෙනවා. ඉතින් ඒ දත්තවල ආරක්ෂාව රැක ගන්න ඕන. ඒ කියන්නේ උදාහරණ විදිහට ගත්තොත් රනිල්ගේ නම, එතනින් එහාට ලිපිනය, රනිල්ගේ ආදායම් තත්ත්වය, ඒ වගේ අපි මේ කියන හරි සෙන්සිටිව්, එහෙම නැත්නම් මේ පුද්ගලික දත්ත ටිකක් තියෙනවා. ඉතින් ඒවල දත්ත ආරක්ෂාව තමයි, මොකද මේ දත්ත ටික පිට කෙනෙකුට ගියොත් ඔහුට සමාජ මාධ්‍ය හරහා කරන්න පුළුවන් හානිය දැන් සිද්ධ කරනවටත් වැඩි. අර දැන් මදුසංක කිව්වාගේ මම දැන් දැනට මගේ නම විතරක් දැනගෙන මට සමාජයෙන් කරන්න පුළුවන් හානිය උදේ වෙද්දි සිවිදි විනාසා ගන්න ප්‍රමාණයට ගේනවා නම්, එතකොට රනිල්ගේ පුද්ගලික දත්ත ටික එළියට ගියොත්, පුද්ගලික දත්ත වලට වෙනත් කෙනෙකුට ප්‍රවේශය ලැබුණොත් මේ පරිගණක, ඒ කියන්නේ මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් ඇතුලේ තියෙන පුද්ගලික දත්ත ටිකට කවුරු හරි කෙනෙක් ඇතුළත් වෙලා ඒ පිළිබඳව වෙනත් දෙයකට වුණ යොදාගත්තොත් කරන්න පුළුවන් හානිය ඊතරින් එහාට තියෙනවා. ඒකින්ද දත්ත පනත, එහෙම නැත්නම් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක ඇක්ටිව් කරා. ඉතින් ඒ වගේම අපේ ඉන්දික මහත්තයල ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයේ තියෙනවා. ඉතින් ඒකත් එකතු වෙලා මම හිතන්නේ නිරෝෂ මහත්තයත් මෙහෙට එනවා. ඉතින් ඒ සියලු දෙනාම එකතු වෙලා දැන් කරගෙන යනවා. ඉතින් ප්‍රධාන විධායක නිලධාරීන් සභාපතිතුමා සියලු දෙනාම එකතු කරගෙන ජනාධිපතිතුමාගේ උපදෙස් යටතේ සයිබර් ආරක්ෂක පනත. ඒ කියන්නේ මේ සයිබර් සිකියුරිටි ඇක්ට් කියලා කියනවා. ඉතින් ජාතික ආරක්ෂක පනත වෙනම තියෙනවා. ඉතින් එතනින් එහාට ගිය මේ සයිබර් ආරක්ෂක පනතක් හැදෙනවා. මේ ඒ කියන්නේ දැන් අපිට ජාතික ආරක්ෂාව යටතේ යම් කිසි දේවල්ටයක් ගන්න පුළුවන්. නමුත් ඒකේ හරියටම සයිබර් ආරක්ෂා, මේ ජාතික ආරක්ෂාව ඇතුළෙම තියෙන්න ඕන කොටසක් කියලා අපි හිතනවා මේ සයිබර් ආරක්ෂා. ඒකෙන්ද සයිබර් ආරක්ෂක පනත දැන් මේ දවස්වල සකස් වෙමින් පවතින. ඉතින් ඒක ආවට පස්සේ අපිට බොහෝ විට මේ සමාජ මාධ්‍ය තුල කරන හානිය මීට වැඩිය බොහෝ ලෙස අපිට මීට වැඩිය අපිට ගන්න පුළුවන්. දැනටත් සමාජ මාධ්‍යවල විවිධ, ඒ කියන්නේ රටට හානියක්, සමාජයට හානියක් කරන්න පුළුවන් අසත්‍ය ප්‍රචාර සහ ඒ වගේ අවලාද, ඒ කියන්නේ ඒ වගේ දේවල් කරලා සමාජයේ නොමගවන පිරිස අත්අඩංගුවට ගැනීමපත් වෙනවා. ඉතින් මම හිතන්නේ සයිබර් ආරක්ෂක පනතාවට පස්සේ මීට වැඩිය මේක සක්‍රීය වෙයි. ඒ කියන්නේ මේ අපිට හොඳ දෙයකට යොදා ගන්න තියෙන හොඳ දෙයකට, කලා නිර්මාණයකට, එහෙම නැත්නම් අපි එතනින් යාට කතා කරොත් මේ වැදගත් දෙයකට යොදා ගන්න තියෙන එක අපි මේ මේකකට, ඒ කියන්නේ මේ අරාරාර අපි කියන්නේ මේ මේ කිසිම වැඩකට නැතුව අර නිකන් අර අයාලේ යන්න වගේ ගිහිල්ලා තියෙන මේ සමාජ මාධ්‍ය ඇතුලේ මේ පිරිසගේ යොමුවීම වෙනස් කිරීම තමයි මේක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හින්දා මේකට අවශ්‍ය නීති රාමු දැන්ට සකස් වෙමින් පවතිනවා. දැනටත් බොහෝ විට සමාජ මාධ්‍ය ඇතුලේ සමාජය ඇතුලේ කලබීමක් ඇතිකරන සමාජය නොමග යවන්න කරන පිරිස බොහෝ විට දැන් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් ඒක හින්දා ඉදිරියේදී මීට වැඩිය පුද්ගලයන් අල්ලගෙන එහෙම නැත්තම් පුද්ගලයන් හානි කරන්න බලාගෙන යන දෙයට නීති සකස් වෙයි සයි ආරක්ෂක පනත හැදෙනව හැදිලිවර වෙනකොට. ඉතින් ඒක හින්දා අපි පැහැදිලිවම මේකේ ආරක්ෂාවෙන් ගෙදෙන ඉතින් පස්සේ අපිට මං හිතන්නේ මේකේ නීති රීති ටික හදන්නම වෙනවා. මොකද අපි වගේ රටකට නීති රීති ඇතුලේ තමයි ගොඩක් වෙලාවට මේ කට්ටිය කොටු කරන්න පුළුවන්. මොකද අපේ විනය කියන එක හරි මේ ඒ කියන්නේ ටික කාලයක් මේ අපේ ඇතුලේ මේ විනය කියන එක මේ තියෙනවා. ඒ කියන්නේ අපේ මේ මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් හැමදාම අපි සමාජයේ දැනුවත් කරාම සමාජ මාධ්‍ය ඇතුලේ පොඩි විනයක් හැදෙනවා. ඉතින් අපිට හොඳට මතකයි අර අර සමහර වෙලාවට මේ රටේ ජාතිවාදී සිදුවීම් මේ සියල්ල ඇති වෙනකොට අපි දැකපු දෙයක් තමයි සමාජ මාධ්‍ය තහනමකට ලක් වෙනවා. ඊට පස්සේ ආයේ සමාජ මාධ්‍ය මාසයක් නැත්තම් කිහිප දින කිහිපයක් ගිහිල්ලා ආරම්භ වුණාම ඒක ඇතුලේ හොඳ විනයක් පේනවා අපිට. නමුත් ඒක ටික කාලයක්. නමුත් මොකද නැවත ආයේ මෙතනට කෙනෙක් එනවා. ඒ කියන්නේ ආයේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා ආයි මේ අර හැදිච්ච සමාජ මාධ්‍ය තුල අපි හදාගත්ත විනය ආයි වෙනින් පැත්තකට අරන් යනවා. ඉතින් ඒකෙහිඳ මේ විනය කියන එක පිළිබඳවත් අපි මීට වැඩිය ඒ කියන්නේ අපි දැන් කොහොමත් අපේ ඩිජිටල් ආර්ථික මාත්‍යංශය ඇතුලේ අපේ තියෙනවා මේ කොහොමද ජනතාවට මේ ඩිජිටල් කරණය සහ මේ සමාජ මාධ්‍යත් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් කොහොමද මේ හරි දෙයට මේක යොමු කරන්නේ?
2: ඒක දැනගර සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය කියනවා කුඩා දරුවන්ට ජංගම දුරකථන භාවිතය සහ සමාජ මාධ්‍ය භාවිතය ළඟදිම නතර කරනවා. ඒ පිළිබඳව නීති රීති ගෙනෙනවා. මෙන්න මේකද ඔබතුමා දැන් ඔබතුමා මේ අධ්‍යයනය තියෙන කෙනෙක් නේ ලංකාවේ මේ ඩිජිටල් මාත්‍යංශය පිළිබඳව මේකේ ප්‍රායෝගික තත්ත්වය සහ මේ දේවල් කරන්න පුළුවන්ද ලෝකේ එහෙම කරපුවා සාර්ථක වෙලා තියෙනවා. අපි අහලා තියෙනවා රටවල මේ මේ අවුරුදු 10ට අඩු ආයත සමාජ මාධ්‍ය තහනම් කරා ඊට පස්සේ දුරකථන භාවිතය තහනම් කරා කියලා අපි අහලා තියෙනවා ලෝකෙන් විවිධ අත්දැකීම්. හැබැයි ඒක සාර්ථකුණාද කියලා අපිට පසු විපරමක් කරන්න බැරි වෙලා තියෙනවා.
1: අනිවාර්යයෙන්. ඒක පැහැදිලි කරොත් රනිල් මං හිතන්නේ අපි දැන් මීට වසරකට විතර කලින් Instagram වලට මේ වැඩේ කරා. මොකද Instagram තමයි බොහෝ විට මේ පාසල් සිසුන් අතර ජනප්‍රිය වෙලා තිබුණේ. මොකද ඡායාරූප සහ මොකද සමාජ මාධ්‍ය දැන් Facebook ගත්තොත් අපිට යම්කිසි අපේ තියෙන හිතේ තියෙන අදහසක් කියන්නේ තමන්ගේ ඡායාරූපයක් එහෙම නැත්නම් තමන්ගේ වීඩියෝවක් එළියට දානවට වැඩිය
2: අදහසක්
1: ලියන්නත් පුළුවන් වුණා. හැබැයි මේ තරුණ පිරිස පුරුදුනේ ඔවුන්ගේ අර ඡායාරූප සහ සියල්ල මේ සමාජ මාධ්‍ය හරහා ෂෙයා කරගන්න තමයි Instagram පාවිච්චි කරේ. ඒක පුළුවන් අනිවාර්යයෙන්ම රනිල් මම හිතන්නේ අපේ අමුතුමේ කියපු දේත් එක මඟයි. මේකට නීති සකස් වෙනකොට අපිට මේක හිතන්න පුළුවන් නීති තිබුණට ඕනනම් ඉස්කෝලේ ළමයෙකුට අම්මගේ නමින් සමාජ මාධ්‍ය කිනුමක් හදාගෙන පුළුවන්නේ
3: අම්මගේ නම. එතන තමයි මම මේ අහන්න හිටපු කාරණේ. දැන් සමහර වෙලාවට අපි දැකලා දිනනවා දැන් අපේ දරුවන්ගේ පවා ඒ අයට ජංගම දුරකථනයක් නැහැ. හැබැයි අම්මා තාත්තා වැඩ ඇරිලාවට පස්සෙ ඔන්න ෆෝන් එක පාවිච්චි කරන්නේ දරුවෝ. එතකොට අම්මගේ තාත්තගේ account එකේ සමහර විට මේගොල්ලෝ ගිහින් මේ තියෙන දේවල් බලනවා කරනවා. එතකොට ඒවා පිළිබඳ හොයලා බලනවා. සමහර ලාට වැඩි හිටියෝ නොදැනුවත්කම නිසා මේ අන්තර්ජාලයේම හොයපු දේවල් ටග් ගාලා ඒගොල්ලන්ට pop up වෙන්න පටන් ගන්නවා. එහෙම තත්ත්වයක් තියෙනුනේ. එහෙම තත්ත්වයක් ඇතුලේ මේක පාලනය කරගන්නවා නම් අපිට මොකද කරන්නද? දෙමව්පියන්ගේ පැත්තෙන් යම්කිසි පාලනයක්ද
1: මේක? අනිවාර්යයෙන්ම මං හිතන්නේ දෙමව්පියෝ මීට වැඩිය අපි දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මං හිතන්නේ අර දැන් අපි මම නම් ඇත්තටම මං කැමතියි හරි කැමතියි මේ ආර මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ දෙමාපියන්ටත් දැනුවත් කරන කොටසකුත් ඒක ඇතුලේම තියෙනවා නම් මොකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක අලුතෙන් ළමයා හැදිලා එනකොට දෙමාපියොත් ඒකත් එක්ක එකතු වෙන්න ඕන. එතකොට ওই දෙමාපියන්ට මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේදී මේ කෑල්ලත් අපිට ඇතුළත් කරගන්න පුළුවන් නම් මේ සමාජ තමන්ගේ තියෙන ස්මාර්ට් ජග්ගම දුරකථන දරුවාට දෙනවා කියන්නේ කොච්චර හානිදායකද කොච්චර දෙයක් ඒක අරන් යන්න පුළුවන්ද කියන එක. ඉතින් එතනින් එහාට මං ආයෙ දැන් පොඩ්ඩක් අර ඇමතුමේ කීප එකත් එක්ක ආවොත් අපිට හිතන්න පුළුවන් රනිල් ඇයි ඉතින් ළමයාගේ නමට නෙමෙයි අම්මගේ තාත්තගේ විස්තර දාලා මෙයා Facebook account එකක් හදාගන්න. නමුත් ඒ දාන දේවල් ටික දැන් මං හිතන්නේ මේ Facebook එහෙම නැත්තම් මේ සමාජ මාධ්‍ය කියන්නේ අපේ රටේ එහෙම නැත්තම් මේ කොළඹට කොටු වෙච්ච දෙයක් නෙමේ. බිලියන ගාණක් පිරිසක් එකවර පාවිච්චි කරන දෙයන්නේ. ඉතින් එතකොට මේක ඇතුලේ මේ තත්ත්වත් එක්ක එකතු කරගෙන AI තාක්ෂණය උපරිමෙන්ම යොදා ගන්නවා. එතකොට ඔවුන්ට දැන් කියන්න පුළුවන් ලංකාවේ අපි හිතමු දැන් ලංකාවේ ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ කෙනෙක්ගේ ඔය ලංකාවේ අපේ ඉන්න සමාජය මං කියන්නේ තොරතුරු ගන්නවා කියන එක නෙමෙයි. හැබැයි ඔවුන් මේ පැටර්න් දන්නවා. සාමාන්‍ය ලංකාවේ කට්ටිය මොන වගේ පෝස්ට් දාන්නේ? මොන වගේ ආටිකල්ද ලියන්නේ? එතනින් එහාට අපි දැන් වෙනෙන් රටකට ගිහිල්ලා බැලුවොත් ඊශ්‍රායෙල් පැත්තට ගිහිල්ලා ගොත් ඒ කට්ටිය ලියන දේවල් අපිට විදිහට හරි වෙනස්. ඒ කට්ටිය විද්‍යාවත් එක්ක වැඩි. අපේ රටේ 150ක් විද්‍යාවත් එක්ක යද්දි 150ක් කියන්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව පස්සේ තමයි වැඩිපුර යන්නේ. ඉතින් එතකොට මේ අපේ සමා අපේ රට කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට යම්කිසි කෙනෙක් මේ අපි හිතමු ඊශ්‍රායෙල් කෙනෙක් අවිද්‍යාව ගැන පෝස්ට් එකක් දානවා නම් ඒ කියන්නේ ඒ කට්ටිය හැම වෙලේම විද්‍යාවත් එක්ක යන්න හුරු වෙච්ච රටක්. ඒ වගේ රටක එහෙම නැත්නම් ඇමරිකාව, එහෙම නැත්නම් මේ දියුණු රටක් ජපානයේ, ඒ වගේ දියුණු තාක්ෂණයෙන් උඩරිම හිමිපෙත්තට ගිය පැත්තක ගිහිල්ලා මේ අවිද්‍යාත්මක දේවල් ඒ වගේ දැනක ඉන්නවා කියලා පෝස්ට් එකක් දානකොට අපි Facebook එක දන්නව නෑ මේ මේ මිනිස්සයා මෙතන ඉන්න කෙනෙක් වෙන්න බෑ. මේ ලංකාවේ කෙක් වගේ නේ මේ වගේ මේ මොකද්ද මේ මේ කතා කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ විද්‍යාවට පටහැනි අවිද්‍යාවත් එක්ක දේවල් ටිකක් එතන ප්‍රචාරය කරනවා කියන්නේ උන් දන්නවා මේ මේ සමාජයේ ඉන්න කෙනෙක් නෙමෙයි මෙයා කියන එක. ඉතින් ඒ තරමට මේක ගැඹුරව අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒකෙන් ද අපි හිතනවා නම් ළමෙක් දැන් අවුරුදු 16ක 15ක ළමයෙකුට අම්මා තාත්තගේ Facebook account එක හදාගත්තට එයාට තමන්ගේ අවුරුදු 30ක 35ක අම්මගේ තාත්තගේ තියෙන අදහස් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ දාන post, මේ දාන පින්තූර, මේ කියන දේවල්, මේ ලියන දේවල් මේ ඇත්ත පුද්ගලයා නෙමෙයි කියන එක. ඉතින් එතකොට අපි ඕක දැන් දැනට අපි කිසිම ඒ කියන්නේ දැන් දැනට අපි මේ වාරණය කිත්ති කියන නීතිමය සහ නීතියක් ඇත්තරම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වාරණය අපේ රටේ හදලා නැති හින්දා මේ වාරණය ආපු දවසට ඒ වගේ අපිට ඔවුන්ට තේරෙනවා නම් මේ ගිනුම එහෙම නැත්නම් මේ ගිනුම ඇවිල්ලා fake account එකක්. ඒ කියන්නේ ව්‍යාජව සකස් කරගත්ත ගිනුමක්. එහෙම නැත්නම් මේ නිවැරදි අයිතිකාරයා. එහෙම නැත්නම් මේ ඉන්නේ මේකට ඇත්තටම අදාළ කෙනා නෙවෙයි කියන කියන එක තේරෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ account එක මේ අවසන් මේ කියන්නේ වහලා දානවා. එහෙම නැත්නම් deactivate කරනවා. ඔවුන් ගාව ඒ තාක්ෂණය තියෙනවා.
3: මේ විදිහට යම්කිසි නියාමනයක් පාලනයක් සමාජ මාධ්‍ය තුලට ඒ වගේම දරුවන්ට අන්තර්ජාලයේ පරිශීලනය කිරීම සම්බන්ධයෙන් සකස් විය යුතුයි. එහෙම නැති වුණොත් මේ ඩිජිටල් ලෝකය ඇතුලේ අපි අතරමං වෙන සංස්කෘතියක් සදාචාරයක් අපේකමක් නැති මිනිස්සු පිරිසක් රටකට අවශ්‍ය වෙන්නේ නැහැ. රටට ඕනේ සහකම්පනයක් සහිත මිනිසුන් පිරිසක්. කම්පියුටර් විදිහට හිතන මිනිස්සු නෙවෙයි, මිනිස්සු විදිහට හිතලා කම්පියුටර් වලින් වැඩ ගන්න පුළුවන් මිනිස්සු ටිකක් රටට අවශ්‍යයි. ඒ සඳහා වෙන වැඩපිළිවෙලක් පිළිබඳවයි අද අපි කතා කළේ. අපේ ගෞරවනීය ආරාධනාව ලබන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ් පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයා. ඔබතුමාට බොහොම සුදී කියන ගමන් රනිල් අපි ප්‍රශ්නයක් ඇහුවා. චෙස් කවුද හොයාගත්තේ?
2: ඔව් ප්‍රශ්නේ අපි චෙස් මොකද්ද හොයාගත්ත රට මුලින්ම කියලා ඉන්දියාව කියන නිවැරදි පිළිතුර මුලින්ම ලබා දුන්නේ හිරන්ති අරුණිකා මග්ගොණ ඉඳලා. හිරන්ති සහ ලංකාවේ මගේම ගෝහෝදෙනෙක් පිටරට ඉඳලත් අපිට මැසේජ් එවුවා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අදට අපි සමු ගන්නවා. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.

0: 105.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10 විනාඩියකයි.

0: ලක්හඩ ප්‍රවෘත්තේ සමගෙන් බමුසු ලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මහින්ද බිබිලේ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වර්ෂාතික කාලගුණයත් සමග ඇති වූ ආපදාතත්වයෙන් පවුල් 1966 පුද්ගලයන් 7757 දෙනෙකු පීඩාවට පත්වුණා. ඉන් දෙසියක් දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 6ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ආපදාවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. මීගොස් ඇත්තේ ගම්පහ දෙවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙක්. සැඩපහරකට හසුවී ගසාගෙන යාමෙන් මෙම මරණය සිදු වී තිබෙනවා. වර්ෂාදී කලගුණේ දිස්ත්‍රික් 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට බලපෑම් එල්ල වුණා. නිවාස 123ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා. නිවාස දෙකක් සම්පූර්ණයෙන් හානි වී ඇති බවයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර රත්නපුර, ගල්ලෑල්ල, උදාකල ගම්මානේ නයෑම් යළි සක්‍රිය වී තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 12ක් එම් ප්‍රදේශයෙන් ඉවත් කර තිබවයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ
4: කළේ.
0: ඉරානයට එරෙහිව නවතම හමුදා ප්‍රහාර මාලාවක් සූදානම් කර ඇතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සාබක්‍රියාවලියට එක්ක නොවන්නේ නම් ඕනෑම අවස්ථාවක ප්‍රහාර සඳහා නියෝග ලබා දෙන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් රාජතාන්ත්‍රික ප්‍රයත්නයන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අවධාරණය කළා. ඉරානයේ පවසන්නේ ඇමරිකාව සමග තවමත් ගිවිසුමකට එළඹ නොමැති බවයි. දෙරට අතර සමකාමි වාතාවරණයක් පවත්වා ගැනීම වෙනුවෙන් පාකිස්තාන් හමුදා ප්‍රධානි ෆීල් මාර්ෂල් අසීම් මුනීර් ඊයේ ටෙහරානයට පැමිණ තිබෙනවා. මේලක ලක්හඬේ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව දසන 10යි විනාඩි 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොම මේ බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
5: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
6: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

වෙලා උදැසන දහයයි විනාඩි 11යි දැන්. සතියක ලක්කා දහගෙන ඉන්නේ. එන්නේ මං ආවා මේ පැත්තෙන් ඔයාලට අදත් සතියක ලක්කණෙන් ලස්සන සින්දු ඒ වගේම රටේ තොටේ විස්තර ගැන චුට්ටක් කතා කරන්නත් පුළුවන් අපිට. 10යි දැන් අද එක වෙනකන් අහගෙන ඉන්න ඕනේ හරි. ඒ අතරේ අහගෙන ඉන්න ගමන් මෙසේජ් එකක් දාන්නත් පුළුවන් ඔයාලට 0703 93 5 93 4. සතියක ලක්කණ පටන් ගනිද්දි මං ඔයාලට මෙන්න මෙහෙම කියනවා. හරිද? මොකක්ද දන්නවද? දැන් මේ දවස්වල වැසි බර කාලගුණයන් තියෙන්නේ. හරි. සමහර පැතිවලට හවස ඉඳන් පාන්දර වෙනකම් වහිනවා. සමහර පැතිවලට පාන්දර පටන් ගත්තට පස්සේ ආයිත් රෑ වෙනකම් වහිනවා. ඊට පස්සේ රෑ වෙලාව පායල දිනවා. ඉතින් ඔය වගේ පොඩ්ඩක් කඩින් කඩ එක එක පැතිවලට එක එක විදිහට වහින්නේ. අපිට කට්ටිය මෙසේජස් එහෙම දායි දැන් ආද වහිනවා. අද දැන්නම් වහින්නේ නැහැ කියලා. එතකොට අපිට දැනගන්නත් පුළුවන් කොහොමද මේ වැස්ස ඇති වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් මේකයි කතාව. ඔයාලා කවදා හරි වැස්සේ ගමනක් යද්දී එක කුඩයක් යට තව කෙනෙක් එක්ක ගිහිල්ලා තියෙනවද? ආ තව කෙනෙක් එක්ක ගිහිල්ලා තියෙනවද? තව කෙනෙක් එක්ක ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න කියලා මං කියන්නේ. හරිද? හැබැයි මෙහෙමයි. දැන් සමහරව හිතනවා අයියෝ මම ඒ දවස්වල නම් මේ වැස්සේ වෙලාවේ එදා අතන හිටියාන් එයත් එක්ක එක කුඩයක් යට හිටියේ මෙහෙමයි මෙහෙමයි කියලා කට්ටියට සමහර අයට පරණ මතකාවර්ජන ඉනව ඇති. හැබැයි ඔයාලා දුක් වෙන්න එපා. මොකද සමහර වෙලාවට මේ වැස්ස කියන එකත් අර එකපාරට එනවා ഘോഷාකාරීව ආයිත් එකපාරට පායනවනේ නේ. අපි කුඩේ ගන්නවා කුඩේ දාගන්නවා බෑගයකට කුඩේ බෑගයකට දාගෙන ඉඳි මායි වහින්න පටන් ගන්නවා. හරි. ඊළඟ සමහර වෙලාවට අපි හිතනවා දැන් නම් මේ පොඩි පොදයක් එනවා ටක් ගාලා වහී කියලා. අයියෝ නෑ. පොදේ ගිහිල්ලා ඉවර වෙලා ටක් ගාලා අනිත් පැත්තට එච්චර ලොකු වැස්සක් ඉන්නේ ඉක්මනට පායලා පායන්න ගන්නවා. ඉතින් ඒ වගේ අර සමහර දේවල් තියෙනවා ජීවිතේ අපි හිතනවට වැඩිය ගොඩක් වෙලාවට ඒ දේ උනේ අපිට අපේ ජීවිතේ හොඳට කියලා ගොඩක් වෙලාවට හිතන්න පුළුවන්. මොකද සමහර දේවල් අපේ ජීවිතේට නරකට වෙනවා හොඳට වෙනවා එහෙමනේ. හැබැයි මතක තියාගන්න අර කවුද කියලා තියෙන්නේ කවුරු හරි කියලා තියා නේද? කවුද කිව්වේ කියලා නම් ඒක ඇත්තටම මේ නිර්නාමික ඇත්තට මේක නිර්නාමික නිර්නාමික කවුද කියලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ මොකක්ද දන්නවද කියලා තියෙන්නේ හැමදේම වෙන්නේ හොඳටනේ නේ. ආ ඒ නිසා එහෙම හිතාගෙන දැයිතින් දුක් වෙන්න එපා. මේ වගේ වැස්සක එක කුඩයක් යට ඉන්න කෙනෙක් නෑ මට ගමනක් යන්න කෙනෙක් නෑ කියලා. හැබැයි සතියකලක් කඩින්නා ඔයත් එක්ක 93.5 93.7

0: විරහවේ වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත්ව සහතන ඔබය වියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝදි රාත්‍රිය

උදැසන 10:22 දැන් වෙලා. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. ඉතින් මං කිව්වා මෙසේජ් එකක් දාන්න කියලා ළඟ පැත්තට. 07:03.93537 මෙසේජ් එකක් දාන්න කිව්වා. ඉතින් ඔන්න මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. හරි ඊළඟ සින්දුවට යන කලින් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න බෑ. නැත්තම් යල තහ වෙනවා. හරි. මෙසේජ් එකක් දාලා තිනවා සුබ උදැසනක්. ජයග්‍රාහි දවසක් වේවා සිහත්. ඔයා කිව්ව කතාව නම් ඇත්තම ඇත්තයි සිහත්. හැමදේම වෙන්නේ හොඳට. හරි. ඇත්ත නේද? බලන් ගියාම කටේරත් තේරිලා තියෙනවා. ලස්සන සින්දු ගොඩක් ඕනි මගේ ෆැමිලිගේ හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා. මම ප්‍රියංකා. අපිට වැස්ස නැහැ කියලාත් මෙසේජ් එකක් එවලා තිනවා ඒ අතරේ. හරි. වැස්ස නැත්තම් ඉතින් නේද? වැස්ස නැත්තම් මේ විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. Good morning කියලා මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? අපි කට්ටියම ලක්හඩත් එක්ක ලක්හඩත් සමගයි ලස්සන ගීතයක් දෙන්න හොඳේ. දෙන්නම් හොඳේ. හරි. දෙනවා දෙනවා. අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? බෝයගොඩ, සුමනා, සුසන්ත, ලසන්ත, රුවන්ශි, සුජා, ජගත් ඇතුළු මේ කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි. තව එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තිනවා. සුබ දවසක්. ඔයාට වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ. මම චින්තක කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න. කොරියාව ඉඳන් තමයි මේ චින්තකත් එකතු වෙන්නේ. අපිට තව කට්ටියක් ඉන්නවා මතක් කරන්න. ඒ තමයි මේ කැලණිය විශ්වවිද්‍යාලයේ 1991-92 වර්ෂවල මානව සහ සමාජ විද්‍යා පීඨ කණ්ඩායමේ අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෝ කට්ටිය. එයාලා අද මේ කට්ටියත් එක්ක පොඩි හමුවීමක් තියෙනවා. තියෙන්නේ සංස්කෘතික මධ්‍යස්ථානයේ වේයන්ගොඩ. වේයන්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ තියෙන ඉතින් එයාලත් අපි වහගෙන ඉන්නවා. ඉතින් එයාලා එයාලගේ නේද අර ගෙට් ටුගෙදර් එකක්. එයාලගේ අතීත මතක මතකාවර්ජනය කරගන්න කට්ටියත් එක්ක සතුටෙන් එකතුන වෙලාවක්. ඉතින් එයාලවත් ආදරෙන් අපි මතක් කරනවා. ඒ මතක් කරන ගමන් අපි යමු එහෙනම් ඊළඟ සින්දුවට. වෙලා උදේ 10:00 වෙනාඩි 24.

මහට ලංකාවටම ලකන පෙරනෝවරු ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සතියක ලක්හඬ.

උදසන 10යි විනාඩි දැන් 37යි වෙලාව. සතියකල අක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7. හරි. මට මේ පැත්තට මෙසේජ් එකක් දැම්මේ නැත්තම් දැම්ම ගන්න ෆෝන් එක මෙසේජ් එකක් දාන්න 0703 93.5 93.4 මෙසේජ් එකක් දාන්න. මොකද මේ පැත්තේ වෙන්නේ වහිනවද මොකද කරන්න කියලා මෙසේජ් එකක් දාලා කියන්න පුළුවන්. ඔයාලට කැමති සින්දු ඉල්ලන්න පුළුවන්. ඒකමං ඉතින් සතියකල අක්කඩ අහගෙන ඉන්න ගමන් රටේ තොටේ විස්තර අද දවස කොහොමද විශේෂ වෙන්නේ කියන විස්තර වගේ දැනගන්නත් පුළුවන්. ඉතින් මම දැන් කියන්න යන්නේ අද මේ අපිට පොඩ්ඩක් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි ඔයාලා දන්නව නේද සිංහල මේ ශබ්දකෝෂය. සිංහල ශබ්දකෝෂය අපිට සිංහල ශබ්දකෝෂයේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපේ අධ්‍යාපනය ගත්තට පස්සේ ලංකාවේ අධ්‍යාපනය පෙරපාසල් මට්ටමේ ඉඳන් ගොඩක් වෙලාවට පෙරපාසල් මට්ටමට වැදගත් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවලට සුළු වශයෙන් වැදගත් වෙන්නත් පුළුවන්. ඊට එහා ගියාට පස්සේ ද්විතීක අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය මේ අතර ගියාට පස්සේ හැම අධ්‍යාපන කටයුත්තකටම ලංකාවේ ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා මේ සිංහල ශබ්දකෝෂය කියන එක. තියෙනවනේ එක නේද? විෂයන් ජන සංනිවේදනය, සිංහල සාහිත්‍ය මේ වගේ ගොඩක් විෂයන් තියෙනවා ඉගෙන ගන්න. එතකොට මේ සිංහල ශබ්දකෝෂය සම්පාදනය කරන්න නිල වශයෙන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ මේ 1927 අවුරුද්දේ අද වගේ දවසක. 1927 මැයි 23 තමයි මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් බලන්න ඕනේ නේද? සිංහල ශබ්දකෝෂය දැන් සම්පාදනය කරලා කරන්න පටන් අරගෙන කොච්චර කාලයක් වෙනවද? දැන් බලන් ගියාට පස්සේ කොච්චර ප්‍රයෝජන මේකින් අරගෙන ඇද්ද නේද? ඉතින් සිංහල ශබ්දකෝෂය කියන්නේ අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් ඔන්න ඒක චුට්ටක් නේද? මතක තියාගන්න මතක නෙමෙයි ඉතින් දැනගන්න ඒ දැනුම්වත් වීමට තමයි ඉතින් කිව්වේ. මොකද අපිට සිංහල ශබ්දකෝෂය කියන එක අපේ ප්‍රයෝජනෙට, අපේ අධ්‍යාපනය, ලංකාවේ සාහිත්‍ය ජන සංනිවේදනය මේ හැම එකටම ප්‍රයෝජනවත් වෙලා තියෙනවනේ නේද? ඉතින් හරි. එහෙනම් ඉතින් මෙසේජ් එක දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. ඒත් එක්කම ඊළඟ සින්දුවට යන්න කලින් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. හිත ප්ලේලිස්ට් එක ලස්සනයි සිහත්. මම ප්‍රියංකා කියලා. තැන්ක් යූ ප්‍රියංකා. සුබම සුබ උදෑසනක් වේවා. හයි කොහොමද ඔයාට? ඔයාව කොහේ හිරියත් අහන්න ඉන්නා නියමයි. අද මේ පැත්තට පායල කියලා මෙසේජ් එකක් දාලා තිනවා. දෙවුනි තිමිර පුන්සදී යුවෙන්දි. මම කොටිකාවත්තෙන් චන්දිම අබේ ගුණවර්ධන අර කට්ටියත් එකතු කරගෙන සතියක ලක්කඩ අහනවා කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. අපි බලමු තව කවුරු මෙසේජ් එකක් දාලා තියෙන කියලා. කොහොමද ඔයාට? මං කෑගල්ලේ චන්ද්‍රාවති. හොඳයි හොඳයි. හොඳින් ඉන්නා ඉතින් උගත් හොඳින් ඉන්නා නේද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මම අලව්ව කොහොලානෙන් ජය කලනි සින්දු අහන්න මම එකතු කර ගන්නවා. උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලක්කඩ අහන සියලු දෙනා එකතු කර ගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. Thank you message එකට. තව message එකක් දාලා තිනවා. කවුද මේ? බුදුසරණයි ඔබ සුවපත් වේවා සිහත්. දිනෙන් දින දිනේ වලක්කඩ. Thank you thank you thank you. මොන දේකලත් තියෙන තිබෙන තුරු ජීවිතේ ලක්කඩ අහගෙන ඉන්නේ කියලා තව message එකක් දාලා තින්නේ. කවුද message එක දාලා තින්නේ? තමරා කුමාරි තමයි message එක දාලා තින්නේ. Thank you තමරා කුමාරි. හරි එහෙනම් යමු අපි ඊළඟ සින්දුවට. වෙලාව 10යි විනාඩි 46යි.

0: වෙලා උදසන 10:49.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
5: FM 93.5 FM 93.7 ලකන්න.

0: கீதையா ඔබවිත තිල්න කිරීමේ බැතිබරදායකත්වය
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාද පෙරවරු 11යි

0: ලක්කඩේ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: කඳින් වෙන් වූ මිනිස් හිසක් අලුත්ගම බොරගල්ල සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයෙන් හම්වී තිබෙනවා. අලුත්ගම් පොලිසියට අද උදෑසන ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව වෙරළට ගොඩගසා තිබූ කඳින් වෙන් වූ මිනිස් හිස කොටස හම්වූ බව පොලිසිය සඳහන් කළා. එය පිරි පුද්ගලිකුගේ බවට හඳුනාගෙන තිබෙනවා. අනන්‍යතාව පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. අලුත්ගම් පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. කොංකු ජනරජයේ ඉපොලා වසංකතයේ භාජන සෞඛ්‍ය අවධානම ඉහළ මට්ටමේ සිට ඉතා ඉහළ මට්ටම දක්වා අවධානම් වැඩි කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පීවර ගෙන තිබෙනවා. එබැවින් වසංකතයේ පාලනය සඳහා කොංකු බලධාරීන් මෙන්ම කලාපීය රටවල්ද විශේෂ කැපකිරීම සිදු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් අද්නාම් සඳහන් කළේ. ඒ අප්‍රිකානු කලාපයේ ඉබෝලා වසංග තත්ත්වය පිළිබඳ නවතම යාවත් කලින් දත්ත පිළිබඳ අවධානය යොමු කරමින් කොංගු රාජ්‍යයෙන් වාර්තාවේ ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 177ක් රෝගීන් 750 දෙනෙකුද මෙවන විට වාර්තාවේ තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව 11:11.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
8: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනේ.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

වෙලා 11 විනාඩි 16යි දැන් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7 නේද? මෙසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට 0703 93.5 93.4. ඉතින් මේ පුංචි කතාවක් කියන්න හිතුණා, තව චූටි කතාවක්. හරි. ඔයාලගේ ගෙදර හදනවද හරකෙක්? හරකෙක්. මොකටද අපි හරක් හදන්නේ? ගව පාලනය කරන්නේ මොකටද? ගොඩක් කලවට අපේ ප්‍රයෝජන මේ පශු සම්පත් පාලනය කියන එක අපි ගව පාලනය ගොඩක් කලවට කරන්නේ. කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්න, ඊට අමතරව කුඹුරු වැඩ, මේ වගේ දේවල් වල තමයි අපි නේද ගව සම්පත කියන එක අපි ගෙදරක හදන්නේ. ගෙදර නැත්තම් ගොවි පලක වෙන්න පුළුවන්. අපි මේ ගොඩක් කලවට අපේ මිනිස්සු අතර තියෙන දෙයක් තමයි ඔය මේ මොනවා හරි කවුරු හරි දැන් හිටන්න ඕන යාළුවෝ කට්ටියක් ඉන්න. ඔය යාළුවෝ කට්ටියේ අතරේ එක්කෙනෙක් මේ මොනවා හරි නේද නොගැලපෙන වැඩක්. හිතමුකෝ අපි ටිකක් මෙහෙම කිව්වොත් නොගැලපෙනවා, ඒක ටිකක් අවුල් කියලා මේ වෙලාවට කරන්න හොඳ නැති වැඩක්, එච්චර ගැලපෙන්නේ නැති වගේ වැඩක් කළොත්, එතකොට අපි ගොඩක් කලවට ඔය මේ ගවයා, මීහරකා, හරකා වගේ වචන පාවිච්චි කරනවානේ. අයියෝ යානම් කියලා, මේ අයියෝ මේකනම් කියලා පාවිච්චි කරනවා. හරි. හැබැයි මේ ඇත්ත කතාව, අපිට එහෙම වැඩක් කරන කෙනෙක්ට මේ වචනේ පාවිච්චි කරන්න සුදුසුද? ඔයාලා මොකද හිතන්නේ? ඇයි මම මෙහෙම කියන්නේ? ඒකට හේතුව තමයි අපේ අතීත ඉඳන්ම අපේ කෘෂිකර්මාන්තය ගත්තට පස්සේ, අපේ කෘෂිකර්මාන්තය කුඹුරු ගොවිතැන, මේ හැම ගොවිතැනක් ගොඩක් ගොවිතැන, ඒ වගේම පශු සම්පත් පාලනය අපිට ගොඩක් කලාවට මේ ගොවි කෘෂිකර්මාන්තය හරහා අපිට නිෂ්පාදන ගොඩක් ලබා දීලා තියෙන සත්වෙක් තමයි ගවයා, හරකා, එලා දෙන මේ නම් ඇසුර කියන එක එක ජාතියේ ඉන්න ගව වර්ග. ඒ නිසා ඉතින් අපි ඇත්තටම අර නම පාවිච්චි කරන එක සුදුසුයිද අර වගේ කෙනෙක්ට? පොඩ්ඩක් හිතලා බලන්න. වෙලාව 11:18.

0: FM 93.7 Lakhana Radio ITN
1: විලාවේ 11:24
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදියේ දුවන්න නම් මේක තමයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: අපිට තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: සත්‍යයක ලක්ෂ

මෙලාව 11 විනාඩි 30යි දැන් සතිය ගලක්ක දහගෙන ඉන්නේ 93.5 93.7න් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය ගොඩාක් ඉන්නවෝ ඒ කට්ටිය මතක් කරන්න ඕනේ හරි එහෙනම් පටන් ගමු මම කෑගල්ලේ දුනු කේවල නිල් මිනි එකතු කරගන්නවා අලව්වෙන් එයාගේ ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඉතින් thank you message එකක් දැම්මට හරි අද ප්ලේලිස්ට් එක next level මචං thank you වා කවුද message එක දාලා දෙන්නේ ඕෂිත තමයි message එක දාලා තියෙන්නේ රත්විට නවගහයලින් thank you ඉතින් ඔයාලගේ compliments කියන්නේ අපිට ලොකු සතුටක් හරි ඉතින් ඒ නිසා තමයි ලක්කඩ කවදත් ඔයාලත් එක්කම ඔයාලා සමීපෙන්න ඉන්න උත්සාහ කරන්නේ තව මෙසේජ් එකක් දාලා තිනවා කවුද තව මෙසේජ් එකක් දාලා තිනේ ආ ගුඩ් මෝනින් ලක්කඩ ගුඩ් මෝනින් නම් නෙමෙයි දැන් හරි කමක් නැහැ අපිත් ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්නකෝ ත්‍රිකුණාමලේ පහේ කණුවෙන් පුංචි බණ්ඩා ඇතුළු ෆැමිලි එකක් කියලා මෙසේජ් එකක් දාලා තිනේ මාත් ලක්කඩ අහගෙන ඉන්නවා මගේ මෙසේජ් එක ඉමුතන උදා කියවන්න කියලා මෙසේජ් එකක් දාලා තිනේ ඔන්න කියවුවා හරි thank you message එක දැම්මඩ එහෙනම් හරි එහෙනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට වෙලාව 11:32යි

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. සතියක ලකඳ

11 විනාඩි 40යි දැන් වෙලාව. සතිය ගලක් හදාගෙන ඉන්නේ නේද? කොමේ දැන් මොන ඩෙන්ගු තමයි මේ දවස්වල චුට්ටක් ආයිත් ඔන්න නැගිටගෙන එන එක. නැගී එනවා ඩෙන්ගුනේ. ඇයි හේතුව? හේතුව තමයි ඉතින් කාටවත් තේරෙන්නේ නැවක. දීර්ඝ කාලයක් තිස්සේ පායලා පායලා හරි ලොකු පෑවිල්ලකින් පස්සේ ආයිත් එකපාරට වහිනවා. ඔය කාලේ තමයි අපේ කට්ටියට ගෙදර වහලා තියෙන හිල් ටික මතක් වෙන්නේ. කොහෙන්ද තෙමෙන්නේ? අයියෝ මෙතනිනුත් තෙමෙනවනේ කියනවා. මහත්තයෝ මෙතනින් තෙමෙනවා. අනේ පොඩ්ඩක් හදලා දෙන්න. එහෙම කියනවා නේද? එතකොට අපිට ඒ වගේ තමයි. ගෙදර වහලේ හිල් ටික මතක් වෙනා වගේ තමයි වැස්ස කාලේ ලොකු වර්ෂාවක් වැහැලා ඉවරුණාට පස්සේ ටිකක් චුට්ටක් විතර පොඩි වර්ෂාවේ අඩුවක් වුණාට පස්සේ තමයි ඩෙංගු. ඩෙංගු හැදෙන්න පුළුවන් අපි මේ තියලා තියෙන විදිහට වතුර භාජන එකතු වෙලා තියෙනවා පොල් කටුවල වතුර. එහෙම කියලා එතකොට තමයි මතක් වෙන්නේ.

හදලද වතුර පිරලා තියෙන්නේ. මම මේක හෙට වතුර පිරෙන්න නැති විදිහට හදනවාද? මොකද කරන්නේ? පොඩ්ඩක් මේ ගෙදර ඉන්න කට්ටිය දුවලා පුතාලා ගන්න බලුවන්, අම්මා තාත්තා, තවන්ගේ හස්බන්ඩ් එක, වයිෆ් එක පොඩ්ඩක් එකතු වෙලා නේ අර ගෙදර වහල් හිල් ටික හදනවා වගේම පොඩ්ඩක් අර කොස්සෙන් ඇල්ලලා ගෙදර තියෙන උඩ ෂීට් එකට පොඩ්ඩක් ඇල්ලලා වතුර බින්දු වැටෙනකන වත්තනවා වගේම එකතු වෙලා කට්ටියත් එක්ක ගෙවත්ත වටපිටාව සුමේ පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න බලන්න. එතකොට ඉතින් ওই ඩෙන්ගු කියන එක හරිම ලේසියෙන් අපිට පාලනය කරගන්න පුළුවන්. වෙලාව 11:00 විනාඩි 42යි.

වෙලා 11:51 දැන්. දැන් ඉතින් අපිට දෙවෙනි පැයෙත් නේද අන්තිම හරියට ලංගලා දෙන්නේ. අවසානයට ලංගලා දෙන්නේ. හැබැයි ඉවර නෑ ඉතින්. හරි. අපි දවල් දහවල් ප්‍රධාන පරවති ප්‍රකාශය හොයෙන් පස්සේ ආයිත් හම්බෙනවා. ආයිත් සින්දු අහන්නත් පුළුවන්. ඒ වුණාට වෙලා තියෙනවා තව සින්දු අහන්නත් පුළුවන්. හරි. ඒ අතරේ අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා බලමු. අපිට මෙසේජ් එකක් දාලා තිනවා සින්දුවකට අපිත් එකතු කර ගන්න අපි මහවිල ශානි ශානි ශාන්ත චමුතිද පහන් ඇතුළු මේ කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. තව කවුද? හායි අයියේ කොහොමද ඔයාලට අපිත් ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මං කළුතරින් මදු තමයි මෙසේජ් එක දාලා තින්නේ. තැන්කියු. සුබ දවසක් කියලා ලක්හඬ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මම මාරවිල ශිරාණි දමයන්ති. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්නවා. ඔන්න තව මෙසේජ් එකක්. අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දිලිනි චමුදිත විජයරත්න ප්‍රියන්ති කුමුදිනි ඉෂාන් හංසක ගොඩාක් කට්ටිය නම් දාලා තියෙනවා. ඉතින් මේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙන්නේ මාලි බොඩ ඉඳලා සද්දෙටම ලක්කඩ හගෙන ඉන්නගෙන මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි. ඉතින් සද්දෙටම අහගෙන ඉන්න. අපි දිගටම අහගෙන ඉන්න. ඉතින් ලක්කඩ කවදත් ඔයත් එක්ක. වෙලාව 11:52.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේනෝ ඉනිදා උදේ 10ට.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: மகே பேரல்
2: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා උගේ ප්‍රතිකල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ බෙල්ට් එකක් එහෙම දාගෙන
3: ආවා. ඒක හොඳයි.
4: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
3: ලංකාවේ ඕනතරම් කාන්තාවන්

0: ජාති සහ දේශපාලනයේ බත පරිපාලනය නොකරන්නයි ජනපතිගෙන් උපදෙස්. දිස්ත්‍රික් 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20කට වර්ෂාවෙන් බලපෑම්. ඉදිරිපැය කිහිපයේ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසේ. දිස්ත්‍රික් 6ක ණයම් අනතුරු ඇගවීම් තව දුරටත්. සෞඛ්‍යයට කෘත්‍රිම බුද්ධියේ අවශ්‍යතාව ඇමති නලින්ද කියයි. පුද්ගලික ඝාතනය කළ 5 දෙනෙකුට බලපිටිය මහඅධිකරණයෙන් මරණ දඬුවම. කුලියාපිටිය අනතුරකින් පියාස සහ පුතෙකු වියගොස් බව සහ දරුවෙකුට තුවාල. ග්‍රීන් කාඩ් නීති දැඩි කිරීමට ඇමරිකා ජනාධිපතිවරයාගෙන් දැඩි තීන්දුවක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද විබිලේ. නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති අනුකුමාරි සනායක මහතා ප්‍රකාශ කළා. ඒ අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කම් රැස්වීමට එක් වෙමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඒ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ 2026 අයවැයෙන් අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 20,000ක් වෙන්කර ඇති බවයි. මෙම මුදල් මේ වර්ෂය තුලදී නිසි ලෙස යොදවමින් ජනතාවට ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍යධාරීන්ගේ වගකීමක් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. දැඩි ලෙස කාදරයට ලක්වන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. නැගෙනහිර වෙරළ ආරක්ෂා කර ගනිමින් එහි සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනයට විධිමත් සැලැස්මක් සකස් කරන්නයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
1: ගල්වැටි දාන්න මුහුදු කාදනේ අනිත් පැත්තට තල්ලුවේ වියනවද?
2: ඒක දැන් තඩි වෙනවා.
1: දෙයද වැඩක් නැහැ. දැන් ගල්වැටි කියන එක සාර්ථක පිළිමක් නෙවෙයිනේ. ඕගොල්ලෝ ස්ටඩි එකක් කරලා මොකද්ද කරන්න කියලා තීරණය කරලා තියෙනවා. මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕන කියලා අපිට කියන්න ඕන ඔයගොල්ලෝ ඉන්නේ එකට. ඊළඟ දෙවෙනි එක තමයි වෙරළ තීරය ඉඳන් කොච්චර දුරකින්ද නිවාස ඉදිකරන්න දෙන්නේ. මේ මොනාර ව්‍යාපාර කටයුතු වලට දෙන්නේ.
2: ඔව්. කලින් සර් අපි 25 තිබුණා සර්. රිසර්වේෂන් එක.
1: 25 මීටර්ස්.
2: දැන් සර් 10ක් අඩු කරලා තියෙනවා සර්.
1: ඇයි?
2: ටුවරිසම් එකට පොඩි මේක දෙන්න ඕනේ කියලා සර්.
1: කවුද තීරණය කළේ?
2: ඒක සර් කොමිටියක තියෙනවා සර්. කොමිටිය කන්දේ මේ තියෙනවා.
1: කොයි කොමිටියද? කොහෙද මෙහෙද තියෙන්නේ? කොළඹ එකද?
2: කොළඹ
1: සර්. කොළඹ එක. කවුද තීරණය කළේ?
2: ඒක 2024 සර්.
1: බැලුවත් හැමතරම 10 තියෙනවද? නැහැ. මම කියනවා ඔයාලට 10 නෑ. ඇත්ත ගත්තොත් මම කියන්න. ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදියකටත් නොසලකන කෙනාට තව විදියකට සලකනවා. මේකයි ඇත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඔෆිස් ඒ ඔෆිසර්ස් ලගන තද්දට තීරණයක් ගන්න ඕන වෙලා තියෙනවා. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවා නම් එයාට අනවසර ඉදි කරගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදි කරලා තිනොත් කඩනවා. ඒක ඔහොම කරන්න බෑනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ අපි දැක්ක අපේ මේ වෙරළ තීරය විශේෂයෙන් දකුණු වෙරළ තීරයට ප්ලෑන් එකක් නැතුව ක්‍රියාත්මක වෙච්ච නිසා අද දකුණු වෙරළ තීරයේ තමයි හෝටල් තියෙන්නේ. අපිට මේ අලුතෙන් හැදෙන සංචාර කලාපයක්. අපි හොඳ ප්‍රමිතියක් හදලා වෙරළ තීරයත් ආරක්ෂා කරගෙන රිසර්වේෂන් එකත් ආරක්ෂා කරගෙන හෝටල් පද්ධතියකට ව්‍යාපාරවලට ඉඩ දෙනවා නම් හොඳ සැලැස්මක් හදන්න ඕන ඔයගොල්ලෝ. ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි සල්ලි නැති කෙනාට එක්කෙනයි පගා ගෙවන කෙනාට එක නීතියක් පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ. අපේ මේ පොලිසි මහතුරු ටික බලන්න ඒ කියන්නේ
3: සංවිධානාත්මකව ඉස්සරහා තියෙනවා ඉඩම ගෙදරක් තියෙනවා පිටිපස්සේ ටික ටික මේගොල්ලෝ ෆිල් කරන. මේක දැන්වත් නවත්තලා මේ ඉඩම්වල වැලියු එක රජයට අය වෙන්න.
1: ස්ටීෆ් එකකින් සම්පූර්ණ වලක්වල හොඳට දාලා වලක් ගන්න ඉතු ටිකක් බලා ගන්න. මම කැබිනට් තීරණයක් අරගෙන කමිටි එකක් දාන්න නැගෙනහිර පළාතේ ඉඩම් ටික ආරක්ෂා කරලා බලාගෙන විධිමත් කරන්න. මම ඒක හදලා එවන්න ලබන සතියේ සම්පූර්ණ බලය දෙන්න. මේක වලක් ගන්න ඕන.
0: පරිපාලන ව්‍යුහයන් ජාතීන් අනුවනොව භූමියේ විශාලත්වය හා ජනගහනය වැඩි පොදු නිර්ණායක මත සකස් වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
1: මම කියන ගොඩාක් පරිපාලන ව්‍යුහයන් නම් මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදන්න යන්න එපා. අපි එක පරිපාලන ව්‍යුහයක් හදනවා. මොකක් හරි අපිට නිර්ණායකයන් තියෙනවා. භූමියේ විශාලත්වය ඇති ග්‍රාමීය නාගරික භාවයක නිර්ණායකයක් ඇති ජනගහනය කොච්චර ඉන්නවද කියලා නිර්ණායකයක් ඇති. ඒ වගේ නිර්ණායකක් මත පදනම් වුණා තමයි අපි කලාප පරිපාලනයක කහදන්නේ. අන්න ඒකකට අනුව පරිපාලනයක කහදන්න. නිලධාරීන් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරන්න පුළුවන් අය කාර්යාලයට දාන්න. ඒක තමයි යන්න ඕන ප්‍රතිපත්ති. ආණ්ඩුකාරතුමා නැගෙනහිර පළාතේම නැවත බලලා රණ්ඩු වෙයි අපේ එක නැති වුණා කියලා තව කෙනෙක් අපිට එකක් ලැබුණා කියලා රණ්ඩුණක් කමක් නෑ අපි එකක තවම මේක කරන්න ඕන.
4: අධ්‍යාපන කලාප කාර්යාල නම් නැගෙනහිර පළාතට වැඩි. අපි ජාතික ජාතිවාදී මට්ටමින් තමයි කලාප දාලා තියෙන එක ප්‍රසිද්ධියම කියන්න ඕනේ. බස්නාහිර පළාතේ කලාප 11යි තියෙන්නේ. බස්නාහිර පළාතේ එක කලාපයකට තියෙනවා පාසල් 80ත් 90ත්. අපේ තියෙනවා මේ පාසල් 30 40ට අධ්‍යාපන කලාප දාලා. අපේ නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප දාලම තියෙන්නේ ජාතිවාදි මට්ටමේ.
1: ඉත ඡන්දයක් කෙනෙකුට පොරොන්දු වෙනවා. අපි ඔයගලට වෙනම පොතිවිල් අධ්‍යාපන කලාපයක් හදලා දෙන්න. අපි ඔයගලට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා දෙනවා. ඡන්ද පොරොන්දු. මං කියන අධ්‍යාපන කාර්යාලයක් කලාප කාර්යාලයක් පිටුන දේශපාලන වැඩක් නෙවෙයි. ඒක පරිපාලන වැඩක්. හැබැයි අපි ඒවා දේශපාලන පොරොන්දු බවට පත් වෙනවා.
0: වර්ෂාතික කාලගුණයෙන් දිස්ත්‍රික් 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට බලපෑම් එල්ල වුණා. ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි ඇදහැළුණා. ඒ සමග ඇති වූ අපදතත්වයෙන් පවුල් 1966ක පුද්ගලයන් 7757 දෙනෙකු පීඩාවට පත්වුණා. ඉන්දසියක් දෙනකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන හයක රඳවා සිටින බවයි අපදා කමනාකර මධ්‍යස්ථානය නිවේදනය කළේ. ආපදාවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. මේගොස් ඇත්තේ ගම්පහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙක්. සැඩපහරකට හසු වී ගසාගෙන යාමෙන් මෙම මරණය සිදු වී තිබෙනවා. නිවාසික 123ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා. දිවස් දෙකක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවයි අපදා කමනාකර මධ්‍යස්ථානයේ සඳහන් කළේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර ඇති ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. පසුගිය කාලයේ නායගේ ස්ථාන යළි සක්‍රිය විය හැකි බවයි ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ. කණ්ඩි කඩාවැටීම් 10ක් වාර්තා වුණා. ඇහැලියගොඩ බෝපැත්ත විලේගොඩ ගම්මානේ නායම් අවතානමක් හේතුවෙන් දිවස් අටක පිරිස් ඉවත් කෙරුණා. රත්නපුර ගල්ලෑල්ල උදාකල ගම්මානේ නායම් යලි සක්‍රිය වී තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 12ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි ආපදා කමනාකර මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේ. වර්ෂාතික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
5: කෑගල දිස්ත්‍රික්කයේ දරණේගල රුවන්වැල්ල සහ එහිවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම කොරුවිට සහ ඇහැලියවුඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරන ලබන අතර මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්කන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කම්පා දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කතර දිස්ත්‍රික්කයේ හොරණ බුලත්සිංහල ඉංගිරිය සහ පාලින්දු නුවරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නම දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල කිරියැල්ල ඇලපාත කලවන් සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දියුලපිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහ පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවර එළියේ දිස්ත්‍රික්කයේ අමගම කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් විය හැකි පසුගිය අවුරුද්දවර ඇතුළු අධික වර්ෂාපතන සමග පහළ වෙලා තියෙන නායම් ලක්ෂණ ඔබ නිරීක්ෂණය මකෝ සිටිය යුතුයි. මොකද මේ ලැබෙන වර්ෂාපතන සමග එම ලක්ෂණ පහළ වෙති ස්ථාන නැවත සක්‍රිය වීමේ අවධානමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යාන් සිල්ලා සිටින
0: අත්තනකල ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරිපැය 24 දක්වා දීර්ඝ කිරීමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර කර තිබෙන්නේ. අත්තනකල ඔය සහ ඔරුවල් ඔය පිටාර කැලිබෙන් ගම්පහ පහත් බිම් රසක් තවමත් ජලයේ යටව පවතිනවා. ගම්පහ උරුතුර සහ ගම්පහ ජායල මාර්ග ස්ථාන කිහිපයකින්ම ජලයේ යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගනේ මුල්ල කිරිදෙවිට සහ ජායල ඇතුළු ප්‍රදේශවලද පහත් බිම් ජලයෙන් යටවුණා. කලුඟඟ ද්‍රෝණී ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතරයක් ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් ඉංගිරිය, හොරණ, දුරම්ගොඩ, මිල්ලලිය, කළුතර, බුලත්සිංහල, මදුරුවවල සහ පාලින්ද නුවර පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. සූරිය බණ්ඩාර මහතා පවසන්නේ.
6: තෙත් කලාපයේ පිහිටි කළුගඟ, කැලණිගඟ, තනගලුව ඔය සහ මහාවේ වර්ෂාපතනයන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. කළුගඟේ රත්නපුර ප්‍රදේශයේ මිලිමීටර 100ත් 125ත් අතර වර්ෂාපතනයක්, ඒ වගේම රත්නපුරට පහර නිරියැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයකුත් ලැබීම හේතුවෙන් රත්නපුර කළුගඟ ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකට අපි මේ වෙනුවට සුළුගම් වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම කළුගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ප්‍රදේශ කීපයකම විශේෂයෙන්ම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පාසේ කුරුවිට අයගම්මැනි පාදිසිරිකම් කොට්ටාසවල ගඟ ආසන්නයේ පිහිටි ස්ථානවල ඉන්න අය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම කැලණිගඟේ විශේෂයෙන්ම හංවැල්ල ග්ලෙන් කෝස් මධ්‍යස්ථානයේ මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් වගේම හංවැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම දැරණියගල ඇතුළු ද්‍රෝණියේ වර්ෂාපතනයන් මිලිමීටර 100 ඉක්මවා වර්ෂාපතනය ලැබිලා තියෙනවා. මේ තත්ත්වය නිසා අවිස්සාවේල්ල සහ හංවැල්ල අතර පිහිටි ප්‍රධාන ගංගා වාසන්නයේ පිහිටි බොහෝ ස්ථානවල ජල මට්ටම් සුළුගම් අතර තත්වයක් දක්වා වැඩි වීමේ අවදානම මේ වන විට ලැබී තියෙන වර්ෂාපතනයන් අනුව තියෙනවා. ඒ වගේම අතනගලුවේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයකුත් ඒ වගේම දූනමලේ මේ වෙන විට මිලිමීටර 175කට වැඩි වර්ෂාපතනයකුත් ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ ගම්පහ, කටාන, මීරිගම, ජායල, වත්තල වැනි ප්‍රදේශවල පහත් බිම් වලට ජලය ඇතුළු වීම හැකියාව තියෙනවා. ඒ නිසා සුළුගම් අතර තත්වයක් සම්බන්ධයෙන් මේ වෙන විට නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉදිරියේදී නිල්වලාගඟ, ගින්ගඟ, කැලණිගඟ, කළුගඟ, අතනගලුවේ සහ මහවය, මහවැලිගඟ ඉහළ ප්‍රදේශවල ඇතැම් විට වර්ෂාපතනයේ වැඩිවීමත් සමග ජල මට්ටම ඉහළ යන්න පුළුවන්.
0: පොත්තලඹ කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ ජලය යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. කඩුපිටිය ඔය සහ හැමිල්ටන් වැව පිටාර කැලිමෙන් මෙලෙස ජල කැලීම් තත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර නිර්දිග මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, බාතර, මහනුවර හා නොරිලිය දිස්ත්‍රික්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනිරත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.
7: මේ වන විට ශ්‍රී ලංකාව හරහා නිරිතදික මෝසම් තත්ත්වය ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. අද දිනේදී දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නෝරෙලී දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් බලාපොරොත්තු වෙනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වසර එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙස ජනතාවට මතක් කර සිටිනවා.
0: සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කෘතිම බුද්ධිය භාවිතය නියාමනය සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාව ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. පුද්ගල දත්ත ආරක්ෂණ පනත හඳුන්වා දෙමින් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට මෙවන විටත් පියවරගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 සමුළුවට සහභාගී වෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඒ ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන කෘතිම බුද්ධිය විසඳුම් දේශීයකරණයකින් තොරව ඍජුව භාවිත කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා තවදුරටත් පුළුල් කිරීමට හේතු විය හැකි බව පෙන්වා දෙමින් එය හිතාක්ෂණයෙන් මෙරට රෝග ව්‍යාප්තිය සෞඛ්‍ය සේවා කාර්ය භාෂාව සහ සමාජීය යථාර්ථයට ගැලපෙනසේ අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළා. රටවල් රසක නියෝජිතයින් සමුළුවට එක්ව සිටිනවා. ඩුබයි සිට මෙරට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවන් 21 දෙනා සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඩුබයි සිට මෙරට රැගෙන ආවේ ඊයේ පෙරවරුවේ. සැකර් 1 මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. එම කණ්ඩායම තුල ශ්‍රී ලංකාවේ නමකීය සංවිධානාත්මක අපරාධකරුවන් සිටින බවට පොලිස් වාර්තා ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වෝට්ලර් මහතා සඳහන් කළා.
8: ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සිටි මහා පරිමාණයේ අපරාධකරුවන් සැකකරුවන් පිරිමි සැකකරුවන් 19 දෙනෙක් ඒ වගේම සැකකාරියන් 2 ශ්‍රී ලංකාවට රැගෙන එන්නට. දැන් මේ සැකකරුවන් අතරින් රතු නිවේදන නිකුත් කර අපිට අවශ්‍ය කර තිබූ විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන රැසක් ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවිජාවාරම සඳහා අවශ්‍ය කරන සිටි සැකකරුවන් 2 අපි හඳුනාගෙන තියෙනවා. ඔවුන් විශේෂයෙන් අපි බාර දෙන්නට සූදානම් වෙලා සිටිනවා මධ්‍යම අපරාධ කොට්ටාශයට සහ කොළඹ අපරාධ කොට්ටාශයට ඉදිරි විමර්ශන සඳහා. ඒ වගේම මෙම සැකකරුවන් අතරින් 8 දෙනෙකු බරපතල අපරාධ, ඒ වගේම සොරකම්, කොල්ලකෑම්, ඒ වගේම විශේෂයෙන් අපිට කියන්නට ඕනේ මේ වන විට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින දරුණු ගණයේ අපරාධකරුවන් සමග සමීප සම්බන්ධතාවයන් පැවැත්වූ සැකකරුවන් 8 දෙනෙක් සහ 6 දෙනෙක් අපි මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එනිසා මෙම සැකකරුවනොත් විශේෂයෙන් විදේශ රටවල සිට අපරාධ මෙහෙවන ලද ආධාර අනුමත දිය සැකකරුවන් හැටියටත් මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා. දැන් මේ සැකකරුවන් විවිධ විමර්ශන කාර්යාංශ සඳහා අපි බාර දීමට නියමිතයි.
0: වත්මන් රජ යටතේ ජනතාවගේ බාණව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව අමාත්‍ය හර්ෂ නානක්කර මහතා ප්‍රකාශ කළා. එබැවින් බාණව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ නඩු පැවරීමද අඩුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
9: ඔබතුමා දන්නවා මේක ඉතිහාසයේ ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව සරත්සිල්ල මැතිතුමා සහ මොහන් පීරිස් මැතිතුමා. ඒ කාලේ මමත් මේ වෘත්තියේ ඉඳලා හිටියා. විශාල ලෙස දේශපාලනීයකරණය කරන ලැබුව ඔබතුමා පිළිගන්නවා ඇති අධිකරණ ඒ කාලේ. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අන්තිම අවුරුද්ද වගේ කාලය තුළ මට අහන්න ලැබෙනවා මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් නඩු කතා කරන්නත් කලින් පොඩ්ඩක් අහලා විනාඩි 20ක් විනාඩි 30ක් අහලා විසික් ඔබතුමා දන්නවා මේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් නඩුවක් මේක අපේ පරම අයිතියක්. මේ මිනිසුරුවන් මේ පැණි වගේ පිරිසිදු වෙන්න ඕනේ.
10: නීතියේ විධානයේ ආධිපත්‍ය සුරැකීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය අංගයක්. අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය වෙන්නේ නීතිඥවරුන්ට වඩා මේ රටේ පුරවැසියන්. මොකද පුරවැසියන්ගේ ආරක්ෂාව තියෙන අධිකරණයක් ස්වාධීන වෙනකොට පමණයි. ඒතකොට අපි දන්නවා මම ඉතිහාසය ගැන කතා කරන්න නැහැ. නඩුකාරතුමලට ගල් ගහපුවා ගෙවල් වල හිටපු අග්‍රවිනිශ්චකාරයන්ට යම් කට්ටිය සලකපු විදිය මේ සියල්ලම ඉතිහාසය අපි ඇති වෙන්න දැකලා තියෙනවා. කෙසේ වෙතත් අපේ රජය මගින් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට සම්පූර්ණ අවස්ථාව ලබා දීලා තිබෙනවා. නමුත් බහුතරයක් දන්නේ නැහැ අධිකරණ ඇමතිට කරන්න පුළුවන් සීමාව මොකද්ද? විධායකයේ සීමාව මොකද්ද? නඩුකාරතුමන්ලගේ වැඩ තහනම් කිරීම, විමර්ශන කිරීම සියල්ලම ස්වාධීනව අධිකරණ සේවා කොමිසමාවෙන් වෙන්නේ. ඒ වගේම නඩුකාරතුමන්ලගේ විනය බැලීම. මා විශ්වාස කරනවා තරයේ වාග්ග්‍ර විශකාරතුමා සහ අධිකරණ පද්ධතිය ඉතා ස්වාධීනව කටයුතු කරගෙන යනවා දේශපාලන අධිකාරියේ බලපෑමක් නොමැතිව.
9: 26 මේ මාස 5ට 25යි. ඉතුරු මාස 7 ඉවරනකොට ඕනනම් 35ක් එකතුනොත් එතකොට නඩු 60යි මේ අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් සහ මේ ලංකාවේ තිබ්බ අඩුම ප්‍රමාණය එතකොට. එතකොට කවුරුත් නඩු දාන්නේ නැහැ. මොකද නඩු විසික් කරනවා.
10: මම මෙහෙම ගත්තොත් 2021 අහන්න නොදී විසිකලා දිනු 91ක්. 2022 85ක්. 2023 107ක්. 2024 140ක්. ඉතින් අපේ අවුරුද්ද ගන්න සම්පූර්ණ 2025 අහන්න නැතුව විසිකලා තියෙන්නේ නඩු 59යි. එහෙනම් 2021 ඉඳලා අඩුවෙන්ම අහන්න නැතුව නඩු විසිකලා තියෙන්නේ 2025 අපි මේ හිටපු අවුරුද්දේ වර්තමාන අග්‍රවිනිශ්චකාරයා ඉන්න අවුරුද්දේ. ඒ වගේම ඔබ කිව්වා මේ අඩු වෙන්න හේතුව නීතිජුරු නඩු ෆයිල් කරන්නේ නැහැ කියන එක. මම පොඩ්ඩක් ඒ මතයට එකඟ වෙන්නේ නැහැ. අපි මූලික හිමිකම් නඩුවක් පවරන්නේ අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොටනේ. දැන් මේ දත්තයෙන්ම අපිට ස්තර්ක කරන්න බැරිද? අපේ රජයේ විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන නිසා මිනිස්සු නඩු පවරන්නේ එන්නේ නැහැ. ඉතින් ඒක හොඳ දෙයක්. එහෙම නැත්නම් ඍණාත්මක දෙයක් නෙමෙයි.
0: වසර 19කට පෙර සිද්ධ වූ පුද්ගල ඝාතන සිද්ධියක විත්තිකරුවන් 5 දෙනෙකුට බලපිටිය මහාධිකරණයේ මරණ දඬුවම නියම කළා. පියා පුත්‍රයෙකු සහ තවත් ඥාතීන් 3 දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ. ඝාතනයට ලක්ව ඇත්තේ බටපොල බටදුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2007 වසරේ ජූලි මාස 29 වනදා හෝ ඊට ආසන දිනකදී අරුලක් හේතුවෙන් මෙම පුද්ගල ඝාතනය සිදුව තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන් 5 දෙනාටම මරණ දඬුවම ලබා දීමටයි බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියම කළේ. රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු සහ ඒව උකස් කළ පුද්ගලයෙකු පාඩුදුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රන් භාණ්ඩ උකස් කිරීමෙන් ලබාගත් රුපියල් 120,000කට ආසන්න මුදලක්ද පොලිසිය බහරයට ගත්තා. බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සැකකරු රුපියල් 180,000ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කර ඇත්තේ පසුගිය 19 වනදායි. ඔහු නිවසින් පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. මේ අතර හැටන් දික්කොයි නගරේ අඹසමියන් ඝාතනය කර ස්වර්ණාභරණ කොල්ලකා පලා යන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. අඹසමියුවල ඝාතනයට ලක් වූයේ පෙරේදා දිනේ. සැකකරු වෙළඳසැලට ඇතුළු වන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. කොලිය පිටිය ඩාරම්බල මාර්ගයේ බෝහින් ගමු ප්‍රදේශයේදී මෝටරතයක් ලොරුවතිය ගැටීම සිදු වූ අනතුරකින් පීකු සහ පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෝටරතෙහි මව, පියා සහ දරුවන් දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ බව සහ අනෙක් දරුවා කුලියා පිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. අසාධ්‍යත්වයෙන් පසු වූ බව කුරුණෑට රෝහලටත් දරුවා කොළඹ ජාතික රෝහලටත් මාරු කරවා තිබෙනවා. අනතුරින් බේගොස් ඇත්තේ වයස අවුරුදු 44ක පියා සහ මාසය දින 15ක් වයසැති කුඩා දරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෝටරතේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය ලොරිවතෙක් ගැටි මෙම අනතුර සිදු වුණා. මේ අතර බහියංගනය දෙහිඅත්ත කණ්ඩිය මාර්ගයේ කිලෝමීටර 12 කණුව ආසන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එන් 65 හැවිරිදී ත්‍රිරෝද රථයේ රියදුරා මියකුස් තිබෙනවා. එහි ගමන් කළ කාන්තාවක් තුවල් ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. කඳින් වෙන් වූ මිරිස් හිසක් අලුත්ගම මොරගල්ල සංචාරක හෝටලයක් පිටුපස වෙල්ල තීරයෙන් හම්වී තිබෙනවා. අලුත්ගම් පොලිසියට අද උදෑසන ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. එය අනුව වෙල්ලට ගොඩගසා තිබූ කඳින් වෙන් වූ මිරිස් හිස කොටස හම් වූ බව පොලිසිය සඳහන් කළා. එය පිරිපුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා. අනන්‍යතාව පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. අලුත්ගම් පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. ග්‍රීන් කාඩ් නිත් දැඩි කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පීවර කෙන තිබෙනවා. තාවකාලික වීසා මත ඇමරිකාවට ඇතුළුවන විදේශීය වැසියන් තමන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම් නැවත සිය මව් රටවල් වෙත ගොස් ග්‍රීන් කාඩ් අයදුම් කළ යුතු බවයි ට්‍රම්ප් පරිපාලනීය දැනුම් දී තිබෙන්නේ. නීත්‍යානුකූල සංක්‍රමණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවද ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමගින් ග්‍රීන් කාඩ් සඳහා අයදුම් කිරීම සම්බන්ධ සංක්‍රමණ ක්‍රියා පටිපාටි වලට අනුකූලව සිදු කිරීම සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්තියේ තීරණයට එළඹ ඇති බවයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙන්නේ. නවසීලන්ත කාන්තාය කණ්ඩායමට එරෙහි නිල නොවන 2020 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 152ක් රැස් කළා. කඩු පහක් බිඳ වැටුණා. විෂ්මි ගුණරත්න ලකුණු 57යි. විමොක්ෂා බාලසූරිය ලකුණු 33ක් ලබා ගත්තා. නවසීලන්ත කාන්තාය කණ්ඩායමේ පිළිතුරු ඉනිම මෙවන විට ආරම්භ වී තිබෙනවා. ඔවුන් කඩු එකක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 16ක්. ජාති සහ දේශපාලනයේ මත පරිපාලනය නොකරන්නයි ජනපති කෙන්ඩ උපදෙස්. දිස්ත්‍රික් 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20කට වර්ෂාවෙන් බලපෑම්. ඉදිරිපය කිහිපෙත් මිලිමීටර 100 ඉක්ම වූ තත වැසේ. දිස්ත්‍රික් 6ක ඩයම් අනතුරු ඇගවීම් තව දුරටත්. සෞඛ්‍යට කෘත්‍රිම බුද්ධි අවශ්‍යතාව ඇමති නලින්ද කියයි. පුද්ගලෙක් ඝාතනය කළ 5 දෙනෙකුට බලපිටිය බහතිකරණයෙන් මරණ දඬුවම. කොලිය පිටි අනතුරකින් පියා සහ පුතු කුමිය ගොස් මව සහ දරුවෙකුට තුවාල. ග්‍රීන් කාඩ් නිත් දැඩි කිරීමට ඇමරිකා ජනාධිපතිවරයාගෙන් දැඩි තීන්දුවක්. මීනක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවෙකට බලාපොරොත්තු වන්න. Be the change visheshangiya den.
11: Be the change venasa obavenna.
12: බෙගුන් සහ තුරුලතා අතර සහෝදරත්වය වසර මිලියන ගණනාවක් ඈත අතීතයේ සිටම පැවති එන්නක්. සැබවින්ම මේ හරිත වර්ණවත් කලාව මහා නිර්මාණ ශිල්පියා වන්නේ ඔවුන්මයි. සුවඳවත් මෙන්ම වර්ණවත් මලින් මලට යමින් ආනන්දනීය වන්දනාවක යෙදෙන මිගුන් පවුලේ සාමාජිකයෝ පුෂ්ප පරාගයේදී අමිල මෙහෙවරක යෙදෙනවා. පරාගණයේදී 90%ක වපසරිය මේ මිගුන් සතුව බවත් ගැඹුරින් හා සිනිහසින් වටහාගත් හෝමෝ සේපියන් නම් වූ මිනිස් මානවයා ඒ වෙනුවෙන්ම ස්වර්ණමය දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2018 වසරේ මැයි මාසයේ 20 වෙනිදා ලෝක ඉතිහාසයට දායාද කරන්නේ එම දිනයයි. එම දින අතිශයින්ම පරිසර හිතකාමී මිනිසෙකු වන ඇන්ටන් ජාසාගේ උපන්දිනයයි. ඒ 1734 මැයි 20 වෙනිදා. බෙගුන්ගෙන් සිදුවන පාරිසරික මෙහෙවර පිළිබඳව ඇන්ටන් ජසාගේ සමාජ මෙහෙවර ඔහු මානව ඉතිහාසයේ පරමාදර්ශයක් බවට ඔසවා තබා තිබෙනවා. උක්ත පරමාදර්ශයේ සැබෑ අර්ථකථනය වන්නේ මිනිසුන් වෙන අප මේ බිගුන් සිනිහසින් හා ගෞරවයෙන් රැකබලා ගත යුතු බවයි. සැබවින්ම අප දන්නා විශ්වයේ සැබෑ නිර්මාණ ශිල්පියා මේ බිගුන් වන්නේය. මේ ගැන අද අපට කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මීමිසි පාලනය පිළිබඳ ප්‍රධාන කෘෂි විශේෂඥ GGR විමුක්ති මහතා.
13: බිගුන් විශේෂ සලකනකොට අපි සාමාන්‍යයෙන් හොඳින්ම හඳුනන මීමැස්සා බිඟු කාණ්ඩ ඒ විශේෂයට අයිති ප්‍රධානම කෘමි සතෙක්. ඊට අමතරව ඇත්තටම අපි බොහෝ අය දන්න බඹර මැස්සා, ඒ වගේම දඬුවල් මැස්සා, හනේ මැස්සා, ඒ වගේම තවත් ඔය අපි කියනවා මේ වඩු බිඟුන් කියලා, ඒ වගේ ඊට පස්සේ එකසර බිඟුන්, ඒ වගේ බිඟුන් වර්ග රාශියක් ඉන්නවා. ඉතින් මේ බිඟුන් සියල්ල පොදුවේ සැලකීමේදී ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ආහාර සොයාගෙන ඒගොල්ලෝ යන්නේ මල්වලට. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ මල් පැණි පරාග තමයි ආහාර විද්‍යාවේ ඒගොල්ලන් ලබා ගන්නෙ. ඉතින් එතෙන්දී අපි හොඳින්ම දන්න මීමැස්සන් තමයි ශාල වශයෙන් පැණි රැස් කරලා, නැත්නම් බඹරුන් පැණි රැස් කරලා ඒගොල්ලෝ දබඩා කිරීම ඒ කරන්නේ.
12: ගසික දරුවන් පුෂ්පය වන්නේ නම් එම පුෂ්ප දරුවන් පරිණත වී ගැබ්බර වන්නේ පරාගය නිසාමයි. එම නිසා රසවත් සුවඳවත් සහ පැහැපත් පුෂ්ප පරාග වෛද්‍ය විද්‍යාත්මකව සුක්‍රාණු ලෙසේ හඳුනා ගන්නවා. ඉතින් මීමසියෝ පුෂ්ප පරාගෙහි සුවඳ බලමින්ද, රස බලමින්ද, සිනිහසින් අතපත ගාමින්ද, පිරිමදිමින්ද ඒ තවත් උපතක තිඹ්‍රිගේ සාදනවා.
13: ඉතින් මේ හරහා සිද්ධ වෙන ප්‍රධානම පරිසරයට වෙන වාසිය තමයි පරාගණය. පරාගණය කියුවම ඇත්තටම පරාගණය පැත්තේදී අපට ආකාර කිහිපයක්ින් වැදගත් වෙනවා. විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය, අපි වගා කරන භෝග වර්ග, ඒ වගේම විශේෂයෙන් පළතුරු වර්ග, එළවලු වර්ග, ඒ වගේ භෝග වර්ගවල මල් පිපීමත් එක්ක පරාගණය අත්‍යවශ්‍යයි. ඉතින් මේ බිඟුන් විසින් ඒ පරාගණය හොඳින්ම සිද්ධ කරන ඉතින් හරහා හොඳ අලදාවක් අපට ලබා ගන්න පුළුවන්.
12: ඒ සංසිඳින මිත්‍රත්වය සහ සෙනෙහස මේ තලයේ දුර්ලතාවන්ගේ සදාතනික පැවැත්ම වන්නේය. මේ සබහාදහමේ ගැඹුරු සහ සංකීර්ණ සංසිඳිතාව මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් අපට අපගේ මිතුරෙකු බවට පත් කර තිබෙනවා.
13: ඒ වගේම තමයි විශේෂයෙන් අපි කලකොත් වනාන්තර පරිසරය විශේෂයෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් තුළ විශාල වශයෙන් මේ බිඟුන් ජීවත් වෙලා ඒගොල්ලෝ වෙන ක්‍රියාවලියට දායක වෙනවා. ඒ හරහා බොහෝ විට සිද්ධ වෙන්නේ යම් ශාකයක හටගන්න ඒ මල් පරාගණයත් එක්ක හැදෙන අල වලින් තවත් ජීවියෙකුට ආහාර වෙනවා. ඒ හරහා විශේෂ ජෛව විවිධත්ව සංරක්ෂණයට විශාල හේතුවක් වෙනවා.
12: සැබවින්ම කුඩා බීජයකින් පැලෑටියක්ද, පැලෑටියකින් මහා ගසක්ද, ගසකින් පුෂ්පයක්ද, පුෂ්පයකින් කුඩා බීජයක්ද අපට දායාද කළේ පුෂ්ප පරාගණමයයි. පරාගණය නොමැති වන්නේ නම් සියලුම ලෝකවාසී සත්ව විශේෂයන්ට ප්‍රථමයෙන් සිදුවන්නේද වාත්‍ය, දෙවනුව, ජලය හා ආහාරද අහිමිවීමයි. එසේනම් මේ සියලුම මහා නිර්මාණ ශිල්පියා වූ බිඟුන් පරපුරේ අප සිනිහසින් සහ දයාවෙන් රැකබලා ගත යුතුයි. එනිසාම පසුගිය 20 වනදා ලෝක මීමැසි දිනය යෙදී තිබුණා. මැසි පාලනයක් වන අපගේ දවසක් බවට පත් කරගනිමු.
11: Be the change. වෙනස ඔබ වෙන්න.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විසිහය වසරේ සමාරම්භය.
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
2: විලාවදවල් 12 විනාඩි 34යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

මෙලව මධ්‍යන 12:36 දැන්. මධ්‍යන කියන්නත් පුළුවන් අපිට දවල් කියන්නත් පුළුවන් නේ. බලන්න අපේ සිංහල භාෂාවේ එක එක වචන අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක තේරුම් වලට. හරි. ඒ කියන්නේ අපිට එකම අදහසට වචන කීපයක් තියෙනවා. ගොඩක්, බොහෝ, සමාන පද කියලා කියන්නේ නේද? අපි පෙර පාසල් අවදී ඉඳන් ඉගෙන ගන්න එක තමයි ඔය. දැන් මේ ඔය සිංහල භාෂාව ගැන කියද්දී මම අද ඔයාලට කිව්ව දෙයක් තමයි අද දවසේ විශේෂ වෙන්නේ අපේ සිංහල ශබ්දකෝෂය නිල වශයෙන් සම්පාදනය කරන්න පටන් ගන්න තියෙන දවස. ඉතින් මේ ගැන හොයලා බැලුවොත් ඔයාලට ටිකක් ඈත අතීතයට යන්න පුළුවන්. 1927 මැයි 23. ඒ කියන්නේ අද වගේ දවසක තමයි ඒක සම්පාදනය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් බලන්න නේ සිංහල භාෂාව. මේ භාෂාවල් ගැන කියන්න අරගෙන මම ඔයාලට කියන්න යන්නේ විශ්ව භාෂාවක් ගැන. සිංහල භාෂාව තියෙනවා, දෙමළ භාෂාව තියෙනවා, ඉංග්‍රීසි භාෂාව තියෙනවා, භාෂාවල් ගොඩාක් තියෙනවානේ. ප්‍රංශ කියයි, කොරියන් භාෂාව කියයි, ජපන් භාෂාව කියයි, එක එක භාෂාවල් ගොඩක් තියෙනවා. ඔයාලා ඒ ලෙවල්ස් වලටත් ඔය ලැන්ග්වේජස් කරනවා කියලා නේද? වෙන වෙන භාෂාවල් තව නේද? එක එක භාෂාවල් ඉගෙන ගන්නවා. එතකොට මේ ඔය අපි කවුරුත් හරි ආස කරන භාෂාවක් තමයි සංගීතය කියන්නේ. මියුසික්. හරි, music is a world language කියලා කියනවනේ කට්ටියනේ. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඉතින් අන්න ඒ නිසා තමයි ලක්හඬ අපි හැමදාමත් හැම වෙලේම ඔයාලට මේ විශ්ව භාෂාව, මේ සුන්දරවත් වූ විශ්ව භාෂාව ඔයාලට සමීප කරන්න උත්සාහ කරන්නේ. වෙලාව දවල් 12:37.

0: වෙලාවදවල් 12:48.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි. දෙන්නේ මාරාන්තිකයි.
3: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්දනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙන්ගු පරදමු.
4: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
5: දන්සල් සංවිධායකවරුනි, පොලිතින්, ලන්ෂීට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.

වෙලාව දවල් 12:51. ඒ කියන්නේ ඉතින් නේද සතියක ලක්කඩ වුණ අදට ඉවරයි. අදට ඉවරුණාට හැබැයි ආයෙත් එනවා. ඒනකන් නේද ඊළඟට තියෙනවා අපේ ගීරශ්මි අරගෙන අපේ නලින්න යනවා. ඉතින් ඔයාලට පුළුවන් දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන් ගීරශ්මි තහන්න. හරි බලමු අපිට කවුද මෙසේජ් එකක් මේ වෙලදී දාලා තියෙන්නේ කියලා. මෙන්න දාලා මෙසේජ් එකක්. පරිස්සමින් අද ගිහින් ලබන සෙනසුරාදා එනකොට ගොඩක් ලස්සන සින්දුත් අරගෙන ආදරෙත් පුරවන් ඉන්න සිහත් කියලා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. බලන්න උනේද මාව යවන්න හදන්නේ දැන්. හරි එහෙනම් ඉතින් මේ යවන්න හදනවා යන්න කියනවා යන්නේ දැන් නේද. තව මෙසේජ් එකක් දාලා තිනවා. අරුන්දති මංජු සතා මෙසේජ් එකක් දාලා තින්නේ. යාවත් එකතු කරගෙන ලස්සන සින්දුත් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. බලමු තව කට්ටිය මෙසේජස් ගොඩාක් දාලා තිනවා. ඉතින් ඔක්කොම නම් කියන්න බැරි වෙයි. කමන් ඇප් කීප දෙනෙක් කියමු. හෙලෝ මම කෑගල්ලේ අනුහස්. කෑගල්ලේ අනුහස්වත් එකතු කරගෙන සින්දුවක් ඕනේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. තව මෙසේජ් එකක් දාලා තිනවා. මෙන්න පොඩ්ඩක් ස්පෙෂල් එකක්. බ්‍රදර් කියලා දාලා තිනේ. සහෝදරය කියලා දාලා තිනේ. කියන සහෝදරයා. බ්‍රදර් ඔයාලා මිනිස්සුන්ට මේ මොහොත සතුටින් ඉන්න පුරුදු කරනවානේ. නිරායාසයෙන්ම. ඒකත් ලොකු සේවයක්. සුපුන් තමයි මෙසේජ් එක දාලා තිනේ. තැන්කියු සුපුන් තැන්කියු. ඉතින් ලක්කඩ අපේ කවදත් උත්සාහය තමයි අපේ ඉන්න ශ්‍රාවකාගාරේනේ ඔඩියන්ස් එක සතුටින් තියෙන. ඉතින් අපි ඒකට උපරිම උත්සාහ කරනවා. වෙලාව දවල් 12:53.

වෙලාවදවල් 12:57 දැන්. ඒ කියන්නේ ඉතින් දැන් නැයිදී මට යන්න වෙලාව හරිනේ. අර එක්කෙනෙක් මට කිව්වානේ දැනට ගිහිල්ලා ඊළඟ සතියේ එන්න කියලා. එයාමට කලින්ම කිව්වා ගිහිල්ලා එන්න කියලා. ඒ නිසා ඉතින් කලින්ම නෙවෙයි ඔන්න දැන් තමයි මම යන්න හදන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. හරි. සුවදායි සතියන්තයක් ගත කරන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා. මම සිහත් ප්‍රාණසිංහ.

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවන විට දෙවෙනි පුරා දන්සැල් 1388ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමය පවසනවා. ඒලේකම් චම්බිල් මුතුගුණ මහතා කියා සිටියේ ලැබෙන 29 වනදා දක්වා දන්සැල් ලියාපදිංචිය සිදු කෙරෙන බවයි. දන්සැල් පැවැත්වීමට අදහස් කරන්නේ නම් හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කරනවා. දෙවෙනි පුරා සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචියට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කළා. චීනයේ ශැන්සි පළාතේ ගල්ලඟුරු පතුලේ සිදු වූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. තවත් 9 දෙනෙකු අතුරුදන් වුණා. ගෑස් පිපිරීම සිදුවන විට ගල්ලඟුරු පතුලෙහි කම්කරුවන් 247 දෙනෙකු රැඳී සිටියා. මුදල් ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ශැන්සි පළාත චීනයේ ගල්ලඟුරු පතල් කර්මාන්තයේ මධ්‍යස්ථානය ලෙසයි සැලකෙන්නේ. චීනයේ වාර්තාගත ලෙස පුරජනනීය බලශක්ති ධාරිතාවන් වර්ධනය කරමින් සිටිනවා. ඔවුන් ලොව වැඩිම ගල්ලඟුරු පරිභෝජනය කරන රට සහ විශාලතම හරිතාකාර වායු විමෝචනය කරන රට ලෙසද ඉතිහාසගත වී අවසන්. 2010 සහ 2024 කාලය තුල චීනයේ පතල් අනතුරු 3000කට වඩා වැඩියෙන් සිදුව තිබෙනවා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: විලාව පසුරු 1:03

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සතියක ලක්හඬ
2: ලක්හඬ ජී රශ්මි. Are you ready?

ප්‍රහසන වන්ත දවසක් අද මැයි මාසේ 23 වෙනිදා සෙනසුරාදා දවසේ ප්‍රාසංගික වේදිකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මහා වරුසාව සමහර ප්‍රදේශවලට ඇදහැලෙනවා. සමහර ප්‍රදේශවලට වරුසාව මේ වෙන විට තුරුල් වෙලා මේ බොහෝ දිනක බලාපොරොත්තු වෙනවා වරුසාව සමහර වෙලාවට දැන් ඇති. එහෙම කියලා හිතනවා නැති කාලෙට හිතන්නේ අනේ ඉතින් මදි. වැස්ස නැතුව කොහොමද ජීවත් වෙන්නේ? අපි පහුගිය කාලේ පුදුමාකාර රස්නික නිහිටි කාලෙන් කාලෙට දුක සැප කියලා කියන්නේ දෝලණය වෙන දෙයක්. දුකේදිත් සැපේදිත් සතුටින් ඉන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? සබදාමත් එක්ක ජීවත් වෙන්න වෙනවා. සබදාමට ආදරය කරන්න වෙනවා. එහෙම නොවුනොත් එimhe සබදාම අපිට පෙරලා දඬුවම් දෙනකොට විඳව ගන්න බැරි වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට අපි උත්සාහ කරන්න ඕනේ සබදාමත් එක්ක තැලි වෙලා ආදරයෙන් සබදාමත් එක්ක ජීවත් වෙන්න. ගැලපෙන තැන්වල ඕනේ නිවාස සකස් කරන්න. හැබැයි සමහරවිට එහෙම තැන් අපිට නැහැනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට ආරක්ෂිත තැන්වල රැඳී සිටීම ජීවිතය ජීවත් කරවන්න හේතුවක් වෙනවා. නාය මනතුරු, අකුණු අනතුරු, ඒ විතරක් නෙමෙයි ගස් කඩා වැටීම්, ගංගා පිටාර ගැලීම්, මේ සියල්ලත් එක්කම වතුරත් එක්ක සෙල්ලම් කරන්න බැහැයි කියන එක කියන්න වෙන්නේ අදත් කනගාටු දායක ප්‍රවෘත්ති අරගෙන ඉන්න තියෙන නිසා. මොකද ජීවිත අහිමි වෙලා තියෙනවා, නිවාස අහිමි වෙලා තියෙනවා, ඒ වගේම ගංගොතුරෙන් පීඩා විඳින පිරිස් බවට සමහරු පත් වෙමින් ඉන්නවා. මේ තත්ත්වයත් එක්ක අපිට තව කෙනෙකුට උපකාර කරන්න වෙයි. එහෙම උපකාර කරනවා නම් ලෝකයේ ප්‍රමුඛතම රටක් විදිහට තමයි මෙසිරිලක් අපි හඳුනාගන්නේ. ඒ නිසා ප්‍රාසංගික වේදිකාව ආරම්භ කරද්දිම කියනවා මනුස්සකම පෙරදැරිව ගැහෙන ගී සමුදාය රස විඳින්න හැකියාවක් ලැබෙන දවසක් බවට අද පත් වෙයි. ඒ නිසා අපි වෙසක් වෙනුවෙන් කටයුතු කරන කාල වකවානුවක ඊටිකුල භාවිත කරන්නේ නැතුව, ප්ලාස්ටික් භාවිත කරන්නේ නැතුව එය සමරන්නට ඕනේ. මොකද පරිසරයට ආදරය කරන්න කියන එක තමයි ඒ තුලත් පණිවිඩයක් හැටියට තියෙන්නේ. සමහර තැන්වල ගියහම අපට දකින්න ලැබෙනවා කාළුවල ගස් යට සමහරලාට බෝතල් ගොඩ ගහලා පාර යනකොට හරි කැතයි. විදේශිකයෝ දැක්කාම ඒවා පුදුමයට පත් වෙනවා. ඉතින් සමහරුන්ට නම් ඒව නිකන් ගාණක් නෑ වගේ වීසි කරලා දානවා. ඇයි එහෙම කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකද ප්‍රසංග වේදිකාව ආරම්භ කරන්න පෙර අවතව පුංචි පුංචි දේවල් ටිකක් කිව්වේ. මුකුත් නෙද නෙමෙයි, මේ සමාජය රැකුණොත් විතරයි, ඔබ ආදරයෙන් රැඳුණොත් විතරයි අපිට ප්‍රාසංගික වේදිකාව දෙන්න කරන්න වෙන්නේ. හැබැයි ඉතින් එහෙම ආදරය කරන්න නම් අපිට ඔබ අනිවාර්යෙන්ම ජීවත් විය යුතුයි. ඊටාත්ම නිරෝගී භවින් යුතුව මනසින් සතුටින් සතුට පිරි හදවතින් රැඳෙනවා නම් මේ බලාපොරොත්තු තුලයි ඒ හැමදේම කිව්වේ. ප්‍රසංග වේදිකාව ආරම්භ කරන්න අවසර දෙන්න ඔබත් එක්ක මේ ප්‍රසංගය අරගෙන ඉන්න මම නලින් විරාජ්, රෝහණ මගේ මිත්‍රයා, ඔහු තමයි ප්‍රසංගය ඔබට තිළිණ කරද්දී ලබා දෙන දායකත්වය වෙනුවෙන් මතක් කරන්න තියෙන්නේ. ඒ මතක් කිරීමත් එක්ක ප්‍රාසංගික වේදිකාව ආරම්භ කරන්න සූදානම් වෙනකොට ඉහළ කළමනාකාරීත්වය මේ වෙලාවෙත් අපි එක්ක රැඳිලා ඉන්නවා කපිල තිලකසිරි. විශේෂයෙන්ම තුමාවත් මතක් කරන්න ඕනේ ප්‍රසංගය වෙනුවෙන් විශාල දායකත්වයක් කැපකිරීමක් කරමින් මේ ප්‍රසංගය පුරා වසර 18කට වැඩි කාලයක් තුල අරගෙන ඉන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ හැකියාව තුල තවදුරටත් ගීරශ්මී තුල රසය බෙදා දෙන්න සූදානම්. මෙම නම් ප්‍රසංගය ආරම්භ කරද්දි මතක් කරනවා 0703 93 5 97 7 මේ වෙනකොටත් මැසේජ් කරලා බලාගෙන ඉන්නවා පිරිසක්. තව පිරිස එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා 0703 93 5 97 7. එහෙනම් ප්‍රසංගය මෙසේ ආරම්භ කරනවා.

ආදරේ කළාට පෙරදා සිතාදියට හිත ගියාට පස්සේ ගමේ ආදරවන්තයා අමතක වෙන්නට බොහෝ දිනකට පුළුවන්. අහලා බලන්නකෝ, මෙන්න ගන්නට ආරාධනා ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර ලක්කණගී රශ්මියට.

0: වෙලාව පස්සුරුයි කයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ఐపీఎల్ హతలీ
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයින්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
6: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: Satyagi Lakhana
0: Takama Uleba
7: Lakhana Girashmi Are you ready?
8: මේ වෙලාවේ මැසේජ් කරලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් අපිව සදහන් කරයි කියලා හොරණ සත්තල ගාමන්ටකේ කට්ටිය අදත් ඇවිල්ලා ඉන්නවා. කමනි, නිලෝ, ඉනෝකා, අනුරාධා, සියානි, සේපාලි, නන්දා, සුජීවා, ඒ වගේම අශෝකමිස් ඕගොල්ලන්ගේ නිසුත් ඉන්නවා. ඉතින් ගම් වතුර එහෙම නැද්ද? සමහර ප්‍රදේශවලට වතුර ගලලා නේද? හරි, කොහොම වුණත් අද හරි සතුටින් අහගෙන ඉන්නවා කියලා කියනවා. අක්කර 40 පද්මා එයාත් ඉතින් වෙනදා වගේම සුපුරුදු විදියට අහගෙන ඉන්නවා කියලා දෙනවා. සියලුම දෙනාව ආදරයෙන් මතක් කරද්දි විශේෂයෙන්ම අද දවසේ මතක් කරන්න කෙනෙක් ඉන්නවා. එයා තමයි බ්‍රිගේඩිය ඕනි ශාන්ත. එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ පන්තියේ එකට හිටපු මිත්‍රයා 93 කණ්ඩායමේ ජාතික ශිෂ්‍ය බට බලකායි අපිව සීරුවෙන් තියපු සාජන් මහත්තයා අද බ්‍රිගේඩිය කෙනෙක්. ඉතින් අපි බොහොම ගෞරව කරනවා ඕනි ශාන්ත. එයා සුබම සුබ උපන්දිනයක් කියලා කියනවා 93 කණ්ඩායමේ කළුතරතිස්ස ජාතික පාසලේ. එයා අභිමානයක්. ඉතින් ඒ අභිමානය රටට ලබා දුන්නු සේවයේ දායකත්වය ඒ සියල්ල වෙනුවෙන් ආදරය එකතු කරලා සුබම සුබ උපන්දිනයක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සන ප්‍රසංගයට ඔබ එකතු වෙලා ඉන්න වෙලාව 01:33 යලි මතක් කරනවා 0703 93 5 93 7 මැසේජ් එකක් එවන්න කියන්න අමතක කරන්නේ නැහැ.

0: වෙලාව පසුර එකයි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Lakhanda, Radio ITN.
1: වෙලාව පසුරු එකයි විනාඩි 42යි.

0: බුදු ගීතය ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සෙත් සුවඳින් පිරේවා.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක්ක අපේනුව ඉඩිදා උදේ 10ට.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.

ලක්හඬින්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ ගහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: බණ්ඩාර වෙල එළවලු තුග වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සූදු පොලක් වැටලීමට පොලිසිය සමත් වුණා. බණ්ඩාර වෙල පොලිස් කොට්ටාස අපරාධ ඒකකය අද අලුයමයි වැටලීම් සිදු කළේ. ඒ බණ්ඩාර වෙල පොලිස් විශේෂ ඒකකය ලබා දුන් තොරතුරකට අනුවයි. එහිදී සූදු පොලේ සිටි දස දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් බණ්ඩාර වෙල බහිෂ්ටවරයා හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඉන්දියාවේ දේශපාලන කරළිය උඩුසුම් කළ ජෙන්සි පරපුරේ කැරපොතු ජනතා පක්ෂය ආන්දෝලනාත්මක ලෙස ප්‍රකට වෙමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කළා. මෙය හුදෙක් හාස්‍ය උපදවන පක්ෂයක් ලෙස ආරම්භ කළද ඉතා කෙටි කාලයක් තුළ මිලියන ගණනක අනුගාමිකයන් පිරිසක් දිනා ගැනීමට හැකි වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එය ඉන්දියාවේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුළ ප්‍රබල සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. මෙම පක්ෂය ආරම්භ කර ඇත්තේ පසුගිය 15 වනදායි. ඒ ඉන්දියාක විරිසුරු සූරිකාත් මහතා සිදු කළ ප්‍රකාශයක් සමගින් අධිකරණ කටයුත්තක් අතර තුර අදහස් දක්වමින් ඔහු රැකියා විරහිත තරුණයන්ව කැරපුත්තන්ට සහ සමාජයේ පරිපෝෂිතයන්ට සමාන කිරීම ඉන්දිය තරුණයන්ගේ දැඩි නොසතුරට හේතු වී තිබූ බවයි එනට මාධ්‍ය පෙන්වා දුන්නේ. මේනක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවර තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: වෙලාව 5:02 වෙනකම්.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ
2: ලක්හඬ ගී රශ්මි. Are you ready?

0: අදනම් ඉතින් පොඩි චෝදනාවක් එල්ල වෙනවා. මොකද මේ අද අපේ නම් කියන්නේ නැද්ද? දැන් ටිකක් වෙලානේ මැසේජ් එක දාලා 0703935943 තමයි මැසේජ් එක දාන්න ඕනේ. ඉතින් එහෙම මැසේජ් එක දාලා තාම කිව්වේ නැහැ කියලා දුක් වෙන්න එපා. මොකද දුක කියලා කියන්නේ පොඩි කාලයකට විතරක් ඉතිරි වෙන දෙයක්. ඒ නිසා සමහර වෙලාවට ඔබ අතහරින්න එපා. රැඳිලා ඉන්න කියලා තමයි මතක් කරන්නේ. මොකද තව පොඩි වෙලාවක් දෙන්න. පුංචි වෙලාවකින් කියන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රසංගයේ රස විඳින්න බොහෝ රසවතුන් එකතු වෙලා ඉන්න වෙලාවක් නිසා.
1: අපි ආරාධනාව එහෙමනම් එදා පුරාණයේ ගී රස ආශා මල් පීදී අහන්න. එදා වගේම සම්දර්ශන රසගුණ අතර ගයාවි ඔහු ඕල් රයිට් එක මේ රහන්ද සිල්වා.

ආදරණීය ඕල් රයිට් සංගීත කණ්ඩායමත් එක්ක තව නවම අත්දැකීමක් මගේ ප්‍රේක්ෂකයන්ට බෙදාහදා ගන්න සූදානම්. මේ ගීතය කලකින් මගෙන් ඇහෙන අලුත්ම ගීතයක්. සරත් දල්විස් මහත්මයා ඒ ප්‍රවීණ සංගීතඥයා සංගීතත් කරා. චන්ද්‍රදාස් ප්‍රනාන්දු මේ ගීතය ලිව්වා. හරිම අපූර්වයි කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ රසය ප්‍රථමයෙන්ම ලිකාවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: වෙලාව පසොරු දෙකයි විනාඩි 23යි.
1: පාට පොදක් පිළකලා කලල් කලාවේ
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපති සහන උබයමියන තුරු
0: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝති
3: හිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
0: ජෝතිරාය FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: තිලින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: වෙලාව පසු දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සතියක ලක්හඳ
4: Lakhada G. Rashmi. Are you ready?

0: වෙලාවේ ප්‍රසංගයේ රස විඳින්න බලාපොරොත්තු වෙනලා ඉන්න අංගොඩ ප්‍රදේශයේ මේගොල්ලෝ කට්ටිය ඉන්නේ. එගොල්ලගේ බොස් තමයි දින්ෂා නේද? කොමුණත නම දාලා තියෙන විදියට නීල් සුසන්ත ඉන්නවා, රොෂාන් ඉන්නවා, තුසිත ඉන්නවා, රමේෂ් ඉන්නවා, නිශාන්ත, ඒ වගේම සමන්. ඒගොල්ලෝ කට්ටියත් එක්කම ලස්සන සින්දුවක් අහන්න සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ අහගෙන ඉන්නවා මුතුවැඩියේ චන්ද්‍රිකා. එයා අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් අද ග්‍රේස් අක්කගේ උපන්දිනේලු. ඉතින් උපන්දිනයට සුබ ප්‍රාර්ථනා එකතු කරන්න කියලා තමයි මගෙන් ඉල්ලීමක් කළා තියෙන්නේ. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා, නිරෝගී වෙන්න, ජය වෙන්න කියලා ග්‍රේස්ට මමත් ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔගොල්ලන්ගේ යාළු සියලු දෙනාව ගොඩක් ආදරයෙන් එකතු කරගෙන ලස්සන ප්‍රසංගයට මේ වෙලාවේ නලින් ඔයාට සුබ සන්ධ්‍යාවක් එහෙම කියලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉතින් ගොඩක් දිගට ලියන බොහෝ දෙනෙක් ඉන්නවා. අනුරගම අනුලාවති ඔයාවත් එකතු කරගන්නවා. ඉතින් මහත්ය සිරිල් ප්‍රදීප් ඉන්නවා. ඒ වගේම ඒ පුතා තමයි ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමේලියා සමරසේකර, මේගොල්ලෝ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් මාව ඔයා කිව්වේ නෑනේ. මම කලිනුත් කිව්වා ඔයාට මතක විදිහට. එහෙම තමයි ඉතින් මැසේජ් දාන්නේ. පොඩි පොඩි චෝදනා එල්ල නොවෙනව නෙමෙයි, මොකද පරක්කු වුණාම චෝදනාවක් එල්ල වෙනවා. දේරුවල කලවිල මේ සර්විස් එකේ ඉන්න කට්ටිය මේ වෙලාවේ අහගෙන ඉතින් ඒගොල්ලෝ මැසේජ් කරලා තියෙනවා. ඉතින් ලහිරු, පුතා මල්ලිරු, ඒ වගේම බිරිඳ සඳමිනි මේ වෙලාවේ ලකනාන හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයාගේ ඉල්ලීම වෙන්නේ. දැන් ඉතාලි වලට ගියාම මෙන්ඩියා, එහෙම තමයි මං සාමාන්‍යයෙන් කියන්නේ මගේ යාළුවා මෙන්ඩිස් ඉන්නවා. මෙන්ඩිස්වත් මතක් කරන්න ඕනේ ඉතාලි වල ඉඳලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඉතින් අහගෙන හිටියන ආපහු මැසේජ් යද්දායි මොකද කියන්නේ කියලා. කොමුණත් ඉතාලියට ගියාම ගොඩක් අය ඉන්නවා. ඉතින් දන්න අඳුරන යාළුවෝ ඉතාලි වල ඉන්නවා මේ වෙලාවේ. නිලුෂි, නිලුෂි මොකද කරන්නේ ඉතාලි වල? නිලුෂි වැඩ කරන ගමන් ඉන්නේ. හරි, සින්දුවක් දෙන්න. මහත්ය තමයි චින්තක, දුව සවින්ද්‍යා, පුතා සිතිජ. ඒ කට්ටියම එකතු කරගන්න කියලා කියන්නේ ඔක්කොම ඉතාලි දින්නේ. හරි, ඉතාලියේ ඉතාලි පවුලක් එහෙම කියලා කියන්නද? හරි, කොමුණක් කමන්නේ. රස විඳිනවා නම් වැඩබිමේ, ගොවිබිමේ, මගතොටේ හැමතැනම ඉඳලා මාව රස විඳිනවා මේ වෙලාවේ ප්‍රසංගයත් එක්ක. මේ රසේ බෙදා හදාගනිද්දී මොකද ලක්කඩ ගීරශ්මි රස විඳින්නේ. ඉතින් මෙහෙට නම් වැස්ස හොඳටම. කොහෙටද වැස්ස? හරි, ගිනිගත් තේනේ පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ලස්සන සින්දුවක් අහන්න සූදානම්ින් ඉන්නවා කියලා කියනවා. ඉතින් මංජුල හේමන්ත තමයි මැසේජ් එක දාන්නේ. ලක්කනට ජය වේවා කියලා එයාගේ ප්‍රාර්ථනය එකතු කරනවා. ඉතින් එක එක අදහස් ලියලා එවනවා. නාරම්බල සීසී ගාමන්ට් එක. ඒගොල්ලෝ ධම්මික, සරත්, සුනිල් ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ඉතින් ගීරශ්මි හැමදාම ආදරෙන් අහනවා. සෙට් එකම ඉන්නවා කියලා තමයි කියන්නේ වැඩ කරන ගමන් ඉන්න කට්ටිය. බෝය බලානට ගියොත් එහෙම ඉතින් හැමදාම ආරෙන් ඇපරල් එක කියන්නේ ඉතින් මට අමුතු තැනක් නෙමෙයි. ආරෙන් ඇපරල් එකෙන් හැමදාම මැසේජ් එකක් එනවා. ඉතින් කට්ටිය කවුද කියලා තමයි මැසේජ් එකේ නැත්තේ. ආයතනේ විතරයි මං හිතන්නේ තියෙන්නේ, කවුරුත් නැතුව ඇති. මැසේජ් එකක් දාලා ඒ වුණාට ඉතින් මැසේජ් එක දැම්මේ කවුද කියලා මම මේ කල්පනා කරේ. කොහොම කිව්වත් ඉතින් නොතේරෙන කමනේ. සමහරලාට තේරෙන්නේ නැති වුණාම ආයතනේ නමින් එවනවා, තමන්ගේ නම නැතුව. ඉතින් ආයතනේ නම නෙමෙයි මට ඕනේ, මට ඕනේ ඔයාගේ නම. හරි, ඔයාට කොහොමද නලින් අයියේ? තරුසි බස්නායක තමයි දැන්නේ කියලා ඉඳලා හැමදාම මැසේජ් එක මුලින්ම දාන්න උත්සාහ කරන්නේ. අදත් ඉතින් මැසේජ් එක මුලින්ම දාලා තියෙනවා. හැබැයි ඉතින් මම පරක්කුයි නේද? හරි, එහෙම තමයි. සමහර වෙලාවට මේ දැන් කල්පනා කරන්න බලාපොරොත්තු වෙන වෙලාවටම බස් රථය, දුම්රිය, එහෙම නැත්නම් වෙනත් දේවල් සමහරවිට අපි බලාපොරොත්තු වෙන වෙලාවටම ලැබෙනවද? ලැබෙන වෙලාවල් තියෙනවා, නොලැබෙන වෙලාවලුත් තියෙනවා. ලැබුණම සතුටුයි, නොලැබුණාම දුකයි. ඕක තමයි ඉතින් ජීවිතය කියලා කියන්නේ. ඕකට උත්තර හොයමින් යනකොට කාලය ගෙවිලා යනවා. කාලය ගෙවිලා ගියාම කියනවා වයසට ගියා කියලා. වයසට ගියාම කියනවා සැඳෑ සමයයි ජීවිතය කියලා. කොහොමුණත් හැන්දෑවේ අපි එකතු වෙලා ඉන්නේ. පස්වරු දෙකයි විනාඩි 35යි ප්‍රසංගයේ අතරට යලිත් අපි එකතු වෙන වෙලාව.
1: චලක චමුපති පෙරේරා අප්පුඩියයි විසිල් ලෙසයි ඔබෙන් ඕන. Thank you.
0: මැසේජ්ජක් දානවා නම් 0703 93 5 93 7.

පොතක් කතා කරන්න කියලා කිව්වට කතා කරන්න නම් බෑ. මැසේජ් එකක් දාන්න පුළුවන් 07 03 93 5 93 7ට නදී රාජපක්ෂ පොඩ්ඩක් පරක් වුණාම ඉතින් කේන්ති යනව නේද? මැසේජ් එක කිව්වේ නැහැ කියලා අම්පාර මහවෙන් ඉක්තු වෙන්නේ.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට පරිස්සම් වෙන්න ඕනේ. දැන් රියදුරු මහත්තයාට හැමතිස්සම අපි කියනවානේ වේගය පාලනය කරගෙන ධාවනය කරන්න. මොකද තමන් විතරක් නෙමෙයි අනිත් අයගේ ජීවිත ගොඩක් වටිනවා, පාර යන මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් වටිනවා. සමහරලාවට වටිනම ජීවිතයක් වෙන්න පුළුවන්. නොවටිනා කියලා ජීවිත නැහැ. හැබැයි ඉතින් නොවටිනා ජීවිත නැහැ කියලා කිව්වට අනේ ඉතින් මේ කෙලිවෙලා පොඩි පොඩි හිස්තැනක් තියන්න පුළුවන්. ඒ කියන්නේ වචන වලින් කියනවා නම් මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බැරි තරමට බැනවදින මිනිස්සුත් නැතුවා නොවි. ඒ නිසා සමාජයේ සමහරලාවට වැරදි වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඒ වැරදි වැඩ කරන සියලු දෙනාව ප්‍රතික්ෂේප කරද්දි කේන්තියක් එනවා තමයි. හැබැයි ඉතින් අපිට අදාළ නැහැ කියලා සමහර දේවල් බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. දැනුවත් කළ යුතු ආයතන තියෙනවා. ඒ ආයතන දැනුවත් කරන්න ශ්‍රී ලංකා පොලිසිය වෙන්න පුළුවන්, උසාවිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාත්‍යංශ වෙන්න පුළුවන්. මොනවා හරි දේවල් දැනුවත් කරන්න ආයතන තියෙනවා. නීතියක් තියෙනවා. ඒ නීතියට කටයුතු කරන්න ඕනේ. කාගේවත් ඔය කොණ්ඩේ කපන්න, එහෙම නැත්නම් ගුටි බෙට දෙන්න, එහෙම අයිතියක් නැහැ කාටවත් පහර දෙන්න. වැරදි කරොත් ඒවට ක්‍රියාත්මක වෙන්න ආයතන තියෙනවා. තමන් නීතිය ක්‍රියාත්මක කරන්න යන්න එපා. මොකද මාධ්‍ය ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය කොයි තරම්ද කියනවා නම් Facebook එක හරහා ප්‍රසිද්ධ වෙච්ච බොහෝ දෙනෙක් මේ වෙනකොට හිරගෙදර ඉන්නවා. QC ලයින් එකේ ඉන්නවා. QC එකේ නංගි නේද? මදු. මදු කොහමද? මදුට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා කියනවා. ඉතින් කටුනායක ඉඳලා ඒගොල්ලෝ විටින් විට ආයතනයේ නමින් මැසේජ් කළාට මට කියන්න පුළුවන්න්නේ ඔයාව. ඉතින් මදු ඔයාට සුභම සුභ උපන්දිනයක්, ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් යතරේදී මටත් සින්දුවක් ඕනේ මහරගමෙන් ෂම්මා. එහෙම තමයි එයාගේ නම දාලා තියෙන්නේ. ඉතින් එයා ඒ විදිහට මැසේජ් එක දාලා බලාපොරොත්තු ඉන්නවා. ලස්සන සින්දු සෙට් එකකට එකතු කරගත්තට තැන්ක් යූ නලින් මල්ලේ. එහෙම කියලා කියනවා. අනේ ඉතින් නලින් අයියේ කියලා කියනවා. ඒ අතරේ මාමල නැන්දලා ගොඩක් අය පුතේ කියලා කියන්නේ මට ආදරයට. ඉතින් ඒ ආදරයත් එක්ක තමයි ප්‍රසංගය අරගෙන ඉන්නේ. අද බොහෝ දෙනෙක් ඉන්නවා. සාගරේ, නිරෝෂා, අනුලා, චිරාණි, අප්‍රා, සන්ධ්‍යා, චන්ද්‍රා, ගයානි, මුතු, අම්නා, දානි, චාන්දනිය, අම්නා දෙපාරක් ලියලා. මොකද මේ වැරදිලාද දෙන්නේක්ද? ඉනෝකා ඉන්නවා, මේ බෝලා, මේ වගේම දර්ශා, තමාරා, සමන්ති, කුසුම්, අනෝමි, ඒ වගේම නම් ලයිස්තුවක් කියවලා පාසලේ වගේ තමයි ඉතින් නම් ලකුණු කරන්න තියෙන්නේ. සඳා ඉන්නවා, ඉරෝෂි ඉන්නවා, ලක්මාලි ඉන්නවා, දේවිකා ඉන්නවා, නිෂා ඉන්නවා, ශලිහා. ඒගොල්ලෝ ඔක්කොම මේ වෙලාවේ අහගෙන ඉන්නවා. රද්දොළුගමේ ඉන්නේ. ඉතින් ගාමන්ට් එකේ වැඩ කරනකම ඉතින් ගාමන්ට් එකේ කට්ටිය මෙව්වනම් මට අද ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ නැහැ. හැබැයි පොඩි කොටසක් කියුවේ ඒක හොඳයි. ඊළඟ දවසේ තව කොටසක් ඉදිරි කරගෙන ගම්පහ බණ්ඩාරවත්තේ මලින්දු, ඒ වගේම අයෝධ්‍ය, ගීතානි ආදරේ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ලක්කනට, ලක්කනට ওই තරම් ආදරේ. අපිට ගම් වතුර කියලා දැම්මට මං කොහොමද කියන්නේ? කවුද එකතු වෙලා ඉන්නේ? අම්මා ජානකී, තාත්තා මංජු, අක්කා නිපුණි, මම චලනේ. පොඩ්ඩක් වැරදිලා නේද මැසේජ් එක? හැබැයි මැසේජ් එක වැරදුනාමත් hina වෙන්න දේවල් නැතුව නොවේ. ඒ නිසා මේ වැරදුනාම hina වෙනවා කියලා කියනවනේ. ඉතින් මාත් hina වෙනවා. හැබැයි මං හදවතින් hina වෙනව නෙමෙයි. ඒ වරද හදා ගන්න ඔයාව දැනුවත් කරන්න පොඩි hinaවත් දැම්මේ. හරි. ඒ නිසා මේ උත්සාහ කරලා බලන්න, වැරද්දක් නැතුව අඩු ගානේ මැසේජ් එකක්වත් දාන්න උත්සාහ කරලා බලන්නකෝ. ජීවිතේ වැරදිච්ච මිනිසු තමයි ඉහෙළම තැන්වල ඉන්නේ. ඒ නිසා මේ වැරදීම කියලා කියන්නේ ගොඩක් කලාවට කට්ටිය ඉදවලට මට වැරදුනා කියලා නෑ. වැරදිච්ච අය දැන් 999 පාරක් වැරදිලත් තෝමස් අල්වා එඩිසන් මේ විදුලි බල්බයත් එක්ක එළිය දුන්නනේ අපිට නේද? 10 වෙනි වතාවේදී හරි ගියා නේ. ඉතින් එක පාරක් හරි ගියාම ඇති ලෝකෙම දැනගන්න 999ක් වරද්දකින්. හරි, ඒ වගේ අපේ ජීවිතෙත් අපි එහෙම හිතමු. වරදින අවස්ථාවල නිවැරදි කරගන්න උත්සාහ කරමු. කම්පැනියේ ඉඳලා කුසුම් ඉන්නවා, බොස් චතුරංග මල්ලි, ඒ වගේම ලකී අයියා, සංජු මල්ලි, රත්නායක මාමා, ඔය ඉන්නේ මාමල නැන්දලා ඔක්කොම ටික එකතු කරගෙන ප්‍රසංගය අතරට යමු. වැඩි වෙලාවක් ගන්න විදියක් නැහැ. මොකද මට කාලයත් එක්ක ලොකු සටනක් තියෙන නිසා. පසරු 2:53 මේ ලක්කඩ ගී රශ්මි
1: මෙන්න අද ඕල් රයිට් සමග මේ අපූර්ව ශිල්පී යුවළ වේදිකාවට කැඳවාරු ලබන්නේ. එමනම් යුරෝපයේ ඉඳලා රබාණ වයලා අපේ රටට ගීතේ අභිමානය දෙන දුන්නෝ ඔවුන්ටයි මේ ආරාධනාව. සුදු වැඳුමින් නැදී මුවහස රැල්ලේ

යෝ සද්දේ ගෙදර ඉන්න කට්ටිය සද්දයක් දාලා ගන්න සිරමන්න කුස්සිය ඇතුලේ හරි සාලේ හරි ගමන්නේ රයිට් එහෙනම් රයිට් එහෙනම් ශීල ගහන්න යන්නේ කුස්සියේ ඉන්නවනම් කොල්ලනේ කෙල්ලනේ නඩපල්ලා

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: දෙනියායේ පාසල් කිහිපයකින් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළයුන රෝග තත්වය තවත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පාලිත කරුණාපේ මහතා සඳහන් කළේ. වැලිමඩ ප්‍රදේශයෙන් මෙනින්ජයිටිස් රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 25ක්. මේ අතර මෙදිනවල පවතින වෙසක් සතිය සහ දන්සැල් හේතුවෙන් මොළයුන රෝගේ පැතිරියා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා මහජනතාවට දෙනුම් දෙන්නේ. ඇමරිකාවේ අභ්‍යවකාශ නිෂ්පාදන ආයතනයක ටැංකියකින් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් කාන්තු වී තිබෙනවා. ඒ සමග 40,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. දකුණු කැලිෆෝනියාවේ පිහිටි අභ්‍යවකාශ නිෂ්පාදන ආයතනයේ ටැංකියක් තුළ ප්ලාස්ටික් නිපදවීමට ගණ්ඩා වාෂ්පශීලී ගිනි ගණ්ඩාසුළු ද්‍රව්‍යයක් ගබඩා කර තිබුණා. එහි ගැලුම් 7,000ක් පමණ තිබූ බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. ටැංකියේ උෂ්ණත්වය ඉහළ යමින් රසායනික ද්‍රව්‍ය කාන්තුවන බවට වාර්තා වීමත් සමග අවට පිරිස ඉවත් කිරීමට සහන කණ්ඩායම් පියවර ගත්තා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු 4ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: වෙලාව පස්වරු 3:04.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සත්‍යයක ලක්හඬ
2: ලක්හඬ ජීරශ්මි ආයු රෙඩි
3: සංගේ පැවැත්වෙන අතරතුරේදී පැයි ප්‍රවෘති අහන්න ගියේ ඉතිං මේ වෙලාවේ තොරතුරු සමීප කරලා ඔබත් එක්ක එකතු වෙන වෙලාවේ මැසේජ් එකක් දාන්න ඕනේ කියලා හිතුනොත් 07.03.93.5.93.7 මැසේජ් එකක් දාන්න කොහොම හරි කියන තමයි මගේ කල්පනාව. ප්‍රසංගය පැවැත්වෙමින් තිබෙන වෙලාවේ අතර මගදී අපි සම්බන්ධ වෙමු.

වෙලාවේ දැන් මේ වාහනයකට වෙලා ගීරශ්මි රසවිඳිනව වෙන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ගහක් යටද නතර කරලා තියෙන වාහනේ පොඩ්ඩක් මේ මොකද මේ දවස්වල වරුසාවත් එක්ක ගස්කොලන් කඩා වැටෙනවා. ඒ නිසා මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් ඉන්න ස්ථානයේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වටපිටාව වැදගත් වෙනවා. මොකද වැටුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ කියලා තමයි බොහෝ වෙලාවට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඒව ගැන අවධානය යොමු කරන්න. ඒකම පස් කඳු තියෙනවාද නතර කරලා තියෙන ස්ථානයන් වල හිතන්නේ නැති තැන් වල නායන්න පුළුවන්. ඒ නිසා නායයම අනුතුරු ඇඟවීම කරපු තැන් විතරක් නෙමෙයි නැති දැනුත් නායන්න පුළුවන් තැන් තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. යතරේ මේ හිතන්නේ නැතුව අපි වීරයෝ කියලා හිතුවට ජලය අපිට වඩා වීරත්වයෙන් යුතුයි කියලා තේරුම් ගන්න. පහුගිය දවස් එක සතියක් ඇතුළත 49 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒ වතුරේ ගිහිල්ලා ඉතින් ජලයේ ගිලිලා ජලයේ ගිලෙන අවස්ථාවන් වලටපත් වෙන්නේ නාන්න ගිහිල්ලා විනෝද වෙන්න ගිහිල්ලා ඒ විනෝදයේ කනගාටුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ගම් වතුරේ ඔය මේ සෙප්පම් පදින්න ටියුබ් එකෙන් යන්න දැන් ඉතින් ඒව කරන කාලයක් නෙමෙයි. පුංචි කාලේදී අම්මලා තාත්තලා සමහර ලාවට ඔය පොඩි දරුවන්ට කෑ ගහන්නේ නිකම්ම නෙමෙයි, කෑ ගහනවා. ඉතින් මේ ජීවිතේ නැති වෙයි කියලා බයට. මොකද අම්මට සමහර ලාට පීනන්න බෑ, ගොඩ ඉඳගෙන කෑ ගහලා බේරගන්න විදියක් නැහැ. ඒ නිසා දරුවෝ පොඩ්ඩක් කල්පනාවෙන් අපි පුළුවන් කියලා හිතුවට සමහර තැන්වල බලවල් තියෙනවා, සමහර තැන්වල මේ ලියද්දට පයින්නවා කියලා මේ කුඹුරට පයින්නවා. එහෙම පැනනහම ජඹුර වැඩි. ඒ නිසා හිතන්න එපා ලෙහෙසියට පහසුවට ජීවිතේ නැති වෙන්න එක විනාඩියක් ඇති. ඒ නිසා වතුරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා මේ වෙලාවේ කියන්න ඕනේ. පසරු 3 විනාඩි 15 වෙනකොට යටියන්තර පැත්තනම් ඉතින් වතුර ඕන තරම් තියනවානේ. ගලාගෙන යන ජලධාර දැක්කම සුන්දරයි, හැබැයි මහා භයානකයි මේ දවස්වල. ඒ නිසා කල්පනාවෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. ධනුෂි දිදුලංගන ජීවිතේ දිදුලන කෙනෙක් විදියට ගීරශ්මි රසවිඳිනවා කියලා තමයි යා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එයාගේ මැසේජ් එකේ අපිව මතක් කරලා ආදරය කරුණාව පෙරදරිව බොහෝ දේවල් කියනවා. සුබ දවසක් නලින්. මේ වෙලාවේ වෙසක් කූඩුවක් හදන ගමන් අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඉස්සරහට එල්ලන්න තියෙනවා චින්තක. කොරියාවේ ඉඳලත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මෙයාගේ ඉල්ලීම වෙන්නේ. ඉතින් කොහොම වුණත් වෙසක් කූඩුවක් හදන ගමන් කියලා කියනවා. කොහේ හිටියත් තමන්ගේ කම අමතක කරන්නේ නැහැ. ආගමට දහමට පවා තමන්ගේ ජීවිතය යම් කැපකිරීමක් කරන අය නැතුවා නොවේ. ලස්සන සින්දු සෙට් එක හැමදාම වගේ වැඩේ හොඳට යනවා. එහෙම එයා ගොඩාක් විස්තර කරලා ඉස්සරත් ලියන විස්තරත් එක්ක ගීරශ්මි මේ පංවැල්ලේ ඉඳලා තමයි මෙයා ලියන්නේ. උපුල් අහගෙන ඉන්නවා. ඉතින් උපුල් දැනෙන විදිහට එයා ලියලා තියෙනවා. ඉතින් අද දවස ටිකක් වෙනස් දවසක්. ඒ වෙනස් දවසේ ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ ලක්කන්ට රසවිඳිනවා කියලා කියන්නේ. මල්ලියෝ මම නිල්මිනි, නිල්මිනි දැස ඔබේ. එහෙම කියන්නද? හරි. ඉතින් නිල්මිනිට ඉන්න යාළු සුරතුළුන්, ඉතින් ඒගොල්ලන්වත් එක එයා ජීවිතේ පාළුව මකා ගන්නවා. ඒ පාළුව මකා ගන්න අතරෙදි නදී රාජපක්ෂ දැන් මේ වෙලාවේ තරහා නිවිලා නේද? මොකද මැසේජ් එක කිව්වා. මැසේජ් එක කිව්වට පස්සේ තරහා වෙන්න හේතුවක් නැහැ. මොකද පොඩි වෙලාවක් පමා කරන්න හේතු තියෙන ඕන තරම් සේවදායක පණිවිඩ දිනන. ඒ අතරෙදි කාලයේ කලමනාකරණ කරගෙන ප්‍රසංගය ඔබ වෙනුවෙන් තිල්න කරන්න ඕනේ. මුංගෙන ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර රෙට්ටි තන්ත්‍රි අදත් ඉදින් මාව Facebook එක ඔස්සේ හොයාගෙන මගේ ඡායාරූපිකුත් එක්කම මැසේජ් එකක් දාලා දෙනවා. අනිවාර්යෙන්ම කියනවා. මොකද මුංගේනේ වසන්ත කියලා කිව්වම දැන් නොදන්න කෙනෙක් නැහැ. මුළු ශ්‍රීලක ලෝකේ කොතන හිටියත් මේ භාෂාව දන්න හැමදෙනාම වසන්තව දන්නවා. ඉතින් වසන්ත ආදරෙන් හමු වෙන්නත් ලක්කන ඉඳා වසන්තගේ ආදර කතාව ඉස්සර ආදර සුණගත් එක බැඳිලා තියෙනවා. කොහොම වුණත් ඉතින් ආදරය කරන අය, ආදරේ හඳුනන අය, ආදරේ විරහව වේදනාව විඳින අය, ඒ සියලු දෙනා අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවක් විදිහට තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. ප්‍රියංගි ඉන්නේ උඩගම. ඉතින් උඩගම ඉඳලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ ප්‍රියංගි මැසේජ් එකක් දාලා ගොඩක් වෙලා නේද? හරි, ඔයාගේ මැසේජ් එක කිව්වද? නෑනේ.
හරි. එහෙම කල්පනා කරනවා. ඉතින් මගේ මැසේජ් එක කියන්නේ නැද්ද? ඇයි අපිත් අහගෙන ඉන්නේ? සින්දුවක් ඉල්ලනවා. ඉතින් ඒ සින්දුව දෙන්න බැරිද කියලා අහනවා. ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඉල්ලන හැම සින්දුවක්ම එවෙලෙම දෙන්න බැරි වෙයි. ඊළඟ දවස් අපි බලමු උත්සාහ කරලා. මොකද සූදානම් කරගත්ත විදිහක් තියෙනවා. ප්‍රසංගික අත්දැකීමක් ඒ ප්‍රසංගය ඔබට තිල්ල කරන්නේ ලක්කඩ ගීරශ්මි. වෙලාව 3:03 විනාඩි 18යි.

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අමෘත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vilao Pasurutunai Vinaditis Degai.
2: Vilao Opavita Kinda Avi.
3: NLP Hadhana. Lankave Vedima Taki Dina Taki Avasta Vedimalutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balagana.
4: Satyaka.
5: Lakhada G. Rashmi. Are you ready?
1: මේ වෙලාවේ ප්‍රසංග වේදිකාවට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා ඉතින් පොඩි වෙලාවක් ප්‍රමාද වුණාම පුංචි කේන්තියක් එනවා තමයි. හැබැයි ඉතින් උත්සාහ කරලා බලනවා හැම වෙලාවෙම එවන සැනින් කියන්න. ඉතින් සෞදි ඉඳලා සුමිත් බලාගෙන ඉන්නේටි ගොඩක් වෙලා මගේ මැසේජ් එක තාම කිව්වේ නෑනේ. එහෙම කියද්දී සම්පත්වත් එකතු කරගන්න ඕනේ. සම්පත් ඔයා මැසේජ් එක දාද්දී ටිකක් විනෝදෙට සතුටට ලියන ගොඩාක් දේවල් කියන්න හැකියාවක් නෑ. ඉතින් සමහර දේවල් කියන්න පුළුවන්. අක්කරගම සනසේ ඉන්න කට්ටිය ඒ සියලු දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ සියලු දෙනා එකතු කරගන්න අතරතුරේදී තාරු මහත්තයා ප්‍රසන්න, යෝගිම දුව යෙනුලි, පුතා යෙනුල්, පුතුහැර ඉන්න මේ කට්ටියම අහගෙන ඉන්නේ. වැඩේ නම් සුපිරි කියලා කියනවා. වැඩේ සුපිරි. නුවර සංජීව තමයි මෙහෙම මැසේජ් එක දාන්නේ. සංජීව අහගෙන ඉඳින්න තාම. ඉතින් සංජීව ප්‍රසංගයත් එක්ක ඒකාත්මික වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිවත් එකතු කරගන්න කියලා කියන්නේ කවුද? මේ කොඩිකාරයේ කට්ටියනේ. රයිට්. කොඩිකාර චාමර ඉන්නෝ. ඒ වගේම සම්දීපනි කොඩිකාර නිර්මලා ඉන්නෝ. ඉතින් ඒගොල්ලෝ සියලුම දෙනා මතක කරන කොඩිකාර පවුලේ සියලු දෙනා අහගෙන ඉන්නෝ. ඉතින් ඒ අහගෙන ඉන්නේ රසය දැනෙන හින්දායි කියලා අපි විශ්වාස කරනවා. අපිත් එකතු කරගන්න. අසංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අසංක කොහෙද? කොහෙද ඉන්නේ කියලා නම් දාලා නැහැ නේද? ආයතනයේ නම නෙවෙයි මට වැදගත් වෙන්නේ. ඔයා ඉන්නේ කොහෙද කියන එක. ඇහැලියකොට ඉන්නවා ආනන්ද. ආනන්ද ඔයාවත් ගොඩක් ආදරයෙන් එකතු කරගන්න කැමතියි මේ වෙලාවේ. අද ප්‍රසංගයේ මරු එහෙම තමයි කියන්නේ. මරු එයි අද පින් කරගන්නේ කියලා කතාවක් තියෙනවා. ඉතින් කොහොමද කවන්නේ? මේ එක එක කෙනා එක එක විදිහට මේ අර්ථ දැක්වීම කරන්න පුළුවන් කමක් තියෙනවා. පද්මිනී ඉන්නවා අද අපිවත් එකතු කරගන්න. ඒ වගේම උදය කුමාර, සමිත, සිසිර, නිලන්ති, වසන්ති, සුජානි ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ඉතින් මැසේජ් එක දැන් මේ කවුද? අලව්වේ ගුණසිරියගේ කට්ටියනේ. රයිට්. උපාලි ඉන්නවා. පාලිතයි වෙනතර මැසේජ් දාන්නේ. අද කවුද මැසේජ් එක දැම්මේ? රාමද? හරි. ඉතින් ඔය ඔක්කොම තනතුරු කියන්න ගියොත් එහෙම ගොඩක් වෙලාව ගන්න වෙනවා. වෙලාව සීමා සහිතයි. ඒ සීමා සහිත වෙලාවේ ටික දිනක් මතක් කරනවා. ඊට පස්සේ ප්‍රසංගයට ගමන් කරනවා. ආපහු මතක් කරනවා. ප්‍රසංගයට ගමන් කරනවා. සේවාදායකයෝ ඉන්නවා. වැය ප්‍රවෘත්ති තියෙනවා. අපේ ඉදිරි වැඩසටහන් පිළිබඳව මතක් කරන්න තියෙනවා. මේ සියල්ල අතරේදී ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලස්සන දවසක හමු වෙලා මේ ප්‍රසංගයේ අතරට එක්වෙන්න ලැබීම වාසනාවක්. මං ශ්‍යාමලී කිතුල්ගල ඉඳලා, දුව සඳමිනි, අහිංසා මහත්තයිනේ, රුවන් චාමර, ඉතින් ඒ වගේම අම්මා සිරියාවති, තාත්තා ගුණරත්න, කලවැල්දෙණියේ අර්ශලින ජනපදයේ අම්මා වසන්ත, මගේ තාත්තා කීර්තිරත්න, මල්ලේ සම්පත් කීර්තිරත්න, ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දීර්ඝ ලෙස දාලා තිනවා. ඉතින් එකතු කරගන්නවා මේ උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලකනාන සියලුම දෙනාව මේ වෙලාවේ එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලෝ ඉන්නේ කොහොලානේ. ජයකලනි තමයි මැසේජ් එක දාන්නේ නේද? හරි නේද මං කිව්වා? පොඩි වෙනසක් තියෙනවා නම් නැවත මැසේජ් එකක් දාන්න. අකුර ඇස්සට ගියොත් එහෙම දෙවුමිනි ඉන්නවා, මහත්තයා අමිත්, ඒගොල්ලෝ සියලු දෙනා මේ ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාව. එහෙමනම් ඉතින් ප්‍රසංගය සමග යලි එකතු වෙන්න වෙලාව. හරි, වෙලාවත් ගත වෙලා තියෙනවා. වෙලාව 3:03 වෙනකම්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ලංකඩ ජීරශ්මි. Are you ready?
1: වෙලාවක් ඉන්න කියලා කිව්වට ඉතින් පොඩ්ඩක් ඉන්න කිව්වට ගොඩක් වෙලා ඉන්න උනා නේද? ඉතින් 07 03 93 5 93 4 මැසේජ් එකක් දාන්න. එහෙම බැරුණාම දුරකථනය ඔස්සේ මොලාට උත්සාහ කරනවා. හැබැයි ඉතින් දුරකථනයට ආමන්ත්‍රණය කරන්න හැකියාවක් නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ.
6: ධනපාල ධනපාල උඩවත්තයි සහර

Freak. ලගජනකන්ද චාර ප්ලෑස්් කොල විතික විදිදි දෙවැනි ගීතය මං ඉතාලියේ තනි වුණා. මේ ගීතය දෙවැනි අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. අලෙවිනි අයිතිකාරයා මං, දෙවැනි එක්කෙනා තමයි පුතා ගයාන් උඩවත්ත. අරක තියාගන්න. එයාටයි දෙවැනි ගීතය අවශ්‍යයි. ආව ගීතය ඉතාලියේ තනි.

ඉලන සයාදරනේ ජනකාන්ත සංගීති කණ්ඩායමත්තක 70 කියපු සින්දුවක් ඒ කාලේ. 70 කියන්නේ සමහර අය පිළිලත් නැහැ. මම තාම ඉන්නවා. ඒක ආඩම්බරෙන් කියනවා. තාමත් මම ජීවිතෙන් අතර ඉන්න කාලේ තිබුණ ගීතයක් තාම ජනප්‍රියයි. ඈ නීල වරල පීරලා. ආම් නේද? සින්දුවේ.

0: වෙනවා. මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න.
0: රාජ්‍යවසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථාරසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. විසිහය වසරේ සමාරම්භය
2: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේ කිමුමගතුට

0: ලක්හඬින්. සතියක ලක්හඬ.
1: ලක්හඬ ජීරශ්මි. Are you ready?
2: ඒ වෙලාබේතින් අම්රයගේ ගරාජ්‍යගේ කටය තහගෙන ඉන්න නේද පැතුම්වත් එකතු කරගන්න කියලා කියනවා. ඉතිං මේ වෙලාව බණ්ඩාරගම උමා ගාමන්ට් එකේ කට්ටියත් අහගෙන ඉන්නවා. ඉතින් ඒ අය අලුතෙන් එකතු වෙලා මැසේජ් එකක් දාද්දි කවුද ඉන්නේ එහෙම කියලා මැසේජ් එක දාන්න ඕනේ. ඒ සිරු දෙනාව ගොඩක් ආදරේ මතක් කරනවා. අද පළවෙනි දවසලද කොයිද මැසේජ් එක දාන්නේ බණ්ඩාරගමින් උමා ගාමන්ට් එකෙන්. මං කැමති සියලු දෙනා මේ යාළු විදිහට එකතු කරගන්න. ඉතින් නම් ටික එවන්න ඕනේ. හරි, අතරෙදී අද සින්දු සෙට් එක ගොඩක් ලස්සනයි. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හොරණ වරක ගොඩින් රේණුකා තමයි මැසේජ් එක දාන්නේ. රේණුකා කොහොමද? මේ වෙලාවේ රේණුකාට වරුසාව නිසා ඔය ප්‍රදේශයේ වතුර ගලලා නැද්ද? හොරණත් සමහර ප්‍රදේශ යට වෙලා නේද? ලක්කඳ අහන හැමෝම එකතු කරගන්න කියලා යෝජනා කරන්නේ. ලක්කඳ අහන්න පුළුවන් වෙලා තියෙන්නේ විදුලි විසන්දුණු වී තියෙන නිසා. විදුලි බිඳ වැටීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ජංගම දුරකථන එහෙම මේ වෙලාවේ චාර්ජ් කරලා තියාගන්න. සමහර ලාවට බැටරි ලෝ වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් සමහරවල් දවස් දෙක තුන හදාගන්න බැරි වෙන අවස්ථාත් එන්න පුළුවන්. මොකද මහා පරිමාණයේ ගස්කොලන් කඩා වැටීම්, නායෑම් ඒවා බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද මේ අපි හිතන දේ නෙමේ වෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. හරි, ඒ අතරෙදී මැසේජ් කළා කියාගන්න බැරි වුණා නම් ඊළඟ දවසේ අනිවාර්යෙන්ම කියනවා. ඔස්මන් ඉන්නවා, හර්ෂද සොයිස, සුරේෂ් ජයවර්ධන, ඒ වගේම ස්ටෙෆන් බ්ලේස්, ප්‍රියන්ත ඩයස්, ෆෝබස්, ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. නිකොලස්, හැම දෙනාවම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් ඒ එකතු කර ගැනීමත් එක්ක දැන් ඉතින් වෙලාව හරි. මොකද යන්න වෙලාව තව විනාඩි 3ක කාලයක් විතර ඉතිරිලා තියෙන්නේ. රෝහණ විජේසිංහ ආදරණීය මිත්‍රයවත් මතක් කළා. ඉංජිනේරු වංශයේ වෙනුවෙන් ඉන්නවා නිලන්ත නවරත්න. එයාවත් ගොඩක් ආදරෙන් මතක් කරද්දි තව පොඩි වෙලාවකින් අපේ රනිල් කොස්තා සූදානමින් ඉන්නවා මැදිරියට එන්න. ඉතින් එවනම් මම යන්නම්. මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර දවසක්.
3: විශේෂයෙන් දාබර හිතවතුනේ සජීවි ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ආදරණීය ගායන ශිල්පිනිය ඇයයි. හම්බන්තොට මුහුදු වෙරළේ වැලිකට ගානට හැඬුවා ඇය. ඔබට මතක ඇති. ඉතින් ලා රතුපාට සපත්තමලත් අරගෙන වෙන ඇරොස්ටා සමග ගානට සුභානි සුභානි සුභානි සුභානි හර්ෂ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: දුබයි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරට රැකෙන අපරාධකරුවන් 20 දෙනා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා. ඒ අතර පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබූ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මහවත්තේ චාමර සහ වනත්තේ කුඩුදුමින්දද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. දුබයි රාජ්‍යයේ පැවති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට තිබෙනවා. කොඩුදුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8 වනදා බොරල්ලේදී පුද්ගලින්ද දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් 3 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය මෙහෙවා ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු වෙඩිදුරු විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසයට භාරතීය තිබෙනවා. කොඩුදුමින්දගේ සමීපතමයන් 5 දෙනෙකුද ඔහු සමග ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කරෙකු වන බහවත්තේ චාමර නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරතීය තිබෙනවා. අනිකුත් සැකකරුවන් අත්අඩංගුවට ඇත්තේ ඉරානය ඩුබයි රාජ්‍යට එල්ල කළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන්. ඔවුන් සතුව තිබූ මුදල් සහ රත්භාණ්ඩ ඇතුළු සියලු දේ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයටගෙන තිබෙනවා. පිටුහල් කළ පිරිස අතර කාන්තාව දිනකුද සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සමාජ මාධ්‍ය නියාමනය කිරීමට මැලේසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස පළමුවනදා සිට සමාජ මාධ්‍ය සඳහා නව නීතිමාලාවක් හඳුන්වා දෙන බවයි මැලේසියා සංවිධාන නියාමන ආයතනය සඳහන් කළේ. ඒ මැලේසියානු තරුණීන් සහ බාල වයස්කරුවන් අන්තර්ජාලය ඔස්සේ මුහුණ දෙන අවදානම් සහ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් ඒ අනුව වයස අවුරුදු 16ට අඩුතරුවන් සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචිය හා හිමිකාරිත්වය දැරීම සීමා කරනවා. අසත තොරතුරු සහ අහිතක අන්තර්ගතයන් පාලනය කිරීමද මෙහි අරමුණක්. ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා භාවිතය සීමා කිරීමටද බලාපොරොත්තු වන බවයි මැලේසියානු බලධාරීන් සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: Satyag Lakhanda.

0: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ජාතියග ලකන
1: හැමෝටම කොහොමද සුබම සුබ සන්ධ්‍යාවක් සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරන ඔන්න අපේ වීකෙන් මික්ස් අරගෙන අදත් වෙන්ද වගේම පුරුදු විදිහට ඔයාගේ ළඟටම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලස්සන සින්දු අහන්න කැමති අයට ඔන්න අපි ලස්සන සින්දු අරගෙන 6:30 වෙනකන් ඔයාට ලස්සන සින්දු ටිකක් දෙන්න බලාගෙන ඉන්නවා. ඔයා දන්නවනේ නම්බරේ. දන්න WhatsApp නම්බර් එක 0703 935 0307. ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔයාගේ මැසේජ් එක වීකෙන් මික්ස් එකට එවන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මුලින්ම යාළුවෝ ටිකක් ඉන්න එකතු කරගන්න. ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා ගම්පහ වාරණ ඉඳන් දිස්න අපිට මැසේජ් එකක් දාලා තිනවා මුලින්ම. ලස්සන සින්දු ඕනි කියලා තමයි යා කියන්නේ. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා රනිල්. කොහොමද ඉතින් මගේ ෆැමිලි එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්නාන හැමෝමයි ආවා ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දු ගොඩක් ඕනි කියලා. ප්‍රියංග පලිපාන නුවර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. එයා කවියෙකුත් වෙලා තිනවා. සතුටක් ඇත මෝදු වෙලා කිමද පැනයක් නැගූ නිසා. මිතු දමින් ලං වෙලා කවියෙකුට පණපෙව නුඹ නිසා කියලා ප්‍රියංග පලිපාන ලස්සන කවියෙකුත් වෙලා දිනවා. හයි කොහොමද සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද මාත් ඉන්නව අයියේ කියලා තරුෂි බස්නායක දරණියකල ඉදලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් එහෙම වගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔන්න තව මැසේජ් එකක් ආවා. මේ මොකක් කාලෙකින් මට එවන්න බැරි වුණා මැසේජ් එකක්. ඔක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා කියලා ප්‍රවීන් UK වල ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් යොහානි බබාලා දෙන්න, එහෙම නැත්නම් එයාගේ ළමයි දෙන්න ඉන්නවා. ඇන්ඩ්‍රියන් ඇන්ඩ්‍රියා ඉන්නවා කියලාත් එයා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් කොහොමද ප්‍රවීන්, කොහොමද හොඳින් ඉන්නවනේ ඔයත් නේද? පවුල හැමෝමත් එක්ක UK වල ඉඳලා අපි වහගෙන ඉන්න ප්‍රවීන්වත් එකතු කරගන්නවා. ඉතින් ඔයත් මට මැසේජ් එකක් තියන්න. ලස්සන සින්දු අහන්න මේ පැත්තට එන්න. 0703 935 0307. ගොඩක් වෙලාවට අද දවසෙත් හවස් වෙනකොට අටේ බොහෝ තැන්වලට වහින වැසිබර කාලගුණයක් තියෙන ඉතින් හැමෝම ඉන්න තැන්වල ඉඳලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ගමන් යනකොට පරිස්සමෙන් යන්න ඕනේ. ඔයාගේ පැත්තරත් වැස්ස කොහොමද කියලා මට මැසේජ් එකක් අනිවාර්යෙන් තියන්න ඕනේ. හරි. ඔන්න මට මැසේජ් එකක් කියලා දෙනවා ඉටලි වලින්. හායි මම ඉටලි වලින් එකතු වෙනවා නිලෝෂි. අපිට ලස්සන සින්දුවක් දෙන්න. මහත්තයා චින්තක, දුව සවින්ද්‍යා, පුතා සිතිජ ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා එයාත් මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතාලියේද වහිනවද කියලා අහන්න බෑ. හරි. හැබැයි මේ ගොඩක් ආදරෙන් අපේ ලෝකෙ වටේම ඉන්න අපි වහගෙන ඉන්න යාළුවෝ ටිකත් එකතු කරගන්න ගමන් ඔන්න ලස්සන සින්දුවක් අහන්න යන්නේ අතරේ. ඔයා එවන්න මට ඔයාගේ මැසේජ් එක වීකෙන් මික්ස් එකට.

0: හවස 4:23 වෙලාව.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Casa.
1: මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ITN ලක්හඬ පූජා

0: දසට ජුනි තුන්වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත්

0: ඇතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
6: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
4: Satyaki, Lakhana.

රයිට් හවස හතරයි තිහ වෙන්නත් ළඟයි. අතරේ යාළු ගොඩක්කට සින්දු ඕනේ කියලා මේ පැතර එනවනම් කරන්න තියෙන එකම වැඩිය තමයි 0703 935 937 වයින්තන්දර මැසේජ් එකක් තියන්. වස්පොලේ කඩවලේ වැඩවලේ මේ කොහේ ඉඳලා මැසේජ් කරත් යාළුන්ට අපි ලස්සන සින්දුවක් දෙන්න බලාගෙන ඉන්නවා. මේ සුබ සන්ධ්‍යාවක් මැලේසියාවේ මාත් මේ වෙලාවේ ලක්කඳ හනවා. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා නිසංසලා නිෂු මැලේසියාවේ ඉඳලා ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. ඔන්න නිසංසලා මම ඔයාව එකතු කරගත්තා. හරි නේද? ඇහෙනව නේද? කොච්චර වැඩ තිබ්බත් අපිව ගොඩක් දුර ඉඳලා අහගෙන ඉන්න යාළුවෝ ටිකක් ඉන්නෝ. ඒගොල්ලොන්ට ගෙදර ළඟ වගේ ලක්කඳ අහගෙන ඉන්නකොට ඉතින් යාළුවෝ මොන වැඩේ තිබ්බත් අපිට මැසේජ් එකක් දානවා. ආදරේ ගොඩක් කිය හැමෝටම. ඒ වගේම අපිට තව මැසේජ් එකක් තියෙනවා. සුබම සුබ සන්ධ්‍යාවක්. මෙහෙටනම් හරියට වැස්ස. ඉතින් අපිටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. මගේ පවුලේ අයත් ලක්කඳ අහගෙන ඉන්නවා. විදුලිපුරෙන් මල්කාන්ති තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මල්කාන්ති මම ඔයාගේ මැසේජ් එකක් කියුවා. ඒ වගේම චන්දිමා කෑගල් ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. චන්දිමාවත් එකතු කරගන්න. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ අයටත් ලස්සන සින්දුවක් ඕනේ. අපේ බොස් නිරෝෂක්ක ඇතුළු අපේ සහෝදරියෝ ටිකට දෙන්න කියලා බොය බලන්නේ ආරෙන් ඇපරල් එකෙන් ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන් ඒ කට්ටියවත් එකතු කරගන්නවා. රයිට්. ඉතින් යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්න ගම මම යන්නවා SMS පැත්තට. SMS දාපු යාළුවෝත් ඉන්නවනේ. රයිට්. මේ කවුද? හායි, අපි ජයසේ නවනගර ජනසේවනගම අඹගමුවේ අම මේනකා තාත සමන් මහත්තයා කාවින්ද මම තරුෂියක් අක්කා සචිනි අක්කගේ බබා කියාරා බබා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා යාමට SMS එකක් දාලා දෙන ඔන්න මං කිව්වා නම් ටික කිව්වා හරි නේද? හායයි අපිත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි හොමගම ස්ටයිලිෂ් එම්බ්‍රොයිඩර් එකකින් සින්දු අහන්න එකතු කරගන්නවා. අපේ සුදු බෝලෙවයි ඊට පස්සේ සත්‍යවයි අයේෂවයි ක්‍රිෂාන්තිවයි මැසේජ් එක වූ මම ශෂි හොමගම මේම ළඟයි නේද? රයිට්. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම මලිති පබසරා මත්තගොඩින් කියලා දාලා තිනවා. මලිති පවසරත් මේ ළඟ තමයි ඉන්නේ. හරි, මලිති පවසරාවත් එකතු කරගන්න. ඔයා මත්තේ ගොඩේ ඉඳලා තමයි මට මැසේජ් එක දාන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද? සිතාරි. හරි, ඔන්න සිතාරිගේ SMS එකත් මං කියවෝ. සිතාරි කොහෙන්ද කියලා නෑනේ. හරි, රයිට්. කමක් නෑ, කොහොම හරි ඉතින් සිතාරිත් ඉන්නවනේ. සිතාරිවත් ඔන්න මං එකතු කරගන්නවා. ඊට පස්සේ සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා තියෙනවා. මේ සියාමා කවුද? ගොඩක් නම් ටිකක් තියෙනවා. රයිට්. සින්දු අහගෙන සින්දු ලක්කඳ ගැන කියලා තියෙනවා. මේ ලොකු ලොකු දේවල් කියලා තියෙනවා. මට එකපාරට කියෝ ගන්නත් බෑ. මේ අපුවත් එකතු කරගන්න කියලා නදී රාජපක්ෂ තමයි මට මැසේජ් එක දාන්නේ. හරි, නදී ඔන්න ඔයාගේ මැසේජ් එක කිව්වා. මැසේජ් එක දිග හින්දා මං ඔයාව එකතු කරගන්නම්. හරි, මැසේජ් එක දිගට මං කියවලා බලන්නම්. හරි, සුබ සන්ධ්‍යාවක් සතියක ලක්කඳ නං ලක්කඳ තමයි සින්දු සුපිරි සුමිත් සෞදි ඉඳලා ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. රයිට්. ලස්සන සින්දු අහන් ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඉඳලා අපි අහන යාළු ඔක්කොමත් එකතු කරගෙන අපි ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒ හැමෝටම ඉක්මනට මේ පැත්තට එන්න පුළුවන් ලස්සන මැසේජ් එකක් දාලා නේද ලස්සන සින්දුවක් අහන්න. ට්‍රයි කරලා බලන්න. සමහර අය හිතනවානේ මේ අනේ මං ඊවන මැසේජ් එක නම් කියවන එකක් නෑ කියලා. එහෙම නෑ. ලක්කඳ කියන්නේ ඕගොල්ලන්ගේ channel එක. ඉතින් ඕගොල්ලෝ වෙනුවෙන් අපි ලස්සන දේවල් ගොඩක් අරගෙන ඉන්න ලස්සන සින්දුවක් අහලා එමත් කතා කරමු අපි. නටන්නත් කැමති අයටත් එක්කයි මේ සින්දුව.

0: හවස 4:35.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩය. ඊට අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩයයි.

0: හවස 4 විනාඩි 46 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: සතියක් ලක්හඩේ

0: අතියග ලකන
1: සතියක ලක්න වීක මික් සහගනින යාලුවන්ට පනවිඩයක් මතක් කර නොනි කසාගල සමහ ව්‍යාපාරය ගැන කසාගල සමහ ව්‍යාපාරය කියන්න ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහ අපනෑ ආදායම වැඩි කරමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දෑහිතකාමී දේශීය ව්‍යාපාරයක් ඉතින් කසාගල ව්‍යාපාරය ආයෝජනය කරන්න කසාගල ව්‍යාපාර ගැන හොයන අය වෙනුවෙන් තමයි මේ කියන්නේ මේ පණිවිඩය තරුණ බරපුර ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමත් නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයමින් හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ කටයුතු කරන්නේ. ඉතින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් සියලු කෘෂි නිෂ්පාදන අපනයනය කරන අතර කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාලය හරහා දේශීය පාරිභෝගික ඔබට අතුන නැවුම් අත්දැකීමක් ලබා දෙනවා. සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබ සැමට අපි කියනවා. ලාභදායි ආයෝජන අවස්ථා සමග කසාගල සමූහ ව්‍යාපාරය හා එක්වන්න කියලා. හරි, ඒ පණිවිඩෙත් කියන ගමන් මම ඔයාලට පණිවිඩයක් තියන්න කැමතියි. මට මැසේජ් එකක් තියන්න ඕන නම් ඔයා කොහේ හිටියත් තියන්න ඕනේ 0703935937. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ දැන් අද මේ මාසේ 23 ඊළඟ සතිය සෙනසුරාදා වෙනකොට අපි පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙලා දැන් වුණත් මේ වැස්ස සහිත කාලගුණයේ සෞම්‍ය දේශගුණයේ එහෙම එහෙම තියෙනවා. මේ කියන්නේ අපිට වෙසක් මංගල්‍ය එනවා කියලා නේද? ඉතින් වෙසක් වෙනුවෙන් ලක්නඩ ITN පූජා වෙසක් කලාපය පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගෙනමින් තියෙනවා කියලා ඔයා දැන්ටමත් දන්නවා. ඉතින් ඒ පැත්තට ආවොත් එහෙම අපේ කාර්ය

නමනම් එන්න පූජා වෙසක් කලාපයට අපිත් එක්ක එකතු වෙලා මේ වෙසංගේ අසිරිය බෙදා හදා ගන්න. රයිට්, ලස්සන සින්දුවක් අහන්න පුළුවන් මේ පැත්තට එන්න. මං කිව්වනේ නම්බරේ මට කියලම දැන් මහන්සි. ඔයා නම්බර එක දන්න හින්දා මැසේජ් එකක් තියන්න 0703 0395 0394. එමනම් ලස්සන සින්දුවක් අහලා අපි කතා කරමු.

0: පරිශීලනය කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.

0: වෙලාබල්ලෙමු හවස 4:53 වෙලාව.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය සත්‍යග ලකන
0: ගෙන් මික්සෙකට ඔය කොහිටියත් මැසේජ් එකක් තියන 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර එක.

Radio ITN. Satyagraha Lakhana.

සමහර තැන්වල මට කියන්නෙත් නැතුවනේ සද්දෙට ලක්කන දාගෙන ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. බස් එකේ සමහර විට මාව ඔයාලට ඇහෙනවා ඇති. එහෙම ඉන්නොනම් හොරෙන්ම මැසේජ් එකක් දාන්න මට. මෙන්න මෙතන ඔයාව සද්දර අහගෙන ඉන්නවා කියලා. රයිට්. 0.7 0.3 93.5 93.4. එහෙම අහන තැනක් තමයි මේ බණ්ඩාරවත්ත ගම්පහ තියෙන මේ ශානි සුපර් රේලින් ඇන් සප්ලයර්ස් ආයතනය. ශානි සුපර් රේලින් ඇන් සප්ලයර්ස් බණ්ඩාරවත්ත ගම්පහ ආයතනේ මාව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා. ලස්සන සිරියාවන්ත කොල්ලෙක් ලක්කඩේ තමයි ඉස්සර හිටියේ. අපේ සමීර හෙට්ටි කියලා නෝ පැත්තේ ලස්සන කළු සිරියාවන්ත කොල්ලෙක් ඉන්නවද කියලා. හරි. එයා තමයි පණිවිඩේ කිව්වේ. මේ ඉතින් ඒ වගේ ගොඩක් තැන්වල ගොඩක් ආයතනවල අපි අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා නම් ඉතින් බලන් ඉන්නතු මැසේජ් එකක් දාන්න තියෙන්නේ. ඔන්න තව මැසේජ් එකක් තියෙනවා. අයියේ නාන්කාවිටින් අශ්වින් තමයි මැසේජ් එක දාන්නේ. අපිට සින්දුවක් ඕනේ. මේ පැත්තට එකතු කරගන්න. සවිදියක් ඇිනව, 90ක් ඇිනව, නාලිකක් ඇිනව, පහල මියන විටින් කීර්ති අයියා, කඩේ ඉන්න සුමනි මාම, කඩේ නැන්ද තුසිත අයියා, සුදු අයියාවත් එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ හයි අපිවත් එකතු කරගන්න පුතා හසරල් දු අංජලි, මම කැන්ඩි වලින් නිරේෂා කියලා එයා මට මැසේජ් එකක් දාලා තිනවා. රයිට්. ඔන්න නිරේෂා මම ඔයාවත් එකතු කරගන්නවා. මේ මැසේජ් එක ගෙවන්නේ පිටිකල බොරළුහේනේ සුසන්ද සම්පත්. සුසන්ද කියනවා මේ අද උපන්දිනයේ දෙන මේ ප්‍රවීණ රංගන ශිල්පිනි සුමනා ගෝමස්සක්කටත් නිදුක් නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා එයා ප්‍රාර්ථනා කරනවා කියලා රටටම ඇහෙන්න කියන්න කියලා ඔන්න මං කිව්වා. හරි හරි. ඊට පස්සේ SMS පැත්තර ගියොත් එහෙම රයිට්. හම්බෙගමුවේ සේපාලිකා ලක්කනට ආදරේ. අම්මා තාත්තා අක්කලා දෙන්න අයියලා තුන්දෙනායි ආදරෙන් එකතු කරගන්නවා කියලා හම්බෙගමුවේ සේපාලිකා මට එවලා තිනවා. ඒ වගේම තව මැසේජ් එකක් තියෙනවා. සුබ දවසක් සිඳුකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මීදනිය ගමේ උපනන්ද. උපනන්ද කොහමද? ඔන්න උපනන්දවත් අපි එකතු කරගන්නවා. මේ ශාමෙන්ක බොරලස්කමුවෙන් මට මැසේජ් එකක් කියනවා. ලස්සන කවියක්. හරි. එයා කියනවා මේ සෝ සුසුම් දුක් සුසුම් සෝතැවුල් පිරුණුමේ ලෝතලේ සැනසුමට නිවීමට එකම මග බුදුහිමිගේ පාමුලයි. පුරන්නෙන් පෙරුම් කසාවත් දරන්නට මෙහෙණියක වී කියලා මේකට හරියන ලස්සන සින්දුවක් තියෙනවා. හැබැයි දැන් නෙමෙයි ඒක දෙන්න වෙලාව. ශාමින්කා ඔයාගේ කවිකමට ගොඩක් ස්තුතියි. රයිට්. නුවර සංජීව සින්දු නම් ඉතින් ලක්කන තමයි කියලා මට SMS එකක් දාලා තියෙනවා. හරි. ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මේ ගුණසිරි කූල් හවුස් එකේ කට්ටිය එකතු කරගන්නවා කියලා තියෙනවා. ඒගොල්ලන් අධිපතිතුමිය පද්මිනී, අධිපතිතුමා උදේ කුමාර්, සමිත සිසිර, නිලන්ති, වසන්ති, සුජානි එකතු කරගන්නවා කියලා, එසෙලොම දෙන එකතු කරගන්නවා කියලා යමට SMS එකකුත් දාලා තියෙනවා. රයිට්. ඔයාගේ මැසේජ් එකට තාම වෙලාව නෙමෙයි කියලා හිතනවනම් ඉක්මනට ටයිප් කරලා තියාගෙන ඔයාට ඕන වෙලාවක දාන්න. හරි. මේ සමහර සින්දු තියෙනවා ලංකාවේ අපි අහන්න කැමතියි. හැබැයි අහන්න අපිට ලොකු වෙලාවක් නැහැ, ලොකු කාලයක් නැහැ. ඒක අපිට ඇහිලා නැහැ. හරි. මේ සින්දුවක් ඇහෙන්න තිබ්බනම් හරි ලස්සන. ඒ සින්දු මං අහන්න කැමති. හැබැයි ඒක හැමතිස්සෙම රේඩියෝ එකේ ටීවී එකේ අපිට ඇහෙන්නේ නැහැ. එහෙම සින්දු තියෙනවා. 70 80 සින්දු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊටත් කලින් සින්දු වෙන්න පුළුවන්. ඒවගේ අලුත් වර්ෂන් වෙන්න පුළුවන්. නවතාලේ සින්දු අපිට හැමතිස්සෙම ඇහෙනවා. හැබැයි ඒවටත් ඉඩ තියෙන එකම තැන තමයි වීකෙන්ඩ් මික්ස්. ඒකනේ මේක වීකෙන්ඩ් මික්ස් වෙන්නේ. රයිට්. ඒ අතරේ ඔය මැසේජ් එකක් තියෙන මටත් සින්දුවක් දෙන්න දිල්ෂානි රුවන්වැල්ලෙන්. ඔන්න දිල්ෂානි, ඔයාවත් මං මේ සින්දුවටම එකතු කරගෙන යනවා ඉස්සරහට. රයිට්. දිල්ෂානි වගේම ඔයාගේ මැසේජ් එකක් එනකන් මං බලන් ඉන්නවා. මේ ලකන වීකෙන්ඩ් මික්ස්.

0: හවස පහයි විනාඩි 12යි.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 2026 වසරේ සමාරම්භය.
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුදහනය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතුන්ට

சத்தியாக லக்கன. රයිට් පහයි විනාඩි 17යි ලස්සන සින්දුව අහන්න මේ පැත්තට ඉන්නේ යාළුවෙක් ඉක්මනට එකතු කරගන්න ඕනේ. හායි මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම හේෂාන් දරණියගල පල්ලේ බැද්දේ. පල්ලේ බාගෙන්. හරි. හරි පල්ලේ බාගේ හේෂාන් මම එකතු කරගන්නම්. අයියා අද ගොඩක් කාලෙකින් මැසේජ් එකක් දාන්න බැරි වුණා. නාකාවිට කොල්ලු සෙට් එකයි අපේ ගෙදර මැණිකක්කවයි, සවිදියක්කවයි, සුදු අයියවයි, තුසිතයියවයි, නාලියක්කවයි, රත්නසියවයි, නෙත්මියක්කවයි, ගුණසින ස්ටෝස් එකේ සුමනේ මාමාවයි, බේබි නැන්දවයි මාවත් එකතු කරගෙන අපි සෙට් එකට මහා ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මේ අශ්වින් මට මැසේජ් එකක් දාලා තිනවා. අශ්වින් එහෙම කියනකොට අපි සද්දට ලක්හඳ අහගෙන ගීතයකට එකතු කරගන්න. මම පැල්පොල නේ, හරි පැල්පොල මනෝජ්. Right. පැල්පොල මනෝජ්ජත් ඔන්න මම එකතු කරගන්නවා. රයිට්. පැල්පොල මනෝජ්ජිනෝ. ඊට පස්සේ මම යන්න හදන්නේ SMS පැත්තට. SMS යාළුවෝ ටිකක් ඉන්නවා. හරි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කොහොළොනේ ජයකලනි. එතකොට සින්දුව එක අහන එකතු කරගන්න. උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලක්කන අහන සිළුම දෙනා එකතු කරගන්නවා. අයයි අපි නාවල පිටියේ. අපි ෆස්ට් ඇනිවර්සරි එක. අන්න ඒකනේ. අන්න අපි විශ් කරනවා ඈ. අපි ඔක්කොම විශ් කරනවා. දැන් ලංකාවම විශ් කරනවා. මේ මම අයේෂා මහත්තය ගයන් උන් අයේෂටයි ගයන්ටයි අපි විශ් කරනවා. අම්මා වසන්ති තාත්ත සමන් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි එයා කියන්නේ. මේ රයිට් තරුෂි රත්නපුරේ ඉඳන් එයාගේ නම කිව්වේ නැහැලු. එයා උදේ මැසේජ් එකක් දාලා තියෙනවා. තරුෂි දැන් මැසේජ් එකක් දැම්මනම් මං කියනවනේ. හරි රයිට්. එයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න අකුරැස්සේ දෙව්මිනී මහත්තය අමිත් ඉන්නවා කියලා එයා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේමයි තමරා කුමාරි රත්නපුරේ නේද මේ ලස්සන සින්දුව අහන්න යත් ආවා කියලා මට මැසේජ් එකක් දාලා දිනවා. තමරා කුමාරි රත්නපුරේ ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා දිනවා. රත්නපුරේ පැත්තට මේ වෙලාවේ වහිනවද දන්නෙත් නෑ නේද. අය මං කිරිබත්ගොඩ දසුන් මගේ යාළුවා හිරුන් ඉන්නවා කියලා තුන තව මැසේජ් එකක් තියෙනවා. රයිට්. හරි. ඔය යාළුවෝ ටික ඔක්කොම ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන අපි ලස්සන සින්දුව ටිකක් අහන්න පුළුවන්. මං දන්න ඔයත් දැන් මැසේජ් එකක් ටයිප් කරනවා ඇති. හරි. ඉක්මනට ටයිප් කරන්න මැසේජ් එකක් 0703935934 අපි ඉන්නවා. ඉතින් හැමදාම ඔයා ළඟ ලංකාවේ හිටියත් ලංකාවේ පිට හිටියත් ඔයා මේ වෙලාවේ ගමනක් යනවනම් ගෙදර ඉන්නවනම් වැඩ කරනවනම් නේ ඔය මොන විදිහට හිටියත් රයිට් මං ඉන්නම ඔයත් එක්කම. රයිට්. එහෙනම් ලස්සන සින්දුවක් අහන්න යන්නේ. ඊට පස්සේ අපි ආයිමත් කතා කරමු.

0: හවස 5:23.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස 5:32.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සත්‍යයග රකන
1: ඔස පහයි තිහත් පහුණා නේද මට ඔයාලට කියන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරයේ ගැන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තේ නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වාසනීය නාමයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ කියන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතයේ ගොඩනගමින් තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම තමයි මේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිත වෙන්නේ. කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සැල් ජාලය හරහා ඔබට ලබා දෙන තොරගත් නැව මුසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් කියන දැක්ම සමග ඔයාටත් එක් වෙන්න පුළුවන් කසාගල සමූහ ව්‍යාපාරයේ එක්ක. රයිට් යාළුවෝ නවත්තන්නතු මැසේජ් දානවනේ. මැසේජ් දාන යාළුවෝ එකතු කරගත්තේ නැත්නම් ඒගොල්ලොන්ට දුක හිතෙනවා. සමහර වෙලට තරහත් යනවා. මල බැනලා මඩ බැනලා සින්දුව දෙන්න කියලාත් එක්කෙනෙක් දාලා තිබ්බා. හරි අපිවත් ඇඩ් කරගන්නකෝ. මම බණ්ඩාර සපගස්කන්දේ මගේ යාළුවා ප්‍රදීප්වත් ඇඩ් කරගන්න ඊළඟ සින්දුවට කියලා යාමට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ශිනි ලාභ කඩේ ඉඳන බිරුමහල ඉදිරිපිට දරණියගල ඉඳලා මට මැසේජ් එකක් දාලා දිනවා. කඩේ නමට වඩා ඔගොල්ලන්ගේ නේද ඔගොල්ලන්ගේ නම් ටික එවුවා නම් තමයි ලස්සන වැඩි. හරි එහෙම කරානම් හරි ලස්සන සින්දුවක් දෙන්න පහන් දේශ්වර දේශාර දෙව්සර මේ හොරණ ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. පහන් එහෙම කියනකොට අපිවත් ඔයාව අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න දුව හිරු පඬුවස් නුවර අජානි. ලස්සන අය අජානි තමයි හැවල තියෙන්නේ. මේ අයියාට කිරිබත් කොට දොමෙන් යන්න වහිනවා කියලා තියෙනවා. දසුන් තමයි එහෙම කියන්නේ. කිරිබත් කොට එහෙම වහිනවලු. මේ දවස් මේ වෙලාවේ දැන් මට මොකක්වත් පේන්නේ නැහැ. මං මැදිරිය ඇතුලේ ඉන්නේ. ඔයාගේ පැත්තට වහිනවද කියලා මං දන්නේ නැහැ. වහිනව නම් පරිස්සමෙන් ඉන්න ඕනේ. වහිනව නම් ඒ පැත්තගෙන මට මැසේජ් එකකුත් තියන්න. අපේ පැත්තට වහිනව කියලා. අද අපේ ප්‍රතිප්‍රකාශයෙන් කොහොමද රටේ තියෙන වැසි තත්ත්වයේ නිසා මොනවද තියෙන අනතුරු වැංගවීම්? එතකොට මොනවද මොන ප්‍රදේශවලටද වැසි තත්ත්වය වැඩිපුර බලපාලා තියෙන්නේ? හෙට දවසේ මොකද වෙන්නේ කියලා දැනගන්න අනිවාර්යෙන් ලක්කන ප්‍රවෘත්ති අහගෙන ඉන්න දිගටම. රයිට් යාළුවනේ, හොමගම අනුරයියාගේ ගැරේජ් එකේ කොල්ලු සෙට් එකයි විශේෂයෙන් පැතුම්. එයාගේ නම නයාව කොහොමදනේ ආදරෙන් එකතු කරගන්නේ? නයි ආදරෙන් එකතු කරගෙන මේ කනෝ කියලා කෑ ගන්න නයාවත් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් මලි ලස්සන ඔයාගේ ප්ලේලිස්ට් එක. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි මිනුවන්ගොඩ ජැනෙට් ඇඩ්වර්ටයිසින් එකකින් ලක්මාලි, නිහාල් මාමා, චමින්ද, තරිඳු, එතකොට ලසන්තික, ශාමලි, නංගිලා, එතකොට රවිඳු, තුරෝෂා, ලොකුමල්ලි, කුමාර, පාලිත, රොවින්, ශිහාන්, තවිඳු සුබ දවසක් කියලා දිනු. රයිට්. හරි උගලන්ත් එකතු කරගන්න අනිවාර්යෙන්. හරි යාලුවෝ සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්න. ඉක්මනටම මැසේජ් එකක් තියන්න ඕනේ. හරි අයියේ කනන් විට ගොල්ලෝ සෙට් එක කිලෝ සෙට් එකට අහන්න ගලන දොළපාරේ සින්දු දෙන්න පුළුවන් කියලා. මේමයි මේ වෙලාවේ ගලන දොළපාරේ තමයි හැමතැනමනේ. නෑ නෑ මන් දෙන්නම් ඒ සින්දු. එහෙම සින්දු ගොඩක් කිලිපු යාලුවෝ ඉන්නවා. අපි පුළුවන් වෙලාවට ආගේ රික්වෙස්ට් එකත් අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. මේ ඉක්මනටම ලස්සන සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු. රයිට්. එහෙමනේ හොඳ ඔයාගේ මැසේජ් එක තිබ්බේ නැත්නම් ඉක්මනටම තියන්න 0703 93 5 93 7 මේ ලකඬ වීකෙන්ඩ් මිකස්.

0: හවස 5යි විනාඩි 46 වෙලාව.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම් සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව පසරු 5 විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැගේ ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න. මෙගා පවර්.
2: සහයෝගීතා අනුග්‍රහය.
0: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797 70
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 097 399

0: අනුරපුර දැරියගේ සිද්ධිය විමර්ශනවලට බලපෑම් නැතැයි පොලිසිය කියයි. පුද්ගලෙක් ඝාතනය කළ පස් දෙනෙකුට මරණ දඬුවම. මැදපෙරදිග ගැටුම් නිසා ඉන්දියාව තුන්වෙනි වරටත් ඉන්ධන මිල ඉහළ තමයි.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
1: සත්‍යයග ලක්කඩ

0: கீதையா තිලින කිරීමේ බැතිබරදායකත්වය
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: හවස පහයි විනාඩි 54යි වෙලාව.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩියයි.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: පාට පොදක් තිලකලා කලල් කලාවේ
5: ආදරේ උණුසුම විරහවේ වේදනාව
4: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
6: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
5: ආදරණීය ජෝති
7: ආදරණීය ජෝති
4: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
6: අහිමි ආදරේ ජීවමාන හඬ
5: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
6: ජෝතිරාජය.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්.
2: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයි
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ

ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඩ.

රයිට් යාළුවනේ හවස 6ත් වෙලානේ ගොම්මන් අඳුර වැටිගෙන එනවා සමහර පැතිවලට වහිනවා නේ සමහර පැලෙන්න වහිනවත් කියලා කි මේ හරි කොහොම වුණත් ඉතින් සමහර වෙලාවට හවස තමයි මේ විරහ වේදනාව මතක් කරන්න හොඳම වෙලාව කියලා සමහර අය කියන හැම වෙන්නේ තිමන් නම් දන්නේ නැහැ මේ මම මේ සින්දුවට මුලින්ම එකතු කරගන්න තරු දිසානායක වෙල්ලවායෙන් තරු ඔයා අහගෙන නේද ඉන්නේ මේ සින්දුවට රයිට් ඊට පස්සේ ඒ ගොඩ කාලෙක මැසේජ් එකක් දාන්න බැරි වුණා දරණී කියලා නම් හොඳටම වැස්ස. ලංකාවට කොල්ලු සෙට් එක අපේ ගෙදරේ නාලියක් අවයි අම්මයි තාත්තයි මිනිකියක් අවයි සචී නංගිවයි සවි නංගිවයි අපේ අදීප මල්ලිවයි නෙත්මි නංගි නාලක මල්ලි බට්ටි නංගි ජනිදු මල්ලිව එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා අශ්වින් මට මැසේජ් එකක් දාලා තියෙනවා. අශ්වින් ඒ අස්සේ මේ සහන් ගල ගෙදරින් මාවත් ඇඩ් කරගන්න අපි කොණ්ඩේ කපන්න ඇවිල්ලා ඉන්නේ තට්ටෙම ගන්න හදන්න කියලා තියෙනවා. මොනා වෙලාද තට්ටි ගන්න රයිට් ලස්සන සින්දුව දෙන්න පුළුවන් ද හසිත රත්මලාණෙන් මේ වෙලාවේ ලක්ෂණහන හැමෝම එකතු කරගන්නවා කියලා හසිත මට මැසේජ් එකක් දාලා දිනවා සුබ සන්ධ්‍යාවක් ලස්සනයි වැඩේ එකතු කරගන්න සින්දුවකට අම්මා තාත්තා ලොකු මල්ලි චූටි මල්ලි සුදු දෝනි මේ වෙලාවේ ලක්ෂණහන හැමෝම කියලා බුලත් සිංහල දහරා දහරා කොහමද දහරාවත් මම ඔන්න ගොඩ කාදරෙන් එකතු කරගන්නවා යාළුවෝ අතරේ මේ SMS පැත්තට ඉක්මනට යන්නම් හරි එකතු කරගන්න මම කොට්ටාවේ ඉන්ද්‍රපාල. ගෙදර හැමෝම යවවයි මේ වෙලාවේ ලක්ෂණාන හැමෝම එකතු කරගන්නවා කියලා. මට ඔන්න ඉන්ද්‍රපාල මැසේජ් එකක් දාලා තිනවා. ඉන්ද්‍රපාල එහෙම මැසේජ් එකක් දාලා තිනකොට කසුනි ගණේමුල්ලෙන් මට මැසේජ් එකක් දාලා තිනවා. අයියේ මමත් අහගෙන ඉන්නේ කියලා. හරි එහෙමනම් ඉතින් ඔක්කොම යාළුවෝ ටික අහගෙන ඉන්න ලස්සන සින්දු නේද? තමන්ගේ හිතට ගැළපෙන සින්දු, හිතට වදින සින්දු ඔක්කොම එකතු කරගෙන දාමු මේ නිරෝෂා මත්තේ ගොඩේ ඉඳලා ඔන්න මට මැසේජ් එකක් කියවනවා. ඔන්න මේ සින්දුවට මම නිරෝෂවත් එකතු කරගන්න ගමන් රයිට් අපි අහමු මේ ලස්සන සින්දුවට.

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය විසක් මංගල්‍ය සහ විසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හණි
1: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
0: ITN ලක්හඬ පූජා
1: සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: ධර්මතිලක නිර්මාණයක්.
1: මෙයා මොකටද මේ මැදකට දාගෙන තියෙන්නේ? මේ පොලිටිකල් නිවුස් නේ. මෙයා මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවානේ. ඒවා දාන්න මුලට. දා දෙක හදන්න.
2: අනිත් channel වලත් යනවා මිස්.
1: අද තිසාලා ප්‍රසන්ට් කරන්න දාන්න.
2: අද බාතියගේ දවස නේ මිස්.
1: අද තිසාලා ප්‍රසන්ටින් කරන්න දාන්න. අද ඉරිදා. හරි. අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා මං කියන දේක.
0: මගේ ඉපැරණ පින්සති.
3: මේ අර කහපාට ෂර්ට් එක ගලගෙන පුතා. උදේ බලාගෙන හිටියේ මම ඉස්සරහින් ඉන්න දුවගියා උඩට බලාගෙන හිටියනේ. හුස්ම ගන්න එකම හුස්ම ගත්තේ නේ. ඈ අර ගෑල්ලා මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලා මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා. ඈ ඒව තමයි ආයතය.
0: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: අවසහය විනාඩි 18යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011767979 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරම හරගම.
2: දේව්

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සතියක ලක්හඩ.
1: හය විනාඩි 23යි අපි යන්න හදන්නේ. යන්න හදන්නේ ප්‍රවෘත්ති අහන්න තියෙනවා. හතට හැඟුම් වරුසාවේ ඉන්ද්‍රසිරි සුරවීරගේ සුභාවිත ගීතේ බෙන්ච්මාර්ක් එකනේ. ඒ සලකුණ මේ ලස්සන සුභාවිත ගීතය පිළිබඳ කරන වැඩසටහන රෑ හතට ඔයාලට අහන්න පුළුවන් හැඟුම් වරුසාවේ. ඉතින් මේ පණවිඩෙත් කියන ගමන් අපි යන්න හදන්නේ. යන්න කලින් ලස්සන සින්දුවක් දෙන්න මං හොයාගත්තා. හරි, හැමෝටම දෙන්න. අපි ජීවිතේ මේ කොච්චරනම් අය අපේ ජීවිතේ ඇවිල්ලා කොච්චරනම් පාඩම් කියලා දීලා යනවද? ඒ හැම පාඩමක්ම ජීවිතේට එකතු කරගෙන අනේ මේක යන විදිය හොඳයි කියලා හිතාගෙන ජීවිතේ යන්න තමයි අපිට තියෙන්නේ. සමහර පාඩම් ජීවිතේටම මතක හිරිනවා. සමහර පාඩම් අපිට ඉක්මනට අමතක වෙලා යනවා. ඒ මොනවා වුණත් ජීවිතේ තියෙන විඳවන්න නෙවෙයිනේ විඳින්න. එහෙම කියන ගමන් එහෙනම් යාළුවෝ ඔක්කොටම සුබ දවසක් කියලා අද්දට යන්න හදන හිරුදේ සර්ච් ලයිට් වලින් හමු වෙන්නත් තියෙනවා. හැමෝටම සුබම සුබ දවසක්. නොගියොත් එන්න බෑනේ. ඒ නිසා අදට යන්න. මම රනිල්.

0: nastala.
1: ජාතිය සහ දේශපාලනයේ මත පරිපාලනය නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්. ඩුබායි සිටගෙන අපරාධකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවේ. මද්‍රව්‍ය සහ පාතාලය බුල්ලිමුට්ටා දමන බවට රජයෙන් සහතිකයක්. අනුරපුර දැරියගේ සිද්ධියේ විමර්ශනවලට බලපෑම් නැතැයි පොලිසිය කියයි. අධික වර්ෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20කට බලපෑම්. පුද්ගලෙක් ඝාතනය කළ 5 දෙනෙකුට මරණ දඬුවම. මැදපිරිති ගැටුම් නිසා ඉන්දියාව 3 වැනි වරටත් ඉන්ධන බිල ඉහළ තමයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කඩ බව ජනාධිපති අනුකුමාරි සනායක මහතා ප්‍රකාශ කළා. එය අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඒ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ 2026 අයවැයෙන් අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇති බවයි. මෙම මුදල් මේ වර්ෂය තුල දීර්ඝ ලෙස යොදවමින් ජනතාවට ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරීන්ගේ වකිවක් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. දැඩි ලෙස කාදරයට ලක්වන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. නැගෙනහිර වෙරළ ආරක්ෂා කර ගැනීමෙන් එහි සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට විධිමත් සැලැස්මක් සකස් කරන්නයිද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
2: තල්වැටි දාන්න දාන්න මුහුදු කාදනේ අනිත් පැත්තට තල්ලුවේ වියනවද?
3: ඒක දැන් තඩි
2: වෙනවා. දෙයද වැඩක් නැහැ. දැන් ගල්වැටි කියන එක සාර්ථක පිළිමක් නෙවෙයිනේ. ඕගොල්ලෝ ස්ටඩි එකක් කරලා මොකද්ද කරන්න කියලා තීරණය කරලා තියෙනවා. මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕන කියලා අපිට කියන්න ඕන ඔයගොල්ලෝ ඉන්නේ එකට. ඊළඟ දෙවෙනි එක තමයි වෙරළ තීරය ඉඳන් කොච්චර දුරකින්ද නිවාස ඉදිකරන්න දෙන්නේ. මේ මොනාර ව්‍යාපාර කටයුතු වලට දෙන්නේ.
3: සර් කලින් සර් අපි 25 තිබුණා සර් රිසර්වේෂන් එක.
2: 25 මීටර්ස්.
3: දැන් සර් 10ක් අඩු කරලා තියෙනවා සර්.
2: ඇයි?
3: ටුවරිසම් එකට පොඩි මේක දෙන්න ඕනේ කියලා සර්.
2: කවුද තීරණය කරන්නේ?
3: ඒක සර් කොමිටියක තියෙනවා සර්. කොමිටියක දෙමින් තියෙනවා.
2: කොයි කොමිටියකද? කොහෙද මෙහෙද තියෙන්නේ? කොළඹ එකද?
3: කොළඹ සර්.
2: කොළඹ එක. කවුද තීරණය කරන්නේ?
3: ඒක 2024 වල සර්.
2: බැලුවත් හැමතැනම 10 තියෙනවද? නෑ මම කියනවා ඒකට. 10 නෑ. ඇත්ත ගත්තොත් මම කියන්න. ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදියකටත් නොසලකන කෙනාට තව විදියකට සලකනවා. මේක ඇත්ත වෙලා තියෙනවා. ඒ නිසා මේ ඔෆිස් ඒ ඔෆිසර්ස් ලගන තද්දට තීරණයක් ගන්න ඕන වෙලා තියෙනවා. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවා නම් එයාට අනවසර ඉදි කරගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදි කරලා තිනොත් කඩනවා. ඒක කරන්න බෑනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ අපි දැක්ක අපි මේ වෙරළ තීරය විශේෂයෙන් දකුණු වෙරළ තීරයට ප්ලෑන් එකක් නැතුව ක්‍රියාත්මක වෙච්ච නිසා අද දකුණු වෙරළ තීරයේ තමයි හෝටල් තියෙන්නේ. අපිට මේ අලුතෙන් හැදෙන සංචාර කලාපයක්. අපි හොඳ ප්‍රමිතියක් හදලා වෙරළ තීරයත් ආරක්ෂා කරගෙන රිසර්වේෂන් එකත් ආරක්ෂා කරගෙන හෝටල් පද්ධතියකට ව්‍යාපාරවලට ඉඩ දෙනවා නම් හොඳ සැලැස්මක් හදන්න ඕන ඔයගොල්ලෝ. ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි සල්ලි නැති කෙනාට එක්කෙනයි පගා ගෙවන කෙනාට එක නීතියක් පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ. අපේ මේ පොලිසි මහතුරු ටික බලන්න ඒ කියන්නේ
4: සංවිධානාත්මකව ඉස්සරහා තියෙනවා ඉඩම ගෙදරක් තියෙනවා පිටිපස්සේ ටික ටික මේගොල්ලෝ ෆිල් කරන. මේක දැන්වත් නවත්තලා මේ ඉඩම්වල වැලියු එක රජයට අය වෙන්න.
2: ස්ටීෆ් එකකින් සම්පූර්ණ වලකුර හොඳට දාලා වලක්වන්න ඉතු ටිකක් බලාගන්න. මම කැබිනට් තීරණයක් කරගෙන කමිටු එකක් දාන්න නැගෙනහිර පළාතේ ඉඩම් ටික ආරක්ෂා කරලා බලාගෙන විධිමත් කරන්න. මම ඒක හදලා එවන්න ලබන සතියේ සම්පූර්ණ බලය දෙන්න. මේක වළක්වන්න ඕන.
1: පරිපාලන ව්‍යුහයන් ජාතීන් අනුව නොව භූමි විශාලත්වය හා ජනගහනය වැඩි පොදු නිර්ණායක මත සකස් වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
2: මම කියන ගොඩාක් පරිපාලන ව්‍යුහයන් නම් මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදන්න යන්න එපා. අපි එක පරිපාලන ව්‍යුහයක් හදනවා. මොකක් හරි අපිට නිර්ණායකයන් තියෙනවා. භූමියේ විශාලත්වය ඇති, ග්‍රාමීය නාගරික භාවයක නිර්ණායකයක් ඇති, ජනගහනය කොච්චර ඉන්නවද කියලා නිර්ණායකයක් ඇති. ඒ වගේ නිර්ණායකක් මත පදනම් වුණා තමයි අපි කලාප පරිපාලනයක හදන්නේ. අන්න ඒකකට අනුව පරිපාලනයක හදන්න. නිලධාරීන් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරන්න පුළුවන් අය කාර්යාලයට දාන්න. ඒක තමයි යන්න ඕන ප්‍රතිපත්ති. ආණ්ඩුකාරතුමා නැගෙනහිර පළාතේම නැවත බලලා රණ්ඩු වෙයි. අපි එක නැති වුණා කියලා තව කෙනෙක් අපිට එකක් ලැබුණා කියලා රණ්ඩුණක් කමක් නෑ. අපි එකක තවම මේ කරන්න ඕන.
5: අධ්‍යාපන කාර්ය කලාප කාර්යාල නම් නැගෙනහිර පළාතට වැඩි. අපි ජාතික ජාතිවාදී මට්ටමින් තමයි කලාප දාලා තියෙන එක ප්‍රසිද්ධියම කියන්න ඕනේ. බස්නාහිර පළාතේ කලාප 11යි දියෙන්නේ. බස්නාහිර පළාතේ එක කලාපයකට තියෙනවා පාසල් 80ත් 90ත්. අපේ තියෙනවා මේ පාසල් 30-40ට අධ්‍යාපන කලාප දාලා. අපේ නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප දාලම තියෙන්නේ ජාති බදි මට්ටමේ.
2: ඉත ඡන්දයක් කෙනෙකුට පොරොන්දු වෙනවා. අපි ඔයගලට වෙනම ප්‍රතිවිල් අධ්‍යාපන කලාපයක් හදලා දෙන්න. අපි ඔයගලට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා දෙනවා. ඡන්ද පොරොන්දු. මං කියන අධ්‍යාපන කාර්යාලයක් කලාප කාර්යාලයක් පිටුන දේශපාලන වැඩක් නෙවෙයි. ඒක පරිපාලන වැඩක්. හැබැයි අපි ඒවා දේශපාලන පොරොන්දු බවට පත් වෙනවා. අපි හොඳ ප්‍රතිපත්තියකට එමු. අවශ්‍ය වෙන කලාප ටික අපි යදමු.
1: ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරට රැගෙන අපරාධකරුවන් 21 දෙනා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා. 5 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. ඒ අතර පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබූ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙන මහවත්තේ චාමර සහ වනාතේ කුඩු දුමින්දද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඩුබයි රාජ්‍ය ප්‍රවති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩු දුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8 වෙනිදා බොරැල්ලේදී පුද්ගලින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් 3 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය මෙහෙවා ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසයට බාර දී තිබෙනවා. කුඩු දුමින්දගේ සමීපතමයන් 5 දෙනෙකුද ඔහු සමග ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණා. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මහවත්තේ චාමර නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය වෙත බාර දී තිබෙනවා. අනිකුත් සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ ඉරානයේ ඩුබයි රාජ්‍යයට එල්ල කළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන්. ඔවුන් සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු සියලු දේ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. පිටුවහල් කළ පිරිස අතර කාන්තාවක් දෙනෙකුද සිටින බවයි කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා ප්‍රකාශ කළේ. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ බාධ්‍ය හමුවකට එක්වෙමින්
0: 22 දින ගුවන්යානා දෙකක් මගින් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සජා වල සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙක්. එයින් කාන්තාවන් 2 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙක්. මේ පුද්ගලයින් අතර සංවිධානාත්මක අපරාධකරුවන් බවට මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා 5 දෙනෙක්. ඒ වගේම යම් යම් අපරාධමය වැරදි සහ වෙනත් වැරදි සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 8 දෙනෙක් මේ වන විටත් අපි හඳුනාගෙන තිබෙනවා. මේ සැකකරුවන් අත්අඩංගුවට පත්වන්නේ ඉරානයේ පවතින යුද්ධය. ඒ යුද්ධයේදී ඩුබායි රාජ්‍යයට ඒ වගේම එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයටත් යම් යම් ප්‍රහාරයන් කීපයක් සිද්ධ වුණා. මේ හේතුව මත එම රාජ්‍ය හුංගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් මෙහෙයුම් සිදු කළා. එම මෙහෙයුම් අතර තුර තමයි මේ පුද්ගලයින් 21 දෙනා අත්අඩංගුවට පත්වන්නේ. මේ අතර රතු නිවේදන ලබාගත් සැකකරුවන් 2 දෙනෙක් සිටිනවා. ඔවුන් 2 දෙනාම අපරාධ ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවන් 2 දෙනෙක්. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා. රතු නිවේදන ලබාගෙන වර්තමාන රජයත් පොලිස්පතිතුමත් විශේෂ උත්සාහයක් දරලා සැකකරුවන් 33ක් වගේම සැකකරුවන් 68කට 70කට ආසන්න ප්‍රමාණයක් දැනට දිවයිනට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තවත් රතු නිවේදන අපි 226ක් පමණ අරගෙන තියෙනවා. මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවක් 90කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තියෙන්නේ. ඔවුන් අපි ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යන්වල සිටින බවට අපි හඳුනාගෙන තියෙනවා. ළඟදීම ඔවුන් ලංකාවට රැගෙන මේ කාර්ය ඉදිරි කාලය තුළ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. 2025-26 වර්ෂවලදී මේ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සාර්ථකව සිදු කරලා T56 අවි අපි 83ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම M16 වර්ගයේ අවියක්, ඒ වගේම පිස්තෝල 113ක්, ඒ වගේම රිවොල්වර් 75ක් මේ ආකාරයෙන් මේ ස්වයංක්‍රීය ගිනි අවි පමණක් 272ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා.
1: මේ අතර අනුරාධපුර බලවැස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව පොලිසිය සිදු කරන බව බස්නාහිර පළාත් උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංක ජයසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කළා. ඒ දැරියට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී ඇති බව සඳහන් කරමින්
6: අනුරාධපුර අටමස්ථාන අධිපති හිමියන් සම්බන්ධව සිදුවීම වයස අවුරුදු 14 මාස 3ක දැරියක් නිවසෙන් ගිහිල්ලා තියෙනවා කියලා එම දැරිය නිට්ටඹුව ප්‍රදේශයේ ඉන්න බවට ඇගේ මව විසින් නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීම හරහා නිට්ටඹුව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කරා. ඒ කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් විදිහට එම දැරිය සොයා ගැනීමට හැකි වුණා. දැරිය බොඩිම් කාන් නම්බර් එක රඳවාගෙන හිටපු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. දැරිය තවදුරටත් සිදු කරන ලද ප්‍රකාශයකින් තමයි අනාවරණය වෙන්නේ. තව පුද්ගලයින් දෙන්නෙක් දෙදෙනෙක් අතින් මෙම දැරිය දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා. එතනදී අනාවරණය වෙනවා දඹුල්ල ප්‍රදේශයේ එක තරුණයෙක් අතින් අවස්ථා කීපයකදී. ඊට අමතරව අනුරාධපුර අටමස්ථානාධිපති හිමි අතින් අවස්ථා කීපයකදී දූෂණය වූ බව ප්‍රකාශ කිරීමක් කෙරෙනවා. ඒ ඊට අදාළව 15 දිනක්ගේ පමණ ප්‍රකාශ සටහන් කිරීම, දුරකථන වාර්තා, බැංකු වාර්තා මේ සියලු දේවල් සම්බන්ධව විමර්ශන කටයුතු දිගින් දිගටම සිද්ධ කරනවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සමාජ මාධ්‍ය හෝ වෙන කාගේවත් බලපෑමකින් නෙමෙයි අපි මේ විමර්ශන ආරම්භ කරේ. මේ පොලිසියට වාර්තා වෙලා තියෙන පැමිණිල්ලට අදාළව පොලිසියට අපරාධ නිවිධාන සංග්‍රහයෙන් පැවිල්ලා තියෙන බලතර ප්‍රකාරව තමයි මේ විමර්ශන සම්පූර්ණයෙන් ආරම්භ කරේ. ඒ විමර්ශන සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේත් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. නීතිපති දෙපාර්තමේන්තුව විසිනුත් මෙහිදී අපිට ඒ විමර්ශන සම්බන්ධව උපදෙස් ලබා දීලා ඒ අනුවත් අපි කටයුතු කරලා ඒ අදාළ විමර්ශන කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා මේ සියලු දේවල් වල සාක්ෂි සම්පින්නන සියල්ලම ගරු අධිකරණයට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. කැමිනිල්ල ලද සැනින් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අත්අඩංගුවට ගැනීම කරන්න කියලා ඒක නෙමෙයි විය යුත්තේ. අපි නිසි සාක්ෂි සහිතව තමයි අත්අඩංගුවට ගැනීම කරේ.
1: කපිල චන්ද්‍රසේන මහතාගේ මේ යාමේ සිදුවීමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයුකේ ලොකුහෙට්ටි මහතා මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
7: පසුම්බිය සම්බන්ධව සිදුවීමේදී කපිල චන්ද්‍රසේන පදිංචිලා ඉන්නේ බ්‍රාන්ස් ප්ලේස් ප්‍රදේශයේ තියෙන නිවසේ. එතකොට ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ වෙනත් ස්ථානයක. එතකොට ඔය මුදල් පසුම්බිය හමු වෙන්නේ ඔහුගේ නිවසේ තිබිලා මෙහෙකරුට හමු වෙන්නේ. ඒ හමු වෙන මුදල් පසුම්බිය තමයි පොලිසියට බාර දෙන්නේ. ඒ සම්බන්ධව තමයි විමර්ශන කටයුතු පොලිසියෙන් කරගෙන යනවා.
1: පසුගිය කළුආඩු මුල් වී රැගෙන ගිය මද්‍රව්‍ය ජාලය මුළුමනින්ම අඩපණ කරමින් සිටින බව නියුත් ජාබාත්‍ය සුනිල් වටකළ මහතා ප්‍රකාශ කළා. ඒ ජාතික තරුණ දිනයේ සැමරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සහ යුත් ක්ලබ් ජාතික සම්මේලනයේ එක්ව සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඒ පැවැත්වුණා. ඒ සේනෝ අනාගතය අහිමි කරන මද්‍රව්‍ය එපා යන තේමාවෙන් දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි පාගමන් සහ රැලි 25ක් සංවිධානය කර තිබුණේ. ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ තරුණ දින සූපැතුම් පණිවිඩ ඉදිරිපත් කළේ අමාත්‍ය සුනිල් කුමාර ගමකේ මහතායි.
8: අනාගත ලෝකයට ගැලපෙන පරිදි ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සෑම අංශයකින්ම සවිබල ගැන්වීම අපගේ ප්‍රතිපත්තියයි. සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීම ඉටු කිරීම උදෙසා තරුණ ඔබගේ සක්‍රීය දායකත්වය අගයමින් ඉදිරිගාමී දැක්මකින් අනාගතය දෙස බලන්නටත් අනේකා පිළිබඳ වන සහ කම්පනීය තරුණයෙකු හෝ තරුණියක තමාතුළ නිර්මාණය කර ගැනීමටත් ආරාධනා කරමින් ජාතික තරුණ දින සැමරුමට මගේ සුභාශිංසන පිරිනමමි. අනුර කුමාර දිසානායක ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. අද මේ අපිට එකතු වුණ තරුණ ප්‍රජාවට මට කරන්න තියෙන එකම ඉල්ලීමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න නම් අපි දන්නවා අපේ රටේ තියෙන මේ එක අංගයක් මේ විෂ මත්ද්‍රව්‍ය කියන එක අනිවාර්යයෙන්ම නැති කරන්න ඕන. තරුණ ඔබගෙන් ඉල්ලන්නේ මේ ව්‍යසනයෙන් අපි සියලු දෙනා ගැලවෙන්න මැදිහත් වෙමු.
1: මද්ද විචාරවරමට එරෙහි රජයේ වැඩපිළිවෙල පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ මහතා මෙහිදී පැහැදිලි කළා.
9: මේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරයට නීති විරෝධී මද්ද්‍රව්‍ය වලට හයිය දුන්නේ පණ දුන්නේ ඒ ව්‍යාපාරයත් එක්ක එකට ජීවත් උනේ කට්ටියක් හිටියා. ඒ කට්ටිය හිටියේ දියවන්නානේ. දැන් මේ කළු බිස්නස් එකට ඇරෙයිම ජාතික ව්‍යාපාරය අපි නිර්මාණය කළ අවසානයි. දැන් තියන්නේ ඒකට හයිය දීලා ගෙනියන්න. මේ කළු බිස්නස් එක ඇතුලේ නොයෙකුත් බාධක සංකටලු අපිට එළවෙමින් එනවා. මොන දුෂ්කරතාවය ආවත් අනිවාර්යෙන් මේ කළු බිස්නස් එක අපි නතර කරනවා කියන
1: වසර 19කට පෙරසිද වූ පුද්ගල ඝාතන සිද්ධියක විත්තිකරුවන් පස් දෙනෙකුට බලපිටියේ මහාධිකරණය මරණ දඬුවම නියම කළා. පියා පුත්‍රයෙකු සහ තවත් ජාතීන් තුන්දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ. ඝාතනට ලක්ව ඇත්තේ බටපොල බටදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2007 වසරේ ජූලි මාස 29 වනදා හෝ ඊට ආසන්න දිනකදී අරුලක් හේතුවෙන් මෙම පුද්ගල

0: 20ක ජනතාවට බලපෑම් එල්ල වුණා. ප්‍රදේශ රැසකට ධාරණිපාත වැසි ඇදහැළුණා. ඒ සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් පවුල් 1966 පුද්ගලයන් 7757 දෙනෙකු පීඩාවට පත් වුණා. ඉන් 200ක් දෙනෙකු මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 6ක රඳවා සිටින බවයි ආපදා කමනාකර මධ්‍යස්ථානය නිවේදනය කළේ. ආපදාවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. මේගොස් ඇත්තේ ගම්පහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙක්. සැඩපහරකට හසු වී ගසාගෙන යමින් මෙම මරණය සිදු වී තිබෙනවා. නිවාසික 23ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා. දිවස දෙකක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරකට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර ඇති ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. පසුගිය කාලයේ ඩායගේ ස්ථාන යළි සක්‍රිය විය හැකි බවයි ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ. කණ්ඩි කඩාවැටී 10ක් වාර්තා වුණා. ඇහැලියගොඩ, බෝපැත්ත, විලේගොඩ ගම්මානයේ නායම් අවදානමක් හේතුවෙන් දිවස 8ක පිරිස් ඉවත් කෙරුණා. රත්නපුර, ගල්ලෑල්ල, උදාකල ගම්මානයේ නායම් යළි සක්‍රිය වී තිබෙනවා. ඒ හේතුවෙන් පවුල් 12ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේ. වර්ෂාදී කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායෑමේ පූර්වානතුරු රැගවීම නිකුත් කර ඇති බවද ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.
1: කෑගල දිස්ත්‍රික්කයේ දරණේගල, රුවන්වැල්ල සහ එහිවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කොරුවිට සහ ඇහැලියවුඩන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිකර 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරන ලබන අතර මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්කන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, කතර දිස්ත්‍රික්කයේ හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්දු නුවරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, රතම දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරියැල්ල, ඇලපාත, කලවාන් සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිකර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලබන අතර, ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිකම සහ දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහොඹිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, නුවර එළියේ දිස්ත්‍රික්කයේ අමගම කෝරළේ ප්‍රාදේශීය කොට්ටාසයට අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය ක්‍රියාත්මක වන අතර මෙම නිවේදන ඉදිරියේදී පවතින වර්ෂාපතන සමග වෙනස් වී පසුගිය අවුරුද්දවල ඇතුණු අධික වර්ෂාපතන සමග පහළ වෙලා තියෙන නායම් ලක්ෂණ ඔබ නිරීක්ෂණය මක සිටිය යුතුයි. මොකද මේ ලැබෙන වර්ෂාපතන සමග එම ලක්ෂණ පහළ වෙති ස්ථාන නැවත සක්‍රිය වීමේ අවධානමක් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යාම ඉල්ලා සිටින
0: අත්නකල ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුරු තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමෙන් නිවේදනය ඉදිරිපැය 24 දක්වා දීර්ඝ කිරීමටයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පීවරගෙන තිබෙන්නේ. අත්නකලෝය සහ ඔරුවල් ඔය පිටාර කැලිමෙන් ගම්පහ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගම්පහ උරුතුට සහ ගම්පහ ජායල මාර්ග ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යටව ඇති බවයි අප වර්තාකරුවන් පවසන්නේ. ගඩේ මුල්ල, කිරිදෙවිට සහ ජායල ඇතුළු ප්‍රදේශවලද පහත් බිම් ජලයෙන් යටවුණා. කළුගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් ඉංගිරිය, හොරණ, දුඩම්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.ඒ. සූර්යබණ්ඩාර මහතා පවසන්නේ.
2: තෙත් කලාපයේ පිහිටි කළුගඟ, කැලණිගඟ, තනගලුවෝ සහ මහාවයේ වර්ෂාපතනයන් විශාල වශයෙන් දක්නට ලැබෙනවා. කළුගඟේ රත්නපුර ප්‍රදේශයේ මිලිමීටර 100-125 අතර වර්ෂාපතනයක්, ඒ වගේම රත්නපුරට පහර නිරියැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයකුත් ලැබීම හේතුවෙන් රත්නපුර කළුගඟ ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකට අපි මේ වෙනකොට සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම කළුගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ප්‍රදේශ කීපයකම, විශේෂයෙන්ම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, කුරුවිට, අයගම් වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගඟ ආසන්නයේ පිහිටි ස්ථානවල ඉන්න අය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම කැලණිගඟේ විශේෂයෙන්ම හංවැල්ල ග්‍රෙන් කෝස් මධ්‍යස්ථානයේ මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක්, වගේම හංවැල්ල ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම දැරණියගල ඇතුළු ඉහළ ද්‍රෝණියේ වර්ෂාපතනයන් මිලිමීටර 100 ඉක්මවා වර්ෂාපතනය ලැබීලා තියෙනවා. මේ තත්ත්වය නිසා අවිස්සාවේල්ල සහ අංවැල්ල අතර පිහිටි ප්‍රධාන ගංගා වාසන්නේ පිහිටි බොහෝ ස්ථානවල ජල මට්ටම් සුළුගම් වතුර තත්ත්වයක් දක්වා වැඩිවීමේ අවදානම මේ වන විට ලැබී තියෙන වර්ෂාපතනයන් අනුව තියෙනවා. ඒ වගේම අතනගලුවේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයකුත්, ඒ වගේම

0: දූනමලේ මේ වෙන විට මිලිමීටර 175කට වැඩි වර්ෂාපතනයකුත් ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ ගම්පහ, කටාන, මීරිගම, ජායල, වත්තල වැනි ප්‍රදේශවල පහත් බිම්වලට ජලය ඇතුළු වීම හැකියාව තියෙනවා. ඒ නිසා සුළුගම් වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් මේ වෙන විට නිවේදන නිකුත් කළා තියෙනවා. ඉදිරියේදී නිල්වලාගඟ, ගින්ගඟ, කැලණිගඟ, කළුගඟ, අත්තනගලුවේ සහ මහඔය, මහවැලිගඟ ඉහළ ප්‍රදේශවල ඇතැම් විට වර්ෂාපතනය වැඩි වීමත් සමග ජල මට්ටම ඉහළ යන්න පුළුවන්.
1: පොත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. කඩුපිටිය ඔය සහ හැමිල්ටන් වැව පිටාර කැලිමෙන් මෙලෙස ජල කැලීම් තත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර නිර්දිතික මෝසම දිවෙන හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කලකට විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගල්, බාතර, මහනුවර හා නොරලිය දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ස්ථාන් කළේ.
2: මේ වන විට ශ්‍රී ලංකාව හරහා නිර්දිතික මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: වත්මන් රජ යටතේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව අමාත්‍ය හර්ෂ නානක්කර මහතා ප්‍රකාශ කළා. එබැවින් මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ නඩු පැවරීමද අඩුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
3: ඔබතුමා දන්නවා මේක ඉතිහාසය ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත්සිල්ල මැතිතුමා සහ මොහන් පීරිස් මැතිතුමා, ඒ කාලේ මමත් මේ වෘත්තියේ ඉදිලා හිටියා. විශාල ලෙස දේශපාලනීයකරණය කරන ලැබුව ඔබතුමා පිළිගන්න ඇති අධිකරණ ඒ කාලේ. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අන්තිම අවුරුද්ද වගේ කාලය තුළ මට අහන්න ලැබෙනවා මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් නඩු කතා කරන්නත් කලින් පොඩ්ඩක් අහලා විනාඩි 20ක් විනාඩි 30ක් අහලා විසික් කරනවා. ඔබතුමා දන්නවා මේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් නඩුවක් මේක අපේ පරම අයිතියක්. මේ මිනිසුරුවන් මේ පැණි වගේ පිරිසිදු වෙන්න ඕනේ.
4: නීතිය විධානයේ ආධිපත්‍ය සුරැකීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය අංගයක්. අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය වෙන්නේ නීතිඥවරුන්ට වඩා මේ රටේ පුරවැසියන්. මොකද පුරවැසියන්ගේ ආරක්ෂාව තියෙන අධිකරණයක් ස්වාධීන වෙනකොට පමණයි. ඒතකොට අපි දන්නවා මම ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. නඩු කාරතුමලට ගල් ගහපුවා ගෙවල් වල හිටපු අග්‍රවිනිශ්චකාරයන්ට යම් කට්ටිය සලකපු විදිය මේ සියල්ලම ඉතිහාසයේ අපි ඇති වෙන්න දැකලා තියෙනවා. කෙසේ වෙතත් අපේ රජයේ මගින් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට සම්පූර්ණ අවස්ථාව ලබා දීලා තිබෙනවා. නමුත් බහුතරයක් දන්නේ නැහැ අධිකරණ ඇමතිට කරන්න පුළුවන් සීමාව මොකද්ද? විධායකයේ සීමාව මොකද්ද? නඩුකාරතුමන්ලගේ වැඩ තහනම් කිරීම, විමර්ශන කිරීම සියල්ලම ස්වාධීනව අධිකරණ සේවා කොමිසමාවෙන් වෙන්නේ. ඒ වගේම නඩුකාරතුමන්ලගේ විනය බැලීම. මා විශ්වාස කරනවා තරයේ වාර්ෂික විශකාරතුමා සහ අධිකරණ පද්ධතිය ඉතා ස්වාධීනව කටයුතු කරගෙන යනවා. දේශපාලන අධිකාරියේ බලපෑමක් නොමැතිව.
3: 26 මේ මාස 5ට 25යි. ඉතුරු මාස 7 ඉවරනකොට තව ඕනනම් 35ක් එකතුනොත් එතකොට නඩු 60යි මේ අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් සහ මේ ලංකාවේ තිබ්බ අඩුම ප්‍රමාණය එතකොට. එතකොට කවුරුත් නඩු දාන්නේ නැහැ. මොකද නඩු විසික් කරනවා.
4: මම මෙහෙම ගත්තොත් 2021 අහන්න නොදී විසික් කළා තියෙනවා 91ක්. 2022 85ක්. 2023 107ක්. 2024 140ක්. ඒත් අපේ අවුරුද්ද ගන්න සම්පූර්ණ 2025 අහන්න නැතුව විසික් කළා තියෙන්නේ නඩු 59යි. එහෙනම් 2021 ඉඳලා අඩුවෙන්ම අහන්න නැතුව නඩු විසික් කළා තියෙන්නේ 2025 අපි මේ හිටපු අවුරුද්දේ වර්තමාන අග්‍රවිනිශ්චකාරයා ඉන්න අවුරුද්දේ. ඒ වගේම ඔබ කිව්වා මේ අඩු වෙන්න හේතුව නීතිජවරු නඩු ෆයිල් කරන්නේ නැහැ කියන එක. මම පොඩ්ඩක් ඒ මතයට එකඟ වෙන්නේ නැහැ. අපි මූලික හිමිකම් නඩුවක් පවරන්නේ අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොටනේ. දැන් මේ දත්තයෙන්ම අපිට තර්ක කරන්න බැරිද? අපේ රජයේ විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකරන නිසා මිනිස්සු නඩු පවරන්න එන්නේ නැහැ. ඉතින් ඒක හොඳ දෙයක්. එහෙම නැත්නම් ඍණාත්මක දෙයක් නෙමෙයි.
1: ඉන්දියාව තුන්වෙනි වරටත් ඉන්ධන බිල ඉහළ තබා තිබෙනවා. ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් බිල සීග්‍රයෙන් ඉහළ ගියා. ඒ සමග සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා වෙලෙස තුන්වන වරටත් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දිය රජය කටයුතු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ලෝකයේ තුන්වන විශාලතම ඉන්ධන අනනකරුවා සහ පරිභෝගිකය ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. යුද වාතාවරණයේ හම්වේ ගෝලීය වශයෙන් මිල ගණන් ඉහළ ගියද සිල්ලර ඉන්ධන මිල ඉහළ නැන්වීම ප්‍රමාද කළ අවසන් ප්‍රධාන ආර්ථිකය සහිත රට වන්නේද ඉන්දියාවයි. මීට පෙර පසුගිය 15 වනදා ඉන්ධන මිල ගණන් වසර 4කට පසු ඉන්දියාව සංශෝධනය කළා. එතෙන් සිට මේ දක්වා අවස්ථා තුරකදී ඉන්දියාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. නවසීලන්ත කාන්තායි කණ්ඩායමට එරෙහි නිලඩොවන 2020 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තායි කණ්ඩායම සමත් වුණා. දෙවැනි තරගය අද පැවැත්ුණේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. ප්‍රථමයෙන් පන්තුරු පහර දුන් ශ්‍රී ලංකායි කණ්ඩායම පන්දුවර 20දී කඩු පහකට ලකුණු 152ක් රැස් කළා. විශ්මිගුණ රත්න නොදවී ලකුණු 57යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තායි කණ්ඩායමට පන්දුවර 19යි පන්දු පහකදී සිළු දිනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි. පන්දු යැවීමේදී දෙවමි විහංගා ලකුණු 19කට කඩු 3ක් බිඳ හෙළුවා. දෙරට අතර තුන්වෙනි 2020 තරගය දඹුල්ලේදී අනිද්දා පැවැත්වෙනවා. ලක්කඳ ප්‍රවෘත්ති යළි සිරස්තල. ජාතිය සහ දේශපාලනයේ මත පරිපාලනය නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්. ඩුබායි සිටගෙන අපරාධකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි. බද්‍රවි සහ පාතාලේ මුල්ලිපුටා දමන බවට රජයෙන් සහතිකයක්. අනුරපුර දැරියගේ සිද්ධිය විමර්ශනවලට බලපෑම් නැතැයි පොලිසිය කියයි. අධික වර්ෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20කට බලපෑම්. පුද්ගලෙක් ඝාතනය කළ 5 දෙනෙකුට මරණ දඬුවම. මැදපිරිති ගැටුම් නිසා ඉන්දියාව තුන්වෙනි වරටත් ඉන්ධන බිල ඉහළ තමයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

උගත් දේවල් තියෙනවා කාලෙන් කාලයට කාලෙන් කාලයට අපේ ජීවිතවලට බද්ධ වෙන සමහර කාරණා අපි දන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි නොදන්න බව නොහඟවා උගත් වෙලාවට දන්න බව හඟවන්න උත්සාහ කරනවා. එහෙම වෙනකොට අපි හැමදාමත් ඒ පිළිබඳ නොදන්නා මිනිස්සු බවට පත් වෙනවා. යමක් ඉගෙන ගන්නා හැම මොහොතකම ඒ ඉගෙන ගන්නා දෙයක් බවටත් ඒ අලුතින් ඉගෙනගත් දෙයක් බවටත් අහුරු කරගත්තොත් එතෙන් සිට ඒ විශ්ය ටිකක් අපිට පුළුවන්කම ලැබෙනවා ටිකක් දැන උගත් විදිහට පරිහරණය කරන්න. ජීවිතය, කලාව, ගීතය මේ හැම එකක්ම මිනිසුන් උදෙසා නිර්මාණය වෙලා තිබෙන්නේ. එකක් මිනිසුන්ව දැනුමින් පෝෂණය කරන්න, අනික් කාරණාව මිනිසුන්ට වින්දනය ලබා දෙන්න. අපි මේ හැඟුම් වරුසාවේ අදත් එකතු වෙන්නේ අන්නේ වින්දනීය අපේක්ෂාව ඔබට ගේන්න. දැනුමයි වින්දනයයි එකට එකතු කරන ගුවන් විදුලි කලාවක් කොතනද තිබෙන්නේ? එතන හැඟුම් වරුසාව තිබෙනවා. ඉතින් ප්‍රේමසිරි ගම්මුදවත්ත වෙනද වගේම මම සුරවීර ඔබට අපි සමීප කරන්න සූදානම් වෙන මේ පොප් ශෛලියේ සෝනරය පිළිබඳ ටිකක් ඔබ මේ වෙනකොට දැනුවත්. අපි ලබා දෙන මේ සුන්දර රේඛාව ඔස්සේ ඔබ ගමන් කරන්න. මොකද අපි මොන දේ ලබා දුන්නත් මේක පිළිගැනීමේ දොරටුව තිබෙන්නේ ඔබේ හදවතේ, ඔබේ සිතුවිල්ලේ. ඔබ මේ දොරටුව හැරලා මේ ගීත කලාව පිළිබඳ ටිකක් හොයන්න වෙහෙස මහන්සි වුණොත් ඔබට දැනේවි මොකක්ද සුන්දරත්වයක්. මේ අපි අලුත් සංගීත රිද්මයක් ඔස්සේ ටිකක් ගැඹුරට පියවන් කළා කියන කාරණාව. අපි දැන් වැඩසටහන පටන් ගමු. හැඟුම් වරුසාව. ඔබට මතකද අපි එක්තරා වැඩසටහනකදී කතා කළා මේ ජන ගීතය කොහොමද පොප් ශෛලියට පත් වුනේ කියලා. හැබැයි අපිට ඒක අතරමැද කතාව නවත්තන්න සිද්ධ වුණා. ඒ නැවතීමේ තිතට කමාවක් අපි ආපහු මකලා තියලා දැන් එතන සිට කතාව පටන් ගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි හෙළ ගැමි ජීවිතය, ගොවිතැන්පත්, කුඹුරු හේන, පාරු කවි, පැල් කවි මේ හැම දෙයක් එක්කම අපි කතා බහ කළා. හැබැයි කවිය පොප් ගීතයට පෙරලීමේ සුන්දරතන් කිහිපයක් පිළිබඳ ස්පර්ශ කරනකොට අපිට මතක් වෙන තැන් කිහිපයක් තිබෙනවා. මේ මූන්ස්ටෝන්.

මේ පොප් ශෛලිය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ගීත ඇටි වර්ගයක් තමයි පිල්ප්ස් රෙකෝඩ් එක. පිල්ප්ස් ලේබලේ EP ඇටිය තමයි මේ ගීත හුඟක් අඩංගු වෙලා තිබෙන. ඇත්තටම ලාසිල්නේ සංගීත කණ්ඩායමට ලැබිච්ච ගීත ඇටි 10කට ගීත ගායනා කිරීමේ අවස්ථාව දෙවන ඇටියේම නොයල් බ්‍රයන් රණසිංහගෙන් පරිත්‍යාගයක් විදිහට ලැබෙනවා මූන් ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට. ඉතින් ඒ අනුව තමයි ඔවුන් මේ ගීත ගායනා කරන්නේ. මේවා ඇත්තටම අපි කියන්නේ සෙමි පොප් ගීත. මම එහෙම කියන්නේ ගිටාරේ භාවිතා කරනවා. ඒ වගේම ඒවට හැබැයි ඉලෙක්ට්‍රික් නාද රටා භාවිතා කරෙන්නේ නැහැ. නමුත් මේවා අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ මේ පොප් ෂෝනරේ තවත් සුන්දර තැනක් විදිහට. මේ පොප් ශෛලියෙන් බිහි වූ ගැමි ජීවිතය පිළිබඳ කතා කරනකොට මූන් ස්ටෝන්ලා පිළිබඳ අපිට ආයෙත් කතා කරන්න පුළුවන්. ඒ 1976 සූර්ය රෙකෝඩ්ස් නිෂ්පාදනය කරන්න පටන් ගත්තාන් පස්සේ ඔවුන් මේ EP 30 නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ EP 30 ලයිස්තුවේ ඔවුන්ගේ පළවෙනි තැටිය මට මතකයි ඉස්සර ජෙරල් වික්‍රමසූරිය මහත්මයා චිල්ඩ්‍රන් බුක් ෂොප් එකේ ඉන්නකොට අපිත් මාධ්‍යයට ආපු මුල් යුගයේ අපි ගාව තිබෙන පුංචි බයිසිකල් කටුවක් පැදගෙන ඉතින් යනවා චිල්ඩ්‍රන් බුක් ෂොප් එකට. ඇත්තටම රීගල් සිනමා ශාලාව ගාවින් පල්ලෙහාට බහැලා එනකොට ඒ සානුවේ තමයි මේ කඩපෙළිය තිබුණේ. එතෙන්ට ගිහිල්ලා අපි එතුමත් එක්ක කතා කරලා මේ තැටි පඩි ගැන විස්තර අහලා ඒවා පිළිබඳ ලේඛන අපි අරන් එනවා. දවසක් මට එතුමා දුන්නා මේ මුද්‍රණය කරන ලද කොළ දෙකකින් යුක්තව පත්‍රිකාවක්. මේ පත්‍රිකාවේ තමයි සඳහන් වෙලා තියෙන්නේ සූර්ය ලේබලෙන් නිකුත් වුණු තැටි පිළිබඳ විස්තරය. ඒ තැටි පිළිබඳ විස්තරයේ පළවෙනි තැටිය CHP1 කියන 0.1 ධර්ම තැටිය ඔවුන් වෙන් කරනවා More Hits by the Moonstones කියලා ඉතාම ලස්සන ගීත හතරකට. ඒ තමයි කළු මාමා, රමණී, ගොයන් කපනවා, රෝසමලේ කියන ගීත. දැන් මං කිව්වා ජන ජීවිතය හා බද්ධ වෙච්ච පොප් ශෛලිය. එතනදී මේ ගොයන් කපනවා ගීතය හරි විශේෂයි. මේ ගීතය තුල කතා කරන්නේ පෞද්ගලික ජීවිතය තමයි. හැබැයි පොදුවේ පොප් ශෛලියෙන් මේ ජන සංස්කෘතිය මතු කරන්න උත්සාහ ගත්ත තැනක්. මැණිකෙලා කුඹුරට බහපු තැනක්.

මැඩිකේ ගොයන් කපන එක ඉස්සර කවියෙන් ප්‍රකාශ වුණානේ ඉංගනීරිය. ඉතින් ගොයන් කපනකොට තිබ්බ ලාලිත්‍ය මේව රූප සටහන් වලට ඇඳිලා තිබුණා, චිත්‍ර ශිල්පයකට එකතු වෙලා තිබුණා, ඒවට කවි තිබුණා. ඉතින් මේ විදිහට අපේ සංස්කෘතිය ගොඩනැගිලා තිබුණා. හැබැයි මේ පොප් කල්චර් එක ජනප්‍රිය සංස්කෘතිය අපිට එන්නේ පරිධිය රටක් විදිහට. මේව කේන්ද්‍රය තිබුණේ ඇත්තටම දියුණු බටහිර රටවල. ඒ අය මේ ඈත රටවල් නතු කර ගැනීමේ ක්‍රමවේදයක් විදිහට එක මානයක් ඔවුන් සොයාගත්ත සංස්කෘතිය. ඒ සංස්කෘතිය සරල, පහසු, ඕනෑම කෙනෙකුට විඳින්න පුළුවන්, තව කෙනෙකුට සතුටක් දනවන අවස්ථාවක් බවට පත් කරගත්තොත් මේ විඳීම ඉතාම ඉහලින් නතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. ඒ අනුව තමයි ජනප්‍රිය සංස්කෘතිය බිහි වෙන්නේ. ජනප්‍රිය සංස්කෘතියේ නතු කර ගැනීමේ ප්‍රධාන සාධකයේ මෙවලමක් හැටියට තමයි ඔවුන් සංගීතය භාවිත කරන්නේ. ඒ සංගීතය ජනප්‍රිය සංගීතයක් විදිහට නැත්නම් පොප් මියුසික් විදිහට බටහිර සිට අපිට එනවා.

සීටි ෆර්නාන්දු ගායනා කරන මේ ගීතය ඔබ රසවිඳින්න. මෙය ඒ යුගයේ ස්ටීරියෝ නාද රටාවට පටිගත වෙච්ච ගීතයක්. මම කියන්නේ 60 දශකයේ ලෝකයේ පොප් ශෛලිය ජනප්‍රිය කෙරවලට එනකොට අපේ රටේ ගීත බටහිර රටවල පටිගත වුණා. හොඳම උදාහරණය තමයි මේ කොලොම්බියා ලේබලයට ඇවිල්ලා තිබුණු මේ ගීත සමුච්චය. හැබැයි මෙහි තනු රටාව, මෙහි සංගීතය, ශෛලිය මේවා මොනතරම් බටහිර වුණත් මේවායි ගායනා කළේ අපි කියන හොඳම සිංහල වචන රැගත් ඉතාම අපූරු උච්චාරණයෙන් යුතු රිද්ම රටා එක්ක. එතනදී සීටි අතිශය ජනප්‍රිය වුණා. සීටි මෙතනදී එක දෙයක් කළා අපේ රටේ සංස්කෘතියට. ඒ තමයි කොළඹ 7 ඉහළ පැලැන්තියට අවස්ථාව ලබා දුන්න ගැමි ගීතේ රසය විඳින්න. ඔවුන් ඒ නිසා මේ තමන්ගේ රිද්මයට අනුව මේ වචන වින්දා. අද වැඩිපුරම මේ ගීත ගායනා කරන්නේ තාමත් මේ කොළඹ 7000 ප්‍රදේශවල උදවිය. හැබැයි ඔවුන් ගායනා කරන්නේ ගමේ පිටිසර බද තිබෙන සුන්දරත්වය. ඒක හරි සුන්දරයි. ඒ වගේම වයර්ලස් එකෙන් ගමේ ඉඳලා අහපු අපේ ගොවි මහත්තයා තමන් ගැන කියන ගායකයෙක් ඉන්නවා කියලා මේවා හරි රසයට ඇහුවා. දැන් මේ ගීතය ටකේ බැඳෙන මල් වාහනේ නැත්තම් අපි කියන්නේ රඹුටන් සහ ඒ පරිසරයත් එක්ක එකතු වෙච්ච ගීතයක්. මේ තනු රටාව බැලුවොත් මේක ජපානයටත් අයිතියක් තියෙනවා, අනිත් පැත්තෙන් යුරෝපියානු අයිතියකුත් තියෙනවා. හැබැයි ගීතය අපේ

රට ඉංග්‍රීසි වත් සමාජය මේ ගීත හරිම ආදරයෙන් පිළිගත්තා. ඒ වගේම බටහිර සංගීතයේ ප්‍රියකල සිංහල සංගීතයට ලැබි මිනිසුනුත් මේ ගීත ඉතාම ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා මේ ගීතවලට ලංවීම ඉතාම පහසු වුණා. ඒ නිසා 50-60 දශකවල මේ ආකාරයේ ආරක් අරගෙන යන්න පුළුවන් සංගීත කණ්ඩායම් ලෝකෙ පුරා බිහි වෙනවා වගේම අපේ රටෙත් බිහි වුණා. අපේ රටේ බිහිවීමේ සංගීත කණ්ඩායම් කිහිපයක් පිළිබඳ අපි කතා කළා. හැබැයි මේ සංගීත කණ්ඩායම් එක්කම මේ ජනප්‍රිය සංස්කෘතියේ ඊළඟ අදියර සීටීලට පස්සෙන් ආපු ඊළඟ අදියර නියෝජනය කරපු පොප් සංස්කෘතියේ කිරුළු රැඳුණු තැන තමයි ඒ චර්ජෝති කාලේ. ඔහුගේ හඬයි, ඔහුගේ ලයයි, ඔහුගේ ගීතවල අඩංගු වචනයි මේ සියල්ල තුලම තිබුණේ ඉතාම ප්‍රබල ගැමි ආකර්ෂණයක්. එච්.ආර්. ජෝතිපාල කොයිතරම් සාර්ථක පුද්ගලයෙක්ද? ඔහු මියගොස් දශක 4කට ආසන්න වෙන මේ ඉතිහාසයේ තුලත් තාමත් ඒ කිරුළ ඔහු දරාගෙන සිටිනවා.

මේ පොප් ශෛලිය කොයිතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ගැමි රස කතා සියල්ල පාහේ පොප් ශෛලියට එකතු වුණා. උදාහරණ ඕනෑතරම් එකතු කරන්න පුළුවන්. හැබැයි අපි මේ ජන සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච ජීවිතත් එක්ක බලනකොට මට හිතුණා අර මේ කුරහන් හේනේ කතාන්දරය පොප් ශෛලියට මුසු වෙච්ච ආකාරය පිළිබඳ ඔබට කතා කරන්න. මෙන්ඩිස් පෝසම් ඒ කාලේ හිටපු සහෝදරයෝ හතර දෙනා එකතු වෙලා හදපු සංගීත කණ්ඩායමේ ගීත පටිගත කිරීම සිදු කළා සූර්ය රෙකෝඩ් එකේ. ඔවුන් මේ ගීතය නම් කරලා තිබුණේ හරි අපූර්ව ආකාරයකට. ඒක මම කියනවට වැඩිය හොඳයි. ගීතයෙන්ම ඔබ අහන්නේ

ඔබ මේ රසය විඳින්නේ අපේ රටේ ඇතිවෙච්ච සංගීත රිද්මයක මුල මැද අග ටිකක් ගලපන අවස්ථාවක. ප්‍රේමසිරිත් මමත් අපි දෙන්න නිරන්තරයෙන්ම කතා කරන මාතෘකාවල හරය තමයි අපි සතිපතා මේ ඔබට අරගෙන ඉන්නේ. එතකොට මේ හරය එක තැනක් තමයි මේ බටහිර සංගීත කණ්ඩායම් අපේ රසිකයෝ බවට පත්වීම. බටහිර සංගීත කණ්ඩායම් රසිකයෝ බවට පත්ුනේ ක්‍රම දෙකකින්. එකක් ඒ යුගයේ ආපු අලුත් ගීත ඇටි. අනෙක් කාරණාව ගුවන්විදුලිය. අපේ ගුවන්විදුලිය 60 දශකයේ හරිම ප්‍රබලයි. ඒ යුගයේ වන විට දෙවැනි ලෝක යුද්ධයත් එක්ක පටන් අරගෙන තිබ්බ ගුවන්විදුලි මාධ්‍යයේ තිබෙන පුළුල් භාවය අපේ රටේ රසිකයාටත් හරිම ප්‍රබල ලෙස බලපෑවා. 56 සිංහල භාෂා පෙරළිය එන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් උගත් උදවිය මේ ගීතවලට පුදුමාකාර කැමැත්තක් තිබුණි. ඔවුන්ගේ ඉගෙනගත් භාෂාවෙන් තමයි ඔවුන් රසවින්දනය ගැන හිතුවේ. ඒ නිසා තමයි බටහිර පොප් ශෛලියට මේ කැමැත්ත එකතු වුණේ. මේ 50 දශකයේත් 60 දශකයේත් අතර ලෝකයේ බිහිවෙච්ච ප්‍රධානම සංගීත කණ්ඩායම්වල මතක සටහන්. ඔවුන් අපේ රටෙත් ඒ වගේම ජනප්‍රියයි. දැන් එක උදාහරණයක් ඇටියට අපිට සඳහන් කරන්න පුළුවන් බිල් හේලි කියන ගායකයා. දැන් බිල් හේලි කොයිතරම් අපූර්ව ගීත එකතු කළාද යත් දැන් එයාගේ කොමට්ස් කියන සංගීත කණ්ඩායමත් එක්ක 50 දශකයේ බ්‍රිතාන්‍ය පුරා අතිශය ජනප්‍රිය ගීත සමුච්චයක් ඔහු ඉදිරිපත් කරනවා. බ්‍රිතාන්‍ය පුරා නෙමෙයි කියන්නේ 1950 දශකයේ මැද භාගය වෙනකොට ඔහු බ්‍රිතාන්‍යයේ අතිශය ජනප්‍රිය ගීත දර්ශකයක් එකතු කරනවා. මේවා බ්‍රිතාන්‍යයේ විතරක් නෙමෙයි අපේ රටේ ජනප්‍රිය වෙනවා. මොකද එතකොටත් ලංකා ගුවන්විදුලිය බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා සම්බන්ධයි. ඒ නිපදවන හැම තැටියක්ම අපේ රටට එනවා. අපේ උදවිය මේ ගී ආනවා රස විඳිනවා. දැන් රොක් අරවුන්ඩ් ක්ලොක් කියන මේ ගීතය 55 අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක්. නමුත් අද පරම්පරාව ඇතුළෙත් මේ වගේ යන්තම් හරි රිද්මයක් කොහේ හරි කන් කොනක තියෙනවා. ඒක තමයි ජනප්‍රියත්වය. පොප්. 1 2 3 o'clock 4 o'clock rock 5 6 7 o'clock 8 o'clock rock 9 10 11 o'clock 12 o'clock

එකට ඒ යුගයේ බිහිවුණු හැම පොප් සංගීත කණ්ඩායමක්ම බොහෝ වෙලාවට කේන්ද්‍ර වුණේ බ්‍රිතාන්‍යයි. මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගෙන මේවා විසිරුවා හැරීමට මූලික වුණේ BBC. BBC රූපවාහිනියකට ඉන්පසු කාලීනව, ඒ වගේම BBC ගුවන්විදුලියේ මුල් යුගයේ සිටම. මොකද මේ රූපරාමෝල කළු සුදු පාටිගත කිරීම තාමත් අන්තර්ජාලයේ පවා හොයාගන්න බැරි නැහැ. මේ සංගීත කණ්ඩායම් අතර 50 දශකයේ ඉතාම ප්‍රකට සංගීත කණ්ඩායමක් තමයි බ්‍රිතාන්‍යයෙන් බිහි වෙච්ච බිගී සංගීත කණ්ඩායම. බිගී සංගීත කණ්ඩායමේ රිද්මයන් ලෝකේ පුරා අතිශය ජනප්‍රිය වුණා.

ෂැඩෝස් වගේ සංගීත කණ්ඩායමක් ඇති කරපු රිද්මයන් අදටත් ලංකාවේ පොප් ශෛලියේ සංගීත කණ්ඩායම් අපි හිතමුකෝ ප්‍රාසංගික වේදිකාවක එහෙම නැත්නම් මංගල සාදයකදී මේ කොතන වුණත් මේ රිද්මයන් මේ විදිහටම අරන් එනවා. ඔබේ කනට හුරු ඉතාම මිහිරි රිද්ම මේ 1969 වෙනකොට ෂැඩෝස් සංගීත කණ්ඩායමේ සංගීත භාවිතාව.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්. අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්න. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: විරහවේ වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාදාරය
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment ITN Max
4: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

දෙවෙනිම සංගීත කණ්ඩායමක් පිළිබඳ සටහනක් තිබෙනවා මහාචාර්ය සුනිල් නරත්නයන් මේ කණ්ඩායම් සංගීතය පිළිබඳ සටහන් ගොඩේ ඇනිමල්ස් කියලා කණ්ඩායමක්. මේ දී ඇනිමල්ස් කියන කණ්ඩායමත් 60 දශකයේ බ්‍රිතාන්‍යයේ බිහි වෙච්ච බොහොම සරුසාර සංගීත කණ්ඩායමක්. දැන් ඔවුන්ගේ Don't Let Me Misunderstand කියන ගීතය 1965 ලෝකයේ රසවිඳින්න පටන් ගත්ත ගීතයක්. දී ඇනිමල්ස් කියන සංගීත කණ්ඩායම 60 දශකයේ බ්‍රිතාන්‍යයේ බිහි වූ තවත් සංගීත කණ්ඩායමක්. දැන් ඔවුන් ගායනා කරන Don't Let Me Misunderstood කියන ගීතය 1965 දී රසිකයෝ විඳින්න පටන් ගත්ත ගීතයක්. දැන් මේ හඬ ඔබ හොඳින් අහලා බලන්න. මේ ඔස්සේ ගොඩ නැගුණු අපේ ආරවල් නැද්ද?

ඇත්තරම මේ සංගීත කණ්ඩායම ජනප්‍රිය වුණේ ගිටාර් වාදනයට අමතරව මම කලින් සඳහන් කළා වගේ විවිධාකාරයේ තාල රිද්ම භාවිත කළ නිසා. දැන් සැක්සෆෝනේ එකතු වීම, කීබෝඩය එකතු වීම, නැත්නම් සොරපූරුව එකතු වීම මෙහිදී විශේෂ කාරණා හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ට්‍රම්පට් වගේවත් සමහර සංගීත කණ්ඩායම් භාවිත කළා. පසුකාලීනව එකෝස්ටික් ඩ්‍රම් සෙට් එක තුළ නිර්මාණය වෙච්ච රිද්ම රටා ඔවුන් කෙසේ හෝ කොටස් කර ගායනයට යොදාගත් අවස්ථා තිබෙනවා. මේ පොප් ශෛලියේ කතාව කොයි හැටි වෙතත් 60 දශකයේ ලෝකයේ උන්මාදයක් කළ සංගීත කණ්ඩායම තමයි බීටල්ස්. බීටල්ස්ලා තමන්ගේ රිද්ම රටා ඔස්සේ ලෝකයේ දික්විජය කළා. මේ හැම සංගීත කණ්ඩායමක් එක්ක මොන විදිහට අපි කතා කළත් 60 දශකයේ වෙනකොට ලෝකයේ මේ සංගීතයේ රිද්මයේ බලය නතු කරගත් සංගීත කණ්ඩායම තමයි බීටල්ස්. බීටල්ස්ලාගේ සංගීතයට ලෝපුරා තරුණයන්ගේ තරුණියන්ගේ උන්මාදනීය රැල්ලක් ඇති වෙලා තිබුණා. එනිසාම බීටල්ස් කියන එක ලංකාවෙත් ඒ විදිහටම ජනප්‍රිය වුණා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ හිටියා ඒ කාලේ බීටල්ස්ලාට පුදුමාකාර විදිහට පෙම්බැන්ද. ඒ උන්මාදයෙන් පිළිච්ච. ඉතින් ඒ නිසා ඒ බටහිරකරණය කියන කාරණාව අපේ රටෙත් අඩු නැතුව සිදු වුණා. බීටල්ස්ලා ගායනා කරපු Here Comes the Sun කියන මේ ගීය 60 දශකයේ අප මේ කතා කරන යුගයට අයත් තවත් ජනප්‍රිය ගීයක්. ඒක එහෙම වෙන්න එක හේතුවක් තිබුණා. දැන් මේ ගීත ඔබ අහනකොට ඔබට හිතෙන්න පුළුවන් කාරණාව තමයි භාෂාව නොතේරුණත් මේ ගීත අරංගුලා තිබෙන රසය. දැන් බීටල්ස්ලා නිකම්ම නිකං රසිකයා අතරට ගියා නෙමෙයි. ඔවුන් පරිවර්ෂණ කළා. ඔවුන් ගායනය පිළිබඳ හැදෑරුවා. ඔවුන් වාදනය පිළිබඳ හැදෑරුවා. ඒ විතරක් නෙමෙයි. අර මහා බ්‍රිතාන්‍යයේ ඉඳලා ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ තිබෙන සංස්කෘතියත් එක්ක බද්ධ වුණා. ලෝකයේ තේරුම් ගැනීම පිණිස තමන්ගේ ඥානණය මෙහෙවූ සංගීත කණ්ඩායමක්. ඒ නිසායි අදටත් ඒ ගෞරවය තිබෙන්නේ. කොයිතරම්ද කියනවනම් 1964 එඩින්බරෝ ජාත්‍යන්තර සංගීත උළෙලේදී රවි ශංකර්ගේ සිතාර් වාදනයක් අහපු බීටල්ස්ලා රවි ශංකර්ට ආරාධනා කරන බීටල්ස් සමග වාදනය කරන්න. ඒ අනුව ඔවුන් ගීත කීපයක් පටිගත කරනවා. දැන් ඒ අතරින් මේ බටහිර රටවලින් ආපු ගීත වලින් පෙරදිග ජනප්‍රියම ගීතයක් හැටියට හඳුන්වන නෝවේජියන් වුඩ්ස් කියන ගීතය අපිට උදාහරණ කොට ගන්න පුළුවන්.

ඇත්තටම මේ බලපෑම අඩු වැඩි නැතුව ලංකාවට දැනුණා. මේක සමාජ සංස්කෘතික ප්‍රවණතාවයන්හි බරපතල වෙනස්කමක්. ලෝකයේ මේ වෙනස්කමට මුහුණ දෙනකොට අපි අම්මාකාරයක සංස්කෘතික රාමුවක හිරවිච්ච අවස්ථාවක් තමයි 1956 විප්ලවය. එතනදී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම හේතු කොටගෙන 60 දශකයේ තුල ඇතිවෙච්ච මේ ප්‍රවණතාවේ දියුණුව අපිට ලබන්න ටිකක් හැකියාවක් ලැබුණේ නැහැ. ටිකක් මද වශයෙන් තමයි ලැබුණේ. නමුත් ගුවන්විදුලි මාධ්‍ය සහ ඒ වගේම ගීත ඇටි අලවියට ලැබිලා තිබුණු ඉඩකඩ ඔස්සේ මේ ගීත අතිශය ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම ගුවන්විදුලි මාධ්‍ය පවා 60 දශකයෙන් පසුව මේ බටහිර ගීතයට යම් ආකාරයක ප්‍රවණතාවයක් දුන්නත් 60 දශකයේ අග වෙනකොට මේ ප්‍රවණතාවයන් හිර කරලා දාන්න උත්සාහ කළා. ඒ අනුව බටහිර ගීතයට, බටහිර රිද්මයට, ගිටාරයට, පියානෝවට තිබුණු ඉඩකඩ ටික ටික ගුවන්විදුලියෙත් අඩු වුණා. ඒ නිසාම 60 දශකයේ සංගීත ශිෂ්ටයට බලපෑපු තාක්ෂණික මේවලම් සහ ඒ තුළ ජනප්‍රියත්වයට පත් වුණු සුවිශේෂී භාණ්ඩයක් හැටියට තමයි EP තැටිය අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. EP තැටිය ග්‍රැමෆෝන් තැටියේ අනුප්‍රාප්තිකයා. මේ තැටියට පස්සේ ඊට වඩා ටිකක් ලොකු තැටියක් අපේ සංගීත ශිෂ්ටයට ඇතුළු වුණා. ඒක තමයි ලොง ප්ලේයක් හැටියට අපි හඳුන්වපු LP තැටිය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පොප් ශෛලියේ ගීත අතිශය ජනප්‍රිය වීම පිළිබඳ කතා කරනකොට අපිට සඳහන් කරන්න පුළුවන් අවස්ථාවක් හැටියට මේ EP සහ LP තැටි හඳුනා ගන්න පුළුවන්. දැන් ග්‍රැමෆෝන් තැටිය 1906 විතර කාල වකවානුවෙන් ආරම්භ වෙලා 70 දශකයේ මුල් වකවානුවෙන් අවසන් වෙලා යනවා. දැන් ඔය මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරපු ඔරුවක පාවෙන රෑ ගණ අතුරේ ගීතය තමයි අවසාන ග්‍රැමෆෝන් ගීතය හැටියට අපිට අහන්න ලැබුණේ. ඊට පස්සේ ඉතුරු වුණේ මේ EP සහ LP තැටි. EP තැටි හුඟක් වෙලාවට කණ්ඩායම් සංගීතයට මුසු වුණා. LP තැටි කණ්ඩායම් සංගීතය සහ පොප් ශෛලියේ ඉතාම හොඳ ගීත අඩංගු ගීත බවට පත් වුණා. ඇත්තටම ලංකාවේ මුල්ම EP තැටිය නිකුත් කළේ ලුයිස් බ්‍රවුන් සමාගම. මේ ලුයිස් බ්‍රවුන් සමාගම පිලිප්ස් තැටි ලේබලයෙන් 1959 දී මේ තැටිය එළිදක්වනවා. මේ අංකය උනේ BSP.01. මේ තැටිය තමයි අඩංගු වෙලා තිබුණේ මුල් වරට වලි බැස්තියන් ගායනා කරපු නර්ස් නෝනා ගීතේ.

දැන් බොලිවෙස්තියෙන් මොනතරම් අපූරු මෙරටේ අලුත් කලාවක් බිහි කරලා තිබෙනවාද? ඒවා බයිලා කලාව හැටියටද පොප් ශෛලිය හැටියටද හඳුනා ගන්න ලබන්නේ? කොහොම වුණත් බයිලා රජු හැටියෙන්නේ බොලිවෙස්තියෙන් පිළිවෙන්න පසුකාලීන ගීත ගායනාවනේ. නමුත් බලන්න අපි මේ රසවිඳපු නර්ස් නෝනා ගීතය ඉන් පසුකාලීනව අවස්ථා කීපයකදී අහපු ගායනා කරලා තිබෙන විදිහ මේ ජිප්සි සංගීතය නැහැ.

දැන් මේ අවස්ථාව විශේෂයි කියලා මම හිතන්නේ. මොකද ගුවන්විදුලි සම්ප්‍රේෂණයක් ඔස්සේ FM මුහුර්තකයන් ඔස්සේ ඔබ මේ ගීත අහනවනේ. එතකොට මේ මුල් ගීත තැටිගත වෙන්නේ ගුවන්විදුලියක් ගැන හිතලා නෙමෙයි. ගුවන්විදුලිය ඇතුළට මේ ගීත යන්නේ පර් තැටි විදියට. 1959 ජනගත වෙච්ච ලංකාවේ පළමු ෆිලිප්ස් තැටි ලේබලෙන් අපිට ඇහෙනවා ඒ යුගයේ අතිශය ජනප්‍රිය වෙලා හිටපු පොප් ශෛලියේ ගායකයෙක් වුණු CD Fonseca ගේ හඬින් වදකාසුදිය කියලා ගීතයක්.

හැම සංගීත කණ්ඩායමකටම ආවේනිකකමක් තිබුණා. ඔවුන් භාවිතා කරන සංගීතය, ඒ සංගීත ඔස්සේ තමන්ගේ සංගීත භාණ්ඩ වාදනය, බේස් ගිටාරය, රිදම් ගිටාරය, ලීඩ් ගිටාර් වාදනය කිරීම, ඊට අමතරව කොංගෝ බොංගෝ සහ ඩ්‍රම්ස් භාවිතා කරන ආකාරය, ඊළඟට ගායන ශෛලීන්, ඒ ගායකයන් සහ සංගීත කණ්ඩායමන්ගේ ඇඳුම් ආයිත්තම් සහ ඔවුන්ගේ හැසිරීම් රටා, ඔවුන් කවර්වලට ඇවිල්ලා තිබුණු ඡායාරූපවල තිබුණු වෙනස්කම්, මේ හැම එකක්ම අපේ අයට අලුත් ගමනක් යන්න පාරක් යනවා. ඔවුන් එක්තරා විදිහක පූර්වාදර්ශ කරගත්ත මේ හැම කාරණාවක්ම. ඒ අනුව තමයි අපේ රටේ පොප් ශෛලියක් ගොඩනගෙන්න පාර කැපෙන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයෙන් බිහිවෙච්ච 60 දශකයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි The Beach Boys. දැන් Beach Boys සංගීත කණ්ඩායම ගායනා කරන California Girls කියන ගීතය අපිට පුළුවන් මෙතෙන්ට උදාහරණ කොට සපයන්න. හේතුව මෙහි ආභාෂයන් අප සතු නිසා.

1959 පිලිප්ස් ලේබලින් මේ තැටි ලංකාවේ තැටිගත වෙලා රසිකයාට අහන්න සැලැස්සෙනකොට ඊට ඉතාම කෙටි කාලයකට පෙර ලෝකේ නිර්මාණය වෙච්ච ගීතයක් තමයි මේ ලේසි මරි කියන ගීතය. මේ ලේසි මරි කියන ගීතය ඉතාලි ගීතයක්. මේ ඉතාලි ගීතයේ රිද්මය තමයි අරගන්නේ අපේ ක්‍රිස්ටොපෝ පෝල් තමන්ගේ හාමල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬ නගා කියන ගීතේ. මේ ගීතේ ඉංග්‍රීසි පදමාලාව එකතු කරගෙන ඒ ඔස්සේ ගොඩනැගිච්ච අලුත් ගීතයක් රචනා කරන ගුණරත්න අබේසේකරයා. එතකොට ඒ ගීතය මේ මුල් තැටියට එකතු කරනවා. මේවා අනුකරණ කිරීමද එහෙම නැත්නම් ඒවා බටහිර සංගීත රිද්මයන් එහෙම් පිටින්ම භාවිතා කරලා අපේ රටට එබ්බවීමක්ද කියන කාරණාව පිළිබඳ අපි වෙනම කතා කරන්න ඕනේ. කොහොම වුණත් ඒ යුගයේ මේ ගීත ප්‍රචාරය කිරීමේ නිදහසක් තිබුණා. ඒ නිදහස ගුවන්විදුලියේ වෙළඳ සේවයටයි තිබුණේ. ඒ නිසා මේ ගීතය ගුවන්විදුලියේ වෙළඳ සේවයේ ඒ යුගයේ ඉතාම හොඳින් ප්‍රචාරය වෙච්ච ගීතයක්.

මම මේ ලංකාවේ බිහිවෙච්ච මුල්ම මේ ඉපි තැටියේ අඩංගු වෙලා තිබුණු ගීත ටික ඔබට අහන්න සලස්වන්න උත්සාහ කළේ මේවා ආයේ වෙන තැනකට ඔබවන්න අපිට අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තිබෙන නිසා. දැන් මේ ගීත හතර තෝරා ගැනීමේ ක්‍රමවේද ගීත හතර වර්ගයක්. ඒ නිසා මේ හතර වර්ගයටම කැමැති උදවිය මේ තැටිය මිලදී ගන්නවා. දැන් එතනදී අපිට මෙතෙක් අහපු ඔය හැම රිද්මේටම වැඩිය වෙනස් තැනක් තමයි උපයෝගී කරගන්නේ මොරිස් දානායකයි ඇන්ජලින් ලැනරෝල් ඒ කාලේ. ඇන්ජලින් ගුණතිලක මේ ගායනා කරන ඔන්න ඕලු මලක් නිල් දිය මත පා වෙලා කියන ගීතය අහලා බලන්න ඒ කාලේ.

මේ 60 දශකයේ අග සිංහල උගත් පරම්පරාවක් බිහිවෙමින් පවතිනවා. හොඳට ඉංග්‍රීසි උගත් පරම්පරාවක් සිංහල භාෂාවත් ඉගෙනගෙන ලෝක සම්මතයේ තිබෙන විවිධ රාජ රටාවන් අධ්‍යයනය කරමින් පසුවෙන යුගයක්. මේ යුගයේ හැම රසවින්දනයකම විභේදනයක් තිබෙනවා. ඒ විභේදනය මේ EP 30 සහ LP 30 වල මැනවින් පිළිඹුණා. ඔවුන්ගේ ගී රසවින්දීම එක රාමුවකට කොටු වෙලා තිබුණේ නැහැ. ඔවුන් රසවින්දේ සුනිල් ශාන්තද, එවන් නැත්තං අමරදේවයන්ද, ශාස්ත්‍රීය සංගීතයේද කියලා වෙන් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. රෙකෝඩ් ප්ලේයර් එකක් අරගෙන ගෙදර ගිහිල්ලා තියාගත්ත මිනිස්සයා වෙළඳ පොළෙන් ලැබෙන මේ තැටි ඉතාම අපූර්වට රසවින්දා. එහෙම ගීත ඇටි පොප් ශෛලියට අනුගත වෙන්න එක හේතුවක් වුණේ සමස්තයක් ලෙස පොප් ශෛලියට දොර ගුවන්විදුලි වැසීම. ඒ නිසා උණු කැවුම් වගේ මේ රෙකෝඩ්ස් ප්ලේයර් ඒ යුගයේ අලෙවි වුණා. ඒ අලෙවි වන රටාව හොඳින්ම අධ්‍යයනය කරපු ලංකාවේ සංගීතමය නිෂ්පාදක

අදනේ හිටපු විශිෂ්ට චරිතය තමයි ජෙරල්ඩ් වික්‍රමසූරිය. ජෙරල්ඩ් වික්‍රමසූරිය මහත්මයා ගැන අපි මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඔහු බැලුවා මේ පිලිප්ස් ලේබලයෙන් අලවිවන ගීතැටි, කාගිල් සාප්පුවෙන් අලවිවන ගීතැටි, එතකොට ඊට අමතරව ලුයිස් බ්‍රවුන් සමාගම නිෂ්පාදනය කරන විවිධ ගීතැටි සහ ඔවුන් නානයනය කරන ගීතැටි, කරොලිස් සමාගමෙන් නානයනය කරන ගීතැටි, මේවා දිහා ඔවුන් අවධානයේ ඉඳලා ඉතාම මැනවින් කළමනාකරණය කරන ලද ගීතැටියක් නිකුත් කරනවා. මේ ගීතැටිය තමයි ලංකාවේ මුල්ම සිංහල එල්පී තැටිය ලෙස නිකුත් කරන්නේ. ඒ ගීතැටියට පුදුමාකාර ජනප්‍රියත්වයක් මේ රටේ හිමි වෙනවා. සූර්ය තැටි ලේබලෙන් 1971 වර්ෂයේ එළිදුටු මේ ගීතැටියේ ජනප්‍රියතම ගීතය තමයි දිල්ලානි. මීට පෙර වාසායදී

ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය
2: ITN ලක්හඬ පූජා
1: සම්බ

0: නිදා සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන උබයමියන තුරු
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
2: ජෝතිරාදාරය

සූර්ය රෙකෝඩ් එකේ ඇහුණු මේ මුල්ම ගීත සමුච්චය එකිනෙකට එකිනෙකට වෙනස්. ඒ අතරේ දිල්හානි ගීතය, එතකොට පෙම්ගී නාදය, සිටි ඔෆ් කලම්බෝ කියන ගීතය, වනදෙව්ලිය තුරුලේ කියන ගීතය අපිට හමු වෙන බොහොම ප්‍රකට ගීතය. මේ අතරේ ලාබම්බා සංගීත කණ්ඩායමේ කොක්කටඩුල්ලු කියන ගීතයත් මේ මුල් තැටියටම අඩංගු වෙලා තිබුණේ. CHB LP1 කියන මුල්ම ලංකාවේ නිෂ්පාදිත LP තැටියේ මේ ප්‍රියාපීරිස් මහත්මයා ප්‍රමුඛ ලාබම්බාස් ගායන කණ්ඩායම ගායනා කරන කොක්කඩුඩුල්ඩු කුකුලෙක්ගේ නාදයත් එක්ක මුසු වෙච්ච ගීතය. මේ ලෝ ප්‍රකට ගීතයක් අපේ ආරක්.

අම්මා මගේ පැල්පතේ කොන්දනමාගෙන කිමදනාවේ මේවා අතිශය ජනප්‍රිය ගීත මේ සියල්ල අඩංගු වෙලා තිබෙන මේ මුල් එල්පී තැටියට. හැබැයි මේ තැටියටම අඩංගු වෙලා තිබ්බා Call Me Fisherman කියලා ගීතයක්. මේ ගීතය ඇතුල් වෙලා තිබුණේ සූර්ය රෙකෝඩ් එක්ක ගායනා කරපු MS ප්‍රනාන්දුගේ පොපියුලර් හිට්ස් ඇතුලේ. ඔහු මේ ගීතය අඩංගු කළා මේ එල්පී තැටියට. අපේ රටේ දීවර කර්මාන්තයත් එක්ක බද්ධ වෙච්ච මේ ගීතය. MS ප්‍රනාන්දු ගායනා කරන්නේ ඉංග්‍රීසියෙන්. හැබැයි ඒ ඉංග්‍රීසියටත් තියෙනවා අපේ කමක්.

මේ හැම කාරණාවක් ඔස්සේම අපි කතා කරන්න උත්සාහ කරන්නේ මේ තැටි පිළිබඳ ආපෝ සටහන් කරලා මේ තැටි පිළිබඳ යම් ආකාරයක මතක සටහනක් ඔබට ගේන එකම නෙමෙයි. මේ සංස්කෘතියක් අපේ රටේ තිබුණා. පොප් ශෛලිය අපේ සංගීතය එක්තරා තැනකදී අල්ලා ගත්තා. ඒ අල්ලා ගැනීමත් එක්ක පොප් ශෛලිය ටික ටික දියුණු වුණා. ඇත්තටම ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ ජනතාවත් එක්ක බද්ධ වීමනේ. දැන් එච්.ආර්. ජෝතිපාල මිය යනකොට මහා සංස්කෘතික බලකණුවක් මියඳුනා කියන කාරණාව ආචාර්ය සරත්තමුණුගමයන් ලියා තියෙනකොට ඒකට උඟාක් උග්‍ර ලෙස මතභේද ගොඩ නැගුණා. ඒ මතභේද ගොඩ නැගුණේ එච්.ආර්. ජෝතිපාලව පොප් සංස්කෘතියේ රජු කෙනෙක් හැටියට ලංකාවේ පිළිගන්න තිබුණු අකමැතිකම. ක්ලැරන්ස් විජේවර්ධන කණ්ඩායම් සංගීතයේ ඔහු මොනතරම් අපූර්වට මේ පොප් ශෛලිය අත්දැක බලලා තිබෙනවාද? චාර් ජෝතිපාලට පවා ක්ලැරන්ස් මොනතරම් මනරම් තනු නිර්මාණය කළා තියෙනවාද? මෙල්රෝයි ධර්මරත්න මොනතරම් අපූර්වට පොප් ශෛලිය චාර් ජෝතිපාලට සමීප කළා තියෙනවාද?

මේක තමයි අපේ ජන සංස්කෘතිය හා බද්ධ වෙච්ච නිර්මාණකරණය. ජනප්‍රිය වීමට නම් ඒ ජන සංස්කෘතිය සමගින් බද්ධ වෙන්න ඕනේ. එම්.එස්. ප්‍රනාන්දු ෆිෂර්මෑන් කියලා ගීතය ගායනා කරනකොට මැක්ස්වෙල් මෙන්ඩිස් ඔහු නගිනවා මේ ඔරුවට. ඔහු යනවා මුහුදට. මුහුදේ යමු මසුන් මරන්න.

0: ඒ පිළිගැනීමේ නිලධාරිණිය කියන චරිතයට ඉතාම ඉහළ පිළිගැනීමක් තිබුණනේ. එතකොට ඒ ඔස්සේ එක උපකරණයක් තමයි අර කළුපාට අර ඇඟිල්ල දාලා කරකවන දුරකථනය. මේ දුරකථනය භාවිතා කරලා කෝල් එකක් බුක් කරලා අපි ගන්න ඕනේ. එතකොට මේ හලෝ ගර්ල් කියලා අලුත් චරිතයක් හඳුන්වලා දෙනවා MS තමන්ගේ ගීතය ඇතුලේ. හලෝ ගර්ල් දුරකථන ක්‍රියාකාරිනිය. ඉතින් මෙහෙම සංස්කෘතියක් ඔහු මේ ජනප්‍රිය සංස්කෘතිය ඔස්සේ පොප් ශෛලියට අරන් ගිනව.
1: හලෝ ගර්ල් හලෝ ගර්ල් හලෝ කියනවා, නිතරම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා.

මේ කතාව එපිටට ගිහිල් අපි ගත්තොත් බලන්න ඇන්ටන් ජෝන්ස් ගායනා කරනවා මේ ගීතය රන්කරුවා පිළිබඳ. අද කාලේ රත්තරන් නිෂ්පාදකයා රත්තරන් ආශ්‍රිත කරගෙන මේ අභරණ නිෂ්පාදකයා පිළිබඳ කොතනකාරි අඩුතරමින් සටහනක්වත් තිබෙනවද? නැහැ. හැබැයි පොප් ශෛලියේදී රන්කරුවටත් ගීතයක් තිබුණා.

0: සාධව වන්න ලක්සන තව තව වැඩි වන්න පලදින්න මෙමන් සැතු ආභරණ.
1: හැඟුම් වර්ෂාවේ මේ මතු කිරීම ඔස්සේ අපි ජන සංස්කෘතිය පොප් ශෛලිය බවට පත්වීමේ එක තැනකදී ඔන්න අපිට හම්බෙනවා ලංකාවේ නිල ගුවන් යානය, එයා ලංකා ගුවන් යානය, ඒ ඔස්සේ ගොඩනගෙන ලෝක සංචාර, මේ ඔස්සේ එකතු වෙන පොප් ගීතය. දැන් උතනදී ලාසිල්නස් කණ්ඩායම තමයි වෙල්කම් ටු ශ්‍රී ලංකා කියලා තමන්ගේ ජාත්‍යන්තර සංගීත ගමනේ ජයග්‍රහණය ලබාගෙන ලෝකේ පුරා ගුවන් යානයෙන් ගමන් කරන්න අවස්ථාව උදා කරගත්ත සංගීත කණ්ඩායම. මගේ ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් ඔබ අහලා තියෙනවද ලොස් මුචාචෝ සංගීත කණ්ඩායම ගායනා කරන සෝභාන ගුවන් සේවිකා ගමන බිමන අහස්‍යන්ත්‍රේ. බලන්න මේ ගීත ඇතුලේ තියෙන සරලත්වය.

හැඟුම් වරුසාාවය අපි මේ කතා කරන මාතෘකාව ටිකක් රස මාතෘකාවක්. ඕනෑම දෙයක් රස වෙන්න රස හඳුනාගෙන තියෙන්න ඕනේ. දැන් අපි රසේ මොකක්ද කියලා හඳුනන්න නැත්තං සමහර වෙලාවට ඒ රසය පිළිබඳ අවබෝධයක් නෑ. නැත්තං ඒක මොලේට පණිවිඩේ යන්නේ. ඒ නිසා වේලාසනින් රසයක් හඳුනාගෙන තිබීම පසුව රස විඳීමට වඩා වැදගත්. නිසා ඔබට අපි කියනවා මේ EP records, LP records ගැන අපි මේ කියන කතාව. එතකොට තව ඔගේ තියෙන එක පැත්තක් record player ගැන කතා කරන්න. තව විදිහකට කිව්වොත් එහෙම turntable ගැන කතා කරන්න. මේවා පිළිබඳ කතාවත් ටිකක් හරි රහයි. මොකද gramophone උපත ඉඳලා මේ පටිගත කිරීමේ තාක්ෂණය දියුණු වීමත් විශේෂයෙන්ම මේ record සංස්කෘතිය ඇයි අහපව ලෝකේ මේ විදිහට ප්‍රචලිත වෙලා තිබෙන්නේ කියන කාරණාවත් හරි වැදගත්. මේක රෙකෝඩ් සංස්කෘතියට එකතු වෙන්නේ EP රෙකෝඩ් එකක්. කුඩා දේවිකා කියන ගීතය වහලා තියෙනවා. කුඩා දේවිකා ගායනා කරන්නේ එඩ්මන් වික්‍රමසේකර. එඩ්මන් වික්‍රමසේකරගේ මේ කුඩා දේවිකා තැටිය තමයි ලංකාවේ EP රෙකෝඩ්ස් ගැන කතා කරනකොට මුල්වරට මේ ස්ටීරියෝ නාද රටාවෙන් පරිගණක වෙන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. මොකද තාක්ෂණයෙන් පිරිපුන් අවස්ථාවක් ලංකාවේ නෙළී මං හිතන්නේ මහා බ්‍රිතාන්‍ය පටිගත කිරීමක් විදිහට මේ ගීතය පටිගත වෙන්නේ.

0: ඔබේ කතාවම අනික් පැත්ත ගන්න පුළුවන් තව විදිහකින්. මොකද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එංගලන්තයේ ඔහු BBC කටයුතු කළා යම් කාලයක්. ඒ වගේම මේ කාලවකවානුව ඇතුළත මහා බ්‍රිතාන්‍ය සංචාරයකයේ දෙනවා ලංකාවේ ප්‍රකට කලාකරුවෙක්. ඒ තමයි සීටි ෆර්නාන්ඩෝ. දැන් සීටි තමයි මහා බ්‍රිතාන්‍ය වාදක මණ්ඩලයත් එක්ක තමන්ගේ ගීත ඉදිරිපත් කරලා තිබෙන චරිතයක්. එතකොට සීටි එංගලන්තයට යෑමත් එක්ක පැට්‍රික් දිනපිටියත් එංගලන්තයට යනවා. සීටි පැට්‍රික් එංගලන්තයේ මේ BBC නාද රටා එක්ක පටිගත කිරීමේ ශෛලිය කොයිතරම් දුරට දියුණු කරනවද කිව්වොත් එහෙම අවසානයේ කොලොම්බියා රෙකෝඩ් එකක ස්ටීරියෝ නාද රටාවලට LB 30ක් හැරීට ගීත ගොන්නක් එකතු වෙනවා. දැන් ඉන්න එකක් තමයි මේ අපි තෝරා ගන්න මල්ලෝකේ රාණි කියන ගීතය. තලිතෙස් මෛත්‍රීපාල රචනා කරන ලද මල්ලෝකේ රාණි කියන ගීතය. එක පැත්තකින් ඔහුගේ බිරින්දෑ පිළිබඳ තිබෙන සුන්දර සටහනක්. ඉතින් කොයි කාගේ බිරින්දෑලට මේ ගීතයත් හරි රහයි. සිටි
1: මල්ලෝකේ රාණි මල් සරද වනි මදු භාෂණියේ මගේ මාලා කොමල පානි නාය සුභානි සනසනු මා පෙම් පාලා මල්ලොක රානි මල් සරදෝනි මදු භාෂණියේ මගේ මාලා කොමල පානි නාය සුභානි සනසනු මා

0: හැඩවිලා මහදවිල සරසලා ආදර මල හැඩවිලා මාසනසා විපාලා රගන් චලනෝ චලි මල් සරදෝනි මදු භාෂණිය මගේ මාලා කොමල පානි නල් සුභානි සනසනු මා පෙම්පාලා.
1: දැන් ඔය ලොස් කියන නම සංගීත කණ්ඩායම් වලට එකතුලා තිබුණානේ, ලොස් කැබරලොස්, ලොස් මුචාචෝස්, ලොස් පෙමිංගෝස්, මේ වගේ සංගීත කණ්ඩායම්. ඒතර ලා කියන වචනේ මුලට යොදාගෙන, දැන් ලා කියන ගුඟක් කියලාට ද කියන වචනෙට සමානයි යොදා ගැනීම. එතකොට එතනදී ලා සිලෝනියන්ස් වගේ වචන යොදා ගත්තා. හැබැයි මේගමු මාළු කියන ගීතය අරගෙන ඉන්නේ ටිකක් අමුතු නමක් තියෙන සංගීත කණ්ඩායමක්. දැන් ශ්‍රී ලංකන් කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. මේ කණ්ඩායම නම් වෙන්නේ ශ්‍රී ලංකියන්ස් කියලා. ඔවුන් තමයි ගායනා කරන්නේ මීගමු මාළු නෝනා මීගමු මාළු. ඇත්තටම මීගමු මාළු කියන ගීතය ගායනා කරන කණ්ඩායම නම් වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදිහකට, ශ්‍රී ලාංකියන්ස්. ඉතින් මේ නම් උච්චාරණය ඒ සංගීත කණ්ඩායම් වලටම ආවේනික කාරණාවක්. කොයි යටි වෙතත් මේ ගීතයත් අපි චුට්ටක් ඇසිය යුතුයි.

හැඟුම් වරසාවේ දැන් අපි මේ පොප් චෝනරේ සෑහෙන කාලයක් ගමන් කළා. තව යන්න සෑහෙන දුරක් තියෙනවා. ඕකත් එක්ක බද්ධ වෙන තව රිද්ම රටා තියෙනවා. මොන ගීතය කොයි විදියට කතා කළත් දැන් ඔබට හා මට සහ ප්‍රේමසිරිට වැටහෙන එක කාරණාවක් තමයි මේ පොප් ශෛලියේ ගීත ඇතුළේ තිබුණු සරල වින්දනය. ගීතයක් රස විඳින්නේ එක පැත්තකින් මිනිසුන් අවබෝධ කරගන්න, රසයක් විඳින්න, ඒ වගේම තමන්ගේ තිබෙන මනසේ ලිහිල්භාවය ඇති කරගන්න. 70 දශකයේ, 60 දශකයේ, 50 දශකයේ ගීත මේ පොප් ශෛලියත් එක්ක එකතු වෙනකොට අඩු නැතුව මේ යුතුයකම් කොටස ඉටු කළා. මේ ළඟදී අන්තර්ජාතික පාසලකට යන පොඩි දරුවෙක්ගෙන් මම ඇහුවා, පොඩි කිව්වට ඔහු 10 11 වගේ ශ්‍රේණිවල ඉගෙනුම ලැබුවේ, ඔබ සිංහල ගීත අහන්නේ නැද්ද? නෑ, මම සිංහල ගීත අහනවා ටිකක් අඩුයි. ඇයි ඒ? නෑ, ඉංග්‍රීසි ගීත අහන එක හරි ලේසියි. සිංහල ගීතයක් අහනකොට ඒකේ තේරුම ටිකක් සංකීර්ණයි. එක ගීතයක් ඇතුලේ වචන ඇතුලේ තේරුම් ගොඩාක් තියෙනවා. ඒව තේරුම් ගන්න ගියාම ඔළුව පැටවෙනවා කියලා. ඊට පස්සේ මම ගම එතකොට කණ්ඩායම් සංගීතය සහ පැරණි පොප් ගීත, ක්ලැරන්ස් මේ විජේවර්ධනලා නිර්මාණය කරපු ගීත මම අහනවා. ඒ යුගයේ ආපු කණ්ඩායම් වල හැම ගීතයක්ම අහනවා. මේ වගේ ගීතේ තනුව සරලයි, සංගීතය යොදා ගැනීම සරලයි, භාවිතය සරලයි, වචන සරලයි, තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගන්න පහසුයි. ඒ වගේම අපිට ගායනා කරන්නත් හරි පහසුයි කියලා කිව්වා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. හැඟුම් වරසාවෙන් අපි අදට සමුගමු. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර ඔබට කතා කළ මේ කතාවේ දිගුවක් එක්ක ආයෙත් හමු වෙනවා.

0: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි තෑග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පාට පොදක් තිලකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
5: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
6: ආදරණීය ජෝති
3: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
5: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ 7ට හිමාලික
5: ජෝතිරාජය වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වේදනාව
1: මගේ ලොව දිනිසුරු තරුපත් සහතර ඔබය මියන තුරු
0: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝතිරාදරය ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
3: මේ සමහර අඳුන්ගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්ගුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්ගුර අම්රිතා.
6: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද? මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: ලකඩහකින් ඉන්න වෙලාව මතක් කරන්නම් රෑටයි විනාඩි 7

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකඩහගෙන ඉන්නේ දැන් වෙලාව රාත්‍රී 9:01.
2: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඩ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කඩ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩම වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපහන්තුනේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා මේ සීලු දෙනා වෙනුවෙන් ලක්කඩ සිත නිවන බුදු බණ සුමදුර ධර්මදේශනය පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරනේ.

නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ලක්හඬ ගුවන් විදුලිය තුලින් සිද්ධ වෙන ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත උතුම් ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ, ශ්‍රවණය කරමින් සිටින්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සම්පූර්ණයෙන් අපට හිත හදා ගන්නයි උදව් කරන්නේ. මේ සියලු ප්‍රශ්න මානසික මට්ටම මුල් කරගෙන පදනම් කරගෙන සිදුවන්නක්. හිත ප්‍රවේසම් කරගත්තාම සියලු තැනම ප්‍රවේසම් වුණා වෙනවා. සියලු තැනදීම පරිස්සම් වුණත් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ හිත ප්‍රවේසම් කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත අසත්පුරුෂයාගෙන් වෙන අනතුරට වඩා බරපතල අනතුරක තමාව හෙළන බවයි. දැන් අපි හිතනවා අපේ හතුරන්ගෙන් තමයි අපිට හානියක් වෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවකම අපි බාහිර හතුරන්ගෙන් අපි පරිස්සම් වෙනවා. බාහිරව විවිධාකාරයේ ආරක්ෂිත වැඩපිළිවෙළවල් වලට අපි අවතීර්ණය වෙනවා. ඒ සියලු බාහිර වැඩපිළිවෙළ තුල අපි නිරන්තරයෙන් ප්‍රවේසම් වීම පිණිස අපේ අවධානය යොමු කර ගන්නවා. අපි gedara pattin bahutikawa rakawarane hada gannwa ek ayurakin kaayikawat api නිරන්තරයෙන් ආරක්ෂාව ගැන සංවේදී වෙනවා. ගෙදරදී ගේට්ටු දාගන්නේ, බැමීදි කරන්නේ, තාප්පයිදි කරන්නේ, එතනින් එහාට ගිහින් පින්වත්නි සාමාන්‍යයෙන් මිනිස්සු විවිධාකාරයේ කැමරා පද්ධති හයි කරන්නේ, මේ ඔක්කොම කරන්නේ තමන්ව අනාරක්ෂිත නිසා. තමන්ගේ භෞතික දේවල් ආරක්ෂා කර ගැනීම පිණිස. මේ සියලු දේවල් වලට වඩා බාහිරින් එන හානියට වඩා පින්වත්නි අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත ඔබ බරපතල අමාරුවක දානවා. ඒ අභාවිත හිත හරියට බාගෙට සෙවිලි කරපු වහලයක් වගේ. බාගෙට සෙවිලි කරපු වහලකදී නිරන්තරයෙන් අවධානමකට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. සාමාන්‍යයෙන් පින්වත්නි බාගෙට වහලේ සෙවිලි කරලා තියෙද්දී ඒක හොඳටම පේන්නේ වහින වෙලාවටයි. වහින වෙලාවට දැනගන්න පුළුවන් කොතනද සිදුරු තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රශ්නයක් එනකොට අභාවිත හිතක් නම් තියෙන්නේ අපේ ආධ්‍යාත්මයත්, එදිනෙදා ගතවන ජීවිතයත්, අපේ ආර්ථික රටාවත්, මේ සියල්ලම වෙනසිලා යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අභාවිත හිතක අනතුරු හැම බුද්ධ ශ්‍රාවකෙක්ම තේරුම් ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා භාවිත හිතක් අපි හදා ගන්න දක්ෂ වෙන්න ඕන. නිරන්තරයෙන් හිත අභාවිත වෙන්නේ නීවරණ ධර්මයන්ගෙන්. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ගිහි පැවිදි හැම කෙනෙකුටම නීවරණ වලින් හිත මුදවා ගැනීම පිණිස. තේ මේ වෙලාවේ ඔබට නීවරණ වලින් ඔබේ හිත මුදවා ගන්න මොකද්ද තියෙන සැලසුම? ඔබට මොකක් හරි තියනවද නීවරණ වලින් ඔබේ හිත මුදවා ගැනීම පිණිස සැලැස්මක්? ඒ සැලැස්ම තමයි සම්මා සතිය විසින් ගොඩනගලා දෙන්නේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතින සතර ඉරියව් තුලම පවතින සිහියට. යම් ශ්‍රාවකෙක් සතර ඉරියව් තුලම සිහිය පවත්ව ගත්තොත් ඒ සතර ඉරියව් තුල සිහිය පවත්ව ගත්ත ශ්‍රාවකයා
නිරන්තරයෙන් පින්වත්නි නීවරණ ධර්මයන්ගෙන් බැටකන එක තරමක් දුරට නවතාගත්ත වෙනවා. එතනින් පස්සේ සම්මා සතිය විසින් නීවරණ ධර්මයන්ට තමන්ගේ හිත වනසන්ට නොදී, නීවරණයන්ට තමන්ගේ හිත අනතුරේ දාන්ට නොදී, නීවරණයන් විසින් තමන්ව අවුලුවන්ට නොදී, සම්මා සතිය විසින් ඔබව ප්‍රවේසං කරද්දී ඒ ප්‍රවේසං වෙච්ච මානසික මට්ටම තුල ඔබ නිරන්තරයෙන් සත්‍ය අවබෝධයට කිට්ටු වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පටිපාටිය පැහැදිලි කිරීම. ඒ නිසා අපේ ජීවිතයේට පංච නීවරණයන්ගෙන් බැට නොකන ජීවිතයක් විදියට ගත කරන්න සතියත් සති සම්පජඤ්ඤයත් කියන කාරණා දෙකම ඉතාම සියුම් වෙනස්කම් සහිත කාරණා දෙකක්. මේ කාරණා දෙක විසින් අපි ප්‍රවේසම් කරගන්න ඕන පින්වත්නි. හිතේ ගැටවලට අපි ගොඩාක් හිර වෙලා මිනිස්සු නිදහසේයි සම්මත කරගෙන ඉන්න, මිනිසුන්ට නිදහස ලැබුණායයි කතා කරන, නිදහස ගැන වඩාත් උනන්දුයෙන් ලෝකේ කතා කරන සමාජයක අපි කවදාවත් කල්පනා කරලා බැලුවද ඔය කියන නිදහස අපිට හැමදාමත් මේ මොහොතේත් හැම මොහොතකමත් පවත්ව ගන්න අත්දකින්න පුළුවන් වුණාද කියලා? ඔබ ටිකක් තමන්ගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඔබ ඇත්තටම නිදහස්ද? ඔබට සැබෑ නිදහසක් කවදා හරි දැනිලා තියෙනවද? ඒ වගේම මිනිස්සු නිදහස හොයාගෙන හැමදාමත් ලෝකේ විවිධ දේවල් කරනවා. සතියක් එක දිගට වැඩ කරලා සතියන්තේ මිනිස්සු නිදහස බලාපොරොත්තු වෙනවා. මාසයක් වැඩ කරපු මිනිස්සු නිදහසක් ලැබුණු ගමන් ඉක්මනින් ගෙදරට යන්නේ නිදහස භුක්ති විඳින්න කියලා හිතාගෙනයි. සියලු ආකාරයේ නිදහස අපි බලාපොරොත්තු වෙනවා. ලෝකේ නිදහස පිළිබඳ උනන්දුවක් තියෙනවා. කාන්තාව සංවිධානගතව කාන්තා නිදහස පිළිබඳ කතා කරනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩි වැඩියෙන් ලෝකේ කන වැටෙන කාරණා බොහෝමයක් තියෙනවා. මේ අත්දකින ලෝකයේ තුල නිදහස කියන එක වැඩි වැඩියෙන් කතා වුණාට පින්වත්නි, ඔබ ඇත්තටම නිදහස්ද? ඔබේ හිත ඇත්තටම නිදහස්ද? ඔබේ හිතට ඒ බඳු නිදහසක් කවදා හෝ පින්වත්නි දැකලා තියෙනවද, දැනිලා තියෙනවද? නිදහස කියන්නේ භෞතික වශයෙන් කවුරු හරි පිරිසකට හදලා දෙන්න පුළුවන් දෙයක්ද? දැන් අපිට 30 අවුරුද්දක බරපතල යුද්ධයක් තිබුණා. ඒ 30 අවුරුද්දේ යුද්ධයෙන් පස්සේ මිනිස්සු යුද්ධයත් සමග යුද්ධයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මිනිස්සු යුද්ධයේ ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනවා. මේ අසෙත් යම් නිදහස සැමරීමක් තියෙන්නේ. ඇත්තටම අපි නිදහස්ද? ඔබ කවදා හරි නින්දට යනකොට හරි හිතලා බලලා තියෙනවද මම කොච්චර නිදහස්ද? සැබෑ නිදහස කියලා කියන්නේ මානසික වශයෙන් අත්දකින්න එකක් මිසක් බාහිර භෞතික ක්‍රියාවලිය තුල අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. අත්දැකීම් ලෝකය තුල බාහිරවත් පුද්ගලයාට නිදහසක් තියෙන්න ඕන. හැබැයි බාහිර නිදහසට වඩා අතිශය වටින්නේ මානසික නිදහසයි. දැන් ඔබට භෞතිකව නිදහසක් තිබුණාට ඇත්තටම මානසික නිදහසක් තියෙනවද? ජීවිතේ හැලහැප්පිලි සමග, රැකියා කරන ස්ථානයේ විවිධ අරබුද සහිතව, නිවසට ගියාම නිවසේ නානාවිධ කාරණා, දරුවන්ගේ කටයුතු, බිරිඳගේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු, මේ විදිහට කියන ගොඩාක් කටයුතු මැද්දේ ඇත්තටම ඔබට එබඳු නිදහසක් කවදා හරි මුණ ගැහිලා තියෙනවද? සැබෑ නිදහස කියන්නේ පින්වත්නි සිතේ ගැටවලින් නිදහස් වීමයි. හිතේ ගැටවල හිර වෙලා ඉන්න තාක්කල් බාහිර ලෝකේ නිදහසයයි සම්මත කරගත්ත කාරණා මත පදනම්ව ඒ පුද්ගලයාට නිදහස අත්විඳින්න බෑ. සිරමැදිරියක ඉඳලා වුණත් ඇත්තම නිදහස අත්විඳින්න පුළුවන් හිතේ මානසික ගැටවලින් නිදහස් වෙලා නම්. ඒ වගේම තමයි රජමැදිරියක වුණත් මොනතරම් මම නිදහස් කියලා අභිමානයෙන් කතා කළත් මානසික ගැටවල හිර වෙලා ඉන්න රජෙකුටත් සැබෑ නිදහස අත්විඳින්න බෑ. ඊට වඩා නිදහසක් සිරමැදිරියේ ඉන්න කෙනෙකුට අත්විඳින්න පුළුවන්. සිරමැදිරියක සිරගතව ඉන්න කෙනෙකුට මේ බඳු කතාවක් ඇහුවොත් ඔහු තුළ වඩාත්
උත්තේජනයක් ඇතිවෙයි කොහොමද එබඳු මානසික නිදහසක් හදාගන්නේ කියන වගට. පින්වත්නි, අපේ හිත වනසා දමන්නේ පංච නීවරණ විසින්. පංච නීවරණ විසින් අපේ හිත වනසනකොට මොහොතක් මොහොතක් පාසා අපි පිටිපස්සට විසිවෙනවා. අපේ නිදහසට අපි දුරස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රධාන නීවරණ කාරණා පහක්. ඒවා බොහෝම ජනප්‍රියයි. නමුත් මේවා විස්තර වශයෙන් උත් යම් අදහසක් අපි මේ දේශනාවෙන් හරි මතු කරගන්න එක වැදගත්. නාම මාත්‍ර ඇහුවොත් නීවරණ මොනවද කියලා මිනිස්සු කියාවි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මිනිස්සු නීවරණ ධර්ම තෝරාවි. හැබැයි එහෙම නීවරණ ධර්ම අපි තෝරගත්තට ඇත්තටම පින්වත්නි, මේ නීවරණවල ආකෘතියවත් අපි දන්නවද? මේ නීවරණ විසින් අපේ හිත වනසන්නේ ඒකයි. ඔබෙත් මගෙත්, ඒ කියන්නේ ගිහියන්ගේත් පැවිද්දන්ගේත් හිත නීවරණ ධර්මයන් විසින් වනසා දමද්දී බුදුරජාණන් වහන්සේ අපගේ හිස අතගාලා පෙන්වලා දුන්නා හිත වනසා ගන්නේ නැතුව ඉන්න විදිහ. හිත වනසා ගන්න නැතුව ඉන්නයි බුදුරජාණන් වහන්සේ භාවනාව අපට උගන්වන්නේ. භාවනාවට මෙහා පැත්තේත් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. හිත වනසා ගන්නේ නැතුව, මේ නීවරණ ධර්මයන් ඔස්සේ හිතට යට වෙන්න දෙන්නේ නැතුව, හිත නීවරණයන්ගෙන් යට කරගන්නේ නැතුව ඉන්න එක ගැන ගොඩාක් දේවල් භාවනාවට මෙහා පැත්තේත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සුතමය වශයෙන් අද මේ දේශනාව තුලින් පවා ඇති කරගන්න ඥානේ පවා ඔබගේ කැළඹීම යම් තාක් දුරට අඩු කරાવી. හැබැයි නැවත ඔබ මේ ලෝකයක් සමග ගනුදෙනු කරද්දී සුපුරුදු කලකිරීම, සුපුරුදු ලෝකයක් සමග ගැටීම, සුපුරුදු ලෝකයේ සමග සම්මිශ්‍රණේ නැවතත් ඔබ කරා මතුවලා පැමිණේවි. එහෙම ඔබ කරා මතුවලා පැමිණෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ ප්‍රබල භාවනාවක් තුලින්, ප්‍රබල භාවනාවක් කිව්වට අපිට පුළුවන් සරලව පටන් ගන්න. සරලව ඔබ දිහා ටිකක් බලාගෙන ඉන්න ඔබට වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණොත්, ඔබට සැලකිය යුතු ආකාරයකින් නීවරණයන්ගෙන් ඈත්ව, හිතේ ගැටවලින් යම් තාක් දුරට හරි නිදහස්ව, යම් තාක් දුරට හරි ලිහාගෙන පින්වත්නි, ඒ ජීවිතේ ඉදිරියට යන අභිමානයක් හදාගන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ දිනෙන් දින ඔබ ඔබේ ආධ්‍යාත්මය තුල ඍදුම් දෙන, ඔබේ ආධ්‍යාත්මය තුල වේදනා දෙන මේ සියල්ල ධර්මාවබෝධේ නම් වූ සොඳුරු ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් මඟහරවා ගන්න පුළුවන් කියලයි. මේ බඳු කතාවක් මේ ලෝකයේ කෙනෙක් අහගෙන ඉන්නකොට ඇත්තටම ওই කියන එකෙන් එහෙම කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේලා මිනිස්සු රවටන, මිනිස්සු භය කරන, බය කරන කියන්නේ නිරය ගැන, ප්‍රේත ලෝක වගේ කාරණා ගැන කියද්දි මිනිස්සු හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ අපිව බය කරන්න මේ වගේ කතා කිව්වා කියලා. බුදුවරු අපිව බය කරන જાතියක් පිරිසක් නෙමෙයි. බුදුවරුන්ට උමනාවක් නැහැ අපිව බය කරන්න. බය කරලා මොනවද තවත් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ අපේ ජීවිතය තුළ රවට්ටන්න. බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තම ඇත්ත ලෝකෙට කියලා දුන්නේ. අවිද්‍යාවෙන්, භවතණ්හාවෙන් වැහිලා ගියපු ලෝකයකට බුදුරජාණන් වහන්සේ තමයි හිස පිරිමදිමින් පිරිමදිමින් අපේ දැස් පෑදුවේ. ලෝකේ ඇත්තම කතාව නොපෙනී ගියපු අපිට බුදුරජාණන් වහන්සේ තමයි අපේ නේත්‍රා සංගල පෑදුවේ. බුදුරජාණන් වහන්සේ තමයි අපට ලෝකේ ඇත්තම කතාව කියලා දුන්නේ. මේ ලෝකේ මිනිස්සුන්ට අහුවෙන සීමාව තනිකරම යථාර්ථයෙන් පරිබාහිර තත්වයක්, මායාවක්. මේ මායාවෙන් වැහිලා යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච තරමටමයි. අවිද්‍යාවෙන් වැහෙන්න වැහෙන්න පුද්ගලයා තණ්හාව මත දායාද වෙනවා. තණ්හාව මත දායාද වෙච්ච ලෝකයකට කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ නැහැ. කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතෙන්නේ නැතිකොට
කාමයෙන්ම මුසපත් වෙනවා විනා, කාම දැවිල්ලකින්ම තමන්ගේ ජීවිතේ දවා ගන්නවා විනා, ලෝකේ ඊට වඩා වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, අපට වදාලා, මේ ජීවිතයේ තුලදීම ඕනෑම පුද්ගලයෙකුට පිළිසරණක් හදාගන්න පටිපාටිය ගැන. මේ ජීවිතයේ තුලදීම පිළිසරණක් හදාගන්න පටිපාටියේදී අපට වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත්ම දේ තමයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා, මේ ජීවිතයේ තුලදීම කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන කාරණාවලින් හිත දවාගන්නේ නැතුව පුළුවන් තරම් ප්‍රවේසම් වෙන්න කියලා. ඒ ප්‍රවේසමේ ඉහළම අවධිය තමයි අරහත්වය කියලා කියන්නේ. මේ නීවරණ විසින් තමයි පින්වත්නි තමාගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ, නිවීම නැති කරලා දාන්නේ. සම්පූර්ණයෙන්ම හිත ධර්ම මාර්ගයකින්, ගුණධර්මයකින් ඉස්මතු වෙනවා නම් මේ නීවරණ විසින් එක මැඩ පවත්වනවා. සංසාරේ පුරාවටමත් උනේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිලා ඇති ගොඩාක් වාරයක්. බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් අපට මේ ධර්මයේ ගැන වැඩි උනන්දුවක් තියෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිද්දී මේ වැඩපිළිවෙල අසාර දෙයක් විදියට අපි දකින්න ඇති. අපිට හේතුඵල සම්පූර්ණ වෙලා තියෙන්න නැතුව ඇති අවබෝධය කරා පැමිණෙන විදියට. සිරිපතුල් වෙහෙසෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට, ඒ සිරිපතුල් වෙහෙසෙනකන් වැඩම කරපු ගමනේදී බුදු කෙනෙක්ගේ ආශ්චර්යවත් අසහාය පහළවීම ගැන අයෝමය විශ්වාසයක් අපට හදාගන්න බැරි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ නමට අද වගේම එක්කෝ බුද්ධ පූජායි, බෝධි පූජායි, මල් පූජායි, පහන් පූජායි ආදී පූජා විතරක් කර කර අපි ලත වෙන්න ඇති. නමුත් වාසනාවකට මේ රාත්‍රියේත් ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබේ කනට වැටෙනවා. ඔබට උවමනානම් පුළුවන් මේ ධර්මයේ තුලින් ඔය අලු ටික ගසලා දාලා නැගිටින්න. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ආදී නීවරණයන්ගෙන් බැටකන වැඩපිළිවෙල අත්හැරලා දාලා ධර්මයත් එක්ක ඔබට කැමැතිනම් පුළුවන් අත්වැල් බැඳ ගන්න. ඒක ඔබ කැමැතිනම් විතරක්. ඔබට බලපෑමක් නැහැ. ඔබට බලපෑම් කරන්න අපට බුදුරජාණන් වහන්සේ වදාලි නැහැ. ලෝකේ වෙනත් ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ ඒකයි. උපාලි වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා, අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේට මම අද නොසෑහෙන පැහැදුනා. මම නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ උපාසකයෙක් තමයි. හැබැයි නිගණ්ඨනාද පුත්තගෙන් අහගන්න බැරි වෙච්ච අසහාය පණිවිඩයක් අද මට ඔබ වහන්සේගෙන් ඇහුණා. ඒ නිසා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේව සරණ යන්න මට අවස්ථාව දෙන්න. තොර බුදුරජාණන් වහන්සේ වදාලා, උපාලි තව වතාවක් හිතලා බලන්න. ඔබ එකපාරම මේ බඳු සරණක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක්. ප්‍රධාන පෙළේ නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකෙක් වෙච්ච ඔබ එකහෙලා මාව සරණ යන්න උමනා නැහැ. එකපයින් මාව සරණ යන්නේකේ තේරුමක් නැහැ. ඒ වෙනකොට උපාලි කියනවා, පුදුමයි, ආශ්චර්යයි, අද්භූතයි. වෙන කෙනෙක් මම ඒ පුද්ගලයා ළඟට ගියා නම් අඬබෙර ගහලා, කොඩි දාලා, තමන්ගේ ශ්‍රාවකයන්ට දැනුම් දීලා, අන්න බලන්න නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන උපාසකයා මා කරා පැහැදිලා පැමිණෙනවා කියලා පිරිස එකතු කර කර සතුටු වෙන්නේ. ඔබ වහන්සේ කියනවා තිසරණේ ගැන ආය වතාවක් හිතලා බලන්න කියලා. මම දෙවෙනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා. දෙවෙනි වතාවටත් අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, හොඳයි කමක් නෑ, එහෙමනම් ඔයා අර නිගණ්ඨනාද පුත්තට දුන්න දන් වැට අතාරින්න එපා. නිගණ්ඨනාද පුත්තට කලින් ඔයා දුන්න දන් වැට ඒ විදියටම දෙන්න, ඒ විදියටම කරගෙන යන්න, ඒක නතර කරන්න එපා. එතකොට උපාලි කියනවා, ආශ්චර්යයි, අද්භූතයි,
ඔබ වහන්සේ කියන කතාව අදහගන්නත් අමාරුයි. මම තුන්වෙනි වතාවෙත් ඔබ වහන්සේ සරණ යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි සානන් නිදහසක් බුද්ධ ශ්‍රාවකයාට දුන්නද කියලා. අද නම් ඒ නිදහස බරපතල විදියට අවභාවිතා කරමින් පවතින බව අපට තේරෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ සැබෑ නිදහස වෙනුවෙන් ලබා දුන්න නිදහසම භාග්‍යවතුන් වහන්සේටම චෝදනා කරන තැනකට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම චෝදනා කරන තැනකට, ඒ සුන්දර ආර්ය මහා සංඝරත්නයටම චෝදනා කරන තැනකට අන්ධ බාල පෘථග්ජනයෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න නිදහසම අවභාවිතා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නිදහසම බොහෝ දෙනෙක් දූෂණය කරමින් පවතින වෙලාවක, විනාශ කරමින් පවතින වෙලාවක, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පෙනී ඉඳිමින්ම බුදුරජාණන් වහන්සේ සහිත ශ්‍රී සද්ධර්මයට ගරහන ලෝකයක මිනිසුන්ට යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. විශාල යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඇයි විශාල යහපතක් වෙයි කියලා පින්වත්නි හිතන්න බැරි? හිතන්න බැරි වෙනමකුත් නිසා නෙමෙයි. ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහනවා නම්, ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහන જાතියකට ලොකු යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා ඔබගේ හිත වෙනසෙන්ට නොදී බුදුරජාණන් වහන්සේ අපට රැක ගන්න විදිය කියලා දුන්නා. පින්වත්නි, මේ ලෝකේ තියෙනවා සාමාන්‍ය ගතවන ජීවිතය ඇස්සේ ඒ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරව හිත දූෂණය කරන ක්ලේශ ධර්මයන් හිතෙන් ඉවත් කරන මූලික අත්තිවාරම් කීපයක්. පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. තදංග ප්‍රහාණය කියන්නේ තාවකාලිකව ප්‍රහාණය කරගන්නවා. හිත රාගයෙන් බැටකනකොට, ద్వේෂයෙන් බැටකනකොට, මෝහයෙන් බැටකනකොට පළවෙනියෙන් කරන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. ඒකට කියන්නේ తදංග ප්‍රහාණය කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට රාගය ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද මේ දේශනාව රාගයට බර නැහැනේ. රාගයට බර කතාන්දර මේ දේශනාවේ නැහැ. ඒ නිසා ඔබේ හදවත තුල රාගයට ඉඩක් නැහැ. ద్వේෂයට ඉඩක් නැහැ. මොකද මේ දේශනාවෙන් ద్వේෂයට අනුග්‍රහයක් දෙන්නේ නැහැ. දැන් රාත්‍රියේ රූපවාහිනිය බලාගෙන ඉන්නකොට, සාමාන්‍ය රාත්‍රියේ 9 පහ වෙනකොට ලංකාවේ සියලු නාලිකාවල රූපවාහිනිවල පුළුවන් තරම් පටිගේ ඇවිස්සෙන දේවල් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. හැම තැනම නොවුනත් නිරන්තරයෙන් අපට විටින් විට දකින්න ලැබෙනවා. ද්වේෂයේ බරපතල විදියට අවුස්සන තැනක් තමයි ලංකාවේ පවතින දේශපාලන සංවාද. ඒ වහගෙන ඉන්නකොට මිනිසුන්ගේ හිත නිවෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත ඇවිලෙනවා. මිනිසුන්ගේ හිත පත්තු වෙනවා. මිනිසුන්ගේ හිතට කනස්සල්ලක් ඇති වෙනවා, කම්පනයක් ඇති වෙනවා, කඩා වැටෙනවා. එකිනෙකා වෙනුවෙන් මිනිස්සු චෝදනා කරගන්නවා. පක්ෂපාට වලට බෙදිච්ච මිනිස්සු එකිනෙකා වෙනුවෙන් චෝදනා කරනවා. තමන්ගේ නායකයන් ඔසවා තබනවා. අන්‍ය වූ නායකයන් මොනතරම් යහපතක් කළත් හෙලා දකිනවා. බරපතල දෘෂ්ටිගත වීමක් සහිතව පුද්ගලානුබද්ධ චින්තනයේ ద్వේෂයට තල්ලුවක් දෙනවා. එතකොට මේ తాවකාලිකව හරි තදංග ප්‍රහාණයකට ලෝකේ ඉඩක් වෙන්නේ නැහැ. ලොකු ඉඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් తాවකාලිකව ප්‍රහාණය කරගන්න ඕන. తాවකාලිකව ප්‍රහාණය කරගන්න එකට කියනවා තදංග ප්‍රහාණය. දැන් මේ දේශනා අහනකොට, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට, නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරු කරනකොට తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා, විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියන්නේ తాවකාලික ප්‍රහාණය වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණය කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් తాවකාලික ප්‍රහාණයක් සහිතව තමයි දන්පැන් පුදන්නේ හිම. දැන් කොයිතරම් ලෝභ සිතක් තිබුණත් ලංකාවේ බහුතරයක් පිරිස දක්සයි ලෝභයේ ටිකක් ඈත් කරගෙන දන් පුදන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතියකගේ අභිමානයක්. නමුත් අද නම් ඒ අභිමානවත් දන් වැටත් බිඳ වැටිලා තියෙන්නේ. ඒත් විස්කම්බන ප්‍රහාණය කියන්නේ අර తాවකාලිකව යට කරගන්නවා වගේ එකක් නෙමෙයි.
විස්කම්බන ප්‍රහාණීදී පින්වත්නි සෑහෙන කාලයකට කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැහැ. ඒත් ඒ විදියට යට කරගන්නේ කොහොමද කියලා අද කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ විදියට යට කරගන්න පුළුවන් ධ්‍යානයක් උපදවා ගැනීමෙන්. ඒකට භාවනාව අවශ්‍යයි. තාවකාලිකව ප්‍රහාණී කරගන්න තදංග ප්‍රහාණීට යම් තාක් දේශන අහලා වුණත් ඒක කරගන්න පුළුවන්. නමුත් ඒක විස්කම්බන ප්‍රහාණයක් දක්වා සෑහෙන කාලයක් ඇති නොවන විදිහට සෑහෙන කාලයකට තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයන් මෝරන්නේ නැති විදියට යට කරගන්න පින්වත්නි භාවනා වගේ කාරණයකින් සැලසෙන උපකාරය සුළුපටු උපකාරයක් නෙමෙයි. ඒක පොඩි උපකාරයක් නෙමෙයි. ඒතර භාවනාව තුලින් සෑහෙන කාලයකට නැවත උපාදනය නොවන විදියටම හිත කෙලෙස් ධර්මයන්ගින් මැඩ ගන්න පුළුවන්. මොකද සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා හොඳට ධ්‍යාන උපදවගෙන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වගේ ධ්‍යාන උපදවාගෙන සමහර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මුලාවටත්පත් වුණා. මම දැන් එනං අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරලා වෙන්න ඇති. මොකද අවුරුදු සෑහෙන ප්‍රමාණයක් 50ක් 60ක් එක දිගට රාග හිතක් ඇති වෙලා නැහැ. එක දිගට ද්වේෂ හිසිතක් ඇති වෙලා නැහැ. තුර රාග සිතක් ද්වේෂ සිතක් එක දිගට ඇති නොවනකොට මේ ස්වාමීන් වහන්සේලා සමහර දෙනා වහන්සේ මුලාවටපත් වෙලා තියෙනවා. එහෙනම් මං අවබෝධය කරා දැන් පැමිණලා ඇති. එහෙනම් මං රහත් වෙලාවත් වෙන්න ඇති. එහෙම මුලාවටපත් වුණා. එතන තිබුණේ පින්වත්නි සම්පූර්ණින් හිතේ නිදහසක් නෙමෙයි, චිත්ත විමුක්තියක් නෙමෙයි. නමුත් මේ ධ්‍යානයක් උපදවා ගැනීමෙන් භාවනාව තුළ යම් තාක් ගැඹුරු පර්යායකට හිත පවත්වා ගැනීම තුලින් ඔබට අද කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. එහෙම නැතු මේ මරණින් එහා පැත්තේ තියෙන සුරංගනා ලෝකයක් ඔබට පෙන්වනවා නෙමෙයි. මේ ජීවිතය තුලදීම ඔබට කරගන්න පුළුවන්. මේ ජීවිතය තුලදීම උනන්දුව තියෙනවා නම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට අපට පටිපාටියක් වැඩපිළිවෙලක් වදාලා. එහෙමනම් දැවෙන තැවෙන සිත නිවා සනසා ගැනීම පිණිස, ඇවිලෙන සිත සුවපත් කර ගැනීම පිණිස, පීඩාවට පත්වුණු සිත සනසා ගැනීම පිණිස භාවනාව අතේ දුරින් තියාගන්න පින්වත්නි. අතේ දුරින් තියාගන්න. එතකොට මේ භාවනාවක් තුලින් ඇතිවෙන මේ භාවනාමේ සිත තුල ඒ සිත හරි ප්‍රබලයි. ඒක දන් දීම, බුද්ධ පූජා තියෙනවා වගේ දේවල් වලට වඩා ප්‍රබලයි. මොකද බුද්ධ පූජා වගේ දේවල් තියෙනකොට තදංග වශයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. නමුත් සෑහෙන කාලයකට පින්වත්නි අර හිතේ භාවනාව තුලින් උපදින ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුල ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය හරි ප්‍රබල එකක්. ඒ ප්‍රබලභාවයේ නිසාම පින්වත්නි සෑහෙන කාලයකට හිත තුල කාමච්ඡන්දේ ජනිත වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ජනිත වෙන්නේ නැහැ. තීන මිද්දේ ජනිත වෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චේ ජනිත වෙන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව ජනිත වෙන්නේ නැහැ. ඒක සෑහෙන කාලයකට වෙන්නේ නැති දෙයක්. මේ කාරණියත් බුදුරජාණන්සේ අගය කළේ නැහැ. මේක සමත භාවනාව තුලින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සමුච්ඡේද ප්‍රහාණය. ඒකට විදර්ශනා භාවනාවක් අවශ්‍යයි. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්නවා. නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්න පුළුවන් අපට. ඒතර සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස්, සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකට අපි කියනවා අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය. ඒ විමුක්තිය තමයි බුදුරජාණන් වහන්සේ විද්‍යා විමුක්තිය කියලා පැහැදිලි කළේ. ඒතර එවැනි තත්වයකට හිත හදා ගන්න අපට මේ ජීවිතේදීම පුළුවන්. බලන්න ඉලක්කේ මේ ජීවිතේ තියෙන්නේ හැම ඉගන්වීමකම මරණින් එහා පැත්තේ ඉලක්කයක් පෙන්වද්දී, දුර ඉලක්කයක් පෙන්වද්දී භාග්‍යවතුන් වහන්සේ අපට අතේ දුරින් ඉලක්කයක් පෙන්වුවා. අතේ දුරින් ඉලක්කයක් තියෙනවා නම් කෝ අපිට ඒක හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවට ඒ මිනිසුන්ගේ ජීවිතේ වැඩිච්ච ධර්මයක් නැහැ. විශේෂයෙන්ම භාවනා වගේ පැත්තකට තමන්ගේ ජීවිතේ යොමු වෙලා නැහැ. සමහර අය දන් දිදී ප්‍රාර්ථනා කරනවා නිවන. දන් දීලා ප්‍රාර්ථනා කරාට නිවන මුණ ගැහෙන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණය නැවත ඇති නොවන විදියටම නීවරණයන්ගෙන් බැට නොකන විදියට මේ තාදා ගන්නවා නම් භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. පින්වත්නි කාමච්ඡන්දේ වගේ තත්වයක්
නිරන්තරයෙන්ම හිත ගලව ගන්න පුළුවන් අවස්ථාව තමයි චිත්ත සමාධිය. කාමච්ඡන්දය කියලා කියන්නේ පින්වත්නි හිත තුළ නිරන්තරයෙන්ම ඇසෙන් දකින රූපය කෙරෙහි ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. කනෙන් අහන ශබ්දය කෙරෙහි ඇලීම් හදාගන්නවා, ගැටීම් හදාගන්නවා, මුලා වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඇලීම් හදාගන්නවා, ගැටීම් හදාගන්නවා, මුලා වෙනවා. ඊට පස්සේ ඒකට තණ්හා කරනවා. මේ විදියට ඇස, කන, නාසය, දිවකය, මනස කියන තමන්ගේ බාහිර ලෝකය කෙරෙහි, මේ තුලින් අත්දකින බාහිර ලෝකයේ කෙරෙහි ඒ පුද්ගලයාගේ සිත යට කරනවා. ඒතුරි යට කිරීමයි තිබෙන්නේ කාමච්ඡන්දයට. කාමයන් මුල් කරගෙන බරපතල කැමැත්තක්, රූපවලට කැමැත්තක්, ශබ්දවලට කැමැත්තක්, ගඳ සුවඳට කැමැත්තක්, රසයට කැමැත්තක්, පහසට කැමැත්තක්, ඒව නැවත නැවත හිත හිතා රහ විඳින්නට කැමැත්තක් මේ හිතේ හදා ගන්නවා. ඇත්තටම කාමච්ඡන්දය යට කරන්න පුළුවන් කිට්ටුම අවස්ථාව බොහෝම සරල දෙයක්ින් පුළුවන්. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මතක් කරගත්තා ඒක කුසල් සිතකින් යට කරන්න කියලා. කොහොමද කුසල් සිතකින් යට කරන්නේ? කුසල් සිතකින් යට කරන්නේ යම්කිසි කාමච්ඡන්දයේ මුල් කරගෙන සිතුවිල්ලක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් සිතක් ඒ මොහොතේ මතු කරගෙන අර අකුසල් සිත යට කරගන්න. පළවෙනියෙන්ම යට කරන්න කලින් දැනගන්න මගේ හිත රාගසිතක් නම් රාගසිතක් ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සරාගං චිත්තං පජානාති. සරාගී බවක් උපන්නම සරාගී බවක් උපන් බව දැනගන්න. පුංචි දෙයයි තියෙන්නේ. නමුත් ඒ සුළු දෙයකින් සාංසාරික ගමනේදී නිමාව පිණිස උදව්වක් ලැබෙනවා. රාගයේ බාහිර අරමුණු කෙරෙහි පවතිනක් නොවන බව දැනගන්න. මලන පුද්ගලයාගේ, දකින පුද්ගලයාගේ, ඇහෙන පුද්ගලයාගේ, දැනෙන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයට අනුව තමන්ගේ හිත තුළම උද්ගත වෙන හිතින් මල්ලාගත් ස්වභාවයක් විදියට දකින්න. බාහිර රූපයේ මත රාගේ පටවන්න බැරි බවත්, රාගේ අනු සත්‍ය වශයෙන්ම පුද්ගලයාගේ මනෝභාවයක් බවත් දකින්න. ඒ දැකීම තුළම කාමච්ඡන්දේ පාලනය කරගන්න පුළුවන්. ව්‍යාපාදේ, ව්‍යාපාදී කියන්නේ මොකද්ද? ව්‍යාපාදී කියන්නේ ගැටීම්, අමනාප, ගැටෙන ස්වභාවයක්, අමනාප ස්වභාවයක්, දෝමනස්ස ස්වභාවයක් හිතේ ඇති වෙනකොට මේ ඔක්කොමයි ති ව්‍යාපාදයේ පැත්තටයි. ව්‍යාපාදයක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිතක් ඇති වුණ බව දැනගන්න. දැන් මේ මූලික පියවරට අයිති දෙයි කියන්නේ. මුලින්ම පින්වත්නි හිතේ ගැටීමක්, කනස්සල්ලක්, අමනාපයක් ඇති වෙනකොට ඒ බඳු ස්වභාවයක් හිතේ ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සදෝ සංචිත්තම් පජානාති. සදෝස චිතක් ඇති වුණාම, සදෝස චින්තනයක් ගොඩ නැගුණාම, දෝමනස්ස සහගත සිතක් ඇති වුණාම එබඳු සිතක් ඇති වුණා නේද කියලා දැනගන්න. හිත විසිරුණාට කමක් නැහැ. කොහොමත් හිතේ විසිරෙන ස්වභාවයක් නිහිතේ තියෙන්නේ. විසිරෙන බව හරි දැනගෙන ඉන්න. විසිරෙන බව දැනගත්තොත් තමයි ඊළඟට විකල්පයකට යන්න පුළුවන්. පටිගයක් ඇති වෙනකොට පටිගයක් ඇති වුණ බව හරි දැනගන්න. මගේ හිත විසිරුණා, මගේ හිත ගැටීමක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා, අමනාපයේ ගැටීම මට අදාළව යහපතක් කරන දෙයක් නෙමෙයි කියලා ඊට පස්සේ දැනගන්න පුළුවන්. දෝමනස්ස සහගත පටිග සම්පයුක්තව තමයි මේ සිත ගැටීම, අමනාපය මුල් කරගෙන පවතින්නේ. ඒතර ව්‍යාපාදයක් ඇති වුණාට පස්සේ කුසල් සිතකින් එක යට කරන්න පුළුවන්. ව්‍යාපාද සිතක් ඇති වෙනකොට අපිට පුළුවන් මෛත්‍රී සිතක් උපදවා ගන්න. ඒ මෛත්‍රී සිතෙන් පුළුවන් ව්‍යාපාදය යට කරන්න. තවත් ඉදිරියට පියවරවල් 10ක් 12ක් යන්න පුළුවන්. එතකොට ව්‍යාපාද සිතක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිත පුරාණ කර්ම විපාක විදියට දකින්න පුළුවන්, හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා බැනපු කෙනෙකුත් නැහැ, බැනුන් අහපු මමත් නැහැ කියලා දකින්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් මූලික පියවරනේ ව්‍යාපාදයක් ඇති වෙනකොට. ව්‍යාපාදයේ ඇතිවෙන හිතේ බාහිර ලෝකයේ පුද්ගලයන්ට, බාහිර ස්ථානවලට, බාහිර දේවල් වලට ව්‍යාපාදේ පනවන්න බෑ. ව්‍යාපාදේ පවරන්න බෑ. ව්‍යාපාදේ කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත තුළ උද්ගත වෙන තත්වයක්. තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ නිරන්තරයෙන් පින්වත්නි අරමුණු ඔස්සේ හිත දුවන්නේ තීන මිද්දේ නිසා. නිදිමත අයිති වෙන්නේ තීන මිද්දේට.
කුසල් අරමුණක හිත පවත්ව ගන්න බෑ. හරීම උදාසීනයි. તો නිරන්තරයෙන්ම නිදිමත නිසා ධර්ම මාර්ගයේ කිදිරි පියවරක් ගැනත් අදහසක් ගන්න බෑ. සමාධියක් හිතේ උපදව ගන්න බෑ. සමහරට මේක වංචක ධර්ම විදියට එනවා. තීන මිද්දේ වගේ කාරණයක් ඇති වෙන එක සාමාන්‍යයෙන් පුද්ගලයාට නිරන්තරයෙන් අත්දකින්න දෙයක්. එතකොට අපි දැනගන්න ඕන තීන මිද්දේ මඩින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි තීන මිද්දේ ඇති උනේ කුමක් නිසාද කියලා හොයලා බලන එක. නිරන්තරයෙන් නිදිමත එනවා නම් නිදිමත එන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. දැන් සමහර විට නිදිමත ආපු වෙලාවක භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන්න බෑ නිදිමත ආවට පස්සේ. නිදිමතක් ආපු බව දැනගත්තොත් යන්තම් තමන්ගේ ඉරියව්ව හරි වෙනස් කරලා පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. නිදිමතක් ආවට පස්සේ ඒක කරගන්න බෑ. බලන්න ඕන මේ නිදිමත ඇයි එන්නේ කියලා. සමහර විට බෙහෙත්ේත් අද වගේ කාලෙක නම් හරියට බෙහෙත්ේත් පරිහරණය කළාම ඒ බෙහෙත්ේත් පරිහරණය කිරීම නිසා තමන්ගේ හිතේ යම් මලානික බවක්, අප්‍රාණික බවක්, නිද්‍රාශීලී බවක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවක අපි ටිකක් නිදාගෙන එතනින් පස්සේ වෙනුවෙන් කාලය යොදා ගන්න එක වැදගත්. ඒ වගේ වෙලාවක පින්වත්නි නිදිමත එනකොටම නිදා ගන්නවට වඩා දැන් අපිට නිදිමතක් ආවොත්ම අපි මොනවද කරන්නේ? අපි ඉක්මනට ඇඳ හොයාගෙන යන්නේ නැද්ද? හොයාගෙන යනවා. නිදිමත ආවට පස්සේ දැන් නම් නිදිමතක් ආවා. ඒ නිසා මං ඉරියව් වෙනස් කරගන්න ඕන. වාඩි වෙලා ඉන්න ඕන නම් ටිකක් ඇවිදින්න ඕන. මූණ ටිකක් සෝද ගන්න ඕන. එලි පහලිය ටිකක් බලන්න ඕන. ඊට පස්සේ බාහිර දේවල් කෙරේ තමන්ගේ අවධානය යොමු කරගන්න ඕන. අරමුණ වෙනස් කරගන්න ඕන. ටික ධර්ම කරුණ ටිකක් සිහිපත් කරන්න ඕන. පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕන. ටික මූණ අතපය හොඳට අතපොත ගාලා අර ඇඟමැලිකමක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න ඕන. මේ විදිහට විකල්ප ගොඩාක් තියදී අපි නිදිමත ආපු ගමන්ම නින්දට වැටෙනවා කියන එක සාමාන්‍යයෙන් අද ලෝකේ දකින්න හම්බෙන දෙයක්. නමුත් ඒ වගේ කාරණයකට යන්නේ නැතුව තමන්ගේ හිත මේ නීවරණයන්ගේ මුදවා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපට තියෙන්න ඕන. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ මොකද්ද? කුක්කුච්ච කියන්නේ මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න ඕන. තමාට මේවා දන්නෙත් නැහැ. මම අද මේ දේශනාවේ මේ කාරණා සරලව හරි පැහැදිලි කරන්න හිතුවේ පංච නීවරණ ධර්ම දහම් පාසල් යන දරුවෝ දන්නවා. සිල් සමාදන් වෙන ගුණ ධර්ම දිනු කරන අය දන්නවා. මේ වගේ ආකෘතියවත් දන්නේ නැහැ. මේක බොඩාක් ගැඹුරු දේශනාවක් නෙමෙයි. බොහොම සරල දේශනාවක්. පින්වත්නි, කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරීම. විසිරීම සහ පසුතැවීම එකම කාසිය දෙපැත්ත වගේ. මිනිස්සු හැම වෙලාවකම පසුතැවෙනවා. මොනවා ගැන හිතලාද පසුතැවෙන්නේ? සමහර අය අතීතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය අනාගතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය වර්තමානය ගැන පසුතැවෙනවා. මිනිසුන්ගේ ජීවිතේ පසුතැවීම කියන්නේ ආවේනික දෙයක් බවට පත් වෙලා. මිනිසු දන්නේ නැහැ පසුතැවීමක් ඇති වෙන වෙලාවට කොහොමද පසුතැවීම නතර කරගන්නේ. එවනම් අපට තේරෙනවා අද වෙනකොට උද්දච්ච කුක්කුච්ච වලින් හරියට බැට කනවා. මේවායින් බැට කන ජීවිතය හදාගන්න තියෙන ධර්මයන් කියලා මිනිසු දන්නේ නැහැ. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එතකොට හිත විසිරෙනකොට යම් කෙනෙකුට හිත එකම අරමුණක් තියාගෙන භාවනාවක් කරන්නත් බෑ. ගිහි ජීවිතේ පවා කොච්චර අසාර්ථකද? හිතේ සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාහිත වූවෝ විසින් යථාර්ථය, චතුරාරි සත්‍ය, සම්මාදිට්ඨිය ආදී කාරණා පිළිබඳ දැනගන්නවා. මේ විදියට දැනගන්නවා නම් පසුතැවීම සහ හිත විසිරෙන ගතිය නිසා තමන්ට ධර්ම මාර්ගයක් ඉදිරියට යන්නත් බෑ. අඩුම කාමභෝගී ජීවිතය කරන රැකියාවක්වත් හරියට කරන්න බෑ. දැන් භාවනා කරන කෙනෙකුට නම් මේ උද්දච්ච කුක්කුච්චය කියන්නේ පසුතැවීම සහ විසිරීම නතර කරගෙන භාවනා කරන්න ඕන නම් පැය භාගයක් විතර බොහෝම සිහියෙන් ගත කරන්න. දැන් මම මේ විකල්පයක් කියන්නේ. පැය භාගයක් විතර ඔබට ඕන නම් පුළුවන් සිහියෙන් ගත කරන්න. දැන් භාවනා කරන්න කලින් ගොඩාක් දෙනෙක් බිඳවන ප්‍රශ්නයක් මේක. හිත විසිරෙනවා කියලා අපිට කියන්නේ ඔය හැම වෙලාවෙම. හිත විසිරෙනකොට අපිට පුළුවන් පැය භාගයක් විතර භාවනා කරන්න කලින් ඔක්කොම සිහියෙන් කරනවා වැඩ. හැම වෙලාවක මේක අලුත් ශ්‍රාවකයෙකුට කරගන්න බෑ. නමුත් එයා වැසිගිලි කැසිගිලි කරත් සිහියෙන් කරනවා. තේ එකක් බිව්වත් සිහියෙන් කරනවා. වාඩි වෙලා හිටියත් සිහියෙන්, වාඩි වෙලා ඉන්න තැන සිහිය පවත්වගෙන ඉන්නවා. අන්න ඒ විදියට කරලා ධර්ම මාර්ගයේ කෙරේ අවතීර්ණ වෙන්න උද්දච්ච කුක්කුච්චේ බොහෝම ලේසියෙන් මැඩ පවත්ව ගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඊළඟ කාරණේ තමයි විචිකිච්ඡාව.
විචිකිච්ඡාව කියන්නේ, විචිකිච්ඡාව කියන්නේ සැකය. අපිට හරියට සැක තියෙනවා. මොනවා ගැනද අපිට සැක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැනත් අපිට සැක තියෙනවා. ධර්මයේ ගැනත් සැක තියෙනවා. සංඝයා ගැනත් සැක තියෙනවා. දැන් මෙහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් සැක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥානී කියද්දි උදාගිරට පැන නැංගිච්ච සරාසඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ අවකාශයට පැන නැගලා බුදුරජාණන් වහන්සේ විසින් යමහා මහා පෙළහර පෑවා කියනකොට මිනිසුන් සැකයි එහෙම කරන්න පුළුවන්ද කියලා. එමනම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැකයි. ධර්මයේ ගැන සැකයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට සැක නෑ කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරය ගැන වදාලා, ප්‍රේත ලෝකය ගැන වදාලා, ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන වදාලා. ඒතර මේ කාරණා කියනකොට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් කොහෙද එහෙම ජීවීන් ඉන්නේ? ඕ අපි ඇහැට දැකලා නෑ. අන්න ධර්මයේ ගැන සැකයි. ඒතර විචිකිච්ඡාව කියන්නේ අපිට ගොඩාක් පවතිනවා නානා ප්‍රකාර සැක බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, ඊට පස්සේ පෙර ජීවිතය ගැන. සමහර අය පෙර ජීවිතේ සැක කරනවා. ඊට පස්සේ සමහර අය සැක කරනවා පසු ජීවිතය ගැන. මරණින් පසු උපතක් තියෙනවද දන්නේ? ඕවා මේ ආගමික කණ්ඩායම් විසින් මවා පෙන්නපු දෙයක්ද දන්නේ නැහැ. නැවත උපතක් කරා තියෙනවද, උපතක් කරා යනවද, උපතක් සිද්ධ වෙන්නේ කොහොමද, ඉපදෙද්දී සතර අපායට වැටෙනව ඕවා කාටද විශ්වාස කරන්න පුළුවන්? මේ විදියට පසුභවය ගැනත් සැක තියෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා පෙර භවයයි පසු භවයයි මේ භව දෙකම ගැනත් සැක තියෙන අය ඉන්නවා. පටිච්ච සමුප්පාදය ගැන මිනිසුන්ට සැකයි. අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනකොම කොහොමද එහෙම ඇති වෙන්නේ? ඕවා නිකන් හුදු සංකල්ප වෙන්න බැරිද? මේ වගේ සැක හිතෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මිනිසුන්ට සැකයි. දැන් සමාධිය ගැන උනත් සැක තියෙන්න පුළුවන්. භාවනා කරා කියලා ඔහොම සමාධියක් උපදිනවද, ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවද, පස්සද්ධිය කියලා එකක් ඇති වෙනවද, සුඛයක් ඇති වෙනවද, ඕවා හුදු කතාන්දර විය නොහැකිද? මේ විදිහට සීල සමාධි ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙන්න පුළුවන්. පින්වත්නි මේ සැකය ඇති වුණොත් එහෙම එයාට ධර්ම මාර්ගය ඉදිරියට යන්න බෑ. සැකය විසින් යාගේ ආධ්‍යාත්මය වනසනවා. සැකය විසින් ධර්ම මාර්ගයම වනසලා දානවා. ඊට අමතරව අපිට පුළුවන් නීවරණ හැටියටම අරතිය වගේ දේවලුත් ගන්න. පටිසම්භිදා මග්ගේ වගේ තැන්වල අරතිය අකමැත්ත, මේක ව්‍යාපාදේ නෙමෙයි, අරතියත් ඇතැම් වෙලාවට නීවරණයක් විදියට පෙන්වලා තියෙනවා. අවිජ්ජා නීවරණය. අවිද්‍යාවත් නීවරණයක් විදියට පටිසම්භිදා මග්ගේ පෙන්වනවා. ඒතර අරමුණවල මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම නැතුව මෙතන අවිද්‍යාව කියන්නේ රහත් අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ පවතින අවිද්‍යාව නෙමෙයි. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියන තැන අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නෙමෙයි මෙතන කියන්නේ. අරමුණවල මුලා වෙන ස්වභාවයක් තියෙනවා හැම වෙලාවකම. රූපයට මුලා වෙනවා, ඇසට මුලා වෙනවා, හිතට මුලා වෙනවා. මේ මුලා වෙන ගතිය කියන එක අවිද්‍යාව. ඒක නීවරණයක් විදියට ධර්මයේ පෙන්නනවා. සබ්බේසු අකුසලා ධම්මා. පටිසම්භිදා මග්ගේ සියලු අකුසල් ධර්මම නීවරණයක් හැටියට පෙන්වනවා. එතකොට අපට තේරෙනවා සම්පූර්ණයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පහයි. අරතිය, අවිද්‍යාව,

0: බාහිර සතුරෙකුට වඩා අභාවිත සිත ඔබට සතුරුකම් කරන බව මතක තියාගන්න. ඒ වගේම භාවිත හිතක් තියෙනවා නම් අභාවිත හිතේ බඳු හතුරුකමකට අනතුරේ දාද්දී යම් කෙනෙක්ගේ භාවිතා හිතක් තියෙනවා නම් මේ කියපු කාරණා පිළිබඳ නුවණින් විමසලා හිත මේ ධර්මයේ පැත්තෙන් භාවිතා කරලා තිබ්බොත් ඒ භාවිතා කරපු කල්යාණ මිත්‍රයා තරම් කල්යාණ මිත්‍රෙක්. ඒ හිත තමයි ඔබේ සැබෑම කල්යාණ මිත්‍රයා. ඒ බඳු කල්යාණ මිත්‍රෙක් මේ ලෝකෙන් ඔබට කවදාවත් මුණ ගැහෙන එකක් නෑ පින්වත්නි. ඒ නිසා සැබෑම කල්යාණ මිත්‍රයා ඔබේ හිතයි. ඔබ හැම දිනාගේම ජීවිතේ භාවිතා හිතක් තුලින් නැගී සිටීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනේ සිත නිවන පුතුබණේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. FM 93.5. FM 93.7. Lakhanda.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: වෙලවරාත්‍රී 10යි. ලක්කඩ අපේ නිරන්තර ප්‍රාර්ථනය තමයි ඔබේ ජය. ඒ නිසා අපි දන්නවා ඔබ නිරන්තරයෙන්ම ලක්කඩ පිට එක කියලා. එහෙනම් අහමු ජීවිතයේ සීනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඒත් අදත් හෙටත් ඔබට හිතවත් NLB අපි ලොතර දිනුම් වාරාට්ටකෙන් ඔබෝ දිනවන්න ඔන්න සෝදානම් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය. වාසනාවන්ත ඔබ NLB ලොතරැපත් මිලදී ගත්තත් NLB ලොතරැපත් අලිවි කළත් වාසි ඔබට. මේ කතා කරන්නේ හෙට ඔබට හිමිවන වාසියක් ගැන. ඔන්න සෑම ඉරිදා දිනකම දිනුම් අදින NLB ජය සහ ධනනිධානය ලොතරැපත් තුළින් සන්දේ බෝනස් අංකේ පිළි වලින් ගල්පගෙන රුපියල් 10,000 තෑගි රැසක් පාරිභෝගික ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අලිවි නියෝජිත සහ අලිවි සහායක ඔබට මේ ලොතරැය තුළින් හිමිවන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දින අලිවි කරන අනිකුත් ලොතරැයිපත් තුළින් අමතර ප්‍රතිලාභ රැසක් දැන් හිමි වෙනවා. ඔබේ වාසනාවේ දවස ඔන්න අද වෙන්න පුළුවන්. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අද අපිට ලබා දෙන්නේ සසංක ගමගේ මහතා, ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණක අධිකාරී බද්‍රුවා ලසන්ති ගුණසේන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික ගණන කාර්යාලයේ විගණන අධිකාරී SPR ප්‍රියදර්ශනී මහත්මිය. අපි මුලින්ම දිනුම් අදිනවා NLB ජය. අපි මේ දැන් තෝරන වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබට අතට සැලදිනා ගන්න පුළුවන් NLB ජය වාසනාවන්ත 466 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය ඉංග්‍රීසි අක්ෂරයේ N, ජයග්‍රාහී අංක 1.49. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුභසාධන සැලසෙන ශ්‍රම වාසන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 183 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 4,630 දෙනෙක් බිහි කළා.
3: Today's selected English letters N and the winning numbers are 1049.
2: රුපියල් 105ක් ඔබ දිනා ගත්තාද ඒ වසනාවන්ත ලොතරැයිපත් අලිවි කළා චාව කච්චේරි අලිවි නියෝජිත කේ ප්‍රදාස්. රුපියල් 50,000 බැගින් වාසනාවන්තයන් 35 දෙනෙක් දිනා ගත්තාද. NLB ජය 466 වන අද දිනුම් වාරෙන් අපි වාසනාවන්තයන් 69,869 දෙනෙක් අතර රුපියල් 6,88,920 ක මුදලක් බෙදා දුන්නා. ඇගි වැඩි වුණ නියත ධනයෝග හඳ හන ලොතරැයිපත් මිලදී ගත්ත ඔබව දිනවන්න අපි සූදානම් වාසනාවන්ත 1507 වන වතාවට. හරි, එහෙනම් අපි යමු දිනමැදීමට. ජයග්‍රහී ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මිතුන ලග්න සංකේතය ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 35,31,000 වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙන්නේ අද දිනා ගන්න ඔබට වාසනාවන්ත අංක 4 අපි දැන් තෝරන්නේ. හනහන පළමු ජයග්‍රහී අංකය අංක 48 අපි තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය. අංක 44 ඔබට වාසනාව ගෙනාව තුන්වන අංකේ කුමක් වේද කියලා බලමු අපි දැන්. අංක 3 ඔබේ වාසනාව තීරණය කරන අවසාන ජයග්‍රහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 4 ශ්‍රී ලංකාවේ නාමයේ ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශාස්ත්‍රීය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් වයසින් සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හන්ලොතරැයියන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 6 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 96 දෙනෙක් බිහි කරලා අවසන්.
3: Today's selected zodiac sign is Gemini and the winning numbers are 48, 44, 3 and the last number is 4.
2: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත් ඔබට අලිවි කළා රත්මලාන අලිවි නියෝජිත WAK සිරියාවති. අද ජයග්‍රාහකයන් 125,592 දෙනෙක් අතර රුපියල් 87,240ක මුදලක් බෙදා දුන්නා අපි. හෙට හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 35,39,889.74ක්. සද්දිනේම ජයනීත වසනාවන්ත ලොතරැය ගොවිසෙත. අද ඔබට වසනාව ගෙනෙන දිනුම් වාරය 4,440. රුපියල් 6,36,00,000 වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න කලින් ඔබ ඉංග්‍රීසි අක්ෂරයේ මුලින් ගල්ප ගන්න ඕනේ. B ඉංග්‍රීසි අක්ෂරය ඔබට වසනාව ගෙනාවේ අද. ජයංක 4 තෝරගමු අපි දැන් මේ යන්ත්‍රය ඇසුරේ. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 60. අපි බලමු අංක තෝරා දෙන දෙවන වාසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 47. ඔබේ වාසනාව තීරණය කරන තුන්වන ජයග්‍රහී අංකය අපි දැන් තෝරනවා. අංක 77. අද ගොවිස්ත වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 45. කෘෂිකර්මාන්තයේ නගසිටුවන්න දායක වෙන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වෙන ගොවිස්ත තලතරයෙන් මේ වසරට සුප්‍රත්‍යාගලාභින් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 42 දෙනෙක් 250,000 ත්‍යාගලාභින් 540 දෙනෙක් අපි බිහි කළා.
3: Today selected English letters B and the winning numbers are 60, 47, 77 and the last number is 45.
2: ඉංග්‍රීසි අක්ෂර සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැය්‍ය ගොවිසෙත. වසනවන්තින් 3 දෙනෙක් අද රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැය්‍ය පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ප්‍රියංග රත්නවීර හොරණ, ත්‍රිසිලා ප්‍රනන්දු පාලවිය, වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් එක් ලොතරැයි පතක් ඔබට අලෙවි වුණා. අද ජයග්‍රාහකයින් 112,543 දෙනෙක් අතර රුපියල් 75,98,520 ක මුදලක් බෙදා දුන්නා ගොවිසෙත දිනුම් වරෙන් අපි. ඔන්න හෙට තියෙනවා රුපියල් කෝටි 6කට වැඩි සුපිරිත්‍යාගයක් ගොවිසෙතෙන් ඔබට දිනා ගන්න. රුපියල් 6,38,46,826 760ක්. සුබ දවසක් ලොතරැයියෙන්. දවස සුබයි, ඔබේ සිහින දිනයි. සුබ දවසක් ලොතරැයි යාලුවොත් උනා. තෑගි බොහොම ප්‍රමාණයක් වැඩි උනා. මේ තෑගි දිනා ගන්න බොහොම පහසුයි. ඔබට මුලින්ම ඒ තෑගි රටාව ගැන මතක් කරන්න මම සෝදානම් වෙන්නේ. සුබ ලග්න සමග ජයංක තුනක් ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදුන් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනක් ඔබ ගලප ගත්තොත් අපි දෙනවා රුපියල් 50,000ක්. ඒ විතරක් නෙමෙයි, අලුත් තුණු සුබ දවසක් ලොතරැයියෙන් ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. තෑගි නතර වෙන්නේ නැහැ. තවත් මුදල් තෑගි රැසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ දිවියම සුබ කරන සුබ දවසක්. වාසනාවන්ත 314 වන දිනුම් වාරය දැන්. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්න සංකේතය කුම්භ. අපි ඔබට දැන් සුබ අංක තුනක් මේ යන්ත්‍රය ඇසුරෙන් තෝරා දෙනවා. පළමු සුබ අංකයේ අංක 40, දෙවන සුබ අංකයේ අංක 65, අද තුන්වන සුබ අංකය අංක 22. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 0.038. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 185 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 899 දෙනෙක් බිහි කළා.
3: Today selected zodiac sign is Aquarius and the winning numbers are 40, 65 and the last number is 22.
2: සුබ දවසක් වාසනාවන්ත 314 වන දිනුම් වරෙන් අද රුපියල් 50,000 ත්‍යාගලාභින් 6 දෙනෙක් බිහි කළා අපි. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වාසනාවන්තින් 38 දෙනෙක් දිනා ගත්තා. අද ජයග්‍රහකයින් 1,600 දෙනෙක් අතර රුපියල් 82,38,840ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබ වැය කරන පුංචි රුපියල් 40ට රුපියල් කෝටි ගණන් වටිනකම් දෙන NLB ජාතික ජයවර්ණයෙන් මෙතැන් සිට ඔබව දෙනවන්නේ සෝදානම් ජානක සමගින් රුෂා.
3: මීළඟට මෙගා පවර්.
4: එදත් අදත් හෙටත් ලොතරැයියේ ප්‍රබලයා NLB සුපිරි තෑගි කලාවේ ප්‍රමුඛයා මෙගා පවර්. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, අද රුපියල් කෝටි 27ක් ඔබ වෙනුවෙන් සූදානම්. ඔව්, ඔබේ මෝටර රථ සිහිනය සැබෑ කරගන්න පුංචි රුපියල් 40ක් හොඳටම ඇති. අපි මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑගිට ලබා දෙන්නේ ඔබට මෙන්න මේ වගේ නවීනතම මෝටර රථයක්. ඔව්, ඔබේ හිල සැබෑ කරන මෙගා පවර් 2546 වන ජයග්‍රහී දිනුම් මැදීමට යන්නට දැන් අපි සූදානම්. මෙගා පවර් අද දිනුම් පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. මේ තෝරගන්න සුදනම් වන්නේ අද දවසේ සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 22. රුපියල් කෝටි 27ක් ඔබේ කර දෙන අද දවසේ ඔබේ හිර සැබෑ කර දෙන්නට වාසනාවන්ත ජය අංක අපි දැන් තෝරගන්න. මෙන්න අද දවසේ පළමු ජය අංකය අංක 76. මේ ලැබෙන්නේ දෙවන ජය අංකය අංක 11. මෙන්න තුන්වන ජය අංකයත් යන්ත්‍රය අපට ලබා දුන්නා අංක 44. මෙගා සිහිනය ඔබේම කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 12. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපති වාසනාවන්තයින් 36 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා.
5: Today's English letter is P. Super number is 22 and the winning numbers are 76, 11, 44 and 12.
4: අද දිනම් වාරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ මීගම කොච්චිකට යාල විනෝජිත ලාලනී ලියනගේ වගේම රුපියල් ලක්ෂ දෙක බැගින් ත්‍යාග තුනක් කදවසේද ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහ ලොතරැයි පත් අලවි කර තිබෙන්නේ. CA ගලප්පත්ති දෙබරවැව, AR බ්‍රානුදීන් පුත්තලම, ධම්මිකාමරසිංහ කුණ්ඩසාලේ. අද දිනු බාරෙන් සමස්ත ජයග්‍රහකයන් 113,294 දෙනෙක් අතරේ රුපියල් 90,91,640 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසකයි විශ්වාසයි දිනන්නටම හැකි අති දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අකණ්ඩව තහවුරු කළ හෙට මෙගා පවතුලින් ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 27,06,2,886 පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ඉන්න සභාව කරන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2228 වන ජයග්‍රහී දිනුම් මැදීමයි මේ. නිධානය ගලප ගන්න ලොතරැයිපත් ගන්න දැන් නොබේ අත. අද ධන නිධානය දිනුම් භාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නේ අපි දැන් මේ විදිහට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C. මේ රුපියල් කෝටි 12 හිමි වෙන්නේ ඔයාට තමයි අද. දැන් අපි තෝරගන්නවද ඔබට ජයගෙන එන වාසනාවන්ත ජය අංක. මෙන්නද පළමු ජය අංකය අංක 76. එළවෙන්නේ දෙවන ජය අංකය අංක 63. යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 19. නිධානයේ දොරටු විවර කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 72. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට 20,00,000 22 සමගින් 2,00,005 දෙනෙක් අපි රටට බිහි කර තිබෙනවා.
5: Today's English letter is C and the winning numbers are 76, 63, 19 and 72.
4: අද දිනම් බාරණු 20,00,000 වාසනාවන්තයෙක් බිහිලා තිබෙනවා රටට ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ OC ලාලවි නියෝජිත රජිත ප්‍රසාද්. වගේම රුපියල් 102 බැගින් ත්‍යාග දෙකකටත් ඔබ අද හිමිකම් කියා තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන් JS ජයවීර තලංගම, ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකයන් 87,996 දෙනෙක් අතර රුපියල් 71,77,000 මුදලක් මේ දැන් අපි ඔබට තිළින කළා. ඔව්, අඩුම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 12,33,39,128 108ක දැවැන්ත මුදලක්. කෝටිපති සිහිනය සැබෑ කරගන්න කෙටිම පාර ලොතරැල්ලොව රජ කිරුළ මහජන සම්පත 6,198 වන දිනුම් මැදීමට යන්නටයි මේ සූදානම. මහජන සම්පත ලොතරැයිපත් ගන්න වාසනාවන්ත ඔබ අතට දැන් රටට වැඩිම කෝටිපතියන් බිහි කරන මහජන සම්පත අද දිනුම් පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංක 6ත් අපි දැන් තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ L ජය අංක 05,1,8,3,4. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලැබි 8 දෙනෙක් සමගින් 25,153 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙනවා.
5: Today's English letter is L and the winning numbers are 0, 5, 1, 8, 3 and 4.
4: මේ නදත් 25,00,000ක් රටට බෙහෙවලා ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ ආනමඩුව අලෙවි නියෝජිත තමින්ද කුමාර. ඒ වගේම රුපියල් 100,00,000 බැගින් ත්‍යාග 20ක් අද දවසේදී ඔබ ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. විතේවරාසක්කරේපත්තුව, WA කාන්ති කඹුරුගමුව, රසිකා සමන් කුමාරි මොනරාගල, TH රංජන් තංගල්ල, සුරල් අසංක බුත්තල, සුනිල් ශාන්ත බිංගිරිය, AA අමරදාස කොහිලේ ගෙදර, R තිරු සෙල්වම් තිරුණල් වේලි, උපුල් ශාන්ත ඉපලෝගම, සුරංජිත් ඉන්දික කටුනායක, S මදන් ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කර තිබෙනවා. NGC ප්‍රියදර්ශනී දඹුල්ල, ලහිරු මදුසංක උඩුපුස්සල්ලෑව, WDSD වීරසේකර අත්තනගල්ල, GH ශ්‍රියානි කඩවත, උපාලි විට්ටච්චි කිතුල්ගල, කළුතර කෑගල්ල වවුනියා යන දිස්ත්‍රික්ක වලින් තවත් වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. අද දිනුම් පාරෙන් සමස්ත ජයග්‍රහකින් 241,649 දෙනෙක් අතර රුපියල් 1,98,27,601 දෙවැන්ත ත්‍යාග මුදලක් අද දවසේදී අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත ඔබේ කෝටිපති සිහින සබෑ කරන මහජන සම්පත හෙට ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,21,76,332 මුදලක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 773 වන ජයග්‍රහී දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ L ජය අංක 1,8,3,4. Today winning English letter is L. Winning numbers are 1, 8, 3, 4. අද දෙනු බාරෙන් රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අල්ලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකෙන් බිහි කර තිබෙන්නේ. NYS රත්නවීර හොරණ, S කනකලින්ගම් ජාපනය. ඒ වගේම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 47 දෙනෙකුත් අද දවසේදී බිහි වෙලා සිටිනවා. අද දෙනු බාරෙන් සමස්ත ජයග්‍රහකෙන් අතර රුපියල් 1,96,080 මුදලක් බෙදා දෙන්නටත් අපිට හැකියාව ලැබුණා. ඔව්, NLB ජාතික ජයවර්ධනේ අද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකේ 975,687 දෙනෙක් අතරේ රුපියල් 7,77,20,641 දැවැන්ත ත්‍යාග කන්දරාවක් ඔබට බෙදා දීලා අදට අපි සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය
4: NLB.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනී සුරු තරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාත්‍රිය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: වෙලාව රාත්‍රී 10යි විනාඩි 18යි.

0: චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගලෝ රැවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රකබලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන එක.
2: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින හොඳම මිතුරා නොවේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න? මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග, ඇතුළත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත්.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණී

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ

සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.